මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

0: ලෝතිලක සම්බුදු තෙමකුල සැතැහැයෙන් සමරන්නට
1: නේත්‍රාලෝක වෙසක්
0: පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
1: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
0: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
1: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
0: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
1: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය
0: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
1: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න
0: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදුගුණ මුමුණන වෙසක් උදානය
2: පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
0: නේත්‍රාලෝක වෙසක්
2: වෙසක් පොහොදා ස්වේත පූජා පින්කම් මාලාව
0: උත්තම ධාතු වන්දනාව
2: වෙසක් තොරණ
0: පහන් කූඩෝ
2: සැදැහැගී
0: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
2: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
0: වෙසක් පොහොදා අපි ආයෙත් කූරගල යමු
2: ඇති බරදායකත්වය
3: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
0: දහම් සෙවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සදැල්ල කිතු දහමින් ඔබේ දිවියට
4: ආදරණීය දරුවෙනි මේ මහපොළොවේ ඇවිදින මිනිස්සු හරි පුදුමාකාරයි. මේ පුදුමාකාර රූපය ගැන පුංචි අදහසක් රැගෙනයි මම අද ඔබේ නිවහනට ගොඩවදින්නේ. හොඳයි. සම්විධානන් වහන්සේ අපට කියා දෙනවා නිරන්තර පෙනී සිටීම ගැන මෙනෙහි කරන්න. කිසිවක් ඔබව සම්විධානන් වහන්සේගෙන් වෙන් කරන්න ඉඩ නොතිබා තිබේ නම් එය එසේ වෙන්නේ ඔබව උන්වහන්සේට දුන් ධර්මයයි. එබැවින් උන්වහන්සේගේ ආදරයෙන් ඔබව වෙන් කරන්න නොහැකි. පෞලුතුමන් එක් තැනක ලියනවා ශුද්ධ වූ සුභාරංචියේ සම්විධානන් වහන්සේගේ ප්‍රේමයෙන් මා වෙන් කළ හැක්කේ කවරෙකුටද? Absolutely nothing. කිසිවකට අපව වෙන් කරන්න නොහැකි. එසේ වෙන් කරන්න නොහැකි වෙන තරමේ මුල් ඇදගත්තු සබදකමක් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ කියනවා ඔබ මා උන්වහන්සේව අනුගමනය කරන්නේ නම් අදහන්නේ නම් විශ්වාස කරන්නේ නම් උන්වහන්සේ තුල පවතින අපේ උන්වහන්සේව අපේ ජීවිතේ අයිතිකාර තැනට අයිති කරගත යුතුයි. එනම් මගේ ජීවිතයේ මුල, මගේ ජීවිතයේ මැද, මගේ ජීවිතයේ අග, අග මැද මුල, මුල මැද අග උන්වහන්සේට අවනත වන්නට ඉඩ හැරිය යුතුයි. එසේ වන්නට භාග්‍ය ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරමින් සම්විධානන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ වෙත දානය කරන්නේයි යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට
5: ගෞරවනීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර උදෑසන මම අද එක් කතාවකින් පටන් ගන්නවා. දවසක් කැලෑවේ සද්දන්තයා වන අලියා පාරේ යනකොට පාර මැද එක් බූරුවෙක් හිටියා. ඒ බූරුවා මේ අලියට යන්නට නොදී පාර මැදම හිටියා. අලිය කල්පනා කරලා පාර අයිනෙන් මාරු වෙලා ගියා. මේ බූරුවා කැලේ ඉන්න අනිකුත් අලියන්ට ගිහිල්ලා කිව්වා, ඔයාගේ සද්දන්තයා නායකයා එයා අද මට බය වෙලා පාර අයිනෙන් ගමන් කරා කියලා කිව්වා. එතකොට අනිත් අලින් අලි සද්දන්තයාගෙන් ඇහුවා, අද මෙහෙම දෙයක් වුණාද කියලා. එතකොට ඒ අලි සද්දන්තයා නායකයා කිව්වා, ඔව් මම පාර යනකොට මේ බූරුවා පාර මැද හිටියා. මම ඇයි ඒ බූරුවාට මුකුත් කරන්න නැතුව අයිනෙන් ගියේ කියලා කිව්වොත්, ඒ බූරුවාගේ ඇඟේ මඩ තිබුණා, ජරාව තිබුණා. මම ඌට මොනා හරි කරන්න ගිහලා ඒ ජරාව මගේ ඇඟේ තමයි වදින්නේ. ඒ නිසා මම පාර අයිනෙන් ගමන් කරලා ආවා කියලා කිව්වා. මේ වගේ අපගේ ජීවිතයේ අපට අනවශ්‍ය දේවල් තියෙනවා. ඒ අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න ගියොත් අපේ ඇඟටමයි ඒ ජරාව මඩ එන්නේ. ඒ නිසා අනිකුත් අපිට අනවශ්‍ය දේවල් වලට ඉදිරිපත් වන්නේ නැතුව, අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව, අපි සෑම කෙනෙක්ම තම තමන්ගේ වගකීම මොකද්ද කියලා කල්පනා කරලා බලා අපගේ වගකීම හරියාකාරව ඉෂ්ට සිද්ධ කළොත් අපිට ඒ ජරාවෙන් මඩින් බේරෙන්නට හැකියාවක් ලැබෙනවා.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

උදැස්සන 6යි විනාඩි 3යි වෙලාව දැන්. අයිබෝන් සුබ උදැස්සනක් වේවා. අද මැයි මාසයේ 16 වෙනිදා. සෙනසුරාදා දවසක්. ලස්සන දවසක් පටන් අරගෙන තියෙන්නේ. දැන් මේ පහුගිය දවස් ටිකේම වැහිබර කාලගුණයක් නැති වුණේ නේද ලංකාව පුරාම? චුට්ට චුට්ට හරි කොහේ කොහේ හරි වැස්සා. ඉතින් අපිට තියෙනවා වැස්ස ගැන කතා කරන්න, අපේ පැංචටයි පැංචටයි වෙච්ච දේවල් ගැන කතා කරන්න, වෙසක් ගැන කතා කරන්න නේද? ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. ඒ දේවල් ටික අපි හිමීට කතා කරමු. මොකද අපි ඉන්නවනේ උදේ 8 වෙනකන් නේද? ඔන්න මේ පාර වෙසක් පොහේට අපි කොහෙද යන්න ඕනේ? හරියටම හරි අපි ආයෙත් යමු කූරගල. හරිද? ඒ වගේම තමයි ඔන්න කූරගල උදේ ඉඳලම පොයේ දවසේ ශ්වේත පූජා පින්කම් මාලාවම සිද්ධ වෙනවා. උදේ 6ට සිල් සමාදන් වීමෙන් ආරම්භ වෙන ඒ ශ්වේත පූජා වැඩසටහන රාත්‍රී 9 වෙනකම් පැවැත්වෙනවා. ඒ වගේම තමයි පොයේ දවසේ රෑ 10 ඉඳලා පහුවෙනිදා උදේ 6 වෙනකම්ම ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය ධර්මදේශනාවත් පැවැත්වෙනවා. ඒ වගේම නේත්‍රාලෝක වෙසක් කලාපයත් ක්‍රියාත්මක වෙනවා. වෙසක් කියලා කියන්නේ අපේ දෝලපුතලත් ගොඩාක් ආස කාලයක් නේද? අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවෙන් අපිට ගන්න කොච්චර දේවල් තියෙනවද? ලොකු කියලා නෑ, අපි පුංචි කාලේ ඉඳලම උන්වහන්සේගේ ඒ ශ්‍රේෂ්ඨ කතාවෙන් අපේ ජීවිතේ ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි හිමීට ඒ දේවල් ගැන කතා කරමු. දැන් මේ ලස්සන සිද්දෙන් අපේ වැඩ ටික පටන් ගමු. හරිද? පැංචයි පැංචි එනවා. බලමු ඒගොල්ලන්ටත් මොනවද කියන්න තියෙන්නේ කියලා. මොනවා කියන්න තිබ්බත් තේරෙවලට උත්තරේ හොයාගන්න ඕනේ නේද?

0: किरणाई किचिपिची आई दांगले पुरुबुहुटी
1: ओया में आगनी ने नेट्टा फैन काला बाला पैंचा
2: FM अनुपहा FM अनुहतराई दशम आटा नेट FM
3: වේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-366-716-78-72
4: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-77-76-10
5: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-13-336
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
7: නියම ආයුර්වේද උසු කැස්ස සමනීය

0: සෙවනගලේ කමල් පන්දුල මහත්තයා කියලා පිහේ ගියා. මම මාස 6කට පිහෙත් ගත්තා. පිහෙත් කරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියන මට එහෙම හට දෙකක් නැහැ කියලා. කමල් පන්දුල මහත්තයා ඉතින් ඇත්තම දෙවි කෙනෙක් වගේ.
1: කතා කරන්න 0777 300 940. තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
2: නේත්‍රාලෝක වෙසක්
1: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
2: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
1: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
2: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
1: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
2: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
1: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
2: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
1: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
3: FM 95 94.8 Net FM දිවයින පුරා.
4: ඉරු කෙරණයි කිචිපිචියයි දාංගලේ පුරුබුහුටි.
5: ඔයා මේ අහගෙන ඉන්නේ නැත්ත ෆෙම් කලබල පැංචා.
6: කලබල පැංචා හංගින්න වෙලාව දැන් උදේ 6:20. ටිකකින් අපි සුරේෂ් මාමගේ කතාව අහනවා. එහෙනම් කොහෙවත් යන්න එපා.

0: දස්සනහයයි විනාඩි 25යි වෙලාව දැන්. අපි එහෙනම් දැන් මේ ලෑස්ති වෙන්නේ සුරේෂ් මාමට අවස්ථාව දෙන්න. අපේ දුවල පුතාර දන්නවා සුරේෂ් මාම කියලා දෙන්නේ කිත්ති කුමාරගේ කතාව නේද? හරි, අපි එහෙනම් ගියේ ඉරිදා නතර කරපු තැන ඉඳලා අද කතාව අහන්න යමු. එහෙනම් සුරේෂ් මාමෝනි ලෑස්ති කතාව කියන්නේ ඔගොල්ලෝ ලෑස්තිනි කතාව අහන්නේ නේද?
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජයබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ

0: කොමද දැන් ඔන්න වෙසක් මුදා වෙමින් තියෙනවානේ අත්ත ළඟට එමින් තියෙනවානේ ඔව් ඒක තමයි ඒක තමයි දැන් එතකොට මං අර ගිය සතිය මතක් කරපුවා මතකයි ලෑස්ති වෙනවා හරියටම හරි අන්න හරි දැන් පුහුණු වීමත් හොඳයි කලින් ගෙනල්ලා හදලා බලලා ගැල්ල වෙලා ඔව් ඒ විදිහේ දේවල් ගොඩක් වෙනවා කූරු කපන කොට ඇද්ද වෙලා පීඑම් වැඩ කරනකොට පරිස්සම් වෙන්න සිද්ධ වෙලා නේද අර කූරු වල චූටි කෑලි ඇනිලා මේ ඔක්කොම අද්දකින් මේ ඔක්කොම ඕනේ හරියටම කපන්න ඕනේ නේද ඒකනේ උදව් කරන්න ඕනේ එතකොට මේ හැංගීම ඇඟට එනකොට හරියම සතුටුදායකයි ඔව් බලන්නකෝ වෙසක් දවසට ඔයා හදපු වෙසක් කූඩුවක් අහසේ එල්ලිලා තියෙනවා ලයිට් එකක් දාලා දිලිසෙනවා බැබලෙනවා ඒක තරම් තෘප්තියක් ආඩම්බරයක් මගේ රත්තරන් දුවේ පුතේ ඒක විඳින්නම ඕනේ ඔයා ඒක විඳින්නම ඕනේ ඒකට මගේ රත්තරන් දෙමව්පිය උදව් කරන්න ඕනේ මගේ රත්තරන් දුවලා පුතාලට එහෙම තමයි වීරයෝ ගොඩනගන්නේ ඔව් එහෙමනේ ඔයාට මතකනේ කිත්ති කුමාරයා කොච්චර අසරණ වෙලා හැංගිලා ගස්වල තියෙන ගෙඩි කාලා තමයි මේ රජ කෙනෙක් වෙලා ඉන්නේ ඒත් මදි මදි මොකද්ද රජ සැප විඳින්න නෙමෙයි මිනිස්සුන්ට සුඛ විහරණය දෙන්න සැනසීම දෙන්න රට සශ්‍රීක කරන්න සමෘද්ධිමත් කරන්න නේද ඒක තමයි ඒක තමයි දැන් එතකොට මං කිව්වනේ මේ වෙනකොට චෝල අධිරාජ්‍යයට ලොකු ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා ඔව් ඔව් ඔව් ඔව් ඔව් මහරජතුමා කිව්වනේ නේ මහරජතුමා දන්නවා දැන් එතකොට මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඒ තමයි පළමුවෙනි රාජේන්ද්‍ර රජතුමා රාජ ඔව් රාජේන්ද්‍ර රජතුමාගේ රාජාධිරාජ චෝලාධිරාජ්‍යගේ පුත්‍රයා නේද ඔව් එයා තමයි දැන් එතකොට මේ රජකම් කරන්න යයි මේ විදියට රටවල් පාලනය කරගෙන යන්නේ මං ඊයේ කිව්වේ අධිරාජ්‍යයක් වෙන්න නම් අධිරාජ්‍ය ඒ කියන්නේ රාජ්‍යයකට අභිවාගියපු රාජ්‍යවල් තව තියෙන්න ඕනේ එක රාජ්‍යයක් නෙමෙයි ඒ කියන්නේ ලංකාව වගේ රටක් නෙමෙයි මේක තව තව රටවල් යටත් කරගන්න ඕනේ ඒ කියන්නේ හිරු නොබසින අධිරාජ්‍ය වාට මතකනේ ඉංග්‍රීසින් විසින් ලංකාව විතරක් නෙමෙයිනේ ලෝකේ රටවල් ගණනාවක් යටත් කරගත්තා අධිරාජ්‍ය කොහොම ගොඩ නැගුණාද කියනවා නම් එහෙම දවසේ පැය 24ම එයාලා යටත් කරගෙන තියෙන රටකට ඉර තියෙනවමයි එතකොට ඒ නිසා තමයි කිව්වේ හිරු නොබසින අධිරාජ්‍ය යාලගේ රටකට කොහේ හරි ඉර පායලා තියෙනවා පැය 24ම එච්චර වටින බලසම්පන්න අධිරාජ්‍යය තමයි ඉංග්‍රීසින් කරගෙන ගියේ දැන් එතකොට ඊට කලින් හිටපු අධිරාජ්‍යයක් තමයි මේ කියන්නේ චෝල අධිරාජ්‍යය නේද එයා එතකොට ලංකාව මාලදිවයිනේ දූපත් මැලේසියාව ඉන්දුනීසියාව මේ වගේ රටවල් ගණනාවක් මං ඊයේ කිව්වේ ඉන්දියාවෙම ඉන්දියාවම කොච්චර ලොකුද මගේ රත්තරන් දුවේ පුතේ ඒ නිසා යාට ලොකු බලයක් තිබුණා හැබැයි මේ බලය හෙලවෙන්න පටන් ගත්තා අපේ මහරජතුමාගේ සටනින් පස්සේ අනෙක් රටවලුත් මේවා කරන්න පටන් අරන් නේද දැන් එතකොට අපේ මහරජතුමාට හොඳ අවස්ථාවක් ඇවිල්ලා තින්නේ ඒක බුද්ධ රාජ ඇමතිවරයාටයි ඔව් දේවමල්ල ඇමතිවරයාටයි හිතා ගන්න බැරි වුණා අන්න මගේ රත්තරන් දුවේ පුතේ තව හොඳ දෙයක් අපිට ගණන ගන්න. ඒ කියන්නේ සිද්ධ වෙන දේ තුලින් සිද්ධ වෙන දේම නෙමෙයි සත්‍ය. සිද්ධ වෙන දේ තුල අපි හරි දේ දකින්න පුරුදු වුණොත් එීම සත්‍ය දැකගෙන යන්න පුළුවන් වෙනවා. ඒක හරියට කල්පනා කරලා බලන්නකෝ සිද්ධාර්ථයන් දැක්කා වගේ. ඔව් සිද්ධාර්ථ කුමාරයා විදියට ඉන්නකොට සතර පෙර නිමිති අදත් අපි දකිනවා. ඒ කාලේ තෝන්න තරම් පිරිසක් දකින්න නැති මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදි රූපයක්. ඒක එච්චරයි ගත්තේ. හැබැයි සිද්ධාර්ථයන් මේක අරගත්තේ කොහොමද? මේක මෙහෙම වෙන්න බෑ. මේක මෙහෙම වෙන්නේ ඇයි? මේක නතර කරන්න පුළුවන් කොහොමද? මේක නතර කරන්න නම් මේ අවස්ථාවන් මං කොච්චර දියුණු වෙන්න ඕනිද? එහෙනම් මනස කොතනට ගෙනියන්න ඕනිද? එහෙනම් මේක හොයා ගන්න ඕනේ කියලා හිතුණා. මෙන්න මේ විදිය තමයි රජ කෙනෙක් වුණාම නායකයෙක් වුණාම තමන්ට පේන දේ ඔව් තීරණය කරන්න පුළුවන් හැබැයි මේ තුල ඇති සත්‍ය හොයාගෙන යන එක වඩා යහපත් වෙනවා වඩා යහපත් වෙනවා දැන් හා අමල තාත්තලගෙන් අහලා බලන්න මේ විදිය කතා ඒ කියන්නේ අපි දැන් දැක්කනම් එහෙම පහලින් ලිහිනින් පියාඹගෙන යනවා අපි සතුට වෙනවා. ලිහිනියෝ පහලින් පියාඹනවා කියලා. හැබැයි අම්මලා තාත්තලාගෙන් අහලා බලන්න, ඉස්සර අපේ ගොවි රජවරු ලිහිනින් පහලින් පියාඹාගෙන යනකොටම තේරුම් ගත්තා අනිවාර්යයෙන්ම වැස්ස කාලයක් අතළඟ එනවා. අනිවාර්යෙන් බහිනවා. එහෙනම් ඒකට සූදානම් වෙන්න ඕනි, ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනි කියලා. හරියටම හරියනවා ඒවා. ඒ කියන්නේ යම් සිද්ධියක් සිද්ධි මාත්‍රයෙන් විතරක් නෙමෙයි, ඊට එහා ගිහිල්ලා දකින්න පුළුවන් නුවණක් ඕනිමයි මගේ රත්තරන් දුවේ පුතේ. එතකොට අපිට දිනන්න පුළුවන් මහරජතුමා වගේ. එහෙම නුවණක් නැති කෙනෙක් තමයි සොලි සාමන්තයා. ඒක නිසා යාට මොකද වෙලා තියෙන්නේ? මෙයන්
1: යා ශාමේ කඩවල මුරුදා. යකා මොනවද අපා මේ වඩමං? යකා මගේ වරදද අපා? යකා මගේ වරදද? අයියෝ රජා ශාමේ.
0: එයාට දැන් තමයි තේරෙන්නේ නේද? හා, එයාට තේරෙනවා. මොකද්ද? හා, ඒක කියන්න වෙන්නේ හෙට. හෙට මං ඔයාට ඇවිල්ලා කියන්නම් ඒ ගැන. එන මගේ රත්තරන් දූල පුතාලා පරිස්සමෙන් සතුටින් සුවෙන් සැනසීමෙන් ඉන්න ඕනේ. හැමෝටම ආදරෙයි. මං ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.
2: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජේබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ කතාව.
3: උදේ 6:32 වෙලාව දැන්. ඔන්න එහෙනම් කිති කුමාරගේ කතාවේ අද නතර කරපු තැන ඉඳලා ඊළඟට මොකද වෙන්නේ කියලා දැනගන්න පුළුවන්. හෙටත් උදේ 6 ඉඳන්ට වෙනකන් කලබල පැංච ඇහුවතින් කසරි නැන්දත් එක්ක එකතු වෙලා. හරිද? හරි, දැන් එහෙනම් අපි යමු තවත් ලස්සන සින්දුවක් අහන්න. මේ වගේ සින්දු අපේ දුවල පුතාල පුංචි කාලේ ඉඳලම අහන්න ඕන. හරිද? ලස්සන තේරුමක් තියෙන, ලස්සන තනු තියෙන, ලස්සන ගායනයකින් තියෙන මේ වගේ ගීත හරිම ලස්සනයි. හරිද? එහෙනම් ඒවා පුංචි කාලේ ඉඳලම අහන්න, පාඩම් කරගන්න, ඉස්කෝලේ උත්සවවලදී හැම කියන්න. හරිම ලස්සනයි මේ වගේ ගීත.

0: Rebele Pencha.
1: FM Anu Paha, Anu Hatrai Dashama Atta, Net FM, Divaina Pura.
2: Lavela Udassar Hayai Viratis Hayai.
3: Tamili Tel Kokum Putu Suduhandun Venivel Aru Dasa Badamal Adangu, Paramparika Ayurved Vatturuak Anusarin, Siddhalepa Kekulu Baby Saban, Binda Samata Hela Osu Rekavaranaya.
4: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 petrol bike එක. EFI තාක්ෂණය. Petrol සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක discount එකක්. KD Rice Motor Company Private Limited. 077 406 43 97.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද 0747-21-33-540.
7: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල්සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය.
8: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
7: නේත්‍රාලෝක වෙසක්.
9: නේත්‍රාලෝක වෙසක්.
8: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව.
7: උත්තම ධාතු වන්දනාව.
8: වෙසක් තොරණ.
7: පහන් කූඩෝ.
8: සැදැහැගී.
7: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට.
8: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
7: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
8: බැතිබරදායකත්වය
10: අනුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
11: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයක් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක. Net FM සංසාර කතන්දර.
12: ඔවුන් මදොරට හරනු ඇත.
13: ඔවුන් මණ්ඩපයට කඩා වැදී යකඩ ගුගුරු වලින් පහර දෙනවා. සුරා උඩම් පිරෙනනවා.
11: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
14: Net FM සංසාර කතන්දර.
11: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?

දූලට පුතාලට කියන තියෙන වෙලාව මතක් කරන්න ඕන මම හරිද? උදේ 6යි විනාඩි 42යි 6:45 නිවසනවා. ඊට පස්සේ අපි එන්නම් කලබල පැංච වැඩසටහනින්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: දැවලා උදැස්සන 6:45.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
2: අයිබවන් රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමක මම සමීර බණ්ඩාර වේරකෝන් ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
0: Net News සිරස්තල.
2: පැවති වැසි තත්ත්වයේ අඩුවක් ගංගාවලත් ජලමට්ටම් පහළට. ෂොපින් බෑග්වලට පාරිභෝගිකයන්ගෙන් අයකරන මුදල් රජයට බැර කරන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. ආණ්ඩුව ගැන ගම්මන් පිළ රතු කට්ටේදී කළ අනාවරණය.
4: ඔබට මේ මාලිමා ආණ්ඩුව පේන්නේ නිකන් යක්ෂයෙක් වගේ.
5: ඒ එහෙම නෙවෙයි.
4: මෙච්චරම දරුණුද මේ ආණ්ඩුව?
5: අනිවාර්යයෙන්ම ඔව්. ඉතින් ආලෝක යක්ෂයා බණ අහලා බණ තීරුම් ගත්තනේ. මේ වගේ මෝඩ තකතිරු ආණ්ඩුවක් ආලෝක යක්ෂයට සමාන කරොත් ආලෝක යක්ෂයාට ලැජ්ජ හිතෙන්නේ නැද්ද?
2: විදුලි බිල අඩු කිරීමේ සැලසුම ගැන ආණ්ඩුව කතා කරයි. චීන ජනපති ඇමරිකාවේ සංචාරයකට සූදානමින්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News. Net News. Net Weather News.
2: ශ්‍රී ලංකාවට ඉස්සන දෙසින් පිහිට ඇති අඩුපීඩන කලාපයේ තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම වයමසහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසේ හෝගි ගුරුම් සහිත වැසේ ඇති විය හැකි බවයි කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය පැවසුවේ.
6: අද දින නවතම දත්ත විශ්ලේෂණයන්ට අනුව ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පැවති අඩුපීඩන කලාපයේ තවදුරටත් පවතිනවා. මේ පද්ධතියේ බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේම අහස වලාකුලින් බරව පවතින අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක් පමණ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කීපයක් ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. මීට අමතරව ඌව සහ නැගිනි පළාත්වල ස්ථාන ස්වල්පයක පසුරුවකින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේම ගිගුරුම් සහිත වැසි සමග ඇති වේ හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරුවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අපි ජනතාවට මතක් කර සිටිනවා.
2: මේ අතර පසුගිය දිනවල ඉහළ මට්ටමක පැවති ගංගා බොහොමයක ජලමට්ටම් මෙවන විට අඩුවමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් කළුගඟ සහ අත්තනගලුවේ ඇතැම් පහත් බිම් ආශ්‍රිතව තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා හා අපදාකලමනාකාර ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර මහතා පැවසුවේ.
7: කළුගඟේ ජලමට්ටම අපි මිල්ලකන්ද මධ්‍යස්ථානයට අනුව අපි මේ දක්වා දැන්වලා තියෙන සුළු ගංවතුර තත්ත්වයක්. තවමත් කුඩා ගඟේ ජලමට්ටම ඉහළ යමින් පවතිනවා. තවමත් විශේෂයෙන් මේ ප්‍රදේශයේ පවතින වර්ෂාපතනය හේතු වෙන්නේ මිනිසායෙම සුළු ගංවතුර තත්ත්වය කුඩා ගඟෙහි තවමත් පවතින බව තමයි සඳහන් කරන්න වෙන්නේ. ඒ වගේම අතනගලුවේ ජලමට්ටමත් ක්‍රමයෙන් අඩුවෙන් පවතිනවා. නමුත් මේ දක්වා සුළු ගංවතුර තත්ත්වයක් පවතිනවා. එම නිසා අතනගලුවේ පහළ ගම්පහ කටාන පත්තල වැනි ප්‍රදේශ වල ජනතාව මේ ගැන සැලකිලිමත් විය යුතුයි. දැන් ජලය පහළට තවදුරටත් පැමිණෙන නිසා කළුගඟේ අනිකුත් ප්‍රදේශ අතර විශේෂයෙන්ම කුටුබවුල මිනු මධ්‍යස්ථානයේ ජල මට්ටම සුළු වැඩිවීමක් පෙන්නුම් කරනවා. නමුත් ලොකු අනතුරුදායක මට්ටම වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඉහළ ද්‍රෝණියේ වර්ෂාපතනයේ යම් වැඩිවීමක් තියෙන නිසා මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න කළුගඟේ විශේෂයෙන්ම අනිකුත් ගංගාවල ජල මට්ටම් අනතුරුදායක මට්ටමක නැහැ. විශේෂයෙන්ම අනිඩොලගඟ, ගින්ගඟ, කැරණි මහෝවේ ජල මට්ටමත් මේ වෙන විට අඩු වෙමින් පවතිනවා. කෙසේ නමුත් අද දිනේ මේ වෙන විටත් ඇතැම් ස්ථානවලටම විශේෂයෙන්ම රත්පුර, කැරණිගඟ ඉහළ ද්‍රෝණිය ඇතැම් ස්ථානවලට, අංවැල්ල ප්‍රදේශයට එවැනි ප්‍රදේශවලට මේ වෙන විටත් වර්ෂාපතන ලැබීමින් පවතින බව තමයි පේන්න තියෙන්නේ.
2: ඉදිරියේදී විදුලි බිල අඩු කිරීමට ක්‍රියාත්මක කරන සැලැස්මක් ආණ්ඩුව සතුව ඇත. ඒ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. ඕකියා සිටියේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩි කිරීමෙන් සහ ජලවිදුලි නිෂ්පාදනයේ කාර්යක්ෂම කිරීම තුළින් ජනන වියදම අඩු කිරීමට සූදානම් බවයි. ඒ හරහා ඉදිරියේදී විදුලි බිල අඩු කිරීමේ සැලැස්මක් ඇති බවද බලශක්ති අමාත්‍යවරයා පැවසුවා. ඔහු මෙම අදහස් පළ කළේ විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙලට අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට තෝරාගත් සේවකයන්ට මූල්‍යවන්දි ලබා දීමේ උත්සවයට එක්වෙමින්. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපේක්ෂා කළ ප්‍රධාන කරුණු කිහිපයෙන් එකක් වූයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම බවයි එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ. ඒ අනුව පාරිභෝගිකයාට උසස් සේවයක් ලබා දෙන ආයතන බවට අලුතින් පිහිටවන ආයතන පත් කරමින් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී රටේ ජනතාවට ලබා දුන් පොරොන්දු ඉෂ්ට කිරීමට කටයුතු කරන බවද බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවා. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන ලංවිම සේවකයන් 1898 දෙනෙකු වෙනුවෙන් මූල්‍යවන්ති ලබා දීම මෙහිදී සිදු කෙරුණා. රට විධිමත් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා වත්මන් ආණ්ඩුවට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළරුමේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ආලෝක යක්ෂාද උදාහරණයට ගනිමින් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ ඔහු මෙම අදහස් පළ කළේ නිත් නිවුස රතුකට්ට විශේෂාංගයට එක්වමින්.
4: ඔබට මේ මාලිමා ආණ්ඩුව පේන්නේ නිකන් යක්ෂයෙක් වගේ.
5: ඒ එහෙම නෙවෙයි.
4: මම අහන්නේ ඔබ ඔබ
5: නේද යක්ෂයෙක් වගේ පේන්නේ නේද මම එහෙම කියන්නේ.
4: ඔබ එතනින් අදහසනේ ඔබ බුදුරජාණන් වහන්සේ වගේ චරිතයක් කියන එක.
5: නෑ මම කිව්වේ යකා ගැන උපමාවට ගත්තේ. මාලිමාව යක්ෂයා ආලෝක යක්ෂයාට උපමා කිරීමෙන් කිසිසේත්ම මාලිමාවේ හිංසාවට ලක් වෙන සිළුදනම බුදුහාමුදුරුවෝ වෙන්නේ නෑ. අපිට ආලෝක යක්ෂයාට මාලිමා ආණ්ඩුව සමාන කරොත් ආලෝක යක්ෂයා මට අපහාසයට නඩු ගන්න ඉඩ තියෙනවා.
4: ආලෝක යක්ෂයා හිටියා නම් නඩු දාන්න පුළුවන් කියන එක ඔබ අදහස් කරන්නේ ඊට හපන් මේ ආණ්ඩුව කියන එක.
5: අනිවාර්යෙන්ම ඔව්.
4: මෙච්චරම දරුණුද මේ ආණ්ඩුව?
5: අනිවාර්යෙන්ම ඔව්. ඇත්තෙන්ම අපිට ආලෝක යක්ෂයා බණ අහලා බණ තීරුම් ගත්තානේ. මේ වගේ මෝඩ තකතිරු ආණ්ඩුවක් ආලෝක යක්ෂයාට සමාන කරොත් ආලෝක යක්ෂයාට ලැජ්ජ හිතෙන්නේ නැද්ද? මේ ආණ්ඩුව වාද දන්නවත් දන්නේ නැහැ. අද ලංකාවේ රෝහල්වල දෙවැන්ත බෙහෙත්තිකයක් තියෙනවා. ඒ කියන්නේ අර අපේ ගෙදර ඉන්න ගෝණියා කුස්සියේ බඩු ටික තොග කළමනාකරණයක් කරනවානේ. හාල් ටික, පොල් ටික, සීනි ටික, මිරිස් ටික ලුණුටිගේ අවසන් වෙන්න කලින් නැවත ඇනෝම් කරලා අර බෝතල් පුරව ගන්න. අපේ අම්මා කවදාකවත් අද නම් පුතේ සීනි නෑ ගෙදර. සීනි නැතුව තේ බොන්න. අද වෙල ලුණු ඉවර වෙලා හදිසියෙම දුනු ගේන කාද ලුණු නැතුව පොඩි කන්න කියලා කියන්නේ නෑ. ඒක තොග කළමනාකරණ ගැන අවබෝධයක් තියෙන. ඒ බුද්ධිමත්කමේ ලක්ෂණයක්. අවම බුද්ධිමත්කම කොනම ගෘහණියකට තියෙනවා තොග කළමනාකරණේ. තොග කළමනාකරණයක් කරගන්න ඔක්කත් අවශ්‍ය. අවම බුද්ධිමත්කම නැති නිසා. ආලවක යක්ෂයා වගේ බුද්ධිමත් යක්ෂෙකුට අපහාස කරන්න මරකයි මාලිමාවට සමාන කරලා.
4: තොග කළමනාකරණේ වේව ඔය වගේ ප්‍රශ්න හැම ආණ්ඩුවක් කාලෙම තිබෙන්න පුළුවන් තිබුණානේ අපි
5: දන්නවා. තිබුණේ නෑ ඒක වැරදි. මට උදාහරණයක් කියන එක ආණ්ඩුවක ඔයගේ තමන්ගේ තොග ඉවරනකම් බලන් හිටිය මට ආවේ ඔබේ ප්‍රශ්නට උත්තර දෙන්න. මං කලාතුරකින් ප්‍රශ්න කෙවට කවන්නේ ඔබට මතක එක ආණ්ඩුවක් ගැන නිසිතව කළමනාකරණයක් කරගන්න. මං
4: කියන්නේ ඕනම ආණ්ඩුවක් අපි කියනවානේ සර්ව සම්පූර්ණ නෑ
5: කියලා. ඒ වුණාට මං කියන්නේ විවිධ දෙයක් අපිට කලින් කිසිම ආණ්ඩුවකින් වෙලා නෑ.
4: මේ 11 වෙනිදා සඳුදා ඔබව කැඳවනවා ප්‍රස්ත විමර්ශන කොට්ටාශයේ. ඒ කැඳවන්නේ අප්‍රේල් 21 වෙනිදා ඔබ මහනුවරදී කරපු ප්‍රකාශයක්. ඔබ කියනවා මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් තුන්සෙකට ආසන්න පිරිසක් තුන්සෙකට වැඩි පිරිසක් නිදහසේ නිදැල්ලේ ඉන්නවා. කොයි වෙලාවක හරි ඔවුන්ගෙන් තර්ජනයක් එන්න පුළුවන්. විශේෂයෙන්ම දළදා පෙරහැර ඉලක්ක කරගෙන. ඇත්තටම කොහෙද මේ 300ට වැඩි පිරිස ඉන්නේ?
5: ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ නිලධාරීන් මෙතන කියනවා සහාරාන්ගේ ත්‍රස්තවාදී සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් ලබාගත් තොරතුරු අනුව මම කියන්නේ. ඒක ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ නිලධාරීන් ලොකු ප්‍රශ්නයක් තිබුවා. මම ප්‍රකාශ කරේ අප්‍රේල් 21 වෙනිදා. මම කැඳවන්නේ මැයි 11. ඒතර එතන තියෙනවා දවස් 20ක් ගත වෙලා තියෙනවා. දවස් 20 මේගොල්ලෝ තියෙන ප්‍රකාශ පෙරලා පෙරලා බලන්න ඇති කෝ කියලා මට මාව ගෙන්නලා ඇහුවා. ඔබතුමා කරපු ප්‍රකාශය අපි සෑම සැකකරුවෙක්ගේම සෑම සැකකරුවෙකුගේ සෑම ප්‍රකාශයක්ම අපි අධ්‍යයනය කරලා එහෙම ප්‍රකාශයක් කරලා නැහැ. ඔබතුමාගේ යටි අරමුණ උනේ එහෙම එකක් නැහැ නේද කියලා. මම කෝ නෑ තමයි කියන්නේ. එහෙනම් ඔබතුමා මේ ඒ ත්‍රස්තවාදී සැකකරුවන් ප්‍රකාශ කරලා තියෙනවා කියන්නේ සමාජයේ බියගත් අනියත බියක් ඇති කරන එක තමයි පාවිච්චි කරපු වචන. ආණ්ඩුවට එරිව ජනතාව කුලප්පු කරලා කුපිත කරා. කුලප්පුනේ කුපිත කරවන්න නේද? මං කිව්වේ ඔයම දෙයක් කියලා නැති වුණාට ඒ දේ සැඟවිලා තියෙනවා. මම ඒ පාර පෙන්නවා එක එක සැකකරු ආරම් ප්‍රශ්න කරද්දී ඒ අය පිළිගන්නවා. ඒ අය විවිධ තැන්වල සාරාංගේ පුහුණු කඳවුර වලට සහභාගී වෙලා තියෙනවා.
4: මොන අවුරුද්දද ඔබ ඕක ගණන් කරන්න පටන් ගත්තේ?
5: මේ ඇත්තටම මම පොත ලියන්න පටන් ගත්තේ 2024 ඔක්තෝබර් මාසෙ.
4: මේක නිකන් මේ හදිස්සි ගණනය කිරීමක් නෙමෙයිද?
5: අවුරුදු එක මාර පුරාවට කරපු අනිත්ක ඔය වැඩේ හදිස්සිය කරන්න බෑ.
4: මේ පාස්කු ප්‍රහරේට වගේ කිව්තු පුද්ගලයා කවුද? මෙහෙ වුණා නම් කවුරු හරි ඔබට ඒකක් කියන්න පුළුවන්. කවුද මෙහෙ උනේ කියලා.
5: ප්‍රහාරය එල්ල කරක සැලසුම් කළේ. ඒ නිසාම FBI දියුරුම් ප්‍රකාශයේ නිශ්චිතව කියනවා මෙම ප්‍රහාර මාලාවේ ප්‍රහාරය කිව්වට නවයක්වත් උනානේ තැන් තැන්වල. ප්‍රහාර මාලාවේ මහමුලකරුවන්නේ සාරාන් හසින්මි කියලා නිශ්චිතව දියුරුම් ප්‍රකාශයේ සඳහන් වෙනවා. එතකොට එයින් අදහස් කරන්නේ මේක සැලසුම් කර ක්‍රියාත්මක කළේ සාරා.
0: රතු කට රතු කට පණින්නට පෙර පණින්නට පෙර
2: පිවිතුරු හෙළවරුමේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහභාගී වූ net news රතුකට සම්පූර්ණ වැඩසටහන net news YouTube නාලිකාවේ ඇතුළත්. මෙන්න දැන් ලැබුණු පුවතක්. පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනයේ උදුම්රියක් පීලිපෙනීමෙන් එක් මැදිරියක් පෙරළී ඒ සිටි මගින් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා. කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතරදී එම දුම්රිය පිළිපැනීමකට ලක්ව ඇත්තේ අලුම 5:40 පමණ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. කෙසේ වෙතත් ප්‍රධාන මාර්ගයේ අනිකුත් මංතිරු හරහා ප්‍රමාද වීම සහිතව දුම්රිය ධාවනය කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. සුපිරි වෙළඳසැල් ඇතුළු වෙළඳ ආයතන වලින් පාරිභෝගිකයන්ට ෂොපින් මලු අලෙවි කිරීමෙන් ලැබෙන බදු මුදල් රජයේ නිශ්චිත පරිසරක සංරක්ෂණ අරමුදලකට බැරවිය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකල පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මාස 3 වෙනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණයේ නියෝග කළා. පරිසර යුක්ත කේන්ද්‍රයේ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම අගවින්සුරු ප්‍රතිපද්මන් සූරසේනාචල වෙංග පොලිස සහ සම්පත් විජයරත්න යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයේ ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල එම් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මාස 3 වෙනිදා කැඳවන ලෙස නියම කළා. පෙත්සම්කාර සංවිධානයේ කියා සිටින්නේ පාරිසරික සංරක්ෂණ බදු පනතට අනුව සුපිරි වෙළඳසැල්ඇතුළු වෙළඳ ආයතන වලින් පාරිභෝගිකයන්ට අලෙවි කරන ෂොපින් මලු සඳහා එකරුණු ලබන බදු මුදල් රජයේ නිශ්චිත පාරිසරික සංරක්ෂණ අරමුදලකට බැරවිය යුතු බවයි. නමුත් වර්තමානයේ වෙන්නක් සිදු නොවන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ නීතියට පටහැනි බවයි කියා සිටින්නේ. ඒ අනුව අදාළ බදු මුදල් රජ විසින් ස්ථාපිත කර තිබෙන පාරිසරික සංරක්ෂණ අරමුදලකට බැරවිය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. චීන ජනාධිපති ෂී ජින්පින් ඇමරිකාවේ සංචාරයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ චීනයේ සංචාරයක නිරත වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ආරාධනයකට අනුවයි. චීනයේ ඉහළපෙළේ රාජතාන්ත්‍රිකයෙකු උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම වසරේ සැප්තැම්බර් සහ නොවැම්බර් අතර කාලයේදී චීන ජනාධිපතිවරයාගේ ඇමරිකා සංචාරය සිදුවනු ඇති බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය තෙදින නිල සංචාරය නිම කරමින් ඊයේ චීනයෙන් පිටත්ව ගියා.
0: Net News
2: නිමාව මීළඟ Net News 10:12ට වැඩිතුරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: Net News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News ඔබ වෙත ගෙන ආවේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 3672.

0: පන්සිනින්නේ.
1: Good morning, Panchi. දැන් Panchi මායි හම්බ වෙන්නේ කාලෙකට පස්සේ නේද?
0: ඔව්.
1: ඒකනේ. දැන් අපේ චූටි ආලෝත් බලන් ඉන්නේ නැති. ඉරිදා සෙනසුරාදා පැටලිලා Panchi ආවද කියලා. එහෙම නැහැ නේද? මාව බලන්න නේද ආවේ? ඒකනේ කියන්නේ. උදේ 7යි විනාඩි 5යි වලාව ඔන්න ආපෞසරයක් කලබල පෙන්චහන යාළුවන්ට අපි ආයුබෝවන් කියලා කියනවා. ලැං පෙන්චිව හම්බුනේ මට කාලෙකට පස්සේනේ. ඉතින් ඔයගේ විස්තර කියන්නේ කොහා මොනාද කරේ?
0: ඉස්කෝලේ ගියා.
1: හා තව
0: බණක් තිබ්බා.
1: හා බණ තවද?
0: ඔව්.
1: ඊට පස්සේ
0: ඒකේ මොලේ වැඩෙන්න ගේම් දෙකක් තිබ්බා.
1: හා
0: අර මේ බුදුහාඳුරුම් මේ අර තේතියන් ඉන්නේ.
1: හා
0: ඒකේ අර ග්‍රේඩ් 1 ග්‍රේඩ් 2 කියලා හරවනකොට ග්‍රේඩ් 2 ක්ලැප් කරන්න ඕනේ.
1: හා
0: මේ හැරවොත් එහෙම ග්‍රේඩ් 1 එකට අපි ක්ලැප් කරන්න ඕනේ.
1: ආ එතකොට ඔය හැම ලස්සනට ක්ලැප් කරාද?
0: ඔව්.
1: හා
0: එක ක්ලැප් එකයි ගන්න ඕනේ.
1: එක ක්ලැප් එකයිද?
0: ඔව්. ඊට පස්සේ අනිත් ගේම් එක මේ මොකද එක කල එකක් අපෙන් ඇහුවා.
1: ආ
0: අප කිව්වා ගෝල්ඩ් කියලා.
1: හරි.
0: හඳුරු කියන කල එක ඉක්මනට ගන්න ඕනේ.
1: ආ ගත්තද ඉක්මනට?
0: මාව තෝරගත්තේ නෑ.
1: මාව තෝරගත්තේ නැද්ද?
0: ඔව් අතීස්ව ගත්තේ නෑ.
1: ගත්තේ අයියෝ බලන්නකෝ අතීස්ව ගත්තේ. එක්කෙනෙක්ද ගත්තේ?
0: නෑ දෙන්නෙක් ගත්තා.
1: දෙන්නෙක් ගත්තද? හා හරි. කමන්නේ ඔයා ගෙදර ඉඳලා එක කරන්. ගෙදර ඉඳලා. නැත්නම් මෙහෙම කරමු. දැන් කලබල පැන්චි ඉවරලා අපි දෙන්න එක කරමු.
0: හා.
1: හරි. ආ ඒකනේ හරි. දැන් එතකොට තව මොනවද කරේ? දැන් ඔන්න පැන්චි ඉස්සරහට අපි දැන් ටික ටික ටික වෙසක් පොයට ලං වෙනවා. හරිද? දැන් මේ වෙසක් එනවා කියලා කියන්නේ අපි සිල් සමාදන් වෙනවා නේද? වෙසක් කූඩු හදනවා. දැන් පැන්චිත් සිල් ගන්න යනවද? නේද? ඔන්න මේ මාසේ අග ඔන්න වෙසක් පොයේ තියෙනවා. දැන් ඔන්න net එකේ
0: අපි ජනාධිපති වෙනස් කළානේ.
1: ඒකනේ වෙනස් වුණානේ නේද? දැන් මුල තිබුණා. ඉතින් ඔන්න අපි අගදී මේ මාසේ අගදී ඔන්න 30 වෙනිදා වෙසක් පොයේ තියෙනවා. ඔන්න දැන් අපි කට්ටියම netfilm එකේ අපි ආයේ පාරක් ඔන්න ඔක්කොම කූරගල යන්න බලාපොරොත්තු වෙනවා. දැන් මතකනේ අපි හැමෝම එකතු වෙලා රටම කතා කරපු කූරගල ගොඩනගපු හැටි 2023 වෙසක් සැමරුම ඉතාම සුන්දරව කූරගල අපි පැවැත්වුවානේ. ඔන්න මේ අවුරුද්දෙදිත් අපි යමු කූරගල. හරිද? ඉතින් කූරගල සුන්දරව ගොඩනගපු නෙල්ලිගල හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් තමයි මේ පාරත් කූරගල නේත්‍රාලෝක වෙසක් මංගල්‍යය පවත්වන්නේ. ඉතින් පොයි දවසේ ශ්වේත පූජා පින්කම් මාලාව සිද්ධ කරනවා. උදේ 6ට සිල් සමාදන් වෙන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔන්න පූජනීය මාතර මහින්ද හාමුදුරුවෝ, වල්පොළ ගෝතම හාමුදුරුවෝ, කුට්ටිකළුමේ පේමාලංකාර හාමුදුරුවෝ, පූජපාද මොළමුරේ සුජාත හාමුදුරුවෝ, පූජපාද භගවන්තලාවේ රාහුල හාමුදුරුවෝ, පූජපාද මහබුලංකුළුමේ ගුණරත්න හාමුදුරුවෝ වෙසක් පොහොදා වගේම ඊට පහුවෙනිදත් ධර්මදේශනවලට වැඩම කරවනවා. ඒ විතරකුත් නෙවෙයි, ඔන්න නේත්‍රාලෝක වෙසක් කලාපයත් ක්‍රියාත්මක වෙනවා. වෙසක් තොරණ, ලස්සන පහන් කූඩු ගොඩාක් බලාගන්න අවස්ථාව තියෙනවා. ඒ හින්දා ඔන්න අපේ පුංචි දුවලක් පුතලට තවස්තාව තියෙනවා. අම්මලා
0: තාත්තලා අපි එක දවසක් කූරගල ගියා.
1: හිමද? ලස්සනයි නේද?
0: ඔව්. මේ අංකල්ලා ගත්තා මාව කලබල පැන්චි කියලා දැනගෙන මාව ගත්තා.
1: ඒතුලට ඒකනේ කියන්නේ
0: අපි කවුන්ද කොහෙද පූජා කරා?
1: ආ එහෙමද? දැක්කනේ අපේ
0: පැන් ඒගොල්ල අපිව ගත්ත පූජා කරන්න.
1: ආ ඒක
0: කවුරුත්ම ගත්තද?
1: කවුරුත්ම ගත්තේ නේද? හරි. දැන් අනේ අපේ පැන්චිත් කූරගල ගිහලා තිනවා. ඒ වගේ අපේ පුංචි දුවලා පුතාලත් යන්න මේ වෙසක් කලාපයටම යන්න ගිහිල්ලා ලස්සන වෙසක් තොරණ පහන් කූඩු ඔයගලන්ට බලා ගන්න අවස්ථාව තියෙනවා. ඒ හින්දා ඔන්න මේ පාර වෙසක් පොහෙට උන් අපි ආපහු කොහෙටද යන්නේ? කූරගලට. හරි. දැන්
0: ඒ සචීනන්ද
1: ඔව්
0: එහෙ ලස්සනයි මට බලන්නත් හිතනවා. මේ හුළඟ තියනවා එතන ගියක්කුත් ගන්න හිතනවා.
1: හරි හිතනවාද? ඒකනේ හරිම ලස්සනයි. හුළඟ ගොඩාක් තියනවා. හරිම ලස්සන පරිසලයක තමයි මේ කූරගල පුදබිම.
0: අපේ අප්පච්චි කිව්ව එන්න කියලා දෙයියනේ හුළඟ.
1: උලගද හරි මේ දැන් එහෙනම් අපිට යන්න තියෙනවා මොකද්ද මොන කතාව අහන්නද ඊට කලින් තේරවිල්ල අහන්නද මම හරි ඔන්න මේක තමයි අද මං අහන තේරවිල්ල ඔන්න හොඳට අහගෙන ඉන්න ඕනේ පැංචි හරිද කොළපාට බංගලාවක බංගලාවක් කියලා කියන්නේ ලොකු ගෙයක් වගේ හරිද බංගලාව බංගලාවක් කියලා කියන අපි ලොකු ගෙයකට හරිද කොළපාටයි හැබැයි මෙයා හරි ගෙයක් කියලා හිතන්නකෝ හරිද කොළපාට ගේක සුදු පාට මෙට්ට දාගෙන දැන් අපි ඇඳේ උඩ තියනනේ මෙට්ට කොළපාට ගේක සුදුම සුදු පාට මෙට්ට දාගෙන කළු මිනිස්සු බුදි මේ මොනවද කල්පනා කරන්න කොළපාට තමයි ගේ සුදු පාට මෙට්ට තියෙනවා
0: කොට්ට
1: නෑ කළු මිනිස්සු බුදි මේක කළු පාටයි හරිද හරි කළු පාටටත් මේක මට සම්පූර්ණ උත්තරේ ඒ කියන්නේ මං කොහොමද කියන්නේ එතකොට උත්තරේ කියවෙනවනේ හරිද ප්‍රශ්න ඇහුවොත් මං උදව් කරන්න හරිද
0: ඒක දිගයිද
1: ඒක එච්චරම දිග නැහැ චුට්ටක් විතර මෙහෙම අතට ගන්න පුළුවන් පැංචිටත් අතට ගන්න පුළුවන්
0: ඒක බෝතලයක්ද
1: බෝතලයක් නෙවෙයි
0: බෝලයක්ද
1: බෝලයක් වගේ හැබැයි සම්පූර්ණ බෝලෙකුත් නෙවෙයි
0: පොතක්ද
1: නෑ මේක අපි කන දෙයක් ඕ හරිම ගුණයි හරිද හරිම ගුණයි නෑ ඉඟුරු නෙවෙයි ඉඟුරු නෙවෙයි කොළපාටයි දැන් මං කියන්නේ කොළපාට ගයක් කියලා එතකොට කොළපාටයි
0: ලෙමන්
1: නෑ ලෙමන්
0: දෙහි
1: නෑ දෙහිත් නෙමෙයි දෙහි වල කළු පාට මොන හරි තියනවද ඒකනේ මේකේ කළු මිනිස්සු බුදි කියලා කියන්නේ කළු පාටක් දෙයක් තියනවා මේකේ
0: එතකොට ගස් ලැබුද
1: ගස් ලැබු නෙවෙයි හැබැයි හොඳයි දැන් ගස් ලැබු වල කළු පාට චූටි ඇට තියනවා නේද ඒ වගේම තමයි මේකෙත් කළු පාට ඇට තියෙනවා කල්පනා කරන්නකෝ අපි එහෙනම් යමුද ඩිෂුම් ඩිෂුම් මාන්න ඊට පස්සේ පොළවන් නම් කියලා තරඟ වටේ තියෙනවා පවසරෙන් ගිහල ලොකු දුවල පුතාල එන්න ඕනේ කතා කරන්න මේ අපේ පැංචි කියන දුරකථන අංකයට
0: 0112255533 මේ නම්බරයට හරියටම කෝල් කරන්න ඕනේ 0711958595ට තමයි WhatsApp කරන්න ඕනේ ඒකට කෝල් කරන්න බෑ
1: ඔව් ඒකට කෝල් කරන්න බෑ නේද ඒකට තමයි චිත්‍රය වන්නේ අපේ යාළුවෝ නේද
0: වීඩියෝස්
1: එවන්න පුළුවන් හරි අපි දැන් යමු එහෙනම් ඩිෂුම් ඩිෂුම් මහන්න
2: ඉතින් මගේ පුංචි යාළුවනේ ඔයාලට කොහොමද හැමෝම හොඳින් ඉන්නවා කියලා ඔය ලස්සන මූණු දැක්කාම මට පේනවා. එහෙමනම් ඉතින් තවත් ඔයාලට බලාගෙන ඉන්න තියන්නේ නැතුව ඉක්මනටම අපි අපේ කතාව පැත්තට යමු. ඔන්න ඔන්න ඔන්න මාත් එක්ක එන්නකෝ එන්නකෝ යන් යන් යන් යන් යන්.
3: ඉස්සර වෙන්නකෝ මම මේ පැත්තෙන් හැංගිල වගේ එන්න අන්නේ පාරයා දිසුම් දිසුම්ගේ කකුල ඇතිල්ලෙනවා මෙයා නම් හරිම කපටිය බලාගෙන ඉන්නකොට හිනත් යනවා
2: අනේ ඇත්තමයි මේ වගේ බතට ගිටියක කකුල් දෙක ඇතිල්ලෙන උනානේ මට ගඳ සාර් සාර් සාර් සාර් ඒ වුණත් කමක් නෑ ඉතින් කොහොම හරි ආච්චිගේ කණ්ණාඩි දෙක පේරගන්නත් ඕනනේ හින්දා අකමැතෙන් උනත් මෙයා මාව හොරතල් කරන විදිහට වැඩ කරන්න ඕන ඒ අනේ මෙන්න මගේ හොරතලේ ආයෙත් ඇවිත් මොනු මොනු සත්තලම් විතරේ කුරුකුරු පංච සුංගුට්ට
4: චිකිත
2: හරිම කැත නම් මොනවත පන්දප යාමේ කියවන්නේ වටත් නිකන් කෑනු ළමයකුට වගේ ඒ විචිකිච්චාව ලැජ්ජාව හිතෙනවා මේ වැහෙනකොට ඇත්තමයි පූසම පා
5: ඒ බාර විකාර පූසා ආයෙත් ඇවිල්ලා නේද? තිසුමා, ඔය විකාර පූසාව පැත්තකට දාලා අපි යන ගමන ඉක්මන් කරන්න ඕන.
2: අයියෝ ලොක්කා, නපුරු වෙන්න එපා ලොක්කා. අනේ මේ බලන්නකො, මේ අහිංසක පැංචප්පු මුඤ්ඤුඤ්ඤුඤ්ඤු කොච්චර උරතල්ද.
4: කොකොකො, ඒ බාර මේ නිකි පේනවත් නෑනේ. මෙයා මේ විදිහට මා පාත කෑවොත් එහෙම නම් මගේ මයිල් ටිකත් ගැතවිලා සොල්ලන්ගේ පාවීයයි.
3: පුරපුරෝ මන්දයා බලනවා. එයා බය වෙලා වෙන්න ඇති මං එන්න තිබේ කියලා. හිමින් එයාට කිට්ටු වෙන්න ඕනේ.
4: දැන් හරි. දැන් ඉතින් මෙයාට හොරතල් වෙන ගමන් හිහිමින් සැරි මෙයාගේ පෑකික බිමට වට්ටවන්න ඕන.
5: ඔන්න මන් නොකිවයි කියන්න එපා. ඔය පූසා හින්දා මහා විනාශයක් වෙලා තමයි නවතින්නේ.
2: අනේ එම වෙන්නේ නෑ ලොක්කා. බලන්නකො මෙයාගේ අහිංසක පාට. ඔන්න මේ බලන්නකෝ. ඉතින් පුරුපුරු මේ විදිහට ඩිෂුම් ළඟ හොරතල් වෙන වෙලාවේ අපි නිකි හිමින් හිමින් නොපෙනෙන විදිහට එතෙන්ට කිට්ටු වෙනවා.
3: අන්නේ පාර ඩිෂුම් ළඟ තිබ්බ බෑග් එක බිමට වැටුණා. අර කණ්ණාඩි දෙක තියන්නේ ඒක වෙන්න ඕනේ.
5: ඩිෂුමා, මං ඔහෙට ආයෙත් කියන්නේ නැහැ. අලාමේ අර බෑග් එක දැම්ම නේද බිමට?
2: ඔය ඔය මගේ පුරුපුරු පැටියා පුඩුකින්නකෝ. කෝ මගේ බෑග් එක බිමට වැටුණා. ඔන්න ඔන්න මං ඇහිඳ ගන්නවා එක.
3: හරි, මම පුළුවන් ඉක්මනට බෑග් එක මේ පැත්තට ඇදලා දාන්න ඕනේ. මොනවා කරන්නත් තියන්නේ විනාඩියකටත් වඩා අඩු වෙලාවක්.
2: චුට්ටම් පෙට්ටෝ, ඕක නම් අදින්න එපා. ඕකේ වටින දෙයක් තියෙනවා.
4: වටින හින්දනේ අපිට ඕක ඕනේ.
2: ඔයාලට හිතෙන්නේ මේ ගොල්ලන්ට පුළුවන් වෙයිද බෑග් එක ඇතුලේ තියෙන කණ්ණාඩි දෙක ගන්න? ඒ ගැන අහන්න නම් ඔයාලට ලබන සතිය වෙනකන් ඉන්න වෙනවා. තරහ නැහැනේ. එහෙමනම් අපි ගිහලා එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. බයි.

0: යාලුවන්ටයි මටයි නේද? හරි. දැන් පැංචා මේ ඇයි පරක්කුනේ? ආ පැංචෝ. පරක්කුනේ මොකද? චූටක් නිඳ කියාද? ඒකනේ කියන්නේ නේද පැංචි? උදේ නැගිටිනවා.
1: මන්නම් උදේම නැගිටුණා.
0: ඒක තමයි උදේම නැගිටුණා. ඒක තමයි. හරි. දැන් ඔන්න අපි පැංචත් එක්ක කතා කරන්න ඕනේ. හැබැයි යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. පුළුවන් නම් කියලා තරඟ වටේට ඇවිල්ලා. මුල්ම යාළුවත් එක්ක පැංච කතා කරන්න අයබෝන් කියන්නේ මේ යාළුවත්.
1: අයබෝන්.
0: ආනේ ෆෝන් එක කට් කරගෙන නිතින්. බලන්නකෝ. අනිත් තව යාළුවෙක් ඉන්නද බලන්න කතා කරන්න මේ යාළුවත් එක්ක.
1: අයබෝන්.
0: හරි දැන් අයබෝන් කිව්වනේ නම අහන්න.
1: ඔයාගේ නම මොකද්ද?
0: කී වසරේද? එතකොට ඉස්කෝලේ මොකද්ද? ඉක්මනට මරගෙන යමු නේද? නැත්තම් වැඩේ හරියන්නේ නැහැ. හරි බලමු තවත් යාළුවෙක් අපි සම්බන්ධ කරගමු. අයබෝන්.
1: නම් මොකද්ද? කී වසරේද?
0: ප්‍රවීන්ට තමයි ඒ නම් පළවෙනි ප්‍රශ්න දෙන්නේ. මොකද ප්‍රවීන් තමයි මෙතනින් චූටි මේ යාළුවා. එහෙනම් අපි පටන් ගන්න. පුළුවන් නම් කියන තරඟ වටය. ප්‍රවීන්, ඔන්න ඔයාගේ පළවෙනි ප්‍රශ්නේ මේ අතරින් යුරෝපා රටක් වෙන්නේ මොකද්ද? එක ඉතාලිය, දෙක බ්‍රසීලය, තුන නේපාලය. ඉතාලියද, බ්‍රසීලයද, නේපාලයද යුරෝපා රටක් වෙන්නේ? මොකද්ද උත්තරේ? කාලේ ගත වෙනවා වැඩි. අපි ඉක්මනට උත්තරයක් කියමු. ඉතාලිය උත්තරේ
1: හරියටම හරි.
0: උත්තරේ හරියටම හරි. ඉතාලිය තමයි මෙතනින් යුරෝපා රටක් වෙන්නේ. ඊළඟට යනවා අපි නලින්දගේ පැතර. නලින්ද ලෑස්තිද?
2: ඔව් නේද.
0: ඔයාගෙන් අහන්නේ මේ අතරින් ආසියානු රටක් වෙන්නේ මොකද්ද කියලා. එක භූතානිය, දෙක ප්‍රංශය, තුන අර්ජන්ටිනාව.
2: මොකද්ද නේද උන්නේ?
0: භූතානේද, ප්‍රංශේද, ආජෙන්ටිනාවද? මොකද්ද උත්තරේ? නලින්දි. කෝ නලින්දි නෑ, ඒ පාර ගිහිල්ලද කොහෙද?
1: සචිනද්ද?
0: ඌ
1: නේපාලේනේ. දැන් තිබිලා තියෙන්නේ මේ බුදුහාඳුරුන්ගේ මේවායක.
0: අපේ බුදුරජාන් වහන්සේ ඉපදුන තැන දැන් අයිති වෙන නේපාලේට නේද? හරි පැංචි, දන්න දේවල් හොඳයිනේ පැංචි. දැන් මේ මට තියෙන ප්‍රශ්නේ කෝ?
1: අපේ ටීචර් කිව්වේ. අපේ ටීචර් නෙමෙයි, වෙන ටීචර් කෙනෙක් කිව්වේ.
0: වෙන ටීචර් කෙනෙක්ද කිව්වේ? දැන් කෝ මේ යාළුවෝ ටික නෑනේ. ආපු. අනේ අනේ කෝ මේ යාළුවෝ.
1: දැන් සෙල්ලම් ටැගේටත් එන්න බෙන්න බෑ.
0: හරි දැන් ඉතින් නැහැ. යාළුවෝ ටික නෑ. යාළුවෝ දෙන්න ගිහිල්ලා. මට තේරෙන්නේ ඇයි යාළුවෝ දෙන්න ගියේ ෆෝන් එක කට් කරගෙන කියලා. සමහරවිට මෙහෙම වෙන්න පුළුවන්. හැමතැනම දැන් වැස්ස තියෙනවානේ නේද? දැන් වහිනකොට සමහරවිට ওই දුරකථන මාර්ගයේ සමහර අවහිරතා තියෙනවා. ඒකේ හින්දා වෙන්නත් පුළුවන්. දැන් පැංචර ගම් වතුර ගැලුවද? ආ පැංචෝ.
1: ගොඩක් ගැලුවේ නෑ. චුට්ටක් පාරේ දාලා.
0: චුට්ටක් පාරේ දාලාද?
1: දැන් සමහර වෙලාවල තාප්පෙත් උඩින් ගලවලු නේද?
0: ඒක තමයි. අර දිත්වාසුලි කුණාටු වෙලාවේ නම් තාප්පෙනුත් උඩින් ආව නේද?
1: හැබැයි
0: දැන් මේ වහිනකොට ওই ගම් වතුර එහෙම ගලනකොට අපි පරිස්සම් වෙන්න ඕනනේ නේද?
1: ඔව්. වෙලාවට අපි උඩ ගෙදරට ගියේ.
0: ආ ඒක තමයි. උඩ ගෙදරට වෙලාවට ගියේ. දැන් මේ
1: සචින්නද?
0: ඔව්.
1: දවසම වැස්ස වැස්සනේ.
0: ඒකනේ. ඒක හින්ද තමයි ගම් වතුර
1: ගලන්නේ.
0: ඒකට
1: මිදුලට ඇවිල්ලා.
0: මිදුලට ඇවිල්ලා. ඒ කියන්නේ දැන් මේ පුංචි දුවල පුතාලා ඉන්න ගෙවල් විශේෂයෙන්ම

0: මේ වර්ෂාවදී එහෙම පරිස්සමෙන් අවධානයෙන් ඉන්න ඕන. ඒක හින්දා දැන් පුංචි දුවල පුතාලා දැන් ඕගලන්ට ওই දිනටත් එක්ක කියන්නේ. දැන් අම්මලා තාත්තලා ආච්චිලා සීලා කියුවොත් මේ වැස්ස යන්නේ නැහැ. ওই වතුර මේ වතුරත් එක්ක සෙල්ලම් කරන්න එළිය යන්නේ නැහැ කියලා කිව්වම මේ දේවල් අහන්න ඕන. දැන් මට කියන්නේ මෙහෙම දැන් ඔන්න මඩ පාටට වතුර තියෙනවා පාරේ. හරිද?
1: දැන් ඒ වගේ දෙක්ක එක දවසක් ගියුස් එකේ මෙන්න ළමයින්ට කකුත් සෙල්ලම් කරනවා.
0: ඒක තමයි.
1: ඊට පස්සේ ලෙඩ වෙනවා
0: ඒක. ඒක තමයි. ලෙඩත් වෙනවා. ඊළඟට මට මේක කියන්නකෝ. ඔන්න දැන් වතුර තියෙනවා පාරේ. හරිද? ඒ පාරේ වතුර තියෙනකොට ඕගලන්ට පතුල පේනවද? නෑ නේද? දුඹුරු පාටටනේ තියෙන්නේ. ඇතුලේ මොනවාද මේ පාරක් පාරද තියෙන්නේ? නැත්තම් වලක් තියෙනවද? පේන්නේ නෑනේ. ඕගොල්ලෝ සෙල්ලම් කර කර ගිහින් වැටු ඒකනේ කියන්නේ. වලකට වැටුණා. එතකොට මොකද කියන්නේ? නේද? ඒකේ හින්දා වැස්ස උයේ එළියට එහෙම යන්නේ
1: පාවිච්චි. සමහර වර ඇරිලානේ තියෙන්නේ.
0: අන්න හරි. සමහර වලවල් නේද ඇරිලානේ තියෙන්නේ. වැටුණොත් එහෙම කාට කියන්නද? නේද?
1: ඔව්.
0: ඒකනේ. ඒ හින්දා ගොඩාක් නූලක් නම් දාන්න හරි හරියන්නේ නැහැ. නූලක් දාලා ගන්න විදිහක් නැහැ. කඹයක් තමයි දාන්න වෙන්නේ.
1: ඔව්.
0: ඒක තමයි. හරි. මේ එහෙනම් ඕන පරිස්සමෙන්. ඒක මතක තියාගන්න. දැන් පැන්චා තාපු එකේ මම ආපහු තේරවිල්ල කියන්නම් පැන්චෝ. මම තේරවිල්ලක් ඇහුවනේ.
1: කොල්ලන්නේ. කොල්ලක් එකක් තියෙනවා.
0: මොකද්ද?
1: කතාවක් තියෙනවා.
0: මේ තේරවිල්ල අහන්නකෝ මගේ. කොල්ල පාට ගේක. සුදු පාට මෙට්ට දාගෙන කළු මිනිස්සු බුදි. හරිද?
1: මොකක්?
0: කොලපාට ගේක සුදු පාට මෙට්ට දාගෙන කළු මිනිස්සු බුදි. මං අහන්නේ මේ මොකද්ද කියලා.
1: කළු මිනිස්සු බුදි.
0: දැන් හරි ලේසි. මේක කන දෙයක්.
1: කන දෙයක්.
0: චොක්ලට් නෙවෙයි. හරිද? කල්පනා කරන්න. කළු දේවල් තියෙනවා. අපි අර අපි පැන්චි කිව්වනේ ගස් ලැබු කියලා. ගස් ලැබු වගේ කළු පාට ඇට තියෙනවා මේකේ. හරිද? කල්පනා කරන හරිම ගුණ දෙයක් මේක. හරිද? කල්පනා කරලා කියන්න. දැන් පැන්චිගේ කතාව තියෙනවානේ කිව්වා නේද? පැන්චිගේත් කතාවක් තියෙනවද? සින්දුවක් තියෙනවද?
1: The queen bee. When I was in the garden, I saw a queen bee. She was the very largest one that I never seen. She wore a shiny helmet and a lovely velvet gown. But I was rather sad because she didn't wear a crown.
0: ලස්සනයිනේ. කවුද කියලා දුන්නේ?
1: අපේ එලකියුෂන් ටීචර්.
0: බලන්නකෝ පැන්චි හිනුත් ලස්සන්ට පාඩම් කරගෙන අපිට අවිලා කිව්වනේ සින්දුවක් නේද? පොයම් එකක්.
1: රාද කියන්නේ හොඳටම දුක්ඛයි කියලා.
0: දුක්ඛයි කියලාද? ඒකනේ. දැන් අපි යමු ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ නිර්මාණ පිටුව තියෙනවා. ඊට පස්සේ පැන්චගේ කතාව අහන්න තියෙනවා අපිට නේද පැන්චෝ? ඔක්කොම අහමු අපි. හරි. එහෙනම් අපි යමු දැන් ලස්සන සින්දුවක් අහන්න. උදේ 7:27.

0: FM anu hatarai dashuma ata net FM
1: ude hatai vinadi tihai
2: ඇසීම අඩුද චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-7676-10
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0776-7700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි
5: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773-273-540
0: FM 95 FM 94.8 Net FM
1: මම ආසයි පැන්සලක් වෙන්න
6: මම ආසයි කුරුල්ලෙක් වෙන්න
1: කුරුල්ලෙක් වුණොත් මටත් ලියම්බන්න කියලා දෙන්න.
6: පැන්සලක් වුණොත් මටත් ලියන්න කියලා දෙන්න.
1: Net FM කලබල පැන්චා.

0: උදේ 7 විනාඩි 31 කයි වෙලාව දැන් දැන් අපිට තියෙන්නේ මොකද්ද පැන්චි
1: නිර්මාණ පිටුව
2: නිර්මාණ පිටුව බලමු නිර්මාණ පිටුව බලමු
0: ඉස්සල්ල කවුද
3: මම
0: අපි පැන්චට අවස්ථාව දෙමුද පැන්චි
3: හා
0: හා හරි බලන්න පැන්චි කොච්චර හොඳයිද
3: කියලා
0: අරගන්නකෝ හා පැන්චගේ ඇතේ තමයි අපිට මේ පැතර තැපල් කරපු නිර්මාණ තියෙන්නේ පැන්චගේ මගේ ගාව WhatsApp කරපු නිර්මාණ තියෙනවා නේද
3: හා
0: පැන්ච පටන් ගන්න කාගේද තියෙන නෑ කාගේද නෙවෙයි ඔයාට මොනවද පේන්නේ ওই චිත්‍ර කියන්නකෝ බලන්න
3: යාළුවා ලස්සන තැන්දලා
0: හරි
3: එල දෙනේ කැන්දලා
0: එල දෙනේ කැන්දලා තව
3: එල දෙනේ කැන්දලා එල දෙනු ගොඩක් කැන්දලා
0: හරි ගුඩ්
3: ඊට පස්සේ ඒගොල්ල
0: හා
3: කකා ඉන්න
0: කකා ඉනවද හා දෙන්නකෝ බලන්න මම කියන්න
3: අම්මා ඉන්න
0: හරි දෙන්නකෝ බලන්න මම කියන්නම් කවුද ඔක අපිට ඇඳලා එවලා තියෙන්නේ කියලා හරිම ලස්සනයි නේද පැන්චි මේක අපිට ඇඳලා එවලා තියෙන්නේ DRMSH සඳරුවන් දසනායක අවිස්සාවිල් තමයි ඉන්නේ පාසල සඳහන් කළ නැහැ ආයශ්‍රේණි ඉගෙන ගන්න ජයග්‍රහණය කළොත් බයිසිකලයක් ඕනලු හරිම ලස්සනට ගොවි පලක් අපිට ඇඳලා එවලා තියෙනවා හරි ඊළඟට තවත් ලස්සන චිත්‍රයක් තියෙනවා මේ පැත්තේ මේ බලන්න පැන්චි
3: මලා
0: ඕ මොස්
3: පාට ටික කියන්නම්
0: කියන්නකෝ පාට ටික
3: සුදු පාට
0: හා නිල් පාට
3: නිල් පාට
0: හා
3: රතු දුඹුරු පාට
0: දුඹුරු හා රතුත් රතුත් තියෙනවා AM සයාලි දිනාරා වීරසිංහ පහශ්‍රේණී තමයි ඉගෙන ගන්නේ මල් මොස්සරයක් අපිට ඇඳලා වෙලා තියෙන්නේ දින්නොත් පාසල් කට්ටලයක් ඕනේ කියලා ඔන්න සඳහන් කරලා තියෙනවා ඊළඟට
3: දැන් පැන්චෝ කියන්න
0: තවත් ලස්සන චිත්‍ර අපිට ගොඩාක් මේ පැතර එවලා තියෙනවා මගේ කාර් එක අපිට ඇඳලා වෙලා තියෙනවා හරිද බිනෝන් වින් මිත තුනේ ඊ පන්ති ඉගෙන ගන්නේ ජයන්ති මධ්‍ය මහ විද්‍යාලයට යන නිකවරට ඉදින්නොත් පැන්සල් පෙට්ටියක් එවන්න කියලා. ඔයගේ කාර් එක හරිම ලස්සනයි බිනොත්. මටත් ආසයි කාර් එක නැගලා යන්න. හරි පැන්චා ඊළඟට කියන්නකෝ බලන්න ඔයාගේ අතේ තියෙන චිත්‍රේ.
3: යාල් වැන්දලා ලස්සන්ට ඉස්කෝලයක් කැන්දලා.
0: හා
3: ළමයි තුන් දෙනෙක් කැන්දලා.
0: හා
3: මල්ලෙන්දලා සම්මනල වැන්දලා.
0: හා
3: ගසක් කැන්දලා
0: ඊය
3: මාම කෙනෙක් කැන්දලා
0: හරි
3: ක්ලවුඩ්ස් ඇඳලා
0: දැන් නිකෝ බලන්න මම කියන්නම් කවුද මේක ඇඳලා එවලා තියෙන්නේ මේ පැන්චා අපිට කියපු චිත්‍රේ හරිම ලස්සනයි ඒ චිත්‍රෙත් හරිම ලස්සනයි චුටි ගැල්ලමයි තුන්දෙනෙක් ඉන්නා නේද මගේ නම JMR සොරණි උමේෂා මම ඉගෙන ගන්නේ සර්ණපාලි බාලිකා ජාතික පාසලේ ඉන්නේ තලාවේ 10 ශ්‍රේණි නැද මම දිනුවොත් මට ස්මාර්ට් වොච් එකක් ඕන සනසනදා ඉරදා උදේට කලබල පැංච අහලා සති දවස් පහේම උදේට ඇල්ෆා ස්ටුඩියෝ තහනවා හරිම ආසාවෙන් හරිම හොඳයිනේ ඔයා හරිම ලස්සන අපි බලමු ආ ජයග්‍රහණය කරනවාද කියලා ඊළඟට අපි තවත් ලස්සන චිත්‍රයක් තෝරගමු මේ මොකද්ද පැංචි මේ
3: පොන් දෙක බල් තියනවා ගස් චූටි ග්‍රාස් තියනවා
0: හංසයෝ ඉන්නවා
3: මල්ලෝ තියනවා
0: හංසේ නේද
3: හංසයෝ ඉන්නවා ඉර මාමා පායලා ඉන්නවා අහස තියනවා
0: ඒක තමයි දිනිදු දීප්ත ආයුෂ්මන් විලක් තමයි උන ඇඳලා වෙලා තියෙන එක ශ්‍රේණි ඉගෙන ගන්නේ කිටි පෝරුව විද්‍යාලය ඇහැලිය ගොඩ මොනවද දන්නද ඕනේ කියන්නේ කතන්දර පොත් කට්ටලයක් අපි දෙමුනේ ජයග්‍රහණය කරොත්
3: හා
0: හරි ඊළඟට තවත් ලස්සන තේරවිලට උත්තරෙත් ගොඩාක් අය අහලා වෙලා තිනවා නැන්ද තේරවිලට උත්තරේ කොමඩුද කොමඩු වෙන්න බෑනේ ඇයි දන්නවද දැන් හරි කළු පාට මිනිස්සුනම් හරි මොකද දැන් කළු පාට කළු මිනිස්සු කියන එකෙන් ඔන්න කොමඩු ඇට ගන්න පුළුවන් කොමඩු ඇට කළු පාටයිනේ නේද හැබැයි මං කියන්නේ සුදු මෙට්ටයක් කියලා දැන් කොමඩු වල ඇතුළ සුදු නැහැනේ මොන පාටද කොමඩි වල ඇතුළු
3: රතු
0: පාට එහෙනම් ඒක රතු මෙට්ටයක්
3: තැඹිලිත් පාට
0: ඔව් තැඹිලි හරි දැන් රතු පාට මෙට්ටයක් වෙන්නိපයි දැන් මම කිව්වේ සුදු මෙට්ටයක් කියලානේ නේද එතකොට කොමඩු නෙමෙයි හරි උත්තරේ වෙන්නේ අන්න ඒ වගේ කල්පනා කරන්නකෝ මේ බලන්න මේ චිත්‍රේ
3: වා
0: මිනිස්සු නිහංස තමයි ඇඳලා වෙලා තියෙන්නේ මොකක්ද
3: වසක් කුඩු හදනවා.
0: ඒක තමයි වෙසක් උත්සවේ තමයි ඇඳලා තියෙන්නේ. හය වසර ඉගෙන ගන්නේ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට
3: යන. වෙසක් හදලා බෝයිට දීලා
0: හදනවා. හදනවා. ඔනේ චූටි ළමයි හතර දෙනෙක් ඉන්නවා. වෙසක් කූඩු හදනවා. එක්කෙනෙක් වෙසක් කූඩු එල්ලනවා. ලස්සනට ඈතින් චෛත්‍ය පේනවා. නේද? හරිම ලස්සනයි. නැන්දේ තේරවිලට උත්තරේ කොමුඩුද කියලා ඔන්න මේ යාළුව තමයි කියලා තියෙන්නේ. කොමුඩු නෙවෙයි. හරි. ඊළඟට තවත් ලස්සන.
3: මූඩි වලින් ග්‍රේප්ස් හදලා. මිදි හදලා.
0: මිදි හදලා මූඩි වලින්.
3: නේද?
0: එහෙමද? දැන් මේක ඇඳපු එකක් නෙවෙයි හදපු එකක්. බෝතල් වල මූඩි පාට කරලා දම්පාටි. වහලද? ආහා පේපර් වලින් වහලා. හැබැයි අර උඩ තියෙන කොළ ටික නම් ඇඳලා.
3: ඔව්.
0: හා හරිද? ටොනික් මූඩි වලින් මිදි පොකුරක්. එස් එම් සෙනුදි සෙනාරා සුභසිංහ තුන ශ්‍රේණි සී පන්ති ඉගෙන ගන්නේ සූරදූත බාලිකා විද්‍යාලයට තමයි යන්නේ. පංචගතේ චිත්‍රයක් තියෙනව නේද? කියන්න බලන්න. කෝ කියන්න?
3: කන්න හොඳද?
0: මොකද?
3: බර්ගර්ස් සොසේජස් බන් කන්න හොඳ නෑ.
0: හොඳ නෑ. දැන් ඒක දැඳලා වෙලා තියෙන්නේ.
3: ඊට පස්සේ පළතුරු තමයි කන්න හොඳ.
0: බලන්නකො කොච්චර හොඳයිද. ඒක හොඳ පණිවිඩයක් දෙන චිත්‍රයක් තමයි ඒක ඇඳලා තියෙන්නේ නේද? දෙන්නකො බලන්න මම කියන්නම් හරියටම හරි. එහෙම තමයි තියෙන්නේ ඇඳලා. එහෙම තියෙන්නේ. එහෙම නෙවෙයි තියෙන්නේ. ජෑම් බෝතලයකට ලේබලයක් තමයි ඇඳලා තියෙන්නේ. හැබැයි මේ පැංච කිව් එකත් හරි. එහෙම තමයි වෙන්න ඕන. චනුකි චමත්කා තමයි මේක ඇඳලා වෙලා තියෙන්නේ. සීවලී මධ්‍ය විද්‍යාලයට යන්නේ රත්නපුර. කැමැතිම තෑග වවුචර්ස් දෙකක් කියලා තියෙනවා මල්ලිටයි මටයි. මල්ලිට හරිම ආදරේ යාළුවෙක්නේ. හරි. ඔන්න තවත් යාළුවෙක් අපිට ඇඳලා වෙලා තියෙනවා. මේ බලන්න. වෙලෙන්දිය එලවලු වෙලෙන්දිය එලවලු විකුණන වෙලෙන්දිය තමයි ඇඳලා වෙලා තියෙන්නේ සද්ධානි සම්භාෂණී. ඊළඟට මම ඉක්මනට කියාගෙන යන්නම්. අන්න තේරවිලට උත්තරේ ගොඩක් අය ගස්ලබු. ගස්ලබුනේ මේ පැංචිත් ගස්ලබු කිව්වා නේද? කේ ඒ බොසඳි ජීත් තුනිමා දෙක වසර තමයි ඉගෙන ගන්න ස්වර්ණ ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයට නිසවෙනගල මහමායා දේවිය දුටු සිහිනේ තමයි ඔන්න ඇඳලා වෙලා තියෙන්නේ. ඊළඟට තවත් තියෙනවා ලස්සන. මේ බලන්න. මිකි මවුස් නෙවෙයි මේ. නැන්දේ මම තනියම ගෙතුවේ අර ගොතන්නේ නූල් වලින්. එහෙම අපේ යාළුවා ගොතපු එකක් තමයි ඔන්න අපිට ෆොටෝ එකක් ගහලා වෙලා තියෙන්නේ.
3: හයි කියලා ගෙනගත්තා. අපේ අම්මා චූටි කාලේ ගොතනවා. අපේ මම චූටි වුණාම අම්මත් ගොතනවා.
0: ඔයා චූටි වුණාම ගොතනවා. දැන් ඔයා ලොකුයිද?
3: ඔව්.
0: ඒකනේ කියන්නේ අනේ ඔයා ලොකු වෙලානේ නේද? හරි. දැන් එහෙනම් අපි නිර්මාණ පිටුවට අපිට නිර්මාණ ගොඩාක් එවනවා. අපි හෙට කියමු මේ ටික. කසුරියන්දත් එක්ක ඕගොල්ලෝ හෙට කියන්න ඕන. හරිද? හරි. දැන් එහෙනම් අපි යනවා පුංචි විරාමයක් ගන්න. විරාමෙන් පස්සේ සෙල්ලම් ගෙදර තියෙනවා චූටි යාළුවන්ට එන්න පුළුවන් සෙල්ලම් ගෙදරට. දුරකථන අංකයේ ඉක්මනටම පැංච මතක් කරන්න බලන්න.
3: 0112 0112 55 33 යාළුවා පිට කෝල් කරන්න.
0: කෝල් කරන්නේ නම් එකට උදේ 7 විනාඩි 40යි.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
5: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: අලුතැන කාටුම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගලේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස්. අදම අමතන්න 0768 800 සිය මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672 0113 36.
7: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න. Excite බැටරිය පිළිදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක. net fm සංසාර කතන්දර
9: ඔවුන් මදොරට හරනු ඇත
10: ඔවුන් මණ්ඩපයට කඩා වැදි යකඩ ගුඟුරු වලින් පහර දෙනවා සුගා උඩම් පිරනනවා
8: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමාවකට සති අන්තයේ අලුත් වෙනසක්
11: net fm සංසාර කතන්දර
8: සෙනසුරාද උදේ 8ට අහමු නේද
12: කලබල කලබල කලබල කලබල කලබල පැංචා
0: උදේ 7යි විනාඩි 42යි වෙලාව දැන් ඔන්න එහෙනම් අපි සෙල්ලම් ගෙදර දොර අරින්නයි හදන්නේ
13: සෙල්ලම් ගෙදර
0: හරි ඔන්න සෙල්ලම් ගෙදරට මුලින්ම ඇවිල්ලා ඉන්නේ යාළුවෙක් අපි සම්බන්ධ කරගමුද බලන්න මේ යාළුවා කවුද කියලා පෙන්චි අයබෝන් කියන්නේ
3: අයබෝන් සුබුදසනක්
0: අයබෝන් අයිබෝන් කෝමි යාළුවෝ අයිබෝන්
14: අයිබෝන්
0: ආ මොකද ඔයාගේ නම
14: සෙහෙලි
3: කියවසරද
14: පහවසරේ
3: ඔයා මොකද ඔයා කොහෙද ඉස්කෝලේ
14: වැද්දවල
3: ඔයා මොකද දීපත් කරන්නේ
14: සින්දුවා
3: ලස්සන්ට කියන්නකෝ
14: දෙපිය නගල් හරියකට විදින්නවත් බැරි පොත් කාලෙ කාටවත් බය වුනේ නෑ මං වීරයා ළඟ උන්නු වෙලේ තේලි ගැහිලා තේලි ගැහිලා කුමියන්ට මාවතේ ඇවිදින්න ඉඩදි කුඩු හදනා කුරුල්ලන්සේ නිදහසේ පියබන්න දීදී
0: ලස්සන්ට කිව්වා ඒ ඉදිරිපත් කිරීමත් හරිම ලස්සනයි සුබ දවසක් ඔයාට තවත් යාළුවෙක් බලමු පැංචි කතා කරන්නකෝ බලන්න මේ යාළුවත් එක්ක හරි මං කතා කරන්නේ අයිබෝන්
14: අයිබෝන්
0: මොකද්ද ඔයාගේ නම
14: සසින්දු තත්තර බණ්ඩාර
0: කී වසරේද
14: තුන වසරේ
0: මොකද ඉස්කෝලේ
14: ඊසු මංගල
0: මොකද ඉදිරිපත් කරන්නේ අපිට
14: කතන්දරයක්ද
0: ලස්සද කියන්නකෝ එහෙනම්
14: ඔන්න එක දවසක් සිටියා ගොවියේ මේ ගොවියා කරන්නේ වගා කරන එක නෙවෙයි
0: එහෙනම් මොකද්ද කරන්නේ මොකද්ද
14: බලනවා
0: මොනාද බලන්නේ
14: හරක් බලනවා
0: හරක් බලනවා ගයක් නෙමෙයි පැංචු හරක් බල
14: ඊට පස්සේ මෙයා උදේම නැගිටලා හරකුන්ට කන්න දෙන්න ගියා
0: හරි
14: ඊට පස්සේ ආයෙ ඉදර ගියා ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා හරකුන් අරන් යන්න ආවට පස්සේ මෙයා කැලේට ගියා හරක් ගේන්න ඊට පස්සේ මෙයා දන්නේ නැහැ කැලේ කොහෙද ඉන්නේ කියන්න. මෙයා ඉස්සරහට යද්දී ලොකු වලක් තිබුණා. ඒ වලට මෙයා වැටුණා. දැන් ගොඩ දවසක් මේ වල ඇතුලේ එයා ඉන්නේ. ඊට පස්සේ වඳුරු රජෙක් ගස්තුඩින් පැන පැන ආවා. වඳුරු රජා මෙයාව දැක්කා. එතකොට මේ වඳුරු රජා වලගාවට ඇවිල්ලා අහනවා මොකද උන්නේ ඔයාට උනේ කියලා. අර මනුස්සයා කියනවා ඔය මම වලට වැටිලා කියලා.
0: මම වලට වැටිලා කියලා ඊට පස්සේ. ඊට පස්සේ මොකද උනේ? අනේ කොහොම ඊට පස්සේ මොකද උනේ දන්නේ නැහැ. යාළුවා ගියානේ. හරි තවත් යාළුවෙක්ට අපි ඉන්නේ කියමුකෝ බලන්න නේද ලස්සනද අපි අප්පුඩියක් ගහමුකෝ යාළුවාට හරි ඔන තවත් චූටි යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා පැංචි බලන්න මේ කවුද කියලා.
15: ආයුබෝවන් සුබදසනක්.
14: ආයුබෝවන් පැංචි සුබදසන.
15: නම් මොකද?
14: අබ්බානි.
15: කීවසරේද?
0: කීවසරේද? ඒයාලුවත් ෆෝන් එක කට් කරගන්නවා.
15: සද්දන් සම්මාහි.
0: ඒකනේ. හරි තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. මේ යාළුවා බලන්න කවුද කියලා.
15: ආයුබෝවන්.
16: ආයුබෝවන්.
15: නම් මොකද්ද?
16: තෙදරා තෙවුදුනි බණ්ඩාර.
15: කී වසරේද?
16: 3 වසරේ.
15: ඉස්කෝලේ මොකද්ද?
16: කනිෂ්ඨ බාලිකා විද්‍යාලයේ නාවලපිටිය.
0: මොකද ඉදිරිපත් කරන්නේ?
16: මම ගිය විනෝදි චාරකාව ගැන.
0: ආ කියන්නේ කොහෙනම් ඉක්මනට අපිට.
16: ඒ විසිටුදසු. During the last school vacation, we went to the zoo. We could reach the hill at about 9 a.m. First, we bought tickets at the entrance. Then we entered the zoo. We saw many animals, birds, snakes, and fish there. There were elephants, tigers, lions, and bears. They were kept in stone cages.
0: ලස්සන්ට ඉදිරිපත් කිරීමත් කරා නේද? බලන්න අපේ යාළුවෝ කතා කරනවා, සිද්දු කියනවා, කවි කියනවා. තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා පැංච කතා කරන්න මේ යාළුවත් එක්ක.
15: ආයුබෝවන් සුබදසනක්.
14: ආයුබෝවන් සුබදසනක්.
15: මම මොකද?
14: සද්දානි.
15: ඈ.
0: ආ සද්දානි.
15: සද්දානි
0: ඔන්න ෆෝන් එක ඉස්සලා කට්ටුනානේ. සද්දානි කියන්නේ මොකක්ද ඉදිරිපත් කරන්නේ?
14: හින්දුව.
0: ලස්සන්ට කියන්නකෝ බලන්න.
14: ලස්සන බැරි.

0: දාංගලේම තියෙන දෙන්නෙක් ඉන්නවා මෙතනත්. හරිද? නන්නව දෙන්නෙ කවුද කියලා? කවුද?
1: කලවල වැජි.
0: හරි. තවත් යාළුවෙක් හැවිල්ල ඉන්නවා. බලමු මේ යාළුවා කවුද කියලා.
1: අයිබෝවන්.
0: කතා කරන්නකො පැංචි. අයිබෝවන් කියන්නේ?
1: අයිබෝවන් නේද?
0: කී වසරේද?
1: 4 වසරේ.
2: නම හුවේ නෑනේ.
0: ඒකනේ නම හමු අපි. නම මොකද්ද කියලා අහන්න. නම අහන්න.
2: නම මොකද්ද?
0: නම් මොකද්ද? නම් කියන්නේ කලින් ඊ යාළුවා ගිහිල්. හරි මේ යාළුවා බලමු ඉන්නාද කියලා. අයිබෝවන්. අයිබෝවන්.
1: අයිබෝවන්.
2: නම් මොකද්ද?
1: කේ වසරේ ගිතුනේ මා.
0: කී වසරේද?
1: 2 වසරේ.
0: ඉස්කෝලේ මොකද්ද?
1: මාසන් බෙදීතු ප්‍රාථමික විද්‍යාලය සේවනගල.
0: ආ දැන් වගේ පවුලේ කවුරුද ඉන්නේ?
1: මල්ලි, මමයි, තාත්තයි, ආච්චි, අම්මයි.
0: මල්ලිගේ නම මොකද්ද?
1: ආදි.
0: දැන් මල්ලිට කෝස් එල්ලම් කරනවද?
1: ඔව්.
0: ඒකනේ මල්ලිට ආදරේ නේද ඔයා?
1: ඔව්.
0: හා දැන් මොකද අපිට ඉදිරිපත් කරන්නේ? මහාමයා දේවිය දුටු සිහිනය කියන්නකෝ එහෙනම් බලන්න.
1: දෙවිවරු 4 දෙනෙක් දේවිය නිදා සිටි යහනය ඔසවාගෙන හිමාල වනයට ගියා. ලස්සන සල් වල් පිපුණු සල් ගසක් යට දේවිය තැබුවා. සුරංගනාවියෝ 7 දෙනෙක් දේවිය අනුතත්ත විලේ නහවා සුවඳ දල්වා දිව්‍ය සලු අන්දවා යහනක නිදි කළා. ඒ වෙලාවේ සුදු නෙළුම් මලක් සොඳින් ගත් සුදු ඇත් බැටවේ දකුණු ඇලයේ දේවියගේ කුසට ඇතුල් වුණා.
0: හරිම ලස්සනට ඔන්නේ කතාවත් කිව්ව සුබ දවසක් ඔයාට. දැන් එහෙනම් අපි සෙල්ලම් ගෙදර දොර වහමුද? මොකද කියන්නේ?
2: හා.
0: හරි. දැන් උර තේරවිලට උත්තරේ හම්බුන්නේ නැතාම.
2: ආ මේ සචීරන්ද.
0: ඔව්.
2: මමන්ට කියන්නන්ද දෙයක්.
0: කියන්නකෝ බලන්න.
2: බුදුහාමුදුරනේ පින් සිද්ධාර්ථ බුදු වුණා.
0: හරි.
2: එතකොට ලෝඩ් බුද්දා මේ ලෝඩ් බුද්දා ගේ එන්ලයිට්මන්ට් එක තිබ්බා. ඊට පස්සේ පිරිනිවන් පෑවා. හැබැයි කියන්න හොඳ නෑ මැරුණා කියලා. අපවත් කියන්නත් පුළුවන්.
0: හැබැයි අපි කියන්නේ පිරිනිවන් පෑවා කියලා නේද? ඉතින් අපි තෙමගුලනේ මේ සිහිපත් කරන්නේ වෙසක් පුන් පොහෝදා. ඉතින් ඒ වෙසක් මංගල්‍ය අපි ඒක කියනවා මංගල්‍ය කියලා. ඉතින් වෙසක් මංගල්‍ය ඔන්න මේ පාර අපි නේත්‍රාලෝක වෙසක් කලාපය අරගෙන යන්නේ කූරගලට. අපි ආපහු යනවා කූරගලට. අපි ඒ ගැන කලිනුත් මතක් කරා, ඉස්සරහත් මතක් කරන්න. දෙගෙනම නෙත FM එකේ ඉන්න ඕන. අපි දැන් යනවා ලස්සන සින්දුවක් අහන්න. සින්දුවෙන් පස්සේ අපි ආපහු මේ පැත්තට එනවා. මොකද තේරවිලට උත්තරේ හොයාගත්තේ නෑනේ අපි තාම.
2: එහෙනම් අපි හොයාගන්නකෝද?
0: හොයාගන්නවද? එයා දෙන්නත් එක්ක හිමීට කතා කරලා තේරවිලට උත්තරේ හොයාගන්න. නැත්තම් අපිට යන්න වෙන්නේ නේද? උදේ 7:52 වෙලාව.

0: ඔතේ 7 විනාඩි 55යි. දැන් ඉතින් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
1: හැබැයි අයියෝ ගන්න බෑනේ.
0: ඒකනේ. ඔයා ගන්න බැරි වුණානේ අනේ. හැබැයි ඉතින් මේක හරියම අකුරු දෙකක් කියනවා නැත්තම් ඉතින් ඔව් අකුරු තුනයි. හැබැයි අකුරු දෙකේ නමකුත් කියනවා මේකට. හරිද?
1: වන්දන අල.
0: අල නෙවෙයි. මේක පළතුරක්.
1: පළතුරක්.
0: ඔව් පළතුරක්. හරිම ගුණයි.
1: අයියෝ එහෙනම් අප ගස්ලබු කි.
0: ගස්ලබු නෙවෙයි. ගස්ලබුද මං කිව්වනේ ගස්ලබු නෙවෙයි කියලා. මොකද්ද? කොළ පාට ගයක්.
1: කොළද?
0: නැහැ.
1: මැල්ලුම්ද?
0: නැහැ මැල්ලුම් නෙමෙයි මැල්ලුම් පළතුරක් දානේ. මැල්ලුම් පළතුර.
1: මොකද්දනේ අමාරු ප්‍රශ්නක්
0: නේ. අමාරු නේ. අමාරු නේ. මේ ගොඩක් අය අපිට උත්තරේ වෙල තියෙනවා. හරිද නැන්දේ උත්තරේ. හරි.
1: කකුල් දෙකක් තියෙනවද
0: පළතුර වලට? නෑනේ.
1: නැට්ටක් තියෙනවා.
0: නැට්ටකුත් නැට්ටක් තියෙනවා. ඉතින් මේ ගහේ නැට්ටක් තියෙනවා. කොහොම මේ උත්තරේ මම හරි උත්තරේ කියන අයව මම නැන්දේ හරිද උත්තරේ කිව්වර දැන් මං කොහොමද ඔයගලගේ නම මේ WhatsApp එකට කෝල් කරාම කොහොමද හරියන්නේ නැහෙනේ වැඩේ නේද? WhatsApp එකට කෝල් කරන්නේපා. කෝල් කරන්නේ නැතුව උත්තරේ විතරක් එවන්න මට. එතකොට මම කියන්නම් හරි උත්තරේද ඔයගොල්ලන්ගේ කියලා. අම්පාරින් අපිට හරි උත්තරේ වෙලා තියෙනවා. ඊළඟට මලින්දි උත්තරේ හරි ඔයාගේ. ඊළඟට යසස් ඔයාගේ උත්තරෙත් හරි. ඊළඟට ඉන්නක බලන්න. කො උත්තරේ විතරයි ඊට පස්සේ තියෙන්නේ.
1: කොයි පාටද කොස්?
0: උත්ති කොළ පාටයි. හිරුෂ කවිදුල උත්තරේ හරි ඔයාගේ. එතකොට තව නැන්ද තේරවිලට උත්තරේ චංචලා නැහැ. ෂෙනුල ඔයාගේ උත්තරේ හරි. ඊළඟට තවත් උත්තරේ හරි ඔක්කොම එනවාට. ඉතින් සසිනි ඔයාගේ උත්තරෙත් හරි. මම මේ අන්තිමට උත්තරේ කියන්නේ
1: අයිස්ක්‍රීම. අයියෝ
0: හරි. මේ ගොඩාක් අය උත්තරේ හරියට කියලා තිනු ඔය දෙන්න ඇරෙන්න. මම කියන්නේ උත්තරේ මොකද්ද කියලා.
1: හා
0: අනෝදා කටු අනෝදා.
1: කටු අනෝදා.
0: අද ගෙදර ගිහිල්ලා අම්මටයි තාත්තටයි කියන දෙන්නම මට කටු අනෝදා ගෙනලා දෙන්න කන්න කියලා. කටු නැහැ. එළියේ තමයි තියෙන්නේ. හරිම ගුණ කෑමක්. පිළිකා නසන පළතුරක් විදිහට ඔන්න හඳුරගෙන තිනවා කටු අනෝදා. වැලි අනෝදා කියලා එක එක ප්‍රභේද තියෙනවා. හරිද? මැටි අනෝදා බික් අත්ත කියලා.
1: මැටි අනෝදා.
0: ඔව්. ගිහිල්ලා අහන්න අම්මගෙන් තාත්තගෙන්. ඔගොල්ලෝ මේක දැකලා ඇති කාලා ඇති. හැබැයි දැන් සමහරලාට අනේ මේකද කියලා දන්නේ නැතුව ඇති. හරිද? ඔන්න අනෝද කියලා උත්තරේ යපු ඔක්කොරම කියන්නේ උත්තරේ හරි. එහෙනම් අපි යමුද ඉක්මනට.
1: හා කලබල පැංචා. බයි. ඔගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. බයි. මං ගොග් පරිස්සමෙන් ඉන්න. බබු චුට්ටක් දැක පැංචි. ටාටා. බයි.
0: එහෙනම් මාත් ගිහිල්ලා ඉන්නම්. හැමෝටම සුබ දවසක්. පරිසමට ඉන්න ඕනේ කට්ටිය. මම ඔයාලගේ ආදරණීය සචිනි නැන්දා.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ. මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
0: උදේ 7:59යි.
2: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 30ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0.768700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
5: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077-406-4397.
6: FM 95 FM 94.8 Net FM
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: Hey yo, yame na hama tana anytime set when a flavor delikiri padamak. Well I na egana denuwa. Wasakala kiri fun ekak piri elakiri kiri.
8: Subudasanak welawa 2:00.

0: Sam mohotak merasavat kerai.
1: Madde achar dharma surak min sakasena pravruti samaga.
2: Net News.
3: Net FM sansara katandara. Sansara katandara. Enna api jeevitaya aadarin kiyawa gamu.
4: සෙනසුරාදා උදා වෙනවා කියලා කියන්නේ සෙනසුරාදට එළිය වැටෙනවා කියලා කියන්නේ තවත් සුන්දර කතාවක ආරම්භය සටහන් වෙනවා කියන එක දැන් අපි හැමෝම දන්නවා. ඔබේ මගේ ජීවිත කතාවල වගේම සසරක් පුරා අපේ බෝසතුන් වහන්සේ මේ තමන්ගේ දිවිසැරිය කොහොමද අපි වෙනුවෙන් පාරමිතාවකට ගෙනාවේ කියන එක සංසාර ගතන්දර හරහා අපි කියලා දෙනවා. ඉතින් පුරුදු විදියටම මා මිත්‍ර අපේ සමීර මගේ යහපැත්තේ. අයිබෝන් සමීර.
5: අයිබෝන් තරංග. තරංග කිව්වා වගේම බෝසත්ත්වයන් වහන්සේගේ හරි අපූරු ජීවිතය තුළ සාරාංශකේ කල්ප ලක්ෂයක් ගෙවාගෙන ගිය මේ ජීවිතය තුළ දීර්ඝතම කතාවන අපි මේ දවස්වල කතා කරමින් ඉන්නේ.
4: ඔව් ඔව්.
5: තරංගට මතක ඇති දැන් මේ කේවට්ටය සෑහෙන ට්‍රයි කරානේ මියුල් නුවර යටත් කරගන්න. හැබැයි හැම වැඩේම ෆේල් වුණා.
4: ඔව්.
5: එහෙම නේද කියන්නේ නේද? ඉතින් මේ හැමදේමත් එක්ක කේවට්ටය විහිළුවක් බවට පත් වුණා තමන්ගේ රාජ්‍යෙත්. බලන්නකෝ මේ වෙලා තියෙන දේ.
6: ස්වස්ති සිද්ධම් මහරජ. ස්වස්ති සිද්ධම්.
7: ස්වාගතයි කේවට්ටාචාරේනි. ඔබ උදෑසනින්ම පැමිණියේ විශේෂ හේතුවක් නිසා විය යුතුයි. අසුන් ගන්න.
6: එහෙමයි රජතුමනි. වසරක පමණ කාලයක් තිස්සේ මට තිබුණ රජතුමනි, මගේ සිත අනවරතෙන් පීඩාවට පත් කළ මහත් ගැටමුසු ප්‍රශ්නයක්. අවසානයේදී අද පාන්දර බ්‍රහ්ම මූර්තයෙන් ඒට කදිම විසඳුම මගේ ප්‍රඥාවට ගෝචර වුණා මහරජතුමනි.
7: ඒ කුමක් පිළිබඳවද ආචාර්යනි?
6: රජතුමනි, මාගේ ව්‍යායාමය පුද්ගලික සැප සම්පත් විඳීම සඳහා නොව හුදෙක් ඔබතුමාගේ බලපරාක්‍රමය වර්ධනය කිරීමත් චිරාත් කාලයක් පවත්වාගෙන යාම සඳහා නිසි උපදෙස් ලබා දීම පිණිසම වන්නේ.
7: ආචාර්යනි, ඉතින් කිමෙක්ද ඔබට තිබූ ප්‍රශ්නය?
6: රජතුමනි, මුළුමහත් දඹදෙව් තලයේම දැනට ඔබගේ අනසකට හසු නොවි පවතින එකම රාජ්‍යය මියුළු නුවර. එයත් සාර්ථක ලෙස යටත් කර ගැනීමට නොවරදින උපායක් මගේ චින්තනය අනුව.
7: නැත ආචාර්යනි, එය අනවශ්‍යයි. වසරකට පමණ පෙර අටලොස් අක්ෂෞහිණියක් සේනාව රැගෙන ගොස් තුන් මාසක් පුරා මියුළු නුවර වටලාගෙන සිට අවසානයේදී උතුරු සළුව පවා අහිමිව පලා එන්නට සිදුවේ කේවට්ට චින්තනය නිසානේ.
6: පළමුවෙන් මගේ බසට සවන් දෙනු මැනවි රජතුමනි. මෙය රණ ප්‍රයාසයක් නොවේ. වේදේහ රජු සහ මාෞෂධයන් අපවෙත ගෙන්වා ගැනීම සඳහා යෙදෙන සරල උපක්‍රමයක්. උගුලක්.
7: කිමක්ද ප්‍රයෝගය?
6: ඔබතුමාගේ දියණිය පංචාල චන්දි කුමරිය තරම් රූප සම්පත්තියෙන් පොහොසත් වෙනත් කිසිදු යෞවනියක් මුළු දඹදිව් තලයේම නැහැ.
7: ඉතින් ඒ බව අපි දන්නවනේ.
6: දන්නේ අපි පමණයි. ඒත් රජතුමනි, ලෝකයා ඒ ගැන දැනුවත් වී යුතුයි. විශේෂයෙන්ම මියුළු නුවර වේදේහ රජු.
7: වේදේහ රජු? ඒ කුමටද?
6: කෝපනවන්න. වේදේහ රජු සහ පංචාල චන්දි කුමරිය අතර සරණ බන්ධනයකට.
7: ආචාර්යනි, ඔබ මේ දොඩවන්නේ උමුතු වෙන්ද? මගේ පරම සතුරාත් මගේ දියණියත් අතර සරණ බන්ධනයක්.
6: රජතුමනි, උදහස් නොවි සමන් දෙනු මැනවි. එවන් නොමනා යෝජනාවක් ගැන මා සිහිනයෙන්වත් හිතන්නේ නැහැ රජතුමනි. කුමරියගේ රූප සම්පත්තිය දැසින් දැක ගැනීමේ වාසනාව එක මොහොතකට හෝ වේදේහ රජුට ලබා දී යුතු නැහැ. මගේ යෝජනාව පළමුවෙන්ම ඔහු තුල පංචාල චන්දි කුමරිය කෙරෙහි පිළිබඳ සිතක් ඇති කිරීමයි රජතුමනි.
7: පිළිබඳ සිතක්? ඒකසේද ආචාර්යනි?
6: පළමුවෙන්ම දක්ෂ කවිකාරයන් ලවා අපගේ කුමරියගේ රූප සෞන්දර්ය වර්ණා කෙරෙන කාව්‍යයන් රචනා කරවීම සුදුසුයි. ඉන්පසුව ඒවා ගායනය සඳහා ගායකයින් පුහුණු කරවා මියුලුනුවර පුරා සංචාරයේ යෙදවීම කළ හැකි. කොස්වා ලිහිණියක් අතින්ගෙන ගස්සුඩ නැග අලුයම් වේලේ උන්ගේ කරහේ කයිතාලම් බැඳ අහසට මුදා හැර නිසොල්මන්ව බැස යාමට පුළුවන් ගායකයින්ද අපට අවශ්‍යයි. එයින් මා අදහස් කරන්නේ දෙවි දේවතාවුන් පවා කුමරියගේ සුපර්ශීය වර්ණා කරන බවට ජනමතයක් ගොඩ නැගීමයි.
7: කවිකාරින් ගෙන්වා මගේ දියණියගේ හැඩරුව උනට දක්වන්නට මගේ අකමැත්තක් නැහැ.
6: මේ රජතුමනි, අප යවන ගායකයන්ගෙන් වේදේහ රජුට රුකුලක් ලැබුණාම ඔහු සිය අභිප්‍රාය අප වෙත දන්වන බවට

0: උදේ 8යි විනාඩි 13යි.
1: Excite ගන්න ලක්කක charge කරගන්න. Excite battery එක පිළිදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
2: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අදම අමතන්න 076-800-700 මහ බැංකුව විසින් බලපත්‍රල commercial බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
3: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ Kiehl's products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
4: Kiehl's එකෙන් කාට
5: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 011-125-125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි
2: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අදම අමතන්න 076-800-700 මහ බැංකුව විසින් බලපත්‍රල commercial බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: Kiehl's වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා අඩුම මිලක් බටක ග්‍රෑම් 100ක් රුපියල් 11යි අඹුල් කෙසෙල් ග්‍රෑම් 100ක් රුපියල් 9යි මධ්‍යම ප්‍රමාණයේ ISO ග්‍රෑම් 100ක් රුපියල් 189යි Kiehl's නම් බවයි අඩුම මිලයි.
7: Meltol හිස රතය උණ ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: නෙට් FM සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
9: අපේ අයත් සංසාර කතන්දරත් එක්ක දැන් තරංගා අලුත්ම කුමන්ත්‍රණය අර තරංග කිව්ව ලස්සන වචනේ ආදර කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවනේ.
10: ඔව් ඔව්.
9: ඉතින් දැන් මියවලු නුවරට ඇහෙන්න කවුරුගෙන්ද මේ වර්ණනා කරන්නේ?
10: සමීර මන්න හිතන්නේ මේ පංචාල චණ්ඩි කුමරිය ඉන්නව නේද? ඇය බොහොම ලස්සන කෙනෙක් වෙන්න ඕනේ.
9: අපේ වර්ණනාව අහලා බලමුකෝ.
11: දේවයන් වහන්ස, මෙතෙක් වේලා අප වර්ණනා කළ පංචාල චණ්ඩි කුමරියගේ හැසිරීම විලාසය ඉරියව් පවා මනමෝහනීයයි.

මේ පුරුද්දනද සංසාර පුරුද්දක් වෙලා කියලා තියෙනවා. යටියන්තර හොරංගල මහගෙදර ඉඳලා අපිට රෝසි තමයි මේ පණවිඩේ වෙලා තියෙන්නේ. කට්ටිය වින්නෝ ඉතින් ගෙදර නේද? ජනක ප්‍රසාද් සැමියා වගේම අක්ෂා තරුමිනි දුව අම්මා ඉන්ද්‍රාණි මේ කට්ටියත් ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ.

0: FM සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
1: ලස්සන සෙනසුරාදාවේ අපි ආයෙත් සංසාර කතන්දරත් එක්ක
2: සමීර මම හිතන්නේ සමීරත් දන්නවා හුඟක් වෙහෙස මහන්සි වෙලා ජීවිතෙත් එක්ක හැප්පිලා ස්වාමි පුරුෂයා ගෙදර එනකොට හිත නිවන බිරිඳක් ඉන්නවා නම් ඒ ආදරේ ලෙංගතු සැලකිලි සංග්‍රහ ලැබෙනවා නම් ඊට වැටිය නිවනක් පිරිමියෙක්ට මිහිපිට ලබන්න බෑ කියලා.
1: ඒ අතින් මං හිතන්නේ බෝධිසත්ව චරිත නම් හරිම වාසනාවන්තයි නේද?
2: අනේ ඇත්තටම සමීර බලන්න මේ අමරාදේවිය මහෞෂධ පඬිතුමන්ගේ හිත නිවන ලස්සන.
1: අපි ආදරේ පොඩ්ඩක් විඳගමුද?
3: සිතට මහත් අස්වැසිල්ලක් දැනෙනවා සොඳුර. දවසේ රාජකාරිය නිසි පරිදි ඉටු කර ආපසු පැමිණෙ විටදී.
4: එහෙමයි ස්වාමීනි. ජලස්නානය කර වෙහෙස නිවාගත් විට ගතටුවත් විවේක සුවයක් දැනෙනවා.
3: ඉන් පසුව මේ අයුරින් ඔබට සමීප වුණාම ගතට මෙන්ම සිතටත් සැනසිලි සුවයක්.
4: මටත් එසේම සිතෙනවා ස්වාමීනි. මට අද සිදුනා රජමෙදුරට යන්න.
3: කිමෙක්ද කාරණය සොඳුර?
4: උතුම්බරා දේවියගෙන් කැඳවීමක් ලැබුණා.
3: හදිසි කරුණක් වන්නට ඇති.
4: එහෙමයි ස්වාමීනි. ඔබ රාජසභාවෙන් බැහැරව සිටි දින කීපය තුළ අප නොසිතූ විරෝධත්වයක් උදාවෙලා. චූලනී රජතුමාගේ දියණියගේ රූපාලංකාරය ගැන රට පුරා
3: අඳහැරිය දැන් වසංගතයක් වෙලා. ඇය ගැන දෙවි දේවතාවුන් පවා වර්ණනා කරන කතිකාවක් දැන් අසන්න ලැබෙනවා. සොඳුර, අපේ නන්ද ඇමතිතුමා පැවසුවා ඔහුගේ නිවසට නුදුරු කැකුණ ගසිනුත් පසුගිය රාත්‍රියක දේවතා ගීතයක් ඇසුණු බව. දුන්න රැගෙන ගිය ඔහු ගසේ අතුපතරට හීසරයක් එල්ල කළා.
4: දේවතාවට වැදුනද?
3: වැදිලා බිම ඇද වැටි සිටියේ බෙල්ලේ කයිතාලමක් බැඳි කොස්මහලීනියෙක්ලු. දේවතාව ගහින් බිමට පැනලා කළුවරේම පැන දුවනු දක්නට ලැබුණු බව නන්ද පවසනවා. ඒ කෙසේ වුවත් දැන් පවසන්න රජමැදුරේ තත්ත්වය ගැන
4: ස්වාමීනි, ගායක පිරිසක් රජතුමා ඉදිරියේ ගායනයක් පවත්වා තියෙනවා. සීනක පඬිතුමා ඔවුන් කැඳවන්නට ඇති බවයි උදුම්බරා දේවිය සිතන්නේ.
3: එසේ විය යුතුයි.
4: ඔවුන්ගේ වර්ණනාව ඇසීමෙන් අපේ රජතුමා පංචාල චණ්ඩි කුමරියට වසඟ වෙලා ඇය සරණ කර ගැනීමට මනාප බව දන්වා ඔවුන් අත පණිවිඩයක් යවා තිබෙනවා. ඒ ගැන කතිකා කර ගැනීම සඳහා කේවට්ට පඬිතුමා මෙහි පැමිණීමටත් ඉඩ ඇති බව දේවිය පවසනවා.
3: කුමක්ද සොඳුර ඒ ගැන උදුම්බරා දේවියගේ අදහස?
4: රජතුමාට විපතක් සිදු නොවන්නේ නම් ඇයට ගැටලුවක් නැති බවයි ඇය පවසන්නේ ස්වාමීනි. රාත්‍රී නින්දින් පවා රජතුමා කුමරිය ගැන දොඩවනවලු.
3: එය ඉතා බැරෑරුම්. සිනහවට කරුණක් නොවේ සොඳුර. සැබැවින්ම බැරෑරුම් තත්ත්වයක්. රජතුමා උගුලක හසුවන්නට යන බව ඒකාන්තයි.
4: මේ ස්ත්‍රී වර්ණා පාලිය කිසියම් ප්‍රයෝගයක් බව මමත් අනුමාන කළා.
3: පංචාලයේ සිටින අපගේ චරපුරුෂයගෙන් මා කරුණු විමසුවෙත් ඒ නිසාමයි සොඳුර. මේ රහස වහාම සොයා බැලිය යුතුය.
4: ස්වාමීනි, ඔය මංජසාව මත තිබෙන්නේ ලැබුණු තල්පත.
3: හොඳයි සොඳුර, කියවල බලමු. අපිදු තත්ත්වය නොදනුම්හ කේවට්ටයන් හා රජතුමා ශ්‍රී යහන් ගබඩාවේදී මන්ත්‍රණයක් කළහ. රජුගේ යහන බලන සැලලීනියක් ඇත. ඕතුමෝ තත්ත්වය දන්නේය. එපමණයි.
4: අපට ගත හැකි ක්‍රියාමාර්ගයක් එයින් කියවෙනවනි ස්වාමීනි.
3: කුමක්ද සොඳුර?
4: රජතුමාගේ යහන බලන සැල ලිහිණිය. කෙසේ වුණත් කිරිල්ලියක් නේ. මේ ගිරාපෝතකෙනි, ඔබ මනාපද උත්තර පංචාල දේශයට යන්න.
3: හොඳමයි ගිරාපෝතකය, හෙට උදෑසන පිටත්වීමට සූදානම් වන්න.
2: සමීර, ඒකනම් පුදුම නුවණක් අප්පා. මේ ආන්දරෙන් වසඟ වෙන්නේ මිනිස්සු විතරක් නෙවෙයි වගේනේ.
1: බලමු ගිරාපෝතකය ගිහිල්ලා මේ මියුළු නුවර සතුරු පාර්ශවයේ ඉන්න සැලලිහිණි පැටික්කිව දැලේ දාගනේද කියලා.
2: එනම ලස්සනයි සමීර, සැලලිහිණි පැටික්කි.
5: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
7: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
9: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස්. අදම අමතන්න 0768800700. මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
10: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
11: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
12: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
13: කීල්ස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා අඩුම මිලක්. බටක ග්‍රෑම් 100ක් රුපියල් 11යි. අඹුල් කෙසල් ග්‍රෑම් 100ක් රුපියල් 9යි. මධ්‍යම ප්‍රමාණයේ ISO ග්‍රෑම් 100ක් රුපියල් 189යි. කීල්ස් නම් බවයි අඩුම මිලයි.
14: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන? සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0747-31-33-540.
15: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්‍රින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
0: net FM සංසාර කතන්දර. සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
1: සංසාර කතන්දර උන්මගේ ජාතකයේ අපි දැන් අද 5 වෙනි දවසේ මේ හමු වෙලා ඉන්නේ. අපි 4 වෙනි කතාංගය අහන්න යන වෙලාවේ තරංග අපිට WhatsApp පණිවිඩ ගොඩාක් එනවනේ.
2: අනේ අපි ඒවා බලමුකෝ.
1: අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ WhatsApp පණිවිඩ අතර එකක් තිබ්බා, උන්මගේ ජාතක ඉවර වෙලා අපිට ඡන්ද කින්නර ජාතකය කරන්න කියලා.
2: ආහා, එහෙනම් ඉතින් ආරාධනාව ගැන සලකලා බලන්න වෙන්නේ අපේ සමීර මහත්මයාටම තමයි.
1: මොකද ඡන්ද කින්නර ජාතකයේ සඳ කින්දුරු දාව කියන්නේ බෝධිසත්ව ආදරය ගැන හරිම ලස්සනට කතා වෙන කතාවක්නේ.
2: ඔයා ඒක තෝරගත්තොත් සමීර, මම පුදුම ආසාවෙන් ඉදිරිපත් කරන්නිය වෙලා එනවා.
1: හරි, අපි තව ටික දවසක් ඉවසු මුන්මගේ ජාතක ඉවරණකම්. ඒ අතරේ වේදේහ රජතුමා හම්බ වෙන්න මියුළු නුවරට අමුත් එක්ක ඇවිල්ලා බලන්නකෝ මේ කවුද කියලා.
16: වේදේහ රජතුමනි, ඉමහත් හරසරින් අප පිළිගැනීම ගැනත් මේ අයුරින් අප වෙත දක්වන සත්කාර ගැනත් මම ඔබතුමාට යලි යලිත් කෘතඥතාව පළ කරනවා.
17: ඒ ගැන සඳහන් කිරීම අනවශ්‍යයි පඬිතුමනි. උත්තර පංචාලයේහි සිට මා හැඟි පඬුරු පාක්කුඩන් සමග චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ සුභාශිංසනයද පෙරදැරිව ඔබතුමා වැනි කීර්තිමත් පුරෝහිත තුමකු අප බැහැදැකීමට පැමිණීම අපගේ ඉමහත් භාග්‍යයක්.
16: මෙය ඉතිහාසගත වන සිදුවීමක් රජතුමනි. මෙවුළු නුවර රාජ්‍ය සහ උත්තර පංචාලය අතර අභිසන්ධානයකට අන්‍යෝන්‍ය ඥාති සම්බන්ධයකින් මෙසේ පදනම යෙදීම අති විශිෂ්ට උත්කෘෂ්ට අති මනෝග්‍ය අවස්ථාවක්.
17: පඬිතුමනි, මේ ද්විපාර්ශ්වික අවබෝධතාවෙන් පැහැදිලි වෙනවා චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ දූරදර්ශී බව.
16: එතුමාගේ දූරදර්ශී බව. එතුමාගේ අග්‍ර පුරෝහිතයා, උපදේශකයා මමයි රජතුමනි. මගෙන් උපදෙස් පතන කවරකු වත් අදූරදර්ශී වන්නේ නැහැ.
17: මා පිළිගන්නවා පඬිතුමනි.
16: මේ සරණ බන්ධනය පිළිබඳ සංකල්පය පහළ වුණේ මගේම චින්තනය අනුවයි.
17: ඒ වෙනුවෙන් මම ඔබතුමාට දිවි හිමියෙන් කෘතඥ වෙනවා.
16: අපගේ මේ සාම සාධක නව චින්තනය අනුව මුළුමහත් ජම්බුද්වීපයම නුදුරු අනාගතයේදී භෞමික අඛණ්ඩතාව, ඒකීය භාවය, සමගිය සංහිඳියාව සහිත සෞභාග්‍යවත් දේශයක් වනු ඇති බව ඒකාන්තයි රජතුමනි.
17: පඬිතුමනි, තව දින දෙකකින් ආපසු උත්තර පංචාල දේශය බලා පිටත්වීමට ඔබතුමා අපේක්ෂා කරනවා නොවේද?
16: එහෙමයි එහෙමයි රජතුමනි.
17: ඊට පළමුවෙන් මහෞෂධ පඬිතුමා සහ ඔබතුමා මුණ ගැසී සමගි සම්පන්නතාවක් ගොඩනගා ගතහොත් ඒ අපේ ඉදිරි කටයුතු වලට මහත් රුකුලක් වනු ඇතැයි මම සිතනවා.
16: රජතුමනි, මහෞෂධ පඬිතුමා මෙවර මට දකින්නටවත් ලැබුණේ නැහැනේ.
17: එතුමා මේ දිනවල මදක් අසනීපෙන් පසු වෙනවා.
16: අසාධ්‍යද? මරණසන්නවද?
17: ඔහුගේ මේ කාර්ය බහුලත්වය නිසා සාමාන්‍ය ශාරීරික අපහසුතාවයකින් පෙළෙන බවයි දැනගන්නට ලැබුණේ.
2: හොනේ හොප්පුචෝ, මේ විදිය නපුරුකමක් මේ කේවට්ටයාගේ? බලන්න සමීර, යහපත් මිනිසුන්ටමනේ අකුල් හෙලන්නේ. මහෞෂධ පඬිතුමාට මොකක් හරි කරදරයක් වෙනකල් නේද මේ නපුරු කේවට්ටියක් බලන් ඉන්නේ?
1: ටිකක් අසනීපයි කිව්වහම මැරිලද කියලාත් අහනවා, අසාධ්‍යද කියලාත් අහනවා. ඉතින් ඒ හැම දෙයකින්ම ජය ගන්න මහෞෂධයන් දන්නවා කියලා තරංග වගේ මමත් දන්නවා.
2: ඔබත් දන්නවා.
1: ඔබ ඉන්න සංසාර කතන්දරත් එක්ක.

0: සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු. ඔන්න අපි ආයෙමත් සංසාර කතන්දර එක්ක.
1: කෙවට ආවන දැන් මියුරුණුවට තරංග ඇවිල්ලා දැන් මහෞෂධ පණ්ඩිතයන්ගේ සුවදුක් විමසන්න ගෙවල් පැත්ත යන්නයි හදන්නේ. අපි බලමුද මහෞෂධ පණ්ඩිතයන්ගේ නිවසට ගියාම කෙවටට මොකද වෙන්නේ කියලා.
2: මෙහි වීදි සරසා තිබෙන ආකාරය අද්භූතයිනි. මෙතන විය යුතුයි මහෞෂධයාගේ නිවස. ඉදිරි පාර්ශවය ආවරණය කර තිබෙනවා. මෙතැනින් පටු ප්‍රවේශ මාර්ගයක්.
3: ඔබ කවරෙක්ද? කිමෙක්ද?
2: මම දඹදිව 100ක් රජවරුන් ඇතුළු කම්පිල්ල රාජ්‍යයේ උත්තර පංචාලයේහි චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ අග්‍ර පුරෝහිත දුරන්දර කේවට්ට නාමෝපලක්ෂිත පණ්ඩිතයා මමයි.
3: කෙමෙක්ද අවශ්‍යතාව?
2: මෝගේ විලාසය අකාරුණිකයි, අවිනීතයි. වේදේහ රජතුමාගේ උපදෙස් පරිදි මේ මහෞෂධ පණ්ඩිතුමා හමුවීමයි මගේ අවශ්‍යතාව.
3: බමුණ, අද අපේ පණ්ඩිතයෝ මහානුභාව තෙලක් වැළඳූ සේක. එසේ හෙයින් මහත්කොට නොදොඩා, අරගල නොකොට, බැඳ නොනැගී කොළුවෙකුසේ කරබාගෙන යව ඉදිරියට.
2: අශිෂ්ටෙක්, මහු ගැන මෞෂධයන්ට පැමිණිලි කිරීම සුදුසුයි. දොරටුව විවෘතවම පවතිනවා. කුටියේ කෙළවරෙහි පටු ඇඳක් පමණයි. මහෞෂධයන් ඒ ඇඳෙහි වැතිරී සිටිනවා. ඒත් මේ වාඩිවීමට අසුනක්වත් කුටියෙහි නැහැ. මේ බිම ගම ගා තිබෙනවා අලුතින්ම. කිරිකිරියේ පා ඇඟිලි අතරින් අමුගම ඉරිපෙනවා. එපයින් මෙපය උලා බැහැර කිරීමත් අසීරුයි. මහෞෂධ පණ්ඩිතයනි, මහෞෂධ පණ්ඩිතයනි, මේ අපි පැමිණියෙමු. හිස ඔසවා බලනවා. මහෞෂධ පණ්ඩිතයනි,
3: ස්වාමීනි, සූක්ෂම වූ තෙලක් වළඳන ලද්දේ වේද? මේ දුෂ්ට බ්‍රාහ්මණයා සමග කතාවෙන් ප්‍රයෝජන කිම්ද?
2: බිමඳු තත්ත්වයක් මා අපේක්ෂා කළේ නැහැ. එසේනම් පණ්ඩිතයනි, අපි යම්.
3: කොලාරිටු බමුණ, නොදොටුව පවසද්දී තා දොඩන්නේද? වහා වහා පිටවම!
2: මට බාධා නොකරව
4: දේවි අමරා සොඳුර
5: පැමිණිනවා ස්වාමීනි.
4: සොඳුර විවෘත කරන්න ඇතුළු දොර. මේ නරකාදිය තුල තවත් රැඳී සිටීමට බෑ. දුර්ගන්ධය දැරිය නොහැකි.
5: ස්වාමීනි,
4: ඔහුටම සරිලන පිළිගැනීමක් සැලසුම් කරන්න ලැබුණා. පැමිණීම කල් නැතිව දැනගන්න ලැබුණ නිසා. සේවකෙයිනි, මේ කුටිය සෝදා පවිත්‍ර කරන්න වහාම.
5: ඒත් ස්වාමීනි, රජතුමා දැනගත් විට ඔබ කෙරෙහි උදාස විය හැකි.
4: නැහැ සොඳුර, ආත්ම අභිමානයෙන් වැජඹෙන කේවට්ටයා තමාට සිදුවුණු මෙවන් හදියක් කිසිවෙකුටත් හෙළි කරනු ඇතැයි සිතීම අපහසුයි.
0: අපයි දෙයනේ. මලන්නක මේකේ වට්ටේ මහත්තයාට වෙච්චද සමීර එක අතකට පව් කියලා තිතෙනවා අප්පගේ වට්ට මහත්තුරු ගැන.
1: කේවට්ට මහත්තුරු ගැන ඉතින් අදටත් අපිට පව් කියලා තමයි කියන්න වෙන්නේ. රටවල් 101කට අග්‍ර රජ වුණු අපේ චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අග්‍ර පුරෝහිතයා වෙච්ච කේවට්ටට මහෞෂධ පණ්ඩිතයන් කරපු දේ. ඔහොම ඉන්නකො සංසාර කතන්දරත් එක්ක අපි අහලා බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
1: 847.
9: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
11: කීල්ස් වෙතින් දැන් නැව නිෂ්පාදන සඳහා අඩුම මිලක්. බටක ග්‍රෑම් 100ක් රුපියල් 11යි. අඹුල් කෙසෙල් ග්‍රෑම් 100ක් රුපියල් 9යි. මධ්‍යම ප්‍රමාණයේ ISO ග්‍රෑම් 100ක් රුපියල් 189යි. කීල්ස් නැව බවයි අඩුම මිලයි.
12: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
13: ඒයි
12: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
13: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
12: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
14: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
15: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
16: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න.
17: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 862 363 0776 716 3672.
0: නෙට් FM සංසාර කතන්දර. සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු. ඔන්න සමීර, අපි විරාමය ගන්න අතරතුරේදී කේවට්ටයා මියුල් නුවරින් යන්න ගිහින්.
1: හැබැයි ලේසි පාසු ගින්නක් කවුලුර නෙමෙයි කේවට්ටය යන්න ගියේ. කොහොමත් දැන් මහෝෂධයන්ට මේ නගරෙන් පිට විතරක් නෙමෙයිනේ සතුරු ඉන්නේ, නගරයේ ඇතුළෙත් හරියට සතුරන් ඉන්නවා. මේ සතුරන් ටිකට දැන් මේ අලුත් මංගල යෝජනාව ආදර කුමන්ත්‍රණය හොඳ අවස්ථාවක් මහෞෂධයන්ගෙන් පිළිගන්න.
0: ඕනේ
1: අහලා බලන්නකෝ.
2: එහෙමයි දේවයන් වහන්ස, කේවට්ට පඬිතුමා දකුණු වාසල් කඩදී අපෙන් සමුගත්තා. සියලු කටයුතු උත්සවශ්‍රීයෙන් සිදු කෙරුණා.
18: අපගෙන ප්‍රසන්න හැඟීමෙන් යුතුව එතුමා පිටත් වන්නට ඇතැයි මා සිතනවා.
2: එහෙමයි එහෙමයි. ඔබ වහන්සේ ඇතුළු අප සැම දෙනාටම ඔහු යලි යලිත් ප්‍රශංසා කළා. එහෙත් මහෞෂධයන් ගැන කිසිවක් පැවසුවේ නැහැ.
18: මටත් ඒ ගැන කිසිවක් පැවසුවේ නැහැ. දෙදෙනා සමගි සම්පන්න කොට ඔවුන් අතර සුහදතාවක් ගොඩනැංවීමට මා අපේක්ෂා කළා. ඒත් සාර්ථක නොවූ බවයි වැටහෙන්නේ ඔහුගේ මේ ප්‍රකාශයෙන්.
19: ජනප්‍රධාන දේවයන් වහන්ස, ඒ මහෞෂධ පණ්ඩිතයා නම් අනාර්ය ස්වරූප ඇති, ස්වභාවයෙන්ම ඉතා තද එකෙක්. අසත්පුරුෂ ගොළුයකුසේ වචනයක්වත් නොකියේ. බීරෙකු මෙන් මගේ බසකුත් නෑසුවේ. ඔහු තරන් දුර්ජනයෙක් මනුෂ්‍යයන් අතරෙහි තවත් නැත.
18: කේවට්ට පඬිතුමා මහෞෂධයන්ගේ පාණ්ඩිත්‍යය ප්‍රතික්ෂේප කරනවා විය හැකි.
2: කේවට්ටයන් වැනි වයෝවෘද්ධ බහුස්ෘත පඬිවරයෙක් වයසින් ලාබාල මහෞෂධයන් බැරෑරුම්ම නොසැලකීම අරුමයක් නොවෙයි දේවයන් වහන්ස.
18: මේ සම්බන්ධයෙන් අපගේ ඉදිරි පියවර ගැන ඔබේ යෝජනා කවරේද සේනකේනි?
2: දේවයන් වහන්ස, චූලනී රජතුමා හැර දඹදිව ඔබ වහන්සේ සමාන වෙනත් රජෙක් නැත. දඹදිව සියලු ස්ත්‍රීන්ට වඩා රූ ඇති ඒ කුමරිය ලැබීමෙන් ඔබ වහන්සේට හිමිවන්නේ මහත් අභිවෘද්ධියක්. අපිත් ඔබ වහන්සේ සමග එහි ගිය කල නේකවිද ආකාරයෙන් රාජ සැලකිලි ලබන්නෙමු. එසේ නොවේද කාවින්දේනි?
20: එහෙමයි, එහෙමයි.
2: මහෞෂධයන් පැමිණෙනවා.
18: පැමිණෙන්න පුතන්ද, පැමිණෙන්න.
4: අවසරයි දේවයන් වහන්ස.
18: පුත මහෞෂධේනි, සේනක පුක්කුස කාවින්ද දේවින්ද කේවට්ට පමණක් නොව මමද ඇතුළුව අප සය දෙනාගේම මතය වන්නේ උත්තර පංචාලයට ගොස් බ්‍රහ්මදත්ත රජුගේ දියණිය කැඳවාගෙනේම යහපත් බවයි. ඔබේ සූක්ෂ්ම ප්‍රඥාවෙන් ඒ ගැන සිතා බලා කියව.
4: මොවුන්ගේ බස් අසහා මේ රජු නුවණින් අන්ධව කාමෙහි ගිජුව ඒ කාන්තෙන්ම එහි යන්නේය, ගොස් විනාශයට පත්වන්නේය. හැකිනම් බලක්වාලමි. දේවයන් වහන්ස, අපගේ රාජ්‍ය අල්වා ගැනීම සඳහා සටන් කොට පෙරදී පලාගිය චූලනී රජුගේ අරමුණ ඒ ලැජ්ජාව පිරිමසා ගනු පිණිස සිය දියණිය සරණ දෙන නියාවෙන් ඔබ වහන්සේ එහි ගෙන්වා විනාශයට පත් කිරීම බවයි මගේ අදහස. එහෙන් මම මේ ගමන නොකමැත්තෙමි දේවයන් වහන්ස.
18: මහෞෂධය, දඹදිවට අග්‍ර වූ රජ සිය දියණිය සරණ දෙමැයි තමන්ගේ දූතයන් එවූ බැව් දැන දැනම මේ ගැන නිසි එක බසකුත් නොදඩා මගේ මංගල අවස්ථාව අවමංගල්‍යයක් ලෙස නොපවසව රාජ පුරුෂේණි, මොහු පිටිකරින්ගෙන මගේ විජිතයෙන් පිටත දමව්.
0: අයියෝ, ආයෙත් මේ මොකද්ද සමීර උනේ? අනේ මන්ද එදා මෙදාතුර මේ ලෝකේ එහෙන්නෙම එහෙම දේවල්නේ. රජවරු මෙච්චර මෝඩද සමීර?
1: මට නම් හිතෙන්නේ මහෞෂධ පණ්ඩිතයන් මෙච්චර ආරක්ෂා කරපු රටේ රජුරෝ මේ තරම් මෝඩ වෙන්නේ කොහොමද කියලා අපිටත් හිතාගන්න. අපේ අද කාලේ ඉන්න සියලුම රජවරුන්ටත් මේක හොඳ පාඩමක් කියලා කියන්න ඕනේ.
0: ඇත්තටම ඔව් සමීර, ඇත්තටම ඔව්.
1: එහෙමනම් අද අපි සමගන්න සූදානම් වෙන්නේ මේ වගේ ලස්සනම ලස්සන කතාවකින් ලබන සෙනසුරාදත් උදේ 8ට සංසාර කතන්දරත් එක්ක හමු වෙන බලාපොරොත්තු වෙන්න.
0: රාජ්‍යත්වය කියලා කියන්නේ තමන්ගේ බලය තමන්ට තේරෙන විදිහට පාවිච්චි කරන එකට විතරක් නෙමෙයි, වටේ පිටේ ඉන්න නොනත්තු කියන දේවලුත් කනකට අරගෙන ඉස්සරහට අරන් යන්න ඕන එකක් කියලා එදා ඉඳලම කියලා දීලා තියෙනවා නේද?
1: ඒකට ඉතින් හැඟවිලා ඉන්න මහෞෂධයන් හොයා ගන්න අදටත් කටයුතු කරන්න ඕනේ.
0: ඔව්, උත්සාහ කරනවා නම් බැරි නෑ.
1: අපි ගිහින් එන්නම්. නැත්තම් ඉතින් මේක දේශපාලන කතාවක් වෙන්න පුළුවන්.
0: එක්කෝ අපි නොගිහින් මේ ගැන කතා කර කර ඉමුද?
1: අයියෝ, මම සමීර.
0: මන් තරංගා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yana yana hama tana anytime fit when the flavor delikiri padamak. Well I know gonna danu wale wasakala kiri fun එක piri elakiri kiri.
1: Good morning. වේලාව උදේ 9:00 විනාඩියකයි දැන්.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා.
3: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරක් තමයි.
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol.

0: පැරසිටමෝල් විශේෂයකි.
1: ඇසීම අඩුත චැනල් දායක්සා AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියයා හිරින් සලුෂන්ස් අමතන්න 0.77
2: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
3: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
4: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න. SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112 125 125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
6: Kills within the name නිෂ්පාදන සඳහා අඩුම මිලක්. වටක ග්‍රෑම් 100ක් රුපියල් 11යි. අඹුල් කෙසෙල් ග්‍රෑම් 100ක් රුපියල් 9යි. මධ්‍යම ප්‍රමාණය ISO ග්‍රෑම් 100ක් රුපියල් 189යි. Kills නම් බවයි අඩුම මිලයි.
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: ඒ දීපෙන්දා ඇඟිලි පිටිය උන්නේ අමාරුවක් ආවා පිළිච්චත්තා මට වේදනාව අඩුුනේ නැහැ මට දැනගන්න ලැබුණා මේ සෙවන කළ ආයුධ මා බෙහෙත්ලා ආවි පිළිච්ච කරනවා කියලා ඉස්සෙල් ගියා බිරතරුන් මාත්‍ය මම ගෙහෙන්න මම වාර හතරක් වෙනකල් පිළිච්චත්තා මාක්සේ තුනක වගේ කාලයක් ඉන්නත් රෝගීත්වය සුව වුණා
7: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940
9: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
10: NetFM Hello Hello Satyante

0: ගුපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
1: Net FM. Hello, hello, Satyantaya.

මේ පැත්තට සෙට් වෙන්න.

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
1: Net FM. Hello, hello, Satyantea.

0: Red FM. Hello, hello, Satyantea.
1: Good morning. වෙලාවදී 9යි විනාඩි 38යි. Hello hello සතියන්තේට අපිත් මේ වෙලාවේ ඇඩික්ට් වෙලා අහගෙන ඉන්නේ කියලා දිනම් මෝ එහෙම ගියත් දිනන් නිකන් පපුව පිච්චිලා යනවා හරිද? Net FM එකට අපිත් මේ වෙලාවේ සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා තිනුලි ඊට පස්සේ right okay කඩවත ලක්මාලි කොහමද? Good morning මං ආව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ වැලිමඩ රන්දිය බේක් හවුස් එකේ හන්සිරන්දා ඊට පස්සේ යසවතී වගේම තිසේරා ලසන සින්දුවකට කොහොම එකතු කරගන්න කියලා තියෙනවා. ආදරෙයි මෙරිලත් පැක් අනිවාර්යෙන් එකතු කරගන්නම්. පස්සේ හෙලෝ හෙලෝ සතියන්තේ සුපිරි අසා තව ලස්සන සින්දු සෙට් එකක් දෙන්න කියලා මට චන්දනේක චන්දනී මෙසේජ් කරලා තිනවා. අනිවාර්යෙන් ඔයාලට ලස්සන සින්දු සෙට් එකක් දෙන්නම්. ටග්ගාල මේ පැත්තට මෙසේජ් එකක් දාන්න. උදේ පාන්දරම මෙසේජ් කරන ළමයි හොඳ ළමයි නේ නේද? 0711 95 95 95ට ටග්ගාලව මෙසේජ් එකක් දාන්න. මම ඔයාව මතක් කරන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: උදේ 9 විනාඩි 41යි.
3: අනුත්තන කඩම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
4: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: මිනිස් ජවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
8: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න. SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.

0: ගිටාරයෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.
2: ගෙඩ්මානී මලාබුදේ නවයයි විනාඩී පණහයි.
3: සිින්දරෙල්ල වගේ මන්නම් ඉන්න මවබේල ගන්න කවුරුත් තැනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: ඉගෙනුමට හොඳ මත්වැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
4: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
6: Kiehl's within the name nishpadana sandha aduma milak bata gram 100 rupayal 11 amul kesal gram 100 rupayal 9 madhyama pramane 100 gram 100 rupayal 189 Kiehl's now bavai aduma milai
7: hada roga snayu roga arthritis athulu obata thibena onama rogayak nittawatama suwakara ganna sevanagala kamal bandula vidamata hamuwanna ayuma ayurveda rohala boga hahandiya kire bangara sevanagala 0777 300 940

0: ගල් පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් දීදී ජේක අපෙන්
2: නෙත් FM හෙලෝ හෙලෝ සතියන්තේ

ναι, DJ και QR δεν με DJ κάτι δεν είναι η ρέντο. Λάχα βένε καν πέτουν και κάτι και DJ δουν να είναι είτε. Εκείνε τα άμα μεσέγεις και ρε κάτι και αν βέντε είναι η αμάγη γέλα. Right, ok, αδε playlist και είναι η αμάγη γέλα μάτε Σακού μεσέγεις και λέτε είναι μάτε. Thank you Σακού, good morning και λέ μεσέγεις και κάτι άλλα τι είναι μάτε. Είτε πάση. Hello, hello Σατιάντε, good morning. Μάμε Bumble PT in Renuka. Ok Renuka, είτε πάση πάω λέ κάτι ο දුවෙන් කතා කරා හස්බන්ඩ් වයි පුතාවයි ඊට පස්සේ දුවවයි දුවගේ හස්බන්ඩ් වයි ඊට පස්සේ අයන්චුටි පුතාවයි කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ ඕකේ අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම් ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා නෑ කෝල් කරානේ මාලනී ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ සූර්යවව පැත්තට ගියාම ලියන ආරච්චි ඉන්නවා net team එකව ගොඩාක් ආදරෙන් මතක් කරන්න කියලා තියෙනවා thank you මං අනිවාර්යෙන් ඔක්කොටම කියන්නම් ඔයා මතක් කරා කියලා හරිද මීගමුව පැත්තට ගියාම මේ වෙලාවේ අමීෂා මාව අහගෙන ඉන්නවා පිටිපණ ඉඳලා හරිද මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ අදීෂා ඊට පස්සේ මොක්ෂා අහිංසා ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කතා කරලා කිව්වේ කෙල්ල වැඩ කරන ගමන් ඉන්නේ මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් thank you ජය වේවා

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
1: Net FM. Hello, hello, Satyante.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: Hey yo, yam in a hamatan anytime set when a flavor delikiri padamak. Wela inne e gana denuwa. Wasakala kiri fun ekak piri elakiri kiri.
4: Hello, good morning. Welawude 10 ay dan.

குட் மார்னிங் வெலாவுதே தஹாயாய் வினாடி பாய் தந்தன கிட்டு சமார கட்டினா தென்னை கில்ல வகை தான் மெசேஜ் கரான் எத்தரமீதி மே வகை சுட்டாக் வகின காலகுணையாக தீன தவசக ஆசைப்படல கழு கல்ல தீனகொட்ட ඔලමට නම් දැන් පායල හැබැයි උදේ වැස්සා. ඇත්තට විදින් සෙනසුරාදා වගේ කිසිම ලොකු අමුතු වැඩක් නැති දවසක පොඩ්ඩක් නිදාගත්තයි කියන එක වරද්දක් නෙමෙයි. හැබැයි 12ට කලින් මේ පැත්තට එන්න ඕනේ. හරිද? 0711 95 95 95 නම්බර් එක අපි දෙන්නට ඇති වෙනකම් මැසේජ් කරන්න තියෙන නම්බර් එක. වාටක් ගාලා මේ පැත්තට මැසේජ් එකක් දාන්න. හොඳම වැඩේ කියලා කියන්නේ මොලේට සමනල ගැටේ වැටෙන සුපිරිම පෝස්ට් එකක් අද දාලානේ තියෙන්නේ. උත්තර එනවා ගිඩි ගිඩි ගාලා. හරිද? මට දැන් හිතා ගන්න බෑ මම හිතපු උත්තරේ හරිද කියලා. හරිද? ඒ තරමට බැඩ්ඩෝ ටිකක් තමයි අද කමෙන්ට් කරලා තියෙන්නේ. මං කමෙන්ට්ස් ටික මතක් කරන්නම් තව පොඩි වෙලාවකින්. හරිද? කෝල් කරන කට්ටියටත් මේ පැයේ චාන්ස් එක තියෙනවා. මොකද උදේ 10 ඉඳලා 11 වෙනකම් මම තීරණය කරා කෝල් කරන කට්ටියට චාන්ස් එක දෙනවා කියලා. හරි. දැන් සාමාන්‍යයෙන් ඔයා දන්නවද අපි දැන් එදිනෙදා ජීවිතේ වැරදි කරගෙන යනවනේ. එකක් තමයි අපිට තියෙනවා ලොකු බලාපොරොත්තු. අපිට තියෙනවා ලොකු සිහින. නේද? ඉතින් එතකොට අපි ට්‍රයි කරනවා මේ කොහොම හරි මේ හීන හැබෑ කරගන්න. ඊට පස්සේ කොහොම හරි කරලා අපේ ජීවිතේ ලස්සන ඉස්සරහට අරගෙන යන්න. එහෙම අරන් යන්න ට්‍රයි කරනකොට දැන් අපි හිතමු අපිට ලෙඩක් මොනාරි හැදුනා කියලා. අපි මාංශයලා වැඩ කරනකොට ඊට පස්සේ අපේ රස්සාවත් එක්ක අපේ සෑහෙන කාර්යබහුල වෙන ජීවිතයත් එක්ක අපි හිතමු අපිට ලෙඩක් මොනාරි හැදුනා කියලා. එතකොට ඔයා හිතන්නකෝ අර කර කර හිටපු වැඩ ටික අපේ ටාගට්ස් වලට යන්න අපි ගහන ප්ලෑන් ටික ඊට පස්සේ අපේ බලාපොරොත්තු මේ හැමදේම එක ෂණයකින් අතර වෙනවනේ. gedara ayata wenna puluwan ඊට පස්සේ ඔයාට වෙන්න පුළුවන් කවුරු මහණ කෙරින් කසනීපුනොත් එහෙම ආයි එතනින් එහාට අපි කරන වැඩ සේරම නතර වෙනවා. මොකද ඊට පස්සේ අපිට එතනින් එහාට ලෙඩේ හොඳ කරගන්න ඊට පස්සේ ඒකට වියදම් කරන්න ওই දේවල් වලට තමයි අපිට අවධානය යොමු කරන්න වෙන්නේ. නේද? අන්න ඒ නිසා තමයි මම ඔයාට නිතරම කියන්නේ අපි මහන්සි වෙන්න ඕන, වැඩ කරන්න ඕන, ඊට පස්සේ සල්ලි හම්බ කරන්න ඕනේ, අපේ ටාගට්ස් වලට යන්න ඕනේ. හැබැයි ඔය හැම දෙයකටම කලින් අපි නිරෝගීව ඉන්න ඕනේ. අපි පොඩ්ඩක් කල්තියා සූදානම් වෙන්න ඕනේ. මොන හරි රෝගී තත්ත්වයක් තියෙනවද? ඒකට ප්‍රතිකාර කරන්න මොනවද කරන්න ඕන? ඔය දේවල් අඳුරගන්නේ කොහොමද? ඔය දේවල් ගැන අපි පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ. නේද? සමහර වෙලාවට ඔයාගේ කාර්යබහුල ජීවිතයත් එක්ක ඔයාට මේ දේවල් මගහැරනව වෙන්න පුළුවන්. අන්න ඒ නිසාම තමයි මම ඔයාට කියන්නේ මැයි මාසේ 17 වෙනිදා. හරිද? අද 16 වෙනිදානේ. ඒ කියන්නේ හෙට ඔයා දවස වෙන් කරලා තියාගෙන ඔයා යන්න නවලෝක රෝහල එක්ක විෂන් කියා ප්‍රධාන ශාඛාවයකට එකතු වෙලා සංවිධානය කරන නොමිලේ සෞඛ්‍ය සායනය හෙට දවසේදී විෂන් කියා වෝඩ් ප්ලේස් ශාඛාවේ තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා යන්න අනිවාර්යෙන්. හෙට වාට ගියාට පස්සේ මූලික අක්ෂි පරීක්ෂාව, ඊට පස්සේ අක්ෂි පීඩන පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, ඊට පස්සේ රුධිර පීඩන පරීක්ෂාව, ඊට පස්සේ දේහස්කන්ධ දර්ශක නිර්ණය, කැස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනාත් හිමි කරගන්න පුළුවන්. හෙට දවස මිස් කරගන්න එපා. අනිවාර්යෙන් මේ මාසේ 17 වෙනිදා, ඒ කියන්නේ හෙට විෂන් කියා වෝඩ් ප්ලේස් එකේ තියෙන මේ නොමිලේ සෞඛ්‍ය සායනයට අනිවාර්යෙන් යන්න. ඔයාට තියෙන ලෙඩ රෝග පිළිබඳව එතකොට කලින් අඳුනගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කල්තියාම ප්‍රතිකාර අරගෙන මේ ලෙඩ රෝග හොඳ කරගන්න පුළුවන්. හෙට ඒ නිසා අනිවාර්යෙන් ඔයා අනිවාර්යෙන් යන්න ඕන වෝඩ් ප්ලේස් එකේ තියෙන විෂන් කියා ශාඛාවට මේ වැඩේට සම්බන්ධ වෙන්න. හරිද? රයිට්. වැඩි විස්තර දැනගන්නවා 0177 02 35 375. එහෙමත් නැත්නම් 0117 575 100 කියන නම්බර්ස් දෙකෙන් කැමති නම්බර් කෝල් කරලා ඔයා වැඩි විස්තර දැනගන්න. හෙට අනිවාර්යෙන් ඔයා විෂන් කියා වෝඩ් ප්ලේස් ශාඛාවට යන්න ගිහිල්ලා ඔයාගේ මේ සියලුම පරීක්ෂාවන් නොමිලේ කරගන්න අමතක කරන්න එපා. වැඩිපුරම මැසේජ් කරන කට්ටියව, කෝල් කරන කට්ටියව මතක් කරන්න තියෙන පැයක් උදේ 10:00 විනාඩි 9:00.

0: දහයයි විනාඩි විසි තුනයි දැන්.
1: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
2: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
3: Excite ගන්න ලක්කක charge කරගන්න. Excite battery එක විලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: ඒවා අපිට වැඩක් නැහැ. මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට.
7: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතය, පවුලින් නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්ය කියලා. එහේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්ක් නෑ කියලා. කමල් බන්දුල මහත්ය ඉතින් ඇත්තම දෙවි කෙනෙක් වගේනේ.
8: කතා කරන්න 0777 300 940.
1: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
2: Net FM. Hello, hello, Satyantaya.

good morning. Bravo de 10යි විනාඩි 26යි. අපි hello hello සතියන්තේ අහගෙන ඉන්න ගමන් සින්දුරිකා කහන ලෑස්ති වෙන්නේ WhatsApp එකේ ඉන්න කට්ටියව එකතු කරගෙන, call කරන කට්ටියව එකතු කරගෙන, ඊට පස්සේ Facebook එකේ ඉන්න කට්ටියව එකතු කරගෙන නේද? සෑහෙන කට්ටියක් ඉන්න වෙලාවක් මේක අන්නේ නිසා නිගම්බ වලට යන්න හදන්නේ. ධනංජය බණ්ඩාර මේ වෙලාවේ සෙනන්දනිස් රෝඩ් එකේ ඉඳලා මාව අහගෙන ඉන්න වාසා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අජිත් ආනන්ද අයියායි වගේම කුකු අයියායි වගේම මහින්ද අයියා, ඊට පස්සේ අනුර සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම සඳා ඔයාවත් එකතු කරගන්නම් ගාල්ල නෙළුවෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. Thank you, Sanda. Hello, hello, Satyante. අපි තුදේ ඉඳලා අහගෙන තමයි ඉන්නේ කියලා තිනවා. ඒ වගේම අපිටත් ලස්සන සින්දුවක් ඕනේ අසා අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා. මැණික අක්කා, ඊට පස්සේ චන්ද්‍රා, ඊට පස්සේ කාන්ති, ඊට පස්සේ දුව තමාෂාවත් එකතු කරගන්න කියලා ජයන්ති මැසේජ් කරලා තිනවා. Thank you, ජයන්ති. මම ඔයාවත් එකතු කරගන්නම්. ආදරෙයි මැරිලත් පැයක්. හරිද? ඊට පස්සේ කුමුදු ඌරුවන් වලින් මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම කවුද මේ දවස් ගානක් ඉල්ලලා අද තමයි බ්‍රගන් ඇන්ජල් සින්දුව දුන්නේ කියලා තියෙනවා නේද අයියනේ. සෝරි සෝරි. හරිද? හැබැයි ඉතින් කොහම හරි මං වාට දුන්නනේ සින්දුව නේද? උනාට මෙසේජ් එකේ වල තියෙන මදුවන්ත. ඒ වගේම ලස්සන සින්දුවක් දෙන්න අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නේ කියලා මට මෙසේජ් එක දාලා තිනවා. දැන් මං ඔයා කවුද කියලා හොයාගන්නේ කොහොමද කියලා තමයි මේ කල්පනා කරේ. හරි. ටග් ගාලා මට එවන්නවා කවුද කියලා. ඊට වගේම අසයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා කියලා මට චතුර මෙසේජ් කරලා තිනවා. Thank you චතුර. ආවත් එකතු කරගන්නම් අපි ලස්සන සින්දු ටිකක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. දවල් 12 වෙනකම් වෙලාව තියෙනවනේ. ඒ නිසා හෙලෝ හෙලෝ සතියන්ත අහගෙන ඉන්න ගමන් අසම මම අහගෙන ඉන්නේ, අද ගෙදර ඉන්නේ නැත්නම් වැඩ කරන ගමන් ඉන්නේ, මෙන්න මෙයා ඉන්නවා මෙයා ඉන්නවා කියලා ටග් ගාලා මැසේජ් එකක් දාන්න. හරිද? 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපි කතා කරමු, මැසේජ් කරමු. මේ පැතරෙන්න. හරි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: උදේ 10යි විනාඩි 40යි දැන්.
3: අලුතෙන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 071-892-1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-7676-10.
3: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-7336.
5: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747-21-33-540.
6: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ನಾಸ್ಟಲ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: සොමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
2: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක්. SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
4: Right, hello, සතියන්තය හගිනින් වෙලා උදේ 10යි විනාඩි 42යි මේ දවස්වල වැඩිපුරම කට්ටිය ආසෙන් හින්දි ට්‍රැක් එකක් තමයි ලෑස්ති කරගෙන තියෙන්නේ අහන්න දෙන්න. ආයි කොහමද අසා අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා මට සරච්චන්ද්‍ර ඩයස් මැසේජ් කරලා තියෙනවා. රයිගමින්දල මම ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම අපිට සින්දුවක් ඕනේ. අපි මේ වෙලාවේ සුපර් සිටි එකේ ගයන් සම්පත් අයියගේ බර්ත්ඩේ එක හැපි බර්ත්ඩේ ගයන්න වට මං ගොඩක් ආදරෙන් විෂ් කරන්නම් පවුලේ කට්ටියත් එක්ක. යාළුව සෙට් එක තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. තැන්කියු මට මැසේජ් එක දුන්නට. අදේ නම් හොඳට සෙලිබ්‍රේට් කරන්න ඕනේ. හරිද සුරාදනි? ඊට පස්සේ හෙලෝ හෙලෝ ගුඩ් මෝර්නින් අයියේ. ඔන්න අදත් වහගෙන ඉන්නවා අම්මයි මායි නංගි හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා නිට්ටඹුවෙන් හෂිනි මැසේජ් කරලා තිනෝ. තැන්කියු ඩාලින්. මං ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන මේ සින්දුවට තම මැසේජ් කරපු නැති කට්ටිය ඉන්නවනම් 0711 95 95 95 තියෙනවා. ඔවමට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. දවල් 12 වෙනකම් මං ඉන්නවනේ. මම ඔව මතක් කරන්නම්.

මහරගම කැදල්ල එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. හරිද? වාට ලංකාවේ ඕනම තැනක ඉඩමක් තියෙනවා නම් වාගේ නිවස හදාගන්න එක දැන් වාට මහලු ප්‍රශ්නයක් නෙවෙයි. හරිද? රුපියල් ලක්ෂ 50ක් යනකොට කාමර දෙකක් එක්ක කම්ප්ලීට් ගයක් හදාගන්න පුළුවන් කියලා ආ විශ්වාස කරනවද? විශ්වාස කරන්න නැත්නම් විශ්වාස කරන්න ඩාලින්, වාට කැදල්ල එන්ටර්ප්‍රයිසස් එකෙන් ඒ වැඩේ කිසිම ප්‍රශ්නයක් නැතුව දශමෙටම කරගන්න පුළුවන්. හොඳම දේ තමයි ආ ලක්ෂ 50 එකපාර දෙන්න ඕනේ නැහැ. වාට වාරික විදියට ගෙවාගෙන යන්න පුළුවන්. කිසිම පොලියක් ඇඩ් වෙන්නේ නැහැ මේකට. හරිද? ඉන්සාම තමයි කියන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් එකත් එකතු වෙලා වාගේ නිවාස සීනේ සැබෑ කරගන්න කියලා. මතක තියාගෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න කලින් ඔයා දිනයක් වෙලාවක් වෙන් කරගෙන යන්න කෝල් එකක් දීලා. හරිද? සැහෙන කට්ටියක් එනවනේ, නැත්නම් ඔයා රස්සිය අදු වෙන්න පුළුවන් නේ. 0744 390 32 50. එහෙම නැත්නම් 0744 390 32 51. මේ නම්බර් එකකින් කැමති නම්බර් එකකට කෝල් කරලා වෙලාවක් වෙන් කරගෙන ගිහිල්ලා කැදල් එන්ටර්ප්‍රයිසස් එකත් එක කතා කරලා ඔයාගේ නිවාස සීනේ සැබෑ කරගන්න. ඔයාගේ හොඳම චාන්ස් එක මිස් කරගන්න එපා. හයි, කොහොමද සර්? අපිත් මේ වෙලාවේ වත් එක සින්දුවක් අහන්න ඉන්නවා කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? දිලිනි, ඒ වගේ මංජනා කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා දෙනවා. හැලියගොඩ රෝහලේ කාර්ය මණ්ඩලයේ OPD එකේ සෙට් එක. හරිද? යාප මිස්වයි, අංජනාවයි, ඊට පස්සේ දිලිනි මිස්වයි, ඊට පස්සේ කවුද? සෑහෙන කට්ටියක් ඉන්න, ඔක්කොම කට්ටිය එකතු කරගන්නම්. අපිත් මේ වෙලාවේ සද්දෙටම වහගෙන ඉන්නවා කියලා රණජයපුරෙන් ගයිනි දිසානායක මෙසේජ් කරලා තිනවා. Thank you. ඒ වගේම වැත්තෑව උඩලන්ද අරවින්ද බණ්ඩාර මේ වෙලාවේ මාත් ඉන්නවා කියලා තියෙනවා. ඔකේ, අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. Thank you. ජය වේවා. දිගටම මාව අහගෙන ඉන්නා.

කතා කරන්න 0112 55 63 WhatsApp 0811 95 95 95

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: 10:59යි දැන්.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
6: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
7: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited. 077 406 43 97.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: ඇයි ෂුග කියල මූනෙල්ලගල සෙවනගල මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අපි මානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
10: Hey yo, yama yana hama tana anytime set when a flavor delikiri padamak. Well I ne gana danuwa. Wasakala kiri fun ekak piri elakiri kiri.
3: Hello hello satyante hagirin welawa 11

0: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: Net FM. Hello, hello, Satyantea.

11යි විනාඩි 6යි net fm hello hello සතියන්තේ ඔයගේ මගේ අන්තිම පැයට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔබ ගමන් චුට්ටක් දුක හිතුණාද? නෑනේ නේ. අපි ඉතින් ඊඳලා නින්නේ නේද? ඉතින් ඒ නිසා ඔයාලා මේ පැයදී වැඩිපුර chance එක දෙනව රත්තරණේට අගල මේ පැත්තට එන්න හරිද? ඔයා ගෙදර වැඩ ටිකක් එහෙම කරන ගමන් නම් ඉන්නේ. ඔයගේ බලස්පස් කරන ගමන් ඊට පස්සේ කෑමු යන ගමන් එහෙම නම් ඉන්නේ. පොඩි message එකක් දාලා රේඩියෝ එකේ සද්ද පොඩ්ඩක් වැඩි කරලා තියාගන්නකෝ. දවස මොනවත් වැඩ කරන්න පුළුවන්. hello hello සතියන්තේ අහගෙන හරිද? right today පාන්දරම නැකිట్లా වැඩ ටිකක් ඉවර කරලා තමයි අසා අපි ඔයාව ඔයාලට message එකක් දැම්මි කියලා මට සඳු message කරලා තිනු බලන්න හොඳ ළමේ. හරිද? ඊට පස්සේ අසා ඉතින් කොහොමද කියලා අහලා තිනු මං හොඳින් ඉන්නවා අපිට හොඳට ඉර පැව්වා. ඊට පස්සේ ආයෙත් එකපාරට වැස්සනේ. අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. වැස්සේ හරි කමක් නැහැ. ඉතින් ඔයත් එක තමයි ඉන්නේ කියලා හැලීගොඩ චමින්ද මෝටර්ස් එකේ බොස් චමින්ද ඊට පස්සේ සුදු බබා හෂිනී ඊට පස්සේ මේ වෙලාවේ ඔක්කොම කට්ටියව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. thank you ජය වේවා. ඒ වගේම අසයි අපිට ලස්සන සින්දුවක් දෙන්න. අපි අද කැම්පස් නිවාඩු. ඒ නිසා ඉතින් ඔයාව අහගෙන ඉන්නවා කියලා යාළුව තුන් දෙනෙක් ඉන්නවා කියලා දිනවා ජෆ්නා යුනිවර්සිටි එකේ ඉඳලා. දිනිති තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හැබැයි මට අනිත් යාළුව දෙන්න කවුද කියලා එවල නැහැ. මොකද කරන්නේ එකට? කොමුණත් කමන්නේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. ආලව අනිවාර්යෙන් එකතු කරගන්නම්. පරිස්සමින් ඉන්න ඕනේ. දිගටම මාව අහගෙන ඉන්න ඕනේ. හරිද? ඊට පස්සේ හෙලෝ කොහමද? අසා අපිත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. මට මැසේජ් එක දාලා තියෙන චාතුර්ය ඒ වගේම සින්දුරිකා නියමයි අසාද කියලා තියෙනවා. දමිත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. thank you දමිත්. ඔය දිගටම මාව අහගෙන ඉන්න ඕන. ඒ වගේම අයියේ අපි ලසන් සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා චාමර ස්ටෝස් එකේ සෙට් එක මැසේජ් කරලා තියෙනවා. චාමර එක්ක තනුජා ස්පෙෂලි මතක් කරන්න කියලා තියෙනවා. ඒ වගේම අයියේ සොන්ග් සිලෙක්ෂන් එක නම් නියමයි කියලා තියෙනවා. thank you. මේ පාඩම් කරන ගමන් ඉන්න සිතු නේද? ඕකේ සිතු, ඔයාවත් එකතු කරගන්න. හොඳට පාඩම් කරනවා නේ. තේරෙන්නේ නැති මොනාරි තියෙනවා නම් මැසේජ් එකක් දාලා අහන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා. අපිට ලස්සන සින්දු සෙට් එකක් දෙන්න කියලා මට මැසේජ් කරලා තියෙනවා අමල්. ඔයාවත් එකතු කරගන්නම්. thank you අමල්. ඔයාවත් එකතු කරගෙන මම ලස්සන සින්දුවකට යන්න හදන්නේ අලුත් පැය පටන් ගන්නකොටම. දවල් 12ට කලින් 0711යි 95යි 95යි 95ට මැසේජ් එකක් දාන්න. වෝල් පෝස්ට් එකට උතුරන්න කමෙන්ට් අවිල්ලා තියෙනවා. තව කමෙන්ට් එකක් දෙයක් දාන්න මේ පැත්තට ගිහිල්ලා.

0: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: මම SW තරංගා කුමාරි, චර්ම රෝගියක් හදලා අවුරුදු 10ක් විතර මං දුක් විඳා. හැමතැනින්ම බේත් ගත්තයි සනීප වුණා. ડોක්ටර් ගෙන ආරංචි කරා පිටින්ට ගිහින්. එතන බේත් වලින් මට හොඳටම හොඳුණා. මට ජීවිතේ පවා එපා වෙලා තිබුණේ ડોක්ටර් නිසා තමයි ජීවත් වෙලා ඉන්නේ. තේනේ ડોක්ටර් මේ පිට දෙවියෙක් වගේ.
1: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 3940.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: එකොළහයි විනාඩි විසි හතයි. හෙලෝ හෙලෝ සතියන්තය අහගෙනඉන්න ගමන් අපි සංගීත්‍ය ලස්සන සිින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් වාට මතක් කරන්න ඕනා හෙට දවස ගැන. හරිද, හෙටැවිල්ලා මේ මාසේ 17 නිම හරි නෙනේ. හරි, මේ මාසේ 17 ඔන්න නවලෝක රෝහල එකාසු වෙලා ඔන්න විෂන් කියා ප්‍රධාන ශාඛා විසින් සංවිධානය කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය විෂන් කියා වෝට් ප්ලේස් ප්‍රධාන ශාඛාවේ තියෙනවා. ඉතින් ඒ නිසා වාට එදා දවසට ගියොත්, ඒ කියන්නේ හෙට දවසේ ගියොත් මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, ඊට පස්සේ රුධිර පීඩන පරීක්ෂාව ඇතුළු වාට සියලුම පරීක්ෂාවන් හෙට දවසේදී වාට කරගන්න අවස්ථාව තියෙනවා නොමිලේම. විෂන් කියා වෝට් ප්ලේස් ප්‍රධාන ශාඛාවට ගිහම ඉතින් ඒ නිසා වාට ලෙඩක්, රෝගයක්, මොනවා හරි තත්ත්වයක් තියෙනවා නම් කලින්ම හඳුනා ගන්න මේක හොඳ අවස්ථාවක්. ඉතින් ඒ නිසා මේ chance එක මිස් කරගන්න එපා. අනිවාර්යෙන්ම වා හෙට වෝට් ප්ලේස් තියෙන විෂන් කියා ප්‍රධාන ශාඛාවට යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි වැඩි විස්තර දැනගන්න ඕන නම් මෙන්න මේ නම්බර් එකට කතා කරන්න. 077-2-375 මත නැත්නම් 0115 575 100 නම්බර්ස් දෙකේ එකකට කතා කරලා වැඩි විස්තර දැනගන්නත් හැකියාව තියෙනවා. හයි, කොහොමද සයි? අපිත් මේ වෙලාවේ වාගේ හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා රංජිත් දිසානායක මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම මිතු ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම සුබ දවසක්, මම අහංගම ඉඳලා ඔයාව අහගෙන ඉන්නේ. මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා චිත්‍රා මැසේජ් කරලා තිනවා. Thank you චිත්‍රා. ඊට පස්සේ අදවා දීපු සින්දු ටික ලස්සනයි අසා කියලා තියෙනවා. තංගල්ෙන් අප්සරා, Thank you darling. ඒ වගේම තිලිනී, මම ඔයාවත් එකතු කරගන්නම්. අද අපේ අම්මගේ තාත්තගේ වෙඩින් ඇනිවර්සරි එක. ඒ දෙනට ගොඩාක් ආදරෙන් wish කරන්න කියලා තිනවා. පළවත්ත මිරිස්වත්තෙන් තිලිනී දෙන්නටම මම ගොඩාක් ආදරෙන් wish කරනවා. තව අවුරුදු 30 ගානක්, හරිද, 40 ගානක්, 50 ගානක්, 60 ගානක්, 70 ගානක්, අවුරුදු 100ක් සතුටින් දෙන්නටම ඉන්න ලැබෙන්න ඕන. Thank you මට message එක දුන්නට. අද පාටියක් තියෙනවා නම් මට call එකක් දෙන්න. ඊට පස්සේ hi, කොහොමද? අපිත් මේ වෙලාවේ සද්දරමාව අහගෙන ඉන්නවා. ඊට පස්සේ අම්පාර මුතුහ බ්ලොග්ගල් ආයතනය වැඩ කරන සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. Thank you සෙට් එකටම ජය වේවා. අපි සින්දුවක් අහලා මේ පැත්තට එමු.

0: Planet FM. Hello, hello, Satyantia.
1: රයිට් 11:37 අපි ලයිව් මික්ස් අප් එකක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. අසා කොහොමද අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. අනු මං ඔයාව එකතු කරගන්නම්. Thank you. ඒ වගේම ගම්බල අටවගේ නිපුණී Thank you darling මැසේජ් කරාට මං ඔයාවත් ගොඩක් ආදරෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගෙන ලයිව් මික්ස් අප් එකක් සෙට් කරගන්න හදන්නේ මේ වෙලාවේ. ටග්ගාල මේ පැත්තට මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට 12ට කලින් ඕවා මතක් කරන්නම් ආ.
0: FM. Hello, hello, Satyam.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
4: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
5: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
1: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක්, ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
6: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
7: Net FM Alpha Studio with Kasani and Lehansa.
8: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසිය අදාළ වේ.
9: ගිටාරෙන් තත්තරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියෙන්නේ පියාඹන්න.
10: Net FM. Hello hello Satyante. Hello hello Satyante.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
14: 11:45.
15: ඔන්න අපි ආයෙමත් සංසාර කතන්දරේ.

රයිට් වෙලාව 11 විනාඩි 49යි. අපිට වැඩේ ඉවර කරලා යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් මතක් කරන්න සෑහෙන කට්ටියක් ඉන්නවා. හයි ගෝමදාසා, අපි මේ වෙලාව වහගෙන ඉන්නවා. හෙලෝ හෙලෝ සතියන්තයේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා. මට මැසේජ් එකක් දාලා තිනවා පන්නල කොටුවැල්ලෙන් ප්‍රසංගි. Thank you ප්‍රසංගි, මම ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ අසා නම කියනවා ඇහුන්නේ නැහැනේ, සින්දු ටික නම් නියමයි කියලා තියෙනවා. මට වාගේ නම එවලා නැහැනේ. ඔබට මැසේජ් එක දාලා තිනවා, හැබැයි නම එවලා නැහැ. හරි. ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අසා ආයේ. මම සඳලි අනුරාධපුරෙන්. සඳලි, මම ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට thank you දිගටම වහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු අයියේ කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. මට මැසේජ් එක දාලා තියෙන්නේ කවුද මේ ඉන්නේ, හසා. ඔයාවත් එකතු කරගන්නම් අනිවාර්යෙන්ම. ඊට පස්සේ තබලම පැත්තට ගියාම අයියා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අද කවුද මේ, මට වාගේ විස්තරේ නම් පැහැදිලි නෑ. බර්ත්ඩේ එකක් තියෙනවා. ශානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හැබැයි බර්ත්ඩේ කාගෙද කියලා හිතේට විස්තරේ වල නෑ. පූර්ණිමා සෙව්වන්දි සඳලංකාවෙන් ආවත් එකතු කරගන්නම්. ඒ වගේම ඔයාලගේ ඊළඟ සින්දුර මාවයි, අසංකයි ඔයාවයි එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. මට මැසේජ් එක දාලා තින්නේ සුද්දා. ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම ගුඩ් මෝර්නින් අසා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න මිනුවන්ගොඩි නිලු. ආවත් අනිවාර්යෙන් එකතු කරගන්නම්. Thank you. ඒ වගේම ලස්සන සින්දුවක් අපිටත් දෙන්න කෝ කියලා මට මැසේජ් කරලා තිනවා චාතුර්යා. මම ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් එක්ක හෙලෝ හෙලෝ සතියන්තෙන් අදට මම යන්න හදන්නේ. මෙතනින් එහාට අපේ ඉන්දු එක්ක දිව්‍ය යනවා. ඒ දෙන්නත් එක ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන්. අදට ගිහිල්ලන්න සඳු දහවස 4ට ආගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටෙන් හම්බ වෙමු. එතකම් පරිස්සමින් ඉන්න. ගිහිල්ලන්න ජය වේවා. මම DJ අසා.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: ඒ ඉරිදා ගිය ඉරිදා වාදිනවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න දසදහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජයහා දරවිධානය ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
2: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300940

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yana yana hama tana anytime set when a flavor delakiri padamak. Well I know gana danuwa. Wasakala kiri fun ekak piri elakiri kiri.
1: සුබ දහවලක් වේලාව තවල් 12යි.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. Travel Net.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. Travel Net අමතන්න 0112-863-363-0776-716-3672.
0: Net News.
3: අයිබෝන් අද දවස මැත දවසේ මෙතෙක් රටතුට සිදුවීම් වාර්තා කරණය නෙත් දවල් 12 මම සචිනි සීලවර්ධන ප්‍රවතිසංස්කරණය නිශාන්ද සිල්වා
0: Net News සිරස්තල
3: වාහන බිල යලි ඉහළට කැලණිය දුම්රිය අනුතුරට හේතුව හෙළිවේ පසුරුවේ දුම්රිය ධාවනිය යථාවත් කිරීමට පියවර යුද හමුදා සෙබලෙකුගේ සිරුරක් ලිඳකින් සොයාගැනේ. ඊශ්‍රායලෙන් ලෙබනනට ගුවන් ප්‍රහාරයක් පුත්කලින් 6ක් මරුට.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News. Net News.
3: අද සිට බලාත්මක වන බදු සංශෝධන හේතුවෙන් දේශීය වෙළඳපොලේ වාහන මිල නැවතවරක් කැපී පෙනෙන ලෙස වැඩිවෙනු ඇතැයි වාහන ආනයනකරුවන් පවසනවා. වැඩිවන බද්ද මෙන්ම රුපියල අවප්‍රමාණ වී තිබීමද වාහන මිල වැඩිවීමට හේතුවෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා.
4: මේ විදේශ මුදල් සංචිත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් බොරතෙල් සහ තෙල් ගෙන්නන්න රජයට දෙගුණයක් යන මේ වෙලේ ගණන් ගිය නිසා ඉතින් මේ විදේශ මුදල් සංචිත වල ආරක්ෂාව සඳහා මම හිතන්නේ ආනයන සීමා කිරීමේ අරමුණින් 15% අධිභාරයක් දාලා තියෙනවා ඩියුටි වලට. ඉතින් ඒක සාමාන්‍ය වශයෙන් කියද්දි වෙසල් වාහන 110ක්, යාරිස් වගේ වාහන 105ක්, ඒ වගේ පොඩි වෑන් එකකටත් 104ක් වගේ රුක්ස් වගේ ඒ වගේ වාහන වලට වැඩි වෙලා තියෙන සාමාන්‍ය වශයෙන් ජීප් ගැන කතා කරද්දි ප්‍රාඩ් වගේ ජීප් එක 130ක් විතර වැඩි වෙලා තියෙනවා. ඉතින් මේකෙදි තියෙන අර විදේශ මුදල් සංචිත අවපාතීමත් එක්ක මේක දෙගුණයක් වෙනවා. ඉතින් වෙසල් 120ක්, යාරිස් 110ක්, පොඩි වෑන් 110ක්, ජීප් 150කට ඒ වගේ වෙනවා.
3: වාහන මිල මෙලෙස වැඩිවද සිදුකෙරෙන බදු සංශෝධනය සඳහා රජයට සහය ලබා දෙන බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික සම්පත් මිරිංචිගේ මහතා වැඩිදුරටත් පැවසවා.
4: ඉතින් ඇත්තටම ඉතින් අපි ආනයනකරුවෙටත් අපි දැනගන්න මේ වෙලේදී පොඩි සීමාවක් අරගෙන රජයට මේ වෙලේ හයිය දෙන්න. අපි අවුරුදු 5ක් වාහන ආනයනය නොකර පිටු පුද්ගලයෝ ආනයනකරුවෙට නිත්‍ය. ඉතින් මේක පාඩුවක් තමයි. ඉතින් අපි බිස්නස් නැතුව ඉතින් වුණාට රටක අවශ්‍යතාව ගැන හිතද්දී පාඩුවටත් වැඩිය අපි ඒ ගැන හිතන්න ඕනේ. ඒක පාඩු තමයි. එනට ව්‍යාපාරකදී අපි ඒකට වැඩ කරන්නේ නැහැ. ඒ විදිහට රජයට උදව් කළා.
3: ආනයනය කරනු ලබන වාහන සඳහා රේගු ආනයන බදු මත 50% අතිරේක බද්දක් අය කිරීමටයි මුදල් අමාත්‍යංශය තීරණය කළේ. ඒ අනුව ආනයනික මෝටර රථයක් සඳහා මෙතෙක් අය කළ 30% රේගු ආනයන බද්ද මත තවත් 50% අතිරේක බද්දක් පනවා තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය අනුව අද සිට මාස 3ක කාල සීමාවක් සඳහා මෙම 50% අතිරේක බදු ගාස්තුව අය කෙරෙනු ඇති. කෙසේ වෙතත් මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම 950ක රේගු බද්ද බල නොපාන බවද සඳහන්. කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතරදී අදාළියම දුම්රියක් පිළිපැනීමට ලක්වැත්තේ එම මාර්ගයේ යොදා තිබූ යකඩ කොටස් දෙකක් කිසියම් පිටස්තර පාර්ශ්වයක් විසින් කපා ඉවත් කිරීම හේතුවෙන් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ පිළිබඳව පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදු කළ බවයි දුම්රිය ගමනාගමන අධිකාරී GDA සමරසිංහ මහතා නිත් නිවුස් සත කියා සිටියේ.
5: උදෑසන 3:25ට කොල්ගහවල සිට කළුතර බලා දාවලෙන අංක 1507 දුම්රිය වනවාසල දුම්රිය ස්ථානයේ පසුතර ඉදිරියට යද්දී තියෙනවා පසල කළමනාකරණ සඳහා සැකසු අංගණයක්. මේ අංගණයට දුම්රිය මාර්ගයක් සවි කරලා තියෙන්නේ. MSA මාර්ගයේ මේ අංගණයට ගමන් කරන මාර්ගය සහ ප්‍රධාන මාර්ගය අතර සම්බන්ධිත දුම්රිය මාර්ගයේ තියෙන පයින් කොස් කියලා ස්ථානය. එම ස්ථානයේ තමයි මේ පිළිපැනීම සිදු වෙලා තියෙන්නේ. මේ පිළිපැනීම නිසා දුම්රිය බලවේග කටලේ එක මැදිරියක් දෙවන මැදිරිය පෙරලිලා තියෙනවා. අතන මේක වෙලා තියෙන්නේ මේ ෆයින් 2 හරහා මේ දුම්රිය මාර්ග දෙක වෙන් වෙලා යන තැන ෆයින් 2 තියෙන යකඩ බාර් කවුරු හෝ පිටස්තර ස්පර්ශයක් විසින් කඩා කප්පල්කාරී ක්‍රියාවක් ලෙස හෝ හොරකමක් ලෙස මේ බාර් දෙකක් ගලවලා තියෙනවා. මේ බාර් දෙක ගලවලා හින්දා අර මේ බලවේග කටි ඉදිරි එන්ජිම ප්‍රධාන මාර්ගයේ ගමන් කරන අතර පිටිපස මැදිරි ටික අර සොලිඩ් බේස් ටිකට හදපු මාර්ගයේ ගමන් කරලා තියෙනවා. ඒකෝර මේකට අපි කියන්නේ 2 රෝඩ් කියන කලේ. ඒකෝර දුම්රිය මාර්ග දෙකේ ගමන් කිරීම නිසා දෙවනි පෙට්ටිය නිලි තැනම පෙරලිලා තියෙනවා. මේ ශ්‍රී ලංකා පොලිසිය මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වනවා.
3: දුම්රිය පිළිපැනීමට ලක් වූ මන්තීරුවේ අවහිරතා ඉවත් කර පසරුවේ සිට සාමාන්‍ය පරිදිම මන්තීරුවේ දුම්රිය ධාවනය සිදු කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
5: මේ පිළිපැනීම නිසා ප්‍රධාන මාර්ගයේ කුණු පිටිය කැලණිය අතර කොළඹ දක්වා ගමන් කරන දුම්රිය වලට යම් කිසි ප්‍රමාදයක් වෙනවා. ඒකෝර මෙතන මාර්ග තුනක් තියෙනවා. ඉතිරි මාර්ග දිස්ත්‍රික්කය භාවිත කරලා දුම්රිය ධාවනය සිදු කරන්නේ. මේ වන විට පොලිස් පරීක්ෂණ ස්ථානීය පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. ඉන පරීක්ෂණ අවසන් වුවහම දුම්රිය දෙපාර්තමේන්තුව මේක තේ කෙට්ටිය දුම්බ කර්මකින් උසලා පිළිගත කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. පොලිස් පරීක්ෂණ අවසන් වුවහම මේකේ පීලි නොපෙනුණු දුම්රිය කොටස අපි ආගමට ගෙනින් දාලා දුම්බ කර දෙකක් ගෙන්න ඕනේ. මේ පෙරලිච්ච මැදිරිය උසන්න දුම්බ කර දෙකක්
3: දුම්රියෙන් තුවාල ලැබූ මගින් දස දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ. හෝමාගම පිටිපන්න දකුණු ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ පිහිටි ලිඳක තිබී පුද්ගල මලසිරුරක් සොයාගෙන තිබෙනවා. මොරන්තුඩුව මහල්ලන්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදිවියේ පසු වූ පුද්ගලයෙකුගේ මලසිරුරක් එලෙස සොයාගත් බවයි හෝමාගම පොලිසිය පැවසුවේ. ඔහු යුද හමුදා සෙබලෙකු බවට අනාවරණ වී තිබෙනවා. මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මෘත ශරීරයේ ඥාතීන් වෙත බහර දුන් බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා. මේ අතර ගාල්ල උඩුගම මාර්ගයේ මකුළුබහන්දිය ප්‍රදේශයේදී ධාවනීය වූ බස් රථයකින් ඇදවැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උඩුගම බලා ධාවනීය වූ එම බස් රථයේ ඉදිරිපස දොරටුවෙන් එම තරුණයා ඇදවැටි ඇති බවයි ගාල්ල වරාය පොලිසිය පැවසුවේ. එහිදී බරපතල තුවාල ලැබූ ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 26ක් වූ ගාල්ල ප්‍රදේශයේ පදිංචි තරුණෙක්. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුර අතරම් කොටගත් බවයි ගාල්ල වරාය පොලිසිය පැවසුවේ. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවලදී මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය 20%ක් අඩු වී ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසනවා. මැද පෙරදිග කලාපයේ පවතින යුදමය තත්වයේ ඊට හේතු වී තිබවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
6: 2025 අපිට පුළුවන් වුණා ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරක පැමිණීමක් වාර්තා කරගන්න. විශේෂයෙන් නොවැම්බර් දෙසැම්බර් වගේ මාස ඉතාමත්ම හොඳට සංචාරක පැමිණීම වාර්තා වුණා. ඒ වගේම 2026 ගත්තොත් ජනවාරි පෙබරවාරි ඒ වගේම ඓතිහාසික වැඩිම සංචාරක පැමිණීම් මේ මාසවලට අදාළව අපිට වාර්තා කරන්න පුළුවන් වුණා. නමුත් අවසනාවට අපි දන්නවා අපි දිත්වා වෙස්සනේ ඉතාමත්ම හොඳින් කළමනාකරණය කරලා සංචාරක ශ්‍රේෂ්ඨයේ නැවත නගා සිටෙව්වත් මැද පෙරදිග ඇති වුණු යුදමය තත්ත්වයත් එක්ක අපි දන්නවා ලෝක සංචාර කර්මාන්තය දැවැන්ත අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. ශ්‍රී ලංකාව ගත්තොත් එහෙම විශේෂයෙන් අපි දන්නවා කටාර් එයාවේස් එමිරේට්ස් වගේ ගුවන් සමාගම් විශාල වශයෙන් ලංකාවට යුරෝපයෙන් සංචාරකීන් රැගෙන ආවා. ඉතින් මේ ගුවන් සමාගම් වලට අභියෝග පැමිණිලා තිබෙනවා. ඒ වගේම ලෝකයේ ගුවන් යානා ඉන්ධන මිල ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම ගුවන් යානා වල ඉන්ෂුරන්ස් මිල ගණන් ඉහළ ගිහින් මේ ඔක්කොමත් එක්ක ගත්තම අපිට යම් යම් ගැටලුකාරී තත්ත්වයන් සංචාරක ශිෂ්ටයට අපිට අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් අපි ගත්තොත් දැන් අද වෙනකොට තත්ත්වය 2025 සහ 26ට සාපේක්ෂව ගත්තොත් මාර්තු අප්‍රේල් වල 20%ක වගේ අඩුවක් තිබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු ඉන්නවා මේ යුදමය තත්ත්වයේ අවසාන වෙලා අපේ ශ්‍රී ලංකාවේ අපේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන විශේෂයෙන්ම ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහන අපි ආරම්භ කරනවා තව සති කිහිපයකින්. ඉතින් මේ ප්‍රවර්ධන සහ ආයෝජනත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි මේ වසරේ අපි ඉලක්ක කරලා තිබුණා 130ක සංචාරකින් ආකර්ෂණය කරගන්න. ඒ ඉලක්කවලට යන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ යුදමය තත්ත්වයන් ලින් අවසාන වෙලා කර්මාන්තේ සාර්ථකව ඉදිරියට මෙහෙවලා.
3: ඊශ්‍රායලෙ විසින් ලෙබනනයේ බේරුටී මුරපලක් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාරයක් ඉල්ල කර තිබෙනවා. එම ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලින් 6 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මියගිය පුද්ගලින් අතර වෛද්‍යවරුන් 3 දෙනෙකුද සිටින බව සඳහන්. දිනට අතර දින 45ක සටන් විරාමයකට එකඟ වී ඇති අවස්ථාවක ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊශ්‍රායලය සහ ලෙබනනය වොෂින්ටන්හිදී දින දෙකක සාකච්ඡාවලින් පසු ඔවුන්ගේ අස්ථාවර සටන් විරාමය දීර්ඝ කිරීමට එකඟ වූ බවයි. Net News Nimava. Milang Net News Sava Sahai Theatre. Baditur Sadha, Net News YouTube Nali Kavitasaha, Net News to tell KV Barbid Pivisenda.
0: Net News Ubavenuen, Divihimien. Net News Ubaveta Genavi. අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011 2 863 363 076 76 7672.
7: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJක අපෙන්.
8: Net FM. Hello, hello, Satyante.

0: Hi, hello, hello.
1: Hello, good afternoon, Divya.
2: Good afternoon, Indu. Adavasi Baradavasi. What a comment.
1: Godak Hondai, Godak Sitalai, think Godak Unuhumone. Unuhum again, Tamay Apidinada Avi.
2: Avi.
1: Sitala Vahibaradavasaka? Neither.
2: What comment at the Unuhuma then Hitaganini?
1: සින්දු ටිකක් එක තමයි තිබෙන අපිට දෙන්න විදියක් නැහැ නුහුම නේද
2: ඔව් නේද ඒ කියන්නේ රස්නේ දැනෙන සින්දු ටිකක් තමයි අපි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ
1: of course රස්නේ දැනෙන සින්දු ටිකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔයාලට පුළුවන් ඒ රස්නේ වැඩි කරගන්න gedara ඉඳන් පංචකේ සින්දු ටිකකට නටන්න නගලන්න කැමති අය එහෙම නැත්නම් gedaraට ඇහෙන්න සද්දෙට දාන්න සින්දු ටික ගම හැමෝටම ඇහෙන්න දාන්නත් පුළුවන්
2: ඔව් සීතල අඩු කරගන්න ඔයාටත් ඒ ක්‍රම ඉන්දුගේ ස්පෙෂල් ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන්
1: ඒක ඇවිල්ලා මෙහෙම මම ඉන්වෙන්ට් කරපු ක්‍රමවේදයක් එහෙම එකක් නෙමෙයි. හරිද මේ? ආ ඉන්වෙන්ට් කියද්දි මතක් වුණේ. අද ඇවිල්ලා ඉන්ටර්නැෂනල් ඉන්වෙන්ෂන් ඩේ එක. අලුත් අලුත් සොයා ගැනීම් කරන දවස.
2: ඔවුනේ දැන් අපි පටන් ගද්දිම අලුත් සොයා ගැනීමක් ඔයගොල්ලන්ට තිරින කරා.
1: ඔව්.
2: සීතලට සින්දු ආන්න ඕනේ. හොට් වෙන්න.
1: හොට් වෙන්න. ඒ වගේම මේ සීතලට බූට් සින්දු එහෙම හන්න යන්න එපා. එතකොට ගොඩාක් ඉමෝෂනල් වෙන්න බලනවා.
2: අතර ගූස් බම්ප් වෙනවා. ඒක ඒක ප්‍රශ්න ඇති වෙන්න
1: පුළුවන්. මතකවල හිර වෙන්න පුළුවන් ඔයාව. ඒ මතක කුණාට ගහගෙන යන්න
2: පුළුවන්.
1: ඒ නිසා සීතල වෙලාවට මම කියන්නේ ජොලි පංච් සින්දුවක් අහන්න. එතකොට ඔයාට ඒ වයිබ් එක පොඩ්ඩක් අප් කරගෙන ඔයාගේ වැඩ ටික අර ඇඟේ සීතලට අර හැකිලිලා තියෙන මොළය පුබුදවගෙන
2: ඇඟේ සීතලට හැකිලිලා තියෙන මොළය.
1: නෑ එලි සීතලට ඇඟේ හැකිලිලා තියෙන මොළය නැවතත් යථා තත්ත්වයට පත් කරගෙන කාර්යක්ෂම ඔයාගේ දවසේ වැඩ කටයුතු කරගන්න පුළුවන්.
2: හරි.
1: ඒක තමයි අපි පංච සින්දු ටිකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මෙතන අද ගමගේ ෂෝ එක අපි පටන් ගන්නවා දිව්‍යා ඉන්දු එකතු වෙලා. ඉතින් ලස්සන සින්දු ටික අහගෙන ඉන්නවට අමතරව අර කිව්වනේ මේ ඉන්වෙන්ෂන් ඩේ එක අද කියලා. මේ මං හිතන්නේ ඉන්ටර්නැෂනල් ඉන්වෙන්ෂන් ඩේ එක දවසේ ඉන්වෙන්ට් කරගත්ත ඩේ එකක් තියෙනවා විශේෂ.
2: විශේෂ.
1: ඒ දවස අද කියලා හොයාගත්ත එකත් ඒකත් විශේෂයි.
2: ඒකත් ලොකු දෙයක්නේ.
1: ඔව් ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ඉන්වෙන්ෂන් ඩේ එක දවසේ කරපු හොඳම ඉන්වෙන්ෂන් එක තමයි.
2: ඒ දවස හොයාගත්ත
1: එක. ඒ දවස හොයාගත්ත එක. අද තමයි ඉන්ටර්නැෂනල් බොයිස් ඩේ එක.
2: මෙතන වට්ස්ඇප් එකට මැසේජ් කළා දැන් අපිට සද්දේ දාය අද අපේ දවස ආරකයි මේකයි ඔයාලගේ නෙමෙයි
1: ඔයාලගේ නෙමෙයි පුංචි පිරිමි ළමයිගේ දවස
2: ඒ කියන්නේ චූටි පැටවුන්
1: ඔව් 18ට අඩු ආයේගේ සමහර 30ට අඩු වැඩිපුර මොලේ සංවර්ධනෙන්න ඕනු පිරිමි ළමයිගේ
2: අවිවාහක
1: වෙන්න ඕනේ අනිවාර්යෙන්
2: ආ
1: එයාලගේ දවස ඉතින් හරි එයාලට අපි සුබ පිරිමි ළමයිගේ දිනයක් වේවා කියලා මතක් කරන ගමන් ලස්සන සින්දු ටිකක් අරගෙන ඇවිත් තිනෝ ඔය පිරිමි හිතට පාළුවක් තනිකමක් නොදැනෙන්න අපිත් එක්ක දිගටම ඉන්න මේ පැත්තට WhatsApp එකට මැසේජ් එකක් දාන්න පුළුවන් 0711 95 95 95 දිව්‍යා ඉන්නවා මෙතන අපේ හොට්ලයින් එක ගාව හොට් විදියට අද බ්ලැක් කලර් ලස්සන ඩ්‍රෙස් එකක් ඇඳගෙන ඇවිත් තිනෝ ඔයාලට කතා කරන්න ඕන නම් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක්
2: ඔව් 0112 55 63 63ට කෝල් එකක් දෙන්න මං ඉන්නවා බලාගෙන ඔයගින් කෝල් එකක් එනකන්

0: කේ අපි සින්දුව අහලා මේ පැත්තටම චුට්ටක් කතා කරන තව විශේෂත්ව ගොඩක් තියෙනවද දවසට
1: අපි ඒ ටික මේ පොඩක් වැඩි විස්තර කතා කරන මේ සින්දුව අහලා
0: ඕකේ

0: Planet FM. Hello, hello, Satiante.
1: FM Anupaha. FM Anuhatrai Dashmata. Net FM.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆ්‍රෙම්ස් ඇයික ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: ගුඩ් ආෆ්ටර්නූන් වේලාව දවල් 12 විනාඩි 33යි
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 011 437 1250
7: නවලෝක රෝහල සමගාමීව විෂන් කියා ප්‍රධාන ශාඛා විසින් සංවිධානය කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය මේ 17 දින උදෑසන 9 සිට ශාඛා පරිශ්‍රයේදී පැවැත්වේ එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දේමනා නොම්බර 6 බෝඩ් පෙදෙස කොළඹ හත ශාඛාවට පැමිණෙන්න අමතන්න 077.2235375 011
8: ප්‍රතික්ෂාව
9: කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මදුකා කැස්සට සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-21-33-540
10: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැයින් සමරන්නට
11: නේත්‍රාලෝක වෙසක්
10: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
11: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
10: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
11: සවස 5දී ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලන් කුලමේ ගුණරතන හිමි
10: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
11: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
10: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
11: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න
10: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
12: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: වලව දවල් 12 විනාඩි 36යි දැන්.

0: පොළොස්දොළහයි විනාඩි හතලියක් වෙලා තියෙන දිව්‍යා. දැන් මේ අද අපි කිව්වනේ විශේෂත්ව ගොඩාක් තියෙන දවසක.
1: ඔව්.
0: මේ අපි අලුතෙන් හොයාගත්ත කිසි වැඩකට නැති දවසකුත් අද විශේෂත්වයක් විදිහට තියෙනවා කියලා. Girls Boys Day කියලා එකකුත් තියෙනවා කියලා.
1: ඔව්.
0: ඉතින් අපිට බොයිස්ලා මැසේජ් කරලා තිනවා මේ වෙද්දි අහගෙන ඉන්නවා කියලා. ඒ නිසා ඉතින් එයාලව ෂේප් කරගෙන මේ වැඩේ අපි දෙන්නත් කරන්න ඕනේ.
1: මොන වුණත් කාන්තා දිනේ දවසට අපිට සපෝට් එකක් දෙනවනේ.
0: ඒ වගේ මදර්ස් ඩේ දිනේටත් සපෝට් එකක් දුන්නා. නේද?
1: ඒකට ගෞරවයක් විදිහට අපි මේ වැඩේ අද කියවනවා.
0: අන්න හරි. උඩුගම්පලින් Golden Denim House ආයතනයේ ඩෙනිම් හදනේ බොයිස්ලා විතරද? නෑනේ. රුක්ෂාන් සංජීව ඉන්නවා අපි වහගෙන. එයා එකතු කරගන්නේ ලස්සනම ලස්සන දෙවුලියන් වැනි කාන්තාවන් කිහිප දෙනෙක්.
1: ඒ වටින් දහපුව හොඳේ.
0: රුක්ෂානායි එකතු කරගන්නවා නයනා, එතකොට චතුරි, දුවල දෙන්න සඳමිනි, මනුජී කට්ටියම එකතු කරගන්නවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. බලන්න ඉතින් නේද? බොයි කෙනෙක් වුණාම මේ වගේ ගර්ල්ස්ලට මුල් තැන දෙන්න ඕන.
1: අත්ත
0: බලන්න අපිටත් ආදරේ හිතන දිව්‍යා ඉඳ දෙන්නටම ගුඩ් ආෆ්ටර්නූන්. හෙලෝ හෙලෝ සතියන්තේ අපිත් අහගෙන ඉන්නේ වැස්ස මෙහෙට හොඳටම. අපිත් මේ වැහි බිඳු වැටෙන දිහා බලාගෙන ඉන්න ගමන් තමයි මන්දාරමේ ඔයත් එක්ක කතා කරගෙන
1: ඉන්නේ.
0: දුම්බර ලලිත් ප්‍රියංකර ඉතින් මේ පැතරත් වහිනවා වගේ මේ පැතරත් වහිනවා අපි. ඒ නිසා වැස්ස වැඩි කරන වැහි නැටුම් කියන්නේ වැසි ටෝන් තියෙන සින්දු නැතුව පුළුවන් තරම් වෙන සින්දු ටිකක් තමයි දෙන්න හදන්නේ.
1: හොට් ඒවා.
0: හොට් ඒවා ටිකක්. මොකද වැස්ස ගැනම තියෙන සින්දු දුන්නොත් මට හිතෙනවා මේ වැස්ස නතර කරන්න අපිට බැරි වෙයි කියලා.
1: අපිට මේ අභියෝගය සෑග්‍රහණය කරන්න බැරි
0: වෙනවා. බැරි වෙයි. ඒ නිසා ඒකට අපිට උදව් දෙන්න. ඒ වෙනුවට වැස්ස ගැන තියෙන සින්දු இல்ல නැතුව වෙන ඕන සින්දුවක් இல்லන්න. හරිද? මොකද අපිට තැඳුන් ආයතන් තියෙනවා වේල ගන්න.
1: ඔව්.
0: ඉස්කෝලේ යවන්න තියෙනවා ළමයින්. මගේ ළමයි වෙන මේ පුංචිගේ බබාලා එහෙම. ඒ වගේම අපිට වැඩ කරන්න එලියට බහලා යන්න තියෙනවා. මේ OVDC බිල්ඩින් එක පල්ලෙහා ගෝල් ෆේස් එකට කිට්ටු නිසා මුහුද එහා පැති තියෙන හින්ද ගහගෙන යන්නේ.
1: ගහගෙන යන කෙලින් හොලගක් ආගම බිත්ති ඇලෙන්නේ කියලා.
0: කාටුන් වගේ අප්පා. මේ බලන්න කපිය කට්ටියක් තව අහගෙන ඉන්නවා චාමර ස්ටෝස් එකේ ඉඳන් පනාපිටිය. කලුතර චාමර එක තනු ජාපිව අහගෙන ඉන්නවා. කපල් එකට සීතලද දන්නේ. කපල් එකක් නෙමෙයිද දන්නේ නැහැ. කියන්න බලන්න වැඩි විස්තර අපිත් ආසේ දැනගන්න. හලෝ හලෝ ගුඩ් ආෆ්ටර්නූන් ලසන ළමයි දෙන්නටම.
1: ගුඩ් ආෆ්ටර්නූන්.
0: Thank you so much. දෙන්නගෙම කච කච අහගෙන ඉන්නේලු. අපි නැත්තම් කච කච නැතුව පාළුවෙන් ඉන්න වෙන්නේ ඔයාලට මේ වැහි බීරමේ.
1: අපි නැත්තම් ඉඳීම් මේ වැස්සේ.
0: ඒක තමයි. ලස්සන සින්දුවක් දෙන්න. ලස්සන සින්දුවකට අපේ අම්මවයි, මහිමි බබාවයි, බිසඳු බබාවයි, චෙතුලි බබා බබාලා කී දෙනෙක්ද? කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. net එකේ බබාලා හැමෝමත් එකතු කරගන්න හොඳේ කියලා තමයි කියන්නේ. පුළුවන් නම් trip එක පාන්දරින් song එක දෙන්න. චූටි පැටව ටිකක් නහගෙන ඉන්නේ.
1: අහගෙන ඉන්නේ අපේ යශෝ. message එක දාලා තියෙන්නේ.
0: අකරැසින් යශෝ තමයි අහගෙන ඉන්නේ. මේ පැතරත් වහිනවද? දකුණු ලකටත් වහිනවද යශෝ කියන්න බලන්න. අපි එහෙනම් චූටි පැටව ටිකවත් එකතු කරගෙන ඒ සින්දුවත් ඊගාවට ලෑස්ති කරලා දෙන්නම්. කවුද මේ වෙලාවේ කෝල් කරලා අපිට වැහි බීරුම ගැන වෙද අප්ඩේට් එක දුන්න කට්ටියවත් දැන් අපි මතක් කරන්න යන්නේ.
1: වෙද අප්ඩේට් එක ගැන කියනකොට දැන් අපිට අපේ අර දුම්බර ලලිත අයියේ මැසේජ් එකක් දාලා වෙද අප්ඩේට් එක කිව්වනේ. අපි කියන්න පරක් වෙච්චින්න මට කෝල් එකකුත් දුන්නා.
0: එහෙමද?
1: ඊට හරියට වැස්සලු.
0: හරි ඉතින් ඒක අපි දන්නවා. මොකද වැහි වලාකුළු එක තැන තියෙන්නේ නෑනේ. හැම තැනම යනවා.
1: උලකට යනවනේ. ඉතින් අයාගේ දුව ආයේෂා ඉන්නවලු. අම්මයි තාත්තයි එක්ක ළඟ සින්දුව හමු කිව්වා.
0: හරි.
1: ඊට පස්සේ අපේ රණජයපුරින්. රණජයපුර කොහෙද තියෙන්නේ හා?
0: රණජයපුර කොහෙද තියෙන්නේ හා? ඕකේ. ඔය දව හිතාගෙන ඉන්න මම මැප් එක ඔලුවේ ගහගෙන ඉන්නවා කියලා නේද? පුදුමාමාරුවෙන් ටුක් එකක් දාගෙන Google Map බලාගෙන destination එකට යන්නේ. මං කොහොමද රණජයපුර තියෙන තැන දන්නේ?
1: රණජයපුර තියෙන
0: කැකිරාවේ.
1: ආ. දන්නවා.
0: හටදියා බලලා කිව්වේ. ඕකේ. ඉතින් කැකිරාවේ කවුද ඉන්නේ?
1: ගායනි කතා කරා.
0: හරි.
1: හස්බන් අමිල් ඉන්නවලු. ඊට පස්සේ දුව දේදුණු ඉන්නවා. අපි දෙන්නවත් එකතු කරගන්නවලු.
0: හරි.
1: ඒත් එකම අපේ සූර්ය වැවෙන් ලියන ආරච්චිත් කතා කරා. net අහගෙන ඉන්න හැමෝම වත් එකතු කරගෙන hot සින්දුවක් දෙන්න කිව්වා.
0: ඕකේ. අකුරස් සූර්ය වැව ගොඩක් අය දකුණු ලඟින් කතා කරන්නේ මේ western province කට්ටිය. මොකද ඒකට කියන්නේ පසුබෑමට ලක් වෙන්න එපා.
1: ඔව් මේ වැස්ස දවසේ නිදිත් දන්නේ නැහැ.
0: ඒක තමයි ඉක්මනට මේ හැරෙන්න හැරිලා ලස්සන සින්දු ටිකක් අහගෙන ඉන්න ගම අපිත් එක චැට් එකක් දාගෙන ඉන්නයි තියෙන්නේ. හායි අකිල දෙන්නටම අපිත් ඔයාලව අහගෙන චිල් එකේ වැඩ කරන ගමන් ඉන්නේ. දැක්කනේ කොල්ල කෙල්ල වුණාම
1: අන්න කොල්ල කෙල්ල
0: අන්න දැක්ක නේද? පුළුවන් නම් සේපාලික අම්මලයි සොන් එක දෙන්න, ඔය සුසුම් පවන් සැලේ සොන් එකක් දෙන්න කෝ කියලා සීදුවෙන් ජීසි අපිට මැසේජ් එකක් දාලා තිනවා.
1: ජීසි ඔහොමම ප්ලේලිස්ට් එකක් තියුවා නම් හරි.
0: ඔව්නේ.
1: අපි දාන්න ඕන ටික.
0: සේපාලිකා මලයි වයිබ් එකට මැච් වෙනම
1: සින්දුවක්.
0: ඒුණාට ඔයාට නින්දෑයි කියලා මට සැකයි.
1: අපි හොට් ඒවා නේද දෙන්නේ. අද ටීම් එක හොට්.
0: කෙනේ ඔබ තෙමේ කියා බයයි නෙමේ ඔබට නින්දෑයි කියා සැකයි. ඒ නිසා අපි වැඩිපුර චුට්ටක් අප් බීට් පන්ච් සින්දු ටිකක් තමයි අරගෙන ආවිල්ලා තියෙන ප්ලේලිස්ට් එකට. අහන්න කැමති අයට අහන්න පුළුවන්. අහන්න අකමැතුනත් අහන්න පුළුවන්.
1: ඒත් අහන්න.
0: ඔයා කැමති සින්දුවක් ඔයා ආස කරන සින්දුවක් තියෙනවා නම් මේ අපිට ශ්‍රීසී යවලා තියෙනවා වගේම ඔයාටත් පුළුවන් එවන් අපි මේ සින්දුව තිගවට ලැස්ටි කරලා දෙන්න. එහෙනම් මේ කට්ටිය එකතු කරගෙන හොට් හොට් සින්දුවක් අහන්න මාවත් එකතු කරන්න සුදු මැණික කියලා එවලා තියෙන කෙනාවත් එකතු කරගමු. මට ඒක දැක්කම පාව කියලා හිතුනා. යටි අන්තරින් ලසන්තයාවත් එකතු කරගෙන අපි යනවා ආදරය අහන්න.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: නවල් 12 විනාඩි 53යි දැන් වෙලාව.
4: දැන් හැමෝම ගන්නෙ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 petrol bike එක. EFI තාක්ෂණය. Petrol සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක discount එකක්. KD Rice Motor Company Private Limited 077 406 43 97.
5: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන්ඩ් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
7: Heels within the name nishpadana sandha aduma milak bataka gram 100 rupel 11 ambul kesal gram 100 rupel 90 madhyama pramane 100 gram 100 rupel 189 heels now babai aduma milai
8: dannawada damadeva vandanawata honda aayatanayak
9: o man dannawa travel net
8: avabodhin seelu pahasukam samaga arakshitawa vandanawata sudusu tana pitatwima agosto sita december travel net tamatanna 0112 863 363 0767 716 3672.
10: Hello. Hello. Hello. Mata hanu godak deval thibunata. Eyata kiyanna mokuthma thibila naha.

0: දිව්‍ය වැස දවසට අපි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වහිනකොට අර මීදුම බැඳෙනවානේ. එතකොට වැහි සීතලට අර අපේ හුස්ම සීතල වෙනකොට කන්නඩ දාගෙන ඉන්න අයට ලොකු ප්‍රශ්නයක්. මේ අර පය පැකිලී ගියා පුරුදු බිමේ පවා වගේ වෙන්න යනවා. මොකද කන්නඩියේ මීදුම බැඳිලා
1: එමන්ද
0: තමන්ගේ හුස්මම බැඳිලා පේන්නේ නැතුව යනවා.
1: දකුණට යන්න ඕන කතිය වක්ෂිණ
0: ගමන් කරනවා. අහස පොළව වටපිටාව හරිම හිස් තැනක් වගේ තමයි පේන්නේ. අලට තනිකර සුදු පාට මීදුමක් පේන්නේ. හැබැයි එහෙම නෑ, හැමදැනම ගල්මුල් තියෙනවා, වතුර පාරවල් තියෙනවා. කන්නට දාන කතිය පරිස්සමෙන් යන නිතරම ග්ලාස් එක පීදාන්න මේ පොඩි ඔය සිලිකන් රෙදි එකක් හරි එමන් නැතව තියෙනවා පොඩි ටිෂු ටයිප් එක පාවිච්චි කරන්න තියෙන දන්නේ මොකෙන්ද පීදාන්නේ කියලා. ඒකත් පාවිච්චි කරන්න දිව්‍ය දන්නවා මොකෙන්ද කියලා. හැබැයි ඔය කොච්චර අයි ව්‍යාස් දාන කට්ටිය හිටියත් තමන්ට කරගන්න ඕනේ අයි චෙක් අප් එක හරි කාලට නොකරගත්තොත් ඇත්තම දැන් ඔයාගේ ඇස් දෙක තිබ්බට වඩා කන්නඩි දාපුකෙන් හොඳ වෙලාද නැත්නම් වර්ස්ට් කේස් සිනාරියෝ එකකටද යන්නේ කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ මෙඩිකේටඩ් ග්ලාසස් පාවිච්චි කරන අය ඉන්නවා, සමහරු ෆැෂන් ග්ලාසස් පාවිච්චි කරන අය ඉන්නවා. ෆැෂන් ග්ලාස් දැම්මම සමහරුන්ට හොඳ තියෙන ඇස් දෙක සමහර අවුල් යන අවස්ථා
1: තියෙනවා.
0: සමහරු ෆැෂන් ග්ලාස් දැම්මට ඇත්තටම යාළුවන්ට ප්‍රශ්නයක් තියෙන අයට ඕනේ ෆැෂන් ග්ලාස් නෙමෙයි මෙඩිකේටඩ් ග්ලාසස්. ඒක තාම අඳුරගෙන නැහැ. ඉතින් මේ ප්‍රශ්න ක්ලියර් කරගෙන ඔයාගේ ඇස් දෙක ලස්සනට යාගන්න වැහි කාලවල පැටලෙන්නේ නැතුව වතුර වලවල වැටෙන්නේ නැතුව ඇවිදින්න ඔයාට පුළුවන් ඕනේ හෙට දවසේ විෂන් කෑයකට යන්න. විෂන් කෑ ප්‍රධාන ශාඛාව තියෙන කොහෙද කියලා අපි දන්නවනේ, කොළඹ 7 වෝඩ් ප්ලේස් එකේ වෝඩ් පෙදෙස. ඐ තින්ක් නොම්බර 6 වෝඩ් පෙදෙස කොළඹ 7 කියන ඇඩ්‍රස් එකට ගියොත්, ඇඩ්‍රස් එක හොයාගෙන විෂන් කෑ බ්‍රාන්ච් එක හොයාගෙන ගියොත් ඔනේ හෙට දවසේ ඔයාට මෙන්න මේ කියන දේවල් ෆ්‍රී ඔෆ් චාර්ජ් කරගන්න පුළුවන්.
1: හරි, හෙට දවසේ ඔයගොල්ලෝ ගියොත් මූලික අක්ෂි පරීක්ෂාව, ඒ වගේම අක්ෂි පීඩන පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, ඒ විතරක් නෙමේ දේහ ස්කන්ධ දර්ශක කදේ තියෙන වචනේ
0: දේහ ස්කන්ධ දර්ශක නිර්ණය කරනවා කියන්නේ BMI යගේ බලා ගන්න
1: පුළුවන්. හරි
0: හරිද,
1: BMI යගේ කිව්වම තමයි ගොඩක් කට්ටිය දන්නේ ඔක.
0: BMI එක බලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ තින් ඇස් කන්නාඩි ගන්නාට විතරක්ම නෙමේ එතනට අපිටත් යන්න පුළුවන්.
1: නෑ මෙහෙමයි, අපිට එතනදීndo අපි ඇස් දෙක ගැන කියා කරනවා නම් ඇස් පේන්නේ නැති වෙනකන් ඉන්න ඕනේ නෑ.
0: සමහරවිට ඇස් පේන්නේ නැති වෙනවනේ ඩයබටිස් වලට, ඒ වගේ සමහර ඔය බෝන ඔවන ලෙඩවලට ඇස්වල දුර්වලතා එනවා. සමහර විට මේ චෙක් කරන්නේ BMI එක ඒ ලෙඩ තියනවාද කියලා හොයන්න වෙන්නත් පුළුවන්. නිසා වාට තියෙන ලෙඩ මොනවද නැති ලෙඩ මොනවද කියලා ඇස් දෙකෙන් බලා ගන්න ඕන.
1: හෙට යන්න
0: විෂන් කෑයකට ඇස් දෙක වඩා පරිස්සම් කරගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yana yana hama tane anytime set when a flavor delikiri padamak. Well I ne gana danuwa. Male wasakala kiri fun ekak piri elakiri kiri.
1: Good afternoon. ගමගේ ෂෝ එකට දැන් වෙලාව දවල් 1:04යි.

0: Sam mohotak man rasavat karai.
1: Madde achar dharma surak min sakasena pravruti samaga.
2: Net News.
3: ආසව සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
2: Net FM. Hello, hello, Satyantaya.

0: කොමරි කමන්නෑ කෙල්ල පනපිටින් සතුටින් ආවා. අපිට ඒනට අවසනාවන්ත විදියට මං හිතන්නේ 10 දෙනෙක් හරි 12 දෙනෙක් හරි 10 දෙනෙක් මේ වෙනකොට රෝහල් ගත කරලා තියෙනවා. තුවාල ලැබුවා කියලා ඉතින් ඔයාලත් ට්‍රේන් වල ට්‍රැවල් කරනවා නම් මේ කාලේ වැසි කාලේ පරිස්සමෙන් කුඩයක් විතරක් අරන් ගින් හරියන්නේ නෑ. ඔයා හොඳ
1: දෙයියු බුදුන් වැඳලා යන්න
0: සිහි කරලා අන්න හරි රිලිජන් එකත් හදවතේ දරාගෙන යන්න කෝච්චි වල යනවා නම් එහෙම නැත්නම් කෝච්චි වල යන්න නැතුව බස් වල යන්න ප්‍රවේශමෙන් හරි නිකන් පැත්තට යන්නේ අපි ට්‍රේන් එකේ නෙමෙයි
1: බස් එකේ යන්නේ.
0: හිතින් යන්නේ බස් එකේ යන්නේ. ධනංජය බණ්ඩාර ඉන්නවනේ.
1: ඔව් ධනංජය බණ්ඩාර ඉන්නවා සෙන් ඇන්තනිස් රෝඩ් එකෙන්. ඉන්දුරංගී දිව්‍යනංගී සුබ දවසක් දෙන්නටම. සද්දෙන් ඔයාල දෙන්නව මහගෙන ඉන්නේ කියලා කියලා තිනා යගේ අම්මා ඉන්නවලු දංකොටුවේ ශ්‍රී සුමංගල මාවතේ ගෙදර. ඊට පස්සේ ඉතාලියේ ඉටලි වල මිලාන් වල ඉන්නවලු රිෂෙන් පුතා සුබෝධන පුතයි දෙන්නම. ඊට පස්සේ යාගේ නංගි ඉන්නවා චන්ද්‍රා විමුතු පුතා සුබෝධනී දුව ඔයාල දෙන්නවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ.
0: හෙලෝ හෙලෝ ඉන්දුවන් දිව්‍ය කොහොමද සීතල වෙච්ච මොලේ දිය වෙලා යන්නේ සින්දු ටිකක් දෙන්නානේ කියලා තමයි කියන්නේ. අද ලෝක කොළු දිනයනේ ඉතින් රටවාසී සියලු කොල්ලන්ට සුබ කොළු දිනයක්. පබෝ තමයි එහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඇත්ත බොයිස් ඩේ කියලා අපි පොෂ් කරලා කිව්වට ඇත්තටම කිව්වොත් මේ කොළු දිනය. ඒ නිසා අර චුට්ටක් අර කොණ්ඩේ එක ගහක් දෙකක් ඉදලා තිබ්බට සුදු වෙලා හදවතින් කොල්ලෙක් වගේ ඉන්නවල හැමෝටම පුළුවන් ලෝක කොළු දිනය සමරන්න. හැබැයි ඉතින් හිතින් පරිණත වෙන්න ඕනේ. අර පොඩි බොයිස් ගතියක් තිබ්බට මේ පරිණත වෙන්න ඕනේ. තමන් ගෑන ළමයිව තමන්ගේ කාන්තා පාර්ශවය අර දිවි හිමියෙන් ආරක්ෂා කරන කට්ටියට තමයි අපි පරිණත කොල්ලෝ කියලා කියන්නේ.
1: නැන් සිකියුරිටි කෙනෙක් වෙන්න ඕනේ එහෙම වෙන්න.
0: ආ සෝරි. සෝරි සෝරි දිව්‍ය. එක්ස්ට්‍රීම්ලි සෝරි.
1: ඉතින් ඒත් එකම අපි දෙන වහගෙන ඉන්නවලු අම්පාර පරණ ගාම තන්දි අපේ හෙල්මට් ජැකට් කඩේ කට්ටිය. අපි දෙන බයික් එකක් ගත්තාම එයාලා අපිට දෙනවලු.
0: ආ හරි මේ දවස්වල බයික් වල අනායත් හරිම පරිස්සමින් බහින හින්ද හොඳද? හෙල්මට් ජැකට් ඇත්තටම දාගෙන යන්න ඕනේ නැත්නම් අනිවාර්යෙන් හෙල්මට් ජැකට් කඩේට යන්න ඕනේ. කොහෙද තියෙන්නේ? දැන් ආයි කියන්න වෙනවා.
1: පරණ
0: ගාම තන්දි තියෙන හෙල්මට් ජැකට් කඩේට ගිහිල්ලා ඔයාට පුළුවන් ජැකට් එකක් හෙල්මට් එකක් ගන්න නේද?
1: ඔව්. දැන් ඔයාට කවුද කෝල් කරේ මම දැක්ක මෙතන සිරික්කිය දාගෙන ඇම්බරි ඇමරික ඉන්නවා.
0: අනේ කට්ටියක් ඉතින් ඉන්න චොට්ටක් එහෙම කියන්න බෑනේ.
1: මාව ඩග්ගාල තැන මාරු කරලා ගියා ඇම්බරෙන්න.
0: කෑගල්ල පැත්තෙන් ඔන්න ශාන්ත ටේලර්ස් එකේ ඉන්න කට්ටියම මෙන්ෂන් කරන්න කියලා කිව්වා ආදරෙන්. ඒ වගේම රමුක්කනින් ධනජි කතා කරා. ධනජිගේ යාළුව කට්ටියවයි ෆැමිලි එකේ අයවයි අපි දෙන්නවයි ඊගාව සින්දුවට එකතු කරගන්න කියලා මං ඇහුවා. ඉතින් ධනජට රික්වෙස්ට් එකක් තියෙනවද කියලා දන්න ඕන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඉතින්
1: දන්නේ
0: අපි නම් ඉතින් අපි දෙන්න දන්න සින්දු තමයි දෙන්නේ. හරි ඊගාවට අපේ ඉස්සර කෝල් කරා අපිට එක සින්දුවක් විතරයි ඉල්ලුවේ.
1: හා මොකද්ද?
0: එයා එච්චර හැඩ හැඩ ඇයි ඔයා ඔච්චර හැඩ ඇයි හිනා වෙච්ච ගමන්මයි මං යෝ. ඉතින් කාටද මේ සින්දුව දෙක ඩෙඩිකේට් කරන්නේ කාටද කියන එක ඔයයි මමයි විතරක් දැනගෙන හිටියාම ඇති කියලා කිව්වා.
1: ඒක රා
0: මට කියන්නත් අදිමදි කරා. හරියට කිව්වේ නෑ ඇත්තටම කියනවා නම් ඒක රටක් ලෝකයක් දැනගන්න ඕනේ නැති ජාත්‍යන්තර රහසක් විදිහට ඉස්සර තියාගන්න කියලා කිව්ව නිසා අපි ඉතින් ඒ රහසෙ ලි කරන්නේ නැතුව ඊගාව සොන්ග් එකට යමු. මෙන්න මෙයාවත් එකතු කරගෙන බලංගුඩින් ඌෂාවයි ඌෂාකගේ හස්බන්ඩ් මලින්දවයි බබාවයි අම්මවයි තාත්තවයි එකතු කරගෙන ඊගාව සොන්ග් එකට යමු.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: අලුතැන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0812927767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දෙදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: දවල් එකයි විනාඩි 24යි දැන්.
8: කීල්ස් වෙතින් දැන් නැව නිෂ්පාදන සඳහා අඩුම මිලක් වටක ග්‍රෑම් 100ක් රුපියල් 11යි. ඇඹුල් කෙසෙල් ග්‍රෑම් 100ක් රුපියල් 9යි. මධ්‍යම ප්‍රමාණයේ ISO ග්‍රෑම් 100ක් රුපියල් 189යි. කීල්ස් නැව බවයි අඩුම මිලයි.
9: රපුන්සල් වගේ මන් නම් ඉන්නේ. මාව බේර ගන්න කවුරුත් එනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: ලොතරැයියේ පෙරළි කරන NLB Mega Power දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
11: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
12: යහතුන වඩින අපේ රස විජේ.
11: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
12: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
13: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
14: Net FM. Hello Satyante.
0: FM Anupaha 94.8.

0: ඒනානේද වැස්ස වැඩිුනහම් වෙන දේවල් අපේ රේඩියෝ එකට. රේඩියෝ එකක් පොඩ්ඩක් කරවම් සීත වෙලා මිදිලා තියෙන්නේ මේ වෙලාවේ. ඉතින් අපි දෙන්නා චුට්ටක් මිදිලා ඉන්නේ.
1: මිදිලා ගල් වෙලා මේක ඇතුලේ
0: ඒසීකත් ඇති නිසා හරි ඔහොම චුට්ටි ප්‍රශ්න වෙනවා. ඒ උනාට කමක් නැහැ. හරිද? අපි ඊගාවට කට්ටිය එකතු කරගන්න කලින් පොඩි ලස්සන දෙයක් තියෙනව මතක් කරන්න. අද දවසේ විශේෂත්ව ගොඩාක් තියෙනවා කියලා මම කිව්වනේ දිව්‍ය. ඉතින් ඒ විශේෂත්ව ගොඩාක් අතරින් නව විශේෂත්වයක් තමයි අපි අද Facebook එකේ පෝස්ට් එකක් එහෙම දැම්මේ.
1: මතකද
0: ඔයාට? දැම්මනේ. ඒ දැම්ම පෝස්ට් එකේ තියෙනවා අද World Painting Day කියලා.
1: ඔවුනේ. අපි ඒ වගේ ලස්සන يعني colors ගොඩාක් තියෙන පෝස්ට් එකක් තමයි දෙගොල්ලන්ට දීලා තියෙන්නේ.
0: ලස්සන ඇත්තටම ලස්සන ලොකු ලස්සන චිත්‍රයක් වගේ. නිකන් අපි දෙන්නත් චිත්‍රයක් වගේද? දන්නේ
1: නැනේ.
0: රියල් අපි ඉන්නේ. AI දාලා නැහැ. මුකුත් කරලා නැහැ. එඩිට් කරලත් නැහැ. ලස්සනට මේ අපි ওই තියෙන නම් ටික හෙලෝ හෙලෝ සත්‍යන්තේ කියන එකයි ඉන්දු දිව්‍ය කියන එක විතරයි දාලා තියෙන්නේ. කටි හිතුවත් ඒක AI වලින් හදලා හරි එඩිට් කරලා හරි කියලා
1: පිස්සුනම් කතා කරන්න එපා. AI
0: නෙමේ. AI කියන අයට වෙඩි තියනවා. හරි. මන් දාලා තියෙන මෙහෙමයි අපි දාලා තියෙන පෝස්ට් එක. සීතලේ මතක පොත අවුස්සමුද? කෝ බලන්න චිත්‍ර ඇඳල කාඩ් හදලා ආදරේ කියලා තියන අයෝ. පොත් පවා හැදුවලු සමහරු. සමහර නම් පොත් පවා හදලා තිබ්බලු ඒ කාලේ. දැන් නම් ඉතින් එහෙම කරන්නේ නෑලු. ඒකට අපේ ජැකට් හෙල්මට් කඩේ යම් පාරේ දාලා තිනවා අපිට කොමෙන්ටුවක්. නියමයි අපි අහගෙන ඉන්න කියලා රමණි අක්කා දෙන්නම ලස්සනායේ කියලා දාලා තිනවා. තැන්ක් යූ පියල් අයියා. දෙන්න ඔච්චර ලස්සනට හැඩුණේ කොහොමදන්නේ?
1: උපන් උපතින් ආපු ලස්සන තමයි අයියා.
0: අපි මදර්ස් ඩේක දවසේ කිව්වේ අම්මලා ලස්සන වුණාම මෙහෙම තමයි ගෑනු ළමයි. හරි. මානෙල් බණ්ඩාර අක්කා ලස්සන හાર્ට් රියැක්ට් එකක් දාලා තිනවා. දිව්‍ය කොණ්ඩේ පාට කළාද කියලා. දැන් තමයි චරිත ඒ දැකලා තියෙන දැන්.
1: ඒකනේ කොයි කාලේ දානේ මේ ආදි කාලේ වැඩ.
0: චරිත අවදානින් ඉන්නවනේ ඊට වඩා අපි දිව්‍ය ගැන. හරිද? නිපුණි අහිංසා දෙන්නම ලස්සනයි. වැඩපලේ ඉඳන් අහන ගමන් ඉන්නේ මිස් ශිරෝමිවයි නිකිනි නංගිවයි මාවයි ලස්සන සින්දුක් ටික එකතු කරගන්න කියලා අපිට කමෙන්ට් එකක් දාලා තිනවා. ඉන්දික රුවන් අපිව බලාගෙන ඉන්නවා අහගෙන ඉන්නවා කියලා ලස්සන රෝසමලක් කියවලා තිනවා. මං ඔයාගේ ජීවිතේ පාට කරන්නද කියලා ඉෂාරා අහනවා.
1: කාගේ ජීවිතේද අනේ?
0: ඉෂාරා අහන්නේ අපි දෙන්නගේ ජීවිතේ ගැන නෙමෙයි මේ.
1: යා මං හිතන්නේ වැඩිපුර කතා කරන්න
0: හවසට මේ වැරදිලා පෝස්ට් එක මේකට කමෙන්ට් එලා. මං ඔයාගේ ජීවිතේ පාට කරන්නද කියලා පින්සලක් අතට අරගෙනමයි ඉෂාරා ඇවිත් තියෙන්නේ. බයේ බෑ.
1: කොහොමද මේ ජීවිතේ පාට කරන්න පින්සල් දෙක තුනක් ඕන?
0: ඕනේ ඕනේ.
1: අපි ට්‍රයි කරා.
0: එකකින් බෑ ඉෂාරාට. තව බාසුන් නැහැලු දෙතුන් දෙනෙක් ඉන්නේ. කියන්නේ තීන්ත ගාන අයියලා දෙතුන් දෙනෙක් එක්කගෙන නෙන්න වෙනවාට වැඩේ කරන්න. අයියල නෙමෙයි සෝරි අක්කලා.
1: අයියලා බෑ
0: වන්ද අපිට වැරදුනා. හරි. කොහොම හරි ඔන්න අද තියෙනවා ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් පේන්ටිං ඩේ එක. ඉතින් පේන්ටිං ගැන කතා කරනකොට පේන්ටිං කලාව කියලා කියන්නේ අපි හරි ආස කරන කලාවක්නේ. ඒකනේ අපි ඔය ආර්ට් ගැලරිස් වලට එහෙම යන්නේ බලන්න. ඉතින් මං ආස කරන පේන්ටිං එකක් තියෙනවා. ඔය පේන්ටිං ගොඩාක් අතට දැන් වර්ල්ඩ් ෆේමස් පේන්ටිං තියෙනවනේ දිව්‍ය. එතනින් දිව්‍යාස් පේන්ටිං එක නමක් කියන්න
1: මං කැමති මොනාලිසාට.
0: ආස මොනාලිසාට? මොනාලිසා ඔයා වගේ නම් තමයි. හැබැයි මොනාලිසා ෂීස් ක්‍රීපි මෙන්. චුට්ටක් විතර බය හිතනවානේ. ඒ කියන්නේ මොනාලිසා දකින හැම පැත්තටම ඊනා වෙලා ඉන්නවානේ.
1: මං කතාවක් කියන්නද තග්ගාලා?
0: මොකද්ද?
1: දැන් මොනාලිසාව පොඩි කාලේ අපිව දැක්කාම එයාගේ ස්පෙෂාලිටි එක විදිහට අපිට කියන්නේ එයා දිහා කෙලින් බැලුවත් පැත්තෙන් බැලුවත් අපි දිහා
0: බලාගෙන ඉන්නවා ඊනා වෙලා.
1: ඒක දැනගත්ත මුල් දවසේ ඉඳලා මම ටවුන් එකට එහෙම යද්දි
0: හරි
1: අපිට ටවුන්ස් වල තියෙනවනේ ඔය ටියුෂන් මාස්ටර්ස් ලාගේ බෝඩ්ස්.
0: නියමයි. මට තේරුම් ගන්න පුළුවන් ඉතුරු ටික මගේ ඔළුවේ කතාව මැවුණා. ඔය අර නිකන් ටියුෂන් මාස්ටර්ස් ලාගේ බෝඩ් දකින්නකොට මෙයා මගේ පස්සෙන් එනවා වගේ දැනෙනවද?
1: හරියටම.
0: මං දිහා බලන් ඉන්නවා වගේ දැනෙනවද? බොල් කියන්න ඕන ඔය කතාව දැනගෙන ඉන්න කියන්නේ මොනාලිසාගේ ඔය කතන්දරය දැනගන්න කලින් ඉඳන් ඔය ලෙඩේ මටත් තිබුණා. හැබැයි ලස්සන අය විතරයි එහෙම පේන්නේ.
1: දැන් ඔයා නිකන් හිතන්න අපි දැන් සමන් ලොකු කටවුට්ස් ගහනවා ටියුෂන් මාස්ටර්ස්ලා. මන් දවස ට්‍රයි කරලා බැලුවා ඉස්සරහට ගිහින් බලද්දී මන් දිහා බලාගෙන.
0: හරි.
1: පැති දෙකටම ගියා දකුණටයි වමටයි. ඒත් මන් දිහා බලාගෙන.
0: ඒවට කියන්නේ මාකටින් කියලා. ඇස් දෙක හැම තැනටම පේන විදිහට තමයි බෝඩ් එක කට් අවුට් එක ගහලා තියෙන්නේ. එතකොට ළමයි වැඩිපුර පන්තියට එන හින්දා. හරි අපි ආයෙ කතාවට යන්න. මොකද?
1: ළමයි අල්ලන මන්තරේ.
0: ඔන්න ළමයි අල්ලන බිල්ල මන්තර දාගෙන ඉන්නවා බෝඩ් වල. පරිස්සමෙන්. මං ආස පේන්ටින් එක මොකද දන්නවද?
1: මොකද්ද?
0: මං ආසව මේක හැමෝම දැන් පේන්ටින් එකක් වින්සන් වැන්ගෝ දන්නවනේ. වින්සන් වැන්ගෝගේ ස්ටාරි නයිට් පේන්ටින් එකට මම මාර ආසයි.
1: අයියෝ එච්චර ආසයි.
0: එච්චර මාස මම එකක් මම රාත්‍රියට පෙම් බඳින ශීරපායි වවුල් පැටියකින්න මං අර මේ ලස්සන නිල් පාට රත්තරම් පාට ස්ටාර්ස් දිලිසෙන ෂයින් වෙලා ලස්සන අහසක්නේ සිතුවම් කරලා තියෙන්නේ. මං හරි ආසයි ඒ අහසට ඒ නිසා ඉතින් මං ස්ටාරි නයිට් එකට ගොඩාක් ලව්. ඉතින් මේ ස්ටාරි නයිට් එක ගැන මට චුට්ටක් අද කියන්න හිතුණා. වර්ල්ඩ් පේන්ටින් ඩේ හරිද? මේ පේන්ටින් එක අදටත් මිනිස්සුන්ට මේ දැක්කම අර හදවතටම කනෙක්ට් වෙන ගතියක් තියෙන හේතු ගොඩක් තියෙනවා. එකක් අපි පුංචි කාලේ ඉඳන් හරි ආසයිනේ අහසට.
1: ඔව්
0: නේද? අපි ස්ට්‍රෙස් එකක් ආපු ගමන් කරන්නේ හස දිහා බලාගෙන ඉන්න. ඒක රාත්‍රී හසක් නම් වඩාත්
1: සුන්දරයි.
0: තවත් ලස්සනයි. පාට මික්ස් වෙලා සමහර විට තරු තියෙනවා හැම තැනම. අඩහඳ තියෙන්න පුළුවන්, පුරහඳ තියෙන්න පුළුවන්. කොහොම තිබ්බත් රෑ හස ගොඩක් ලස්සනයිනේ. ඉතින් හස ජීවමානව වගේ පේන විදිහට වින්සන් වැන්ගෝ මේ ආර්ට් එක කරලා තියෙනවා. ඒ නිසා තමයි ස්ටාරි නයිට් ගොඩාක් මිනිසුන්ට හදවතට සමීප වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ආර ස්පයිරල් එකක් විදිහට වලාකුළු ඇඳලා තියෙනවානේ. අර පොඩි සර්පිලාකාර හැඩයකින් හැඩ අඳලා තියෙන හින්දා මෙතන තියෙනවා අපිට හදවතට දැන තව කොටසක්. ඒ තමයි අපේ විශ්වය. ඔයා දන්නවද සයන්ටිෆිකලි ගත්තොත් විශ්වය හැදිලා තියෙන්නේ අර ෆ්ලුයිඩ් ටර්බියුලන්ස් පැටර්න්ස් වලින් කියලා කියනවා NASA එකෙන්. මැතිමැටිකලි සයන්ටිෆිකලි එහෙම ෆ්ලෝ එකක් තියෙනවා. අර අපේ ගැලක්සි එක දැකලා තියෙනවද වාමාවර්තෝ මෙහෙම ශීරපතේ මෙහෙම කැරකිලා ගියපු හැඩයක් නේ තියෙන්නේ. අන්න ඒ වගේ තමයි ඇත්තටම වැන්ගෝ ඉන්න කාලේ. ඒ කියන්නේ වැන්ගෝ මේ පේන්ටින් එක කරන්නේ 1889. ඒ කාලේ විශ්වයේ ওই ලස්සන ෆොටෝස් NASA එකෙන් අරගෙන ෂෙයා කරන්න තිබුණේ
1: නැහැ.
0: ඇත්තටම අපේ ගැලැක්සි එක මොනවාගේද කියලා අපි දැනන් හිටියේ නැහැ. හැබැයි ඒ කාලේ මෙයා මේ විදිය සිතමක් කරපු එක හරි පුදුමයක් නේ. එතකොට හරි විශ්වයේ හැඟීමකුත් මේකෙන් අපිට දැනෙනවා. ඒකත් එක හේතුවක් අපිට මේ සිතම ගොඩාක් හදවතට ක්ලෝස් වෙන.
1: ඔව්.
0: තව දෙයක් තමයි බලන්න මේ පින්තූර දිහා බැලුවාම තියෙන්නේ නිල් පාට කළු පාට හසක්. හැබැයි ඒක රත්තරන් පාට තරු තියෙනවා.
1: ඉතින්
0: ඕනම අන්ධකාරයක දිලිසෙන තාරකා තියෙන්න පුළුවන් කියලා පොඩි හෝප් එකක්. පොඩි
1: බලාපොරොත්තුවක්.
0: හොඳ මැසේජ් එකක් අපිට දෙනවා. ඒ වගේම මේ කන්ට්‍රාස්ට් වයිබ් එකක්නේ තියෙන්නේ. අර අපි කියන්නේ බියුටි විදින් කේඔස්.
1: දැන්
0: මේ හස බැලුවාම ටිකක් කැළඹිලි ස්වභාවයක් තියෙන හසක්. හැබැයි පල්ලෙහා තියෙන ගම්මානයයි තියෙන ගහයි හරි නිශ්චලයි. පොඩි අර වෙන වයිබ් එකක් ඒක. එතකොට අර බියුටි විදින් කේඔස් කියන එකත් එනවා. ඒ කියන්නේ කොච්චර අවුල් වෙච්ච නොසන්සුන් මනසකට උනත් සන්සුන් මායාකාරී සුන්දරත්වයක් මවන්න පුළුවන්, ක්‍රියේට් කරන්න පුළුවන් කියන එකත් අපිට ඒකින් දෙන මැසේජ් එකක්. ඉතින් මේ ඇත්තටම සයන්ටිස්ලා කියනවා මේ අපේ විශ්වය ගැන දැනගෙන ඉන්න කලින් වැන්ගෝට කොහොමද විශ්වය ගැන තොරතුරු හම්බුනේ?
1: එයා
0: කොහොමද මේ ලස්සන විශ්වීය අහසක් නිර්මාණය කරේ නිල් පාට, කළු පාට, ගෝල්ඩ් පාට යොදාගෙන කියලා. ඒක හරි අදටත් ඒක සීක්‍රට් එකක්. අදටත් ඒක අභිරහසක්. හරිද? තව දෙයක් තමයි මේ ගිය පෙබරවාරියේ NASA එකෙන් රිලීස් කරනවා ජුපිටර්ගේ බ්‍රහස්පතිගේ ලස්සන ෆොටෝස් වගේක්. ගිහිල්ලා ආර NASA වෙබ්සයිට් එකේ ජුපිටර් ෆොටෝස් කියලා ගහුවාම ආට බලන්නත් පුළුවන්. ජුපිටර්ගේ ෆොටෝස් වල හරියටම වින්සන් වැන්ගෝගේ ස්ටාරි නයිට් එකේ තියෙන ෆොටෝස් වගේමයි. බ්‍රහස්පතිගේ අවුටලයේකේ වායුතලයේ තියෙන ඒ වලාකුළු වල හැඩය ඒ වගේ රවුමට කැරකිච්ච හැඩයක් තමයි තියෙන්නේ.
1: ඒ කියන්නේ එදා එයා දැකපු දේ ඇත්ත.
0: ඇත්ත. අපි හිතනවා මේ දායා දැකපුතේ එයාගේ මනසේ මැවිච්ච මනක්කල්පිත දෙයක් වෙන්නේ නැති කියලා. හැබැයි ඇත්තටම බලනකොට එහෙම දෙයක් මේ විශ්වයේ තියෙනවා. හිතාගන්න බෑ ආටිස්ට්ලා කියන්නේ. ඇත්තටම කියනවා නම් හුස්ම ගන්න මායාකාරිය වගේ තමයි. අපි කියනවා මායාව නෑ, මැජික් නෑ, මායාකාරියෝ නෑ, මායාකාරියෝ නෑ. කවුද කියන්නේ? ඉන්නවානේ මේ මගේ හා පැත්තේ ඉන්නේ. හරි, ඉතින් හැමදේම පර්ෆෙක්ට් නෑ. දැන් වින්සන් වැන්ගෝගේ ආර්ට් එකත් පර්ෆෙක්ට් නෑ. පින්සල් පාරවල් එහෙම තියෙනවා. සමහර තැන්වල චූටි පින්සල් පාරවල්, සමහර තැන්වල ලොකු පින්සල් පාරවල්. ඒකෙන් පොඩි කේඔස් එකක්, පොඩි නසන්සුන් බවක් නිර්මාණය කරලා තියෙනවා. හැබැයි ඉතින් ඒක අවසානයේ ලොකු පින්තූර දිහා බැලුවම හරිම පීස්ෆුල් ලස්සන මැජිකල් වයිබ් එකක් දෙනවා. ඒ වගේ තමයි අපිට පර්ෆෙක්ට් වෙන්න ඕන ලයිෆ් එකේ විශේෂ කෙනෙක් වෙන්න. අපි යුනික් වෙන්න ඕනේ. ඒක තමයි අපිට විශේෂ කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ. හරි අපි එහෙනම් ඒ පඬිතු කතාවත් එක්ක එකව
1: කට්ටිය ලොකු නොලෙජ් එකක් ෂෙයා කරේනේ
0: ෂෙයා කරේ ඔව් මාට නාසකට කියලා අර බ්‍රහස්පතිගේ පින්තූර බලන්න ආසයි නම් බලන්න පුළුවන් හොඳේ බලන්නකෝ වැන්ගෝගේ ස්ටාරි නයිට් එකේ දැන් තියෙනවා ආර්ට් ගැලරි හැම US වල ඔයාට ඉතින් ගිහින් බලන්න වෙන්නේ ඔයාට පුළුවන් ඩිජිටල් ආර්ට් ගැලරි එකට ගිහිල්ලා පොඩ්ඩක් ඇතුළ විපරම් කරලා බලන්න ඩිජිටල් ආර්ට් ගැලරි එකට ඔයාට ගිහින් බලන්න පුළුවන් වෙබ් එකට ගියොත් නිකන් ඔයා සර්ච් එන්ජින් එකට ගිහලා වින්සන් වැන්ගෝ ආර්ට් ගැලරි ඩිජිටල් කියලා ගහලා බලන්න ඩිජිටල් ආර්ට් ගැලරි කියන ඔයාට එතකොට නිකන් ඔයා ඇත්තටම යනවා වගේ ඇතුළට ගිහලා බලන්න පුළුවන්
1: හා
0: ඕකේ අපි එහෙනම් ඊගාව කට්ටිය එකතු කර ගමු පොළොන් අරුවෙන් අපි කතා කරා රමණී අක්කා
1: හා හා
0: රමණී අක්කාගේ පොඩි මොන ප්‍රොමිනි වීඩියෝ ටික මේ වෙලාවේ දියුල් කන ගමන් කියෝ ඉන්නේ
1: වැස්සේ
0: සීනි ටිකක් ලුණු ටිකක් උඩින් ඉහගෙන දියුල් එකක් කනකොට ෂොක්නේ
1: අපිට නොදී කනවනේ
0: කමක් නැහැ කියලා චුට්ටක් ඉරුණාද මම
1: ගිලුණා ඇත්තටම really honest to be really honest ගිලුණා
0: කියලා චුට්ටක් ගිලුණා ඉතින් කමක් නැහැ කියලා පොඩක් ගිලුණාට මුකුත් වෙන්නේ නැහැ හරි චුට් චුටි බබලගේ බඩරි දෙන්න එපා බඩ ඌයා වෙන්න එපා මේ අකිල දෙන්න කියලා ගිල්ලට හොදේ
1: අපිටම තමයි ඔය කණි පැත්තට වෙන්නේ
0: ඔව් අපිටම තමයි වෙන්නේ අපිටම තමයි වෙන්නේ හරි රමණී අක්කයි බබල චුටි කට්ටියවයි කරගන්න අපි ගව සොන් එකට ඒ වගේම කිතුල් ගොඩින් පේමසිරියයි අපිට කතා කර ඉතින් කතා කරලා කිව්ව මෙන්න මේ ටික අම්මව එකතු කරගන්න අම්මගේ නම ගුණවතී එතකොට දිනුෂා ජනීෂා ශමිලා එකතු කරගන්න කිව්වා දින්සරවත් එකතු කරගන්න කිව්වා මම වයිෆ් කෝ කියලා තැව්වා වයිෆත් එකතු කරගන්න කියලා කිව්වා මට නම කිව්වේ නැහැ ඉතින් පවුනේ නැත්තම් වයිෆ්ගේ නම කිව්වේ නැහැ මම ලස්සන වැඩිලු නම කිව්වොත්
1: දැනගත්තොත් එහෙම අපි
0: ඔව් ලස්සන වැඩි නිසා අස්වාහවතිනවනේ ඒ නිසා කිව්වේ නැහැ කියලා තමයි කියුවේ ඉතින් මම එහෙම කියනවා හොඳ ඔයා දන්නවා ඔයාගේ හිත කියන්නේ මොකද්ද කියලා හරි ගවට අපි යනවා බලංගොඩ පැත්තට බලංගොඩ අපිට කතා කරා ජයපාලන් අය වයිෆ් එකතු කරගත්ත එතකොට සෙනාරා චූටි මිනිපිරි චාරුක තේනුක චූටි මුණුපුරෝ දෙන්න ඊළඟට ශාලික ඉෂිතද මේෂිත වගේ තමයි ලියාගෙන තියෙන්නේ මං හිතන්නේ ඉෂිනිකා වෙන්න ඇති ඉෂිනිකා එක ශාලිකාව එකතු කරගන්න කවුද පේජයි පාලායගේ දුවලා දෙන්නගෙත් දුවයි මිනිපුරෝ දෙන්නයි තමයි අර කිව්වේ තේනුක චාරුක සෙනාරා කටයම එකතු කරගෙන අපි ගව සොන් එකට යන්නයි ලෑස්ති වෙන්නේ දිගටම හෙලෝ හෙලෝ සත්‍යන්තේ ගමගේ ෂෝ එක අහගෙන හිටියොත් ආට වැස්සේ තියෙන සීතල දැනෙන්නේ නැතුව උණුහුමට අහගෙන ඉන්න පුළුවන් නේ දිව්‍යා
1: ඔව් එහෙනම් අපි මේ සින්දු අහලා එමු

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: හෙලෝ හෙලෝ සතියන් තියාගෙන ඉන්න වෙලාව දවල් 1:56 දැන්.
2: ඉගෙනුමට හොඳ මතවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: ආසව සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
5: net fm hello hello satyantaya
6: FM Anupaha, Anu Hatarai Dashama Atta, Net FM, Divaina Pura.

0: සෙනසුරාදිරිදවත් ඉස්කෝල ගැන කතා නොකර ඉන්න බෑ දිව්‍යට. ඒ තරමට ඉස්කෝලෙ මතක් වෙනවද කොහෙද? හරි. අපිට තියෙනවා ඉස්කෝලේ යන කාලේ අපිට තිබ්බ ප්‍රශ්නයක් තමයි සමහරුන්ට පොත් බලනකොට නේද වැඩිපුර පාඩම් කරනකොට ගොඩක් අයට සමහර ටික කාලයක් යනකොට කන්නඩි දානවා. සමහර විට පුංචි කාලේ ඉඳන් කන්නඩි නොදාපු කට්ටිය ඒ ඕලෙවල් ඒලෙවල් කාලෙ වෙනකොට මෙන්න කන්නඩි දානවා. බලනකොට මේ නිදි මරාගෙන රෑ හොරෙන් පාඩම් කරලා පාඩම් කරනවා කියලා කියන්නෙත් නෑ ඉතින්.
1: ඔව්. එතකොට අපි තව පාඩම් කරලා බ්‍රයිට් වෙනකොට ඒගොල්ලෝ බයයි.
0: ලොකුවට කියන්නේ නෑ. හැබැයි ඉතින් බලනකොට කන්නඩි දාලා දින පාඩම් කරපු ඉඳ තමයි. හරිද? කොහොම හරි පාඩම් කරන ළමයින්ට නිතර ඇස්වල ප්‍රශ්න එනවා නම්, ඇස්වලින් කඳුළු වෙනවා නම්, එහෙමත් නැත්නම් දුරපේන්නේ නැත්නම් ළඟපේන්නේ නැත්නම් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම්, එහෙම නැත්නම් උපතින්ම ඔයාට අක්ෂි ප්‍රශ්න තියෙනවා නම් ඇස්වල දුරපේන ළඟපේන ප්‍රශ්න, එහෙමත් නැත්නම් විවිධ රෝග තියෙන්න පුළුවන්, මේ දවස්වල වැස්ස හින්දා ඇස් ලෙඩ පැතිරෙනවා, මේ දේවල් තියෙනවා නම් ඔයාට එහෙම ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියලා හරියට කන්ෆර්ම් කරගන්න ඔයාට පුළුවන් ඔන්න වෝඩ් ප්ලේස් වල තියෙන විෂන් කියා මේන් බ්‍රාන්ච් එක ගාවට ගිහිල්ලා, ගාවට නෙමෙයි ඇතුළටම යන්න ගිහිල්ලා හෙට දවස ඇතුළත ෆ්‍රී චෙකප් එකක් කරගන්න. මේ නොමිලේ සෞඛ්‍ය සායනේ තියෙන්නේ හෙට දවස පුරාවට විතරමයි. එනිසා ඉක්මනටම දන්න කියන හැමෝමත් එකතු කරගෙන ආච්චි සීයාවත් අරගෙන අම්ම තාත්තාවත් එකතු කරගෙන යන්නයි තියෙන්නේ. ඔයාට මෙතනට ගියොත් මූලික අක්ෂි පරීක්ෂාවන්, අක්ෂි පීඩන පරීක්ෂාවන්, ඒ වගේම රුධිරයේ සීනි ලෙවල් එක පරීක්ෂා කරගන්න, ප්‍රෙෂර් එක පරීක්ෂා කරගන්න, ඒ වගේම ඔයාගේ BMI යගේ උසට සරිලන බඩක් තියෙනවද කියලා තොහට බලාගන්න පුළුවන්. මේ හැම දෙයකටම කෝල් එකක් දෙන්න දීලා යන විෂන් කෑයකට 0677 02 353 75 01 1 75 100.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yama yana hama tana anytime set when a flavor delikiri padamak. Wela inne egena denuwale wasa kala kiri fun ekak piri ela kiri kiri.
1: Good afternoon. වේලාව 2:03 දැන්. Sene hasin adarin
2: hatawat sanasala.
3: Medoli sam mohatak man rasavat karai.
4: මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් සකසන ප්‍රවෘත්ති සමග
5: Net News.
6: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
5: Net FM. Hello, hello, Satyantaya.

0: වෙලාව අපේ අන්තිම පැයට අපි ඇවිල්ලා
1: තියෙන්නේ.
0: ගමගේ ෂෝයකේ අවසාන පැය. ලස්සන ගෑන් ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා තමයි ඉතින් ඔයාලා අපිට මැසේජ් දාන්න. එතකොට ඉතින් අපිට ගොඩාක් ඉන්ස්පයර් වෙනවා.
1: ටික ටික උඩ යනවා.
0: නෑනේ මම නම් උඩ යන්නේ නෑ. උඩ ගියාද?
1: මම වඩට පොඩ උඩ උස පුටුවක ඉන්නේ.
0: මේ මෙහෙමයි. හරිද? ඒ කියන්නේ අපිට වඩා අවුරුද්දක් හරි බාල පරම්පරාව ඉන්නවා නේද? එයාලා කොහොමත් අපිට වඩා චුට්ටක් උඩ යන්න ආස කට්ටිය.
1: හින්ට් එකක්.
0: හයි ලස්සන ගෑන් ළමයි දෙන්න. අපි තාලව අහගෙන ඉන්නේ සීතලේ වැස්සේ කිචන් එකට වෙලා දවල්ට රසම් රස කෑම වෙලක් හදන ගම.
1: අපි ඩ්‍රීම් කරනව ඔයාලා කරනවනේ.
0: ඒක තමයි අපි කලින් හිතුවා අපිට මොනා හරි උණුවෙන් බොන්න තිබ්බනම් කන්න තිබ්බනම් කියලා. කට්ටිය එතකොට සමහරු උණුතේ හදනවා, සමහරු සීනි දාගෙන දියුල් ඇඹුලට කනවා. මෙහෙ දවල්ට අයනවා. කමක් නැ. අපේ බඩ පිරුණා වගේ තමයි ඔයාගේ බඩ පිරෙනාන.
1: ඇත්ත.
0: හැපි බොයිස් ඩේ කියලා අපිට විෂ් කරලා ඉතින් මෙයානේ එහෙම කරන්න එපානේ.
1: කොල්ල දෙනෙක් වගේ පේනවත් දන්න.
0: ලයිව් එකට ඇවිල්ලාම බලන්න තව ටිකකින් අපි ලයිව් වෙනවා. හරිද? පන්නල කොටුවැල්ලෙන් ප්‍රසංගයක් තමයි අපිට බොයිස් ඩේ එකට විෂ් කරලා තියෙන්නේ. සීතල පින්නේ ලාසඳ එළියේ සොංග් එක තමයි ඉල්ලන්නේ. ඒක අහන්න හස්බන්ඩ් චින්තකව එකතු කරගන්න කියලා කියනවා. ගොඩාක් ආදරේ කියලා තමයි ඉතින් අපිට මේ මැසේජ් එකෙන් ගම්ම්‍ය වෙන්නේ අවසානයේ. අපිට ආදරේ කියලා. හරි, අපි කට්ටිය එකතු කරගන්නවා. තව මැසේජ් එකක් කියවන්නයි යන්නේ. ඊවට දවසේ අපි තුවාල වහගෙන ඉන්නේ ඉන්දු දිව්‍ය ලස්සන සින්දුවක් ඕනේ අපිටත්. ඔමන දුව, රනිදු පුතා, රසින්ද පුතා, චූටි මැණික වෙනුෂා, හබි සුසන්ත වායි එකතු කරගන්න සින්දුවට ඔයාලා දෙන්නවත් එකතු කරගන්නවා කියලා යටියන් තොටින් සඳමාලි. හාය, ඔය දෙන්නට කොහොමද? අපි වැලිමඩ ඉඳන් ඔය දෙන්නගෙන් එක්කෙනෙක් සින්දුවක් කියන්නකෝ. අපි වැලිමඩ ඉඳන් තමයි අහන්නේ. අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට සින්දුවක් කියන්නලු. රන්දිය බේක් හවුස් එකේ හංස තමයි කියන්නේ.
1: ඔය ඉන්දු තමයි වැඩිට සෙට් වෙන්නේ.
0: ඒ වුණාට මෙහෙම එහෙම සින්දු නිකන් කියන්න බෑනේ ඉන්දු වුණාට මම. හරිද? ඔයා පැටියෝ රන්දිය බේක් හවුස් එකේ ඉන්නේ නේද? අපිට මොන හරි උණුවෙන් බේක් කරලා දෙනා නම් අන්න සින්දුවක් කියන එක සලකා
1: බලන්න. එකට දෙකක් කියනවා කියන්න බැරි වුණත් මමත් කියනවා.
0: ඔයත් කියනවා නේද?
1: ඒක
0: තමයි. ස්පන්ජියක් හරි කවන්නෑ බේක් කරලා එවන්න තියනවා නම් මේ සීතලේ අපේ නේද බඩගිනි හමුදාව බඩේ කෑ ගහනකොට අපි දෙන්නට චූටි අස්වැසිල්ලක් වෙන්න අපි සින්දු දෙකට දහයක් කියන්න. හෙලෝ හෙලෝ, ගුඩ් ආෆ්ටර්නූන් ඉන්දු බබා ඇන් දිව්‍ය බබා. අසා බෝයි යන්න කලින් කිව්වා නම් එයාට විෂ් කරන්න තිබ්බා.
1: අපි කියන්නවා කිව්වා කියලා.
0: ඔව්, අපි කියන්නම්. කවුද මේ කියලා බලමු. ප්‍රියා නේද? ඔව්, ප්‍රියංකාක් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන. අසා බෝයිට අපි කියන්න ප්‍රියං විශ් කරා කියලා. ලස්සන සොංග් එකක් ඕනේ මගේ හබි කුමාරයව තාදරෙන් එකතු කරගන්න. ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක. Thank you so much. හරි, අපි ඊගාවට අපිට කෝල් කරපුවාවත් එකතු කරගන්න යන්නේ. බලමු කවුද ඉන්නේ කියලා මේ පැත්තෙන් ඉන්නවා. අපි පොළොන්නරුවෙන් රමණිව එකතු කරගත්තනේ. ඒගාවට අපිට එකතු කරගන්න තියෙන්නේ බෝයන් ගොඩින් වසන්තායවයි ශාන්තායවයි. වසන්තායගේ ශාන්තායගේ ෆැමිලිගේ කට්ටියවත් එකතු කරගෙන බෝයගොඩ ප්‍රදේශවාසීන් හැමෝමත් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඒ වගේම අපි දෙන්නව තවදුරටත් එකතු කරගන්න කිව්වා. හබරාදුවේ සමන්ත නාගවත අයවයි, ටෙක්ලක්කවයි, කවීෂ කල්පනිව දෙන්නවත් එකතු කරගෙන අපි ගාව සොංග් එකට යනවා. ඊට කලින් තව දිගෝ මැසේජ් එකක් තිනවා. ඒක දිව්‍ය කියවනවා. ආසාවෙන් බලන් ඉන්නවා දිව්‍ය කියවනවා. ඔයා එක කියවන්න.
1: හයි, හෙලෝ හෙලෝ. සතියන්තේ අහගෙන ඉන්නේ. සද්දෙටම අහගෙනලු ඉන්නේ. මරු ඩබලක් තමයිලු ඇවිල්ලා ඉන්නේ.
0: ඒකනේ කියන්නේ.
1: බුත්තලින් චමින්ද තමයි අපිට මැසේජ් එක දාන්නේ. සින්දුවක් අහන්න ඉන්නවා. NSRS රෙදිපිල ආයතනයේ වැඩ කරන ඉෂාන් බොස් ඉන්නවා. මොකද මෙයා hina උනේ?
0: නෑ, දන්නවනේ වැස්සට. වැස්සට චුට්ටක් අර මේ එනවනේ මනන්ද උගුර කසනේ. ඒ මයික් ඔෆ් කළා. මම චුට්ටක් කසා ගත්ත උගුර.
1: කසාගෙන ඉවර වෙලා
0: hina නේ. ඉතින් ඔයා මන්දිය බලන විදිහට. හරි, ඊගාවට කවද එකතු කරන්න තියෙන්නේ?
1: ආ, ඉතින් මම ඒ සෙට් එක කියන්නම්. NSRS රෙදිපිල ඉෂාන් බොස්, ඊට පස්සේ සංජය, ගාමිණි මහත්තයා, යුඩි මහත්තයා,
0: අනුෂා,
1: අචිනි, චමෝදි, කවීෂා, තිවංකා, හන්සිකා, ශානිකා.
0: කොල්ලෙක්ක කෙල්ලෙක් කරා නේද? තිවංකා ශානිකානේ. ඒගාවට
1: මදු ඉන්නවලු.
0: නිහඬ චරිතේ මදු.
1: හා.
0: එකතු කරගන්න කියලා කියන්නේ.
1: ඊට පස්සේ මේනු ඉන්නවා.
0: හරි.
1: කේෂානි ඉන්නවා. මේ වෙලාවේ net fm අහගෙනින් හැමෝමවත් එකතු කරගන්නවලු. අනිව කියන්න කියලා තිනවා. ඔන්න කිව්වා.
0: කිව්වා. හරි. මේ වෙලාවේ සෙට් එකම අහගෙන වැඩ කරන ගමන්ලු ඉන්නේ. ජය වේවා සෙට් එකටම. රෙදිපිලි ආයතනයේ වැඩිපුර. ලස්සන්ට රෙදිපිලි හදන්න පුළුවන් වෙන්න.
1: ඔව්. අපි ආශිර්වාද කරනවා.
0: අපි ආශිර්වාද කරනවා. ඔය වගේම මේ රෙදිපිලි ආයතනවල චීත වගේ නොවන පිරිමි ළමයි වැඩිපුර ඉන්න කියලා ගෑන් ළමයි දැන් සාදු සාදු කියනවා.
1: සාදු සාදු සාදු.
0: පිරිමි ළමයි වැඩිපුර චීත නොවන අය පහළ වේවා. ඒ වගේම අපිට ලස්සන චීතයක් අඳින්න. ලස්සන්ට බතික් කරලා ලස්සන්ට රෙදිපිලි හදන තැනක් කියලා මම හිතන්නේ. එහෙම තැනක ලස්සනට ඒ කර්මාන්තේ දිනු වෙන්න ඕනේ.
1: අනිවාර්යයෙන්.
0: ඒ වගේම අවුරුද්දට ඉතින් අපි අවුරුද්දෙත් මතක් කරා අවුරුද්දට පහුණත් කමක් නෑ රෙදිපිලි එවන්න.
1: තව එනවනේ තව ස්පෙෂල් ඩේට්ස් එනවනේ.
0: අපි හරි කැත වැඩක් මේ කරන්නේ. කන කෑම ඉල්ලනවා රෙදිපිලි ඉල්ලනවා. ඉදුම් හිටුම් නවාතැන් පහසුකම් ඒ අස්සේ අපිට උත්තමාවිය කියලා කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා. අපි ඒක චුට්ටක් බලමු. උත්තමාවිය ගීතයක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තින්නේ.
1: උත්තමාවිය
0: දෙන්නෙක් ඉන්නවා. හරිද? එක්කෙනෙක් නෙමෙයි දාලා තින්නේ අපිට කපිල. කපිල කුමාර අනිවාර්යෙන් අනිවාර්යෙන් ගැත්තාට ගීතයක් සූදානමින්. හරි. සතර සෙනෙහස ළඟාවන දිනයක් වේවා. අද සිසිල් කරන වදන් වැජ බෙන සති අන්තයක් වේවා. ඉන්දුගේ එක වදනකින් දිව්‍යගේ එක සිනහවකින් හද කිත්ති කවන සති අන්තය. අහන වෙස්ට් ඇෆ්‍රිකාවේ ටෝගෝවල වැක් කේබල් කම්පනි එකේ කට්ටියව තමයි මේ එකතු කරගන්න යන්නේ. බණ්ඩාරාය ඉන්නවා. ඒ වගේ මැනේජර් මහත්තයා සිනරත් වසන්ත එක නිෂා ගයන් පීකේ වසන්ත ඇන්ඩ් හේවා වසන් සෝමරත්න එක නෙතාන හැමෝමයි වික්ෂරත්නායක මහත්තයාගේ සින්දුවක් දෙන්න කියලා තමයි ඉල්ලලා තින්නේ. අපි ගාවට සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නම්. එහෙනම් වාචී සින්දුව එනකොට ආයිත් මතක් කරන්නම් ඔයාලව. අපිවත් එකතු කරගන්න. අම්මා අනුෂා තාත්තා ලක්මා ලක්කලා දෙන්න සචිනී අචිනී කටේවත් එකතු කරගන්න. බණ්ඩාර වෙලෙන් කාවින්දවත් එකතු කරගන්න. බණ්ඩාර වෙල කියන්නේ මේ වෙලාවේ කොහොම තියෙනවද?
1: ගල් වෙලා ඇත්තේ.
0: සේසි සංශක රින්න පහෙන් විතර යනවා ඇත්තේ. හරි අපි එච්චර පල්ලෙහාට යන්න ඇත්තේ. ලසන සින්දුවක් අහලිමු. වෙලාව දවල් 2:15යි.

0: නවලෝකරු හල සමගාමීව විෂන් කියයා ප්‍රධාන ශාකා විසින් සංවිධාන කරනු ලබන නොවිලේ සෞඛ්‍ය සායනය මෙයිතා හත්වන දින උදෑසන 9 සිට ශාකා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කන්නාඩි සඳහා සුවිශේෂී දේමනා නොම්බර 6 බෝඩ් පෙදෙස කොළඹ හත ශාකාවට පැමිණෙන්න. අමතන්න 077.25.375 011.75.75
1: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න. Excite battery ක්‍රියාත්මක කරන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
4: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
7: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
8: NetFM. Hello, hello, Satyantaya.

0: Sati Antea. Sati Antea.
1: වෙලාවද අවල් දෙකයි විනාඩි 30යි හරියටම දිව්‍යා. අපිට තව පැය භාගයක් ඉන්න තියෙන්නේ අනේ.
2: පැය දෙකම අර ගියා තේරුණේවත් නැහැ නේද අනේ.
1: ඒක නෑනේ කියන්නේ. අපි ඊට ගොඩක් අය ඉන්නව එකතු කරගන්න WhatsApp එක පැත්තේ. ඒ වගේම අපි live බලාගෙන ඉන්න අයට thank you so much. ඔන්න live එකට තාම එකතු වෙන්න නැති අයට පුළුවන් මේ පැත්තට එන්න. ඊට කලින් අපි කියවනේ මේ දවස්වල වහිනවා ඊළඟට ඇස්ලෙඩ වගේ දේවල් තියෙනවා. ඊගාවට ගොඩක් අය හරියට පාර පේන්නේ නැතෝ පීලිපන්න ගන්න කට්ටියට හරියට ඇස් දෙක පෙන්න ගන්න යන්න ඕන තැනක් ගැන ඒ තමයි විෂන් කියා කොහොමත් එදා ඉඳන් අද වෙනකම්ම දශක ගණනාවක් තිස්සේ අපේ ඇස් දෙකට වඩා පරිස්සම් කරපු තැනක් විෂන් කියා කියලා කියන්නේ. ඉතින් විෂන් කියා එක ඔයා ඇස් පරිස්සම් කරගත්ත නම් එදා ඉඳන් අද වෙනකල්ම ඔන්න විෂන් කියා අලුතින් ඔන්න ආයෙත් සංවිධානය කරනවා. හැමදාමත් වගේම නොමිලේ සෞඛ්‍ය සායනයක් හෙට දවසේ, ඒ කියන්නේ හරියටම මැයි 17 වෙනි ඉරිදාවේ උදේ ඉඳන් හවස් වෙනකම් ඔයාට පුළුවන් විෂන් කියා මේන් බ්‍රාන්ච් එකේ මම නැත්නම් අවෝඩ් ප්ලේස් වල තියෙන බ්‍රාන්ච් එකට ගියොත් මෙන්න මේ කියන අක්ෂි පරීක්ෂාවන් ටික නොමිලේම කරගන්න. මූලික අක්ෂි පරීක්ෂා, අක්ෂි පීඩන පරීක්ෂා, රුධිර ශ්‍රේණි පරීක්ෂා ඇතුළු සියලුම දේවල්. ඉතින් මට වඩා මේ ගැන හොඳින්ම දන්න අපි සන්නා මලවි කාර්යකතුමා ඉන්න විෂන් කියාවල මිස්ටර් කසුන්. මිස්ටර් කසුන් අපි දැන් සම්බන්ධ කරගෙන ඉන්නේ. අයිබෝන්, අයිබෝන් කසුන්.
3: ඔව් අයිබෝන්,
1: අයිබෝන්. මේ වෙලාවේ විෂන් කියායකේ මොකද වෙන්නේ?
3: ඔව් සුමධ්‍යහනක් අපේ හෙට දින අපේ විශේෂ සෞඛ්‍ය සායනය පවත්වන අපේ ප්‍රධාන ශාඛා වෝඩ් පෙදෙස කොළඹ 6 කියන මේ ප්‍රධාන ශාඛාවේදී නවලෝක රෝහල සම්බන්ධවත් එක තමයි මේක කරන්නේ.
1: ඉතින්
3: හෙට පැමිණෙන හැමෝටම අපි නොමලේ අක්ෂි පරීක්ෂාවක් සමග සෞඛ්‍ය සායනය පවත්වන ඉතින් මම කොළඹවට සිටින හැම දෙනාටම කියනවා එන්න හෙට විෂන් කෑ ප්‍රධාන ශාඛාවට විශේෂ වට්ටම් ගන්න පුළුවන් ඇස් කණ්ණාඩි, යව් කණ්ණාඩි වලට, ඒ වගේ තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ මූලික මේ පරීක්ෂාවන් ටිකත් කරගන්න පුළුවන් මේ නවලෝක රෝහල සම්බන්ධ කරගෙන.
1: හරි. හරි, එහෙනම් අද ඉඳන්ම සූදානම් වෙලා තියෙන්නේ නේද මිස්ටර් කසුන් මේ වැඩේට?
3: ඔව් ඔව්.
1: හරි, හෙට දවසේ පුළුවන් ඔබටත් ඔන්න උදේ 9 ඉඳන් කිය වෙනකන් එන්න පුළුවන්ද දැන් මේ වැඩේට? හවස 3 දක්වා වෝඩ් ප්ලේස් වල තියෙන හරියටම ඇඩ්‍රස් එක කියනවනම් නම්බර් 6 වෝඩ් පෙදෙස කොළඹ 7 කියන ලොකේෂන් එකේ තියෙන මේන් බ්‍රාන්ච් එකට තමයි ඔයා එන්න ඕනේ විෂන් කියා. එතනදී පුළුවන් අර අපේ කසුන් කියා වගේම මතක් කරා වගේම මූලික අක්ෂි පරීක්ෂාවන්, අක්ෂි පීඩන, රුධිර සීනි පරීක්ෂාවන්, රුධිර පීඩන පරීක්ෂාවන් ඇතුළු BMI යගේත් පරීක්ෂා කරගන්න ඇස්ක නාරි වලට සුවිශේෂී දීමනා දෙන්නත් බලාපොරොත්තු වෙන ඉන්නවා කියලා තමයි ආරංචි. හරි, එහෙනම් බොහොම ස්තුතියි කසුන් සම්බන්ධ වුණාට අපිත් එක්ක. හරි, ඔන්න ඒ කිව්ව විදිහට ඔයාටත් පුළුවන් ඔයා ගැස් දෙක පරිස්සම් කරගන්න. මේ කාලේ වැඩි වැඩියෙන් ඇස් දෙක ගැන කියා කරන කට්ටියට විෂන් කියා එකට යන්න. මොකද ලොකු පොඩි වේදයක් නෑනේ දිව්‍යා, මේ දැස් පෙනීම කියන එක හැමෝටම එක වගේ ඕනේ, විශේෂයෙන්ම පුංචි කෙනෙක්ට වඩා තමන් පවුලක ගෘහ මූලිකයා නම්, එහෙම නැත්නම් ෆැමිලි එකේ වගකීම තියෙන තමන්ට නම්, එතකොට ඔයාගේ ඇස් දෙකට අනිත් තව කෙනෙක්ට තරම් නැති තරම් ඊට වඩා වැඩි වගකීමක් ඔයාගේ ඇස් දෙකට තියෙනවා. මොකද ඔයාගේ ඇස් දෙක තමයි අනිත් අයගේ මාර්ගය තෙලිපෙලි කරගෙන යන්නේ. යාගේ එගලගේ net පාදන්න උපකාර වෙන්නෙත් ඔයා ලෝකෙ දිහා හරියට බැලුවොත් විතරයි. ඒ නිසා ඔයා තාත්තා කෙනෙක් නම්, ඔයා අම්මා කෙනෙක් නම්, ඒ වගේම පවුලේ වගකීම කරට ගත දුවෙක් පුතෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ඇස් දෙක වෙන්දට වඩා පරිස්සම් කරගන්න හෙට දවසේ යන්න. ඒ වගේම තමන්ගේ ජ්‍යෙෂ්ඨ කට්ටියගේ නැත්නම් අපේ අම්මගේ තාත්තගේ ආච්චිගේ සීයලාගේ ආදරණීය ඇස් දෙකත් පරිස්සම් කරන්න යාලවත් ෆැමිලි එකේ ඉන්න යාලවත් එකතු කරගෙන හෙට දවසේ හරියටම මේ 17 උදේ 9 ඉඳන් 3 වෙනකන් විෂන් කෑ වෝඩ් ප්ලේස් ශාඛාවට යන්න. ගිහිල්ලා ඇස් දෙක වඩා පරිස්සම් කරගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
3: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: දවල් දෙකයි විනාඩි 37යි දැන් අපි දැන් ඇවිල්ලා ඉන්නේ Facebook Live එකක්.
5: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777 77 76 10.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
8: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
7: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
8: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
7: නොවිනස්වන රසවත්ම රසය.
8: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
7: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
9: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ. මට ඕනේ දුර යන්න.
11: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
12: සතිය දවස්වල උදේ 6ට NetFM Alpha Studio අහලා දවසම ආලෝකමත් කරගමු.
13: NetFM Alpha Studio with Kasani and Lehansa.
10: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ. මට ඕනේ දුර යන්න.
11: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
12: සතිය දවස්වල උදේ 6ට NetFM Alpha Studio අහලා දවසම ආලෝකමත් කරගමු.
13: NetFM Alpha Studio with Kasani and Lehansa.
14: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
15: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJක අපෙන්
16: NetFM. Hello Satyante. Hello Satyante.
17: Yeah, you already know who it is.

0: දැන්නම් මර දිව්‍ය කොයි වෙල හරි බානිනවා
1: මෙහෙමයි
0: දැන් සීතල හින්දා අපි දෙන්නම පොඩක් ගල් වෙලානේ ඉන්නේ ඉතින් ඒ ගල් ඇත්ත ගල් වෙච්ච එක චුට්ටක් දිය කරන්න පොඩක් මෙයා බය කරාම ඇඟ රත් වෙනවා
1: මාර දිවිල්ල ඉන්ස්ටන්ට්ලි දිය වෙනවා
0: ඉන්ස්ටන්ට්ලි අර සීතල ගති ඔක්කොම නැති වෙලා හොඳට ගැම්මක් ඇවිල්ලා ඇඟ රත් වෙනවා
1: ඕ මාර ගැම්ම
0: නැවත යථාතත්වයට පත් කරා දිව්‍ය මං ඔයා
1: ඇත්ත
0: හරි ඕකේ අපි දැන් යනවා අපෝ WhatsApp එක පැත්තට. හෙලෝ හෙලෝ සත්‍යන්තය හගිනෙන කට්ටිය වේ ගාව song එක ටිකතු කරගන්න. WhatsApp එක පැත්තට යන්න කලින් අපිට චුටි මතක් කිරීමක් තියෙනවා නේද කරන්න?
1: ඔව්.
0: ඔව් අපි යනවා.
1: ආගේ dream එකක් ගැන කතා කරන්න.
0: ඉංගි මරණ තරු රෑනේ. ආකාශයේ පියාඹගෙන අපි දැන් හවස් වෙද්දි කුරුල්ල යන්නේ කැදරි වලට. ඒ වගේ අපි දෙන්න program එක උඩ කරලා කැදල්ලට යනවා. ඒ කැදල්ල කියන්නේ අපි ඉන්න කැදල්ල නෙමෙයි. කැදල්ල කදන්න බලාපොරොත්තු වෙන ඔයා යන්න ඕන කැදල්ල ගැනයි මේ කියන්නේ. මේ කැදල්ල තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි මහර්ගම ඇල්හේන පාරේ. කැදල් enterprises කියලා කියන්නේ අපිට ලංකාවේ තියෙන හීන හැබෑ කරගන්න විශේෂයෙන්ම නිවාසීනේ සැබෑ කරගන්න හයියක් වෙන ආයතන අතරේ උඩින්ම තියෙන ප්‍රමුඛම පෙළේ ආයතන එනිසා තමයි හැමෝම එතනට ගිහිල්ලා තමන්ගේ සල්ලි ඉන්වෙස්ට් කරලා තමන්ගේ ගෙදර ලස්සනට හදාගන්න එච්චර එගලන් ආතේ ට්‍රස්ට් එකක් විශ්වාසයක් තියන්නේ. ගයක් කස්ටමයිස් කරලා හදාගන්න ඉමන් නැත්තම් ඔල්රෙඩි ඔයාගේ තීම් එකට හදලා ඉවර කරපු නිමා කරපු ලස්සන සුන්දර නිමාවක් තියෙන ගෙදරක් වාගේ කරගන්න එක පාර සල්ලි දීලා ගන්න. මේ ඕනම දෙයක් වාට කැදල්ලත් එක්ක හැබෑවක් කරගන්න පුළුවන් ඒ හීන තාව දුරටත් හීන නෙමෙයි. අපොයින්ට්මන්ට් එකක් දීලා යන්නයි තියෙන්නේ. ගොඩාක් කට්ටිය එනවා එතනට. එනිසා ආගේ අපොයින්ට්මන්ට් එක රන් හා සමානයි. හරිද? ඒ නිසා ඔන්න මෙන්න නම්බර් එක වාට පුළුවන් අපොයින්ට්මන්ට් එකක් දාලා මහරගම ඇල්හේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න. ඔයාගේ නිවාස සිහිනේ සැබෑවක් කරගන්න. මෙන්න අංකය 0774392250. එහෙම නැත්නම් 0774392251 එකට කතා කරන්න අපොයින්ට්මන්ට් එකක් දාලා ඔයාගේ හීනේ හැබෑ කරගන්න. අපොයින්ට්මන්ට් එකක් දාලා හරි හීනේ හැබෑ කරගන්න තියෙන කොච්චර ෂොක්ද නේ?
1: අනේද කියන්නේ.
0: අනිත් තේම අපොයින්ට්මන්ට් එකක් දාලා හැබැයි කරගන්න බැරිද දාන්න
1: පුළුවන් මම කියලා දෙන්න
0: මේ කියන්නේ පරණ XY ගෙන්නන හීන ඒ වගේ හීන පෙනුනොත්
1: ඉන්දු ගුටි කන්නේ
0: අපොයින්ට්මන්ට් දාලා එපයි හැබැයි කරගන්න බැරිද දාන්න නිකන් ක්‍රෂ් එකට කැමැත්ත ගන්නවා වගේ ඒ අපිට පේන හීන නේ සාමාන්‍යයෙන් පේන හීන ඊළඟට තව ඔයා දකින හීන මොනවාද මන් ඉස්සර දැක්ක හීන මම දැන් ওই හීන දකින්නේ ඇත්තටම ගුටි කන්න වෙනවා අම්මලාගේ
1: මම දකින්න එකම හීනේ තමයි මේ ලෝකයේ තියෙන හොඳම වාහනේ මගේ වේවා.
0: ඕකේ රේසින් කාර් පිස්සුව තියෙන මේ අපේ දිව්‍යාගේ ඒ සිහින අපොයින්ට්මන්ට් එකක් දාලා සැබෑ කරගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් යන් WhatsApp එක පැත්තට.
1: හා.
0: හරි. SL ප්‍රනාන්දු. ප්‍රනාන්දු අයියා ඉන්න බඩල් පොලින් අපි වහගෙන ඇයි මට වචන
1: මොකද?
0: හරි. බඩල් පොලින්. බඩල් පොලින් එකතු කරගන්නව ආදරෙන් අපි ඔයාව. සීතලට මේ අර හකු ගල්ලනවා කියලා අහලා හායි අපිවත් එකතු කර ගන්නකෝ මම දුනාංජලි අම්මා රේණුකාවයි තාත්තවයි එකතු කර ගන්න බබා ලිෂෙල් ලිෂෙල්වත් එකතු කර ගන්න පුංචි ලිෂෙල්වත් එකතු කරගෙන ලස්සන සින්දුවකට යමු කියලා කියන්නේ දුලා අපිට අනේ දෙන්නගේ කත කතේ අපි ඊයේ අද අපිට ඊයේ අදයි වැස්ස නැහැ. ගාල්ල පැත්තට ඊයේ අදයි වැහලා නැහැ. අකුරස්සට වහිනවා. ඒ වගේම තව කොහේ හරි අපි මතක් කරා සූර්ය වැව එහෙටත් වහිනවා.
1: හැබැයි
0: ගාල්ලට වහින්නේ නැහැ. ගාල්ල සුජී විජේනායක ලස්සන සින්දුවක් දෙන්න දෙන්නටම සුබ දවසක් කියලා තමයි තියෙන්නේ. හයි සුබදාවලක් දෙනටම අම්පාර බණ්ඩාරදුවේ මුතුහර බ්ලොග් ගල් ආයතනයේ වැඩ කරන හැමෝම එකතු කරගන්න. මුතුහර කිව්වහම බ්ලොග් ගල් ගතියක් ඉන්නේ නේ මහත්තයෝ. මුතු බිස්නස් එකක් වගේ හිතෙන්නේ නේ. බ්ලොග් ගල් කිව්වහම දාන්න ඕනි දැඩි මුණ්ඩ බ්ලොග් ගල් ආයතනය. නැත්තං බරසාර තව නමක් කියන්න බලන්න. බ්ලොග් ගල් කම්පැනි එකට මැච් වෙන අපි මේගොල්ලන්ට උදව් කරමු. මුතුහර කියලා තියෙද්දි මුතුහර ළමා සමාජය වගේ
1: මට එනියම මෙතන කියන්න බෑ
0: ඉන්දු. තද
1: තද බ්‍රෝ එල එල
0: තද බ්ලොග් කරලා එතන. හරි අනේ අපිට මොනවා කියනවත් දන්නේ නැහැ. කට්ටිය එකතු කරගන්නවා ලස්සන සින්දුවකට බණ්ඩාර දුවේ. හරි ඊගාවට ඔන්න දිව්‍යට කතා කරලා තිනවා මන්නම් දන්නේ.
1: දිව්‍ය අපිටත් දෙන්න පුළුවන්ද ශිහාන් මිරංගගේ ලස්සන සින්දුවක් තමයි ඉල්ලලා තියෙන්නේ.
0: ඔන්න ඉතින් තපල වගේ නේද? ශිහාන් මිහිරංගගේ කොහෙද අනේ දිගු දැස දුටුවාම තියෙන්නේ?
1: ඒකනේ.
0: අනේ මට කියන්නකෝ ශිහාන්ගේ සින්දුවක් දෝන්න දිගු දැස දුටුවාම
1: දෝන්නේ.
0: ඒ සින්දුව වෙන ආටිස්ට් කෙනෙක්ගේ.
1: දෙකකින් එකක් කියන්න
0: අපිට. කවුද මේ කියන්නේ?
1: සමින්ද මෝටර්ස් එකේ අපේ චමින්ද තමයි කියලා තියෙන්නේ. කුරුබිට කම්බුරාවෙන් බින්ති නගාවයි මාලින්ද තනුෂ ශාක්‍ය විහාරා වර්ක්ෂොප් එකට එන බයික් හදාගන්න අපයත්
0: එකතු කරගන්න කියලානේ. හරි, මේ විදිහට අපිට මැසේජ් එක දාලා තියෙන චමින්ද හරි සුබ දහවලක් වේවා. මට ලස්සන සින්දුවක් දෙන්න. ඌව පරණගම වෙන්න ඇති. ඌව පරණගම සුජීවා පුතාලා දෙන්නව එකතු කරගන්න කියන සිතුම් පැතුම් පුතාලා දෙන්න. සඳ ආදරේ ආදරේ මහත්තයා මහත්තයා දනායත් දයාරත්න ඒ ඇතුළ දෙලුම් ගහවත්ත පවුල හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. දෙලුම් තියනවද ඔහේ? දෙලුම් තියනවද? මං අහලා තිනවා මේ ෂුගර් කන්න ඒකනේ ඩයට් කරන කටට ෂුගර් වෙනුවට දෙලුම් කනවා නම් ගොඩක් හොඳයි කියලා. අපි කට්ටිය ටක්කල එකතු කරගෙන ඉගාව සින්දුවෙන් යන්න හදන්නේ ප්‍රෝග්‍රෑම් එකෙන්. ඉන්දු දිව්‍ය හෙලව හෙලෝ සතියන්තයට ආදරෙන් මාවත් ගන්න රවිඳුවත් එකතු කරගන්නවා. ඉගාවට අවිෂ්කගේ ධෝනි සින්දුව ඉල්ලලා තිනෝ දැන්නම් ඉතින් ටයිම් පැනලා. හරි, සින්දු ඉල්ලලා තියෙන UN ෆැෂන් එකේ කට්ටිය යාලවත් එකතු කරගන්න රාගල වතු යායෙන් සඳ රුවන් ඉන්නවා. ඒ වගේම චන්දිමා හෂාන් මදුසංග චිත්‍රානි චිත්‍රසේන කට්ටිය එකතු කරගන්න. ඊගාවට අපිවත් සින්දුවක් එකතු කරගන්න කියලා බෙලි අත්ත විලෙන් ඉන්නවා. ඔෂිනි ඔෂද අනුරුද්ධිකා අජිත් හසද මෙන්න මේ කට්ටිය යාලවත් එකතු කරගන්න. කෝ අපේ මැසේජ් කියවෙ නැහැනේ කියලා ගොඩාක් අය මැසේජ් දාලා තිනවා. මැසේජ් කියවන්න හම්බ වුණ එවගේ මැසේජ් කියවපු නැති හැමෝම ආදරෙන් එකතු කරගෙන අපි අන්තිම සින්දුවට යන්න හදන්නේ. එහෙනම් වහිනවනේ දිව්‍ය,
1: වහිනවා
0: අපිත් ගෙවල්වල යන්න එපැයි. එනිසා ඔන්න අදට අපි යනවා පරිස්සමෙන් ඉන්න. හැබැයි ඉතින් සියලු අන්ධකාර වර්ෂාවලින් අනතුරුව සුන්දර දේදුන්නක් පායන බව මතක තියාගන්න. ඒ දේදුන්න අපි දෙන්න කියලා මතක් කරලා තියාගන්න. දැන් දේදුන්න යන්න හදන්නේ ආයෙ අඬන්න ලෑස්ති වෙන. මොකද ඊගාවට එන්නේ සේමසේ කෙනෙක් නෙමෙයි, ඊගාවට එන්නේ අපේ කවිෂෙක් බාෂි. එදෙනා නම් ඔයාට අඳ අඬන්න දෙන එකක් නෑ, ලස්සන සින්දු ටිකක් අරගෙන. ඒ නිසා දේදුන්න දිගටම කන්ටිනියු කරගෙන යයි කියලා අපි හිතනවා. එහෙනම් ගමගේ ෂෝ එක මෙතන ඉන්න හවරයි. අපි අදට ගිහින් එන්න ලබන සෙනසුරාදාත්
1: අපි දෙන්න එනවා
0: හරියටම දවල් 12ට.
1: හරියටම දවල් 12ට නෑ. එහෙනම් පරිස්සමෙන් මේ වැස්සේ කිසිම අන්තරාවක් කරගන්න
0: නැතුව
1: පරිස්සමෙන් එන්න. අපි ගිහින් එන්න
0: ආදරේ.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වෙලාව දවල් 2:59.
4: Finishing වහලක් ලෙස color upload වැජබෙනා.
5: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
6: Yes, Fortune Soy.
7: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
8: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
9: ඒ ඉරිදා ගිය ඉරිදා වාදිනවන්න Sunday bonus ගලපා ඈගි දිනන්න දස දහසේ bonus වාසි ඇවිදින් ගන්න NLB ජයහා දරවිදහනිය ලොතරැයිපත් මිලදීගෙන ඔබ සිහින සැබෑ කරගන්න.
10: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
11: හැලෝ, මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් ඇයර් එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: නවලෝක රෝහල සමගාමීව විෂන් කෙයා ප්‍රධාන ශාඛා විසින් සංවිධානය කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය මේ 17 දින උදෑසන 9 සිට ශාඛා පරිශ්‍රයේදී පැවැත්වේ. එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දේමනා නම්බර 6 බෝඩ් පෙදෙස කොළඹ හත ශාඛාවට පැමිණෙන්න. අමතන්න 077.25.375 0111.75.75
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අමතන්න 0111.4
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයාමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයාමීට් ඔබත් අදම රස බලන්න.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
5: මගේ නම කුමාර හම්බන්තොට තමයි ගම. අතයි කකුල් ඔක්කොම හිරි වැටෙනවා. ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුන්නේ. මාම කෙනෙක් කිව්වම මේ සේවන කරලා ඉන්න ආයුර්වේද මහත්මයෙක් දෙන්න යන්නේ. එකල කිව්ව බෙහෙත් මහත්මයෙක් දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14 ක ඉන්නේ කියලා. තව දවස් 14 බෙහෙත් දුන්නා දැන් ඉතින්. කොහොමාරි වෙද මහත්මයා තමයි හොඳටම හොඳ කරේ. ගොඩක් ස්තුතියි සින් වෙද මහත්මයාට.
2: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940.

0: ගුප්පිකාව තියෙනවා අහසතරක් සින්දු කාටද ඕනේ
1: Net FM. Hello, hello, Satyantea.

0: හවසතුන විනාඩි 26යි විලම. අපිට මේ අවිෂ්කගේ දෝනි සින්දුව දෙන්න. අවිෂ්ක අනුෂ්කගේ වෙන්න. අනුෂ්කගේ දෝනි දෙන්න කියලා කියනවා. අනුෂ්කගේ දෝනි මංගාව නෑ.
1: අපිට කුටි කන්න වෙන වැඩක් නෙමෙයි.
0: අනුෂ්කගේ දෝනි ආගවද?
1: නෑ මයි ගාවත් නෑ මං අරන් ආවේ.
0: බොරු කියන්න එපා. ඒ වුණාට ඔයාගේ නිකන් නැහින් කියන්නේ ඔව් ඔව් වගේ.
1: මේ අහන්නද? දැන් මං රජෙක්.
0: ඇයි?
1: සල්ලි නෑ වුණාට ආදරේ තේනවා. ආදරයට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා
0: කිව්වනේ. ඒකෙම එකේ වැඩක් නෑ. අනුෂ්කගේ දෝනිය වගාව නම් දෙන්න.
1: මම ගෙදර කියලා චුට්ටක් බලන්න.
0: ඕකේ අපි හොයලා දෙන්නම් අනුෂ්කගේ දෝනි පුළුවන් අර තියෝ එන් ෆැෂන් එකේ. නිරංජල උපුල් සඳමිනි දෙවුමිනි ගීත්මිනි ඉගාවට හංසමාලි ශෂිනි මාලි බෝසෙලෝ ටෙෂාන් චානුක ෂණුක නන්දාවති සුමාවති ඔය දෙන්නවත් එකතු කරගන්නවා කියලා මෙසේජ් එකේ වෙලා තියෙන හංසමාලි ආදරෙන් කටියම එකතු කරගන්නන් ජය වේවා. අපිටත් සිංදුවක් දෙන්න. චමර ස්ටෝස් පනාපිටිය කළුතර චමරයවයි තනූජක්කවයි දෙන්නව ආදරෙන් එකතු කරගන්න. ඉගාවට රාගල වතුයායේ හෙන්රි අයියා චන්දනී ඉගාවට හෂාන් මදුෂංග චින්ත්‍රාංගනී රුමේෂ් සඳරුවන් මේ කට්ටියමත් එකතු කරගන්න. ඊට පස්සේ අපිටත් සිංදුවක් දෙන්න හැලියුගට රෝහලි කාර්ය මණ්ඩලය OPDA එකේ ඔක්කොමල ETO එකේ ඔක්කොමල ඉගාවට දෙරිනි මිස් සිත්මි මිස් අංජනා මිස් ලක්ෂ්මිනන්ගේ මෙසේජ් එක එවන මම ලාලනී කියලා කියනවා කට්ටියම ආදරෙන් එකතු කරගමන්. ඔව් ඊට පස්සේ හයි භාෂාකා මටත් හින්දි සිංදුවක් දෙන්න කියලා කිව්වා. අපි උදේ පාන්දරම දුන්නනේ
1: අපි පටන් ගද්දිම හින්දි සිංදුවක් දීලා තමයි පටන්
0: ගත්තේ. යස් තව දෙන්නම් අහගෙන ඉන්න. භාෂා උත්තමාවිය කියලා මට ගොඩක් කලවර මේ මෙසේජස් එවනවා. හැබැයි කවදාවත් නම කියන්න විදිහක් නැහැ. මොකද නම එවන්නේ නැහැ.
1: නම නැහැ.
0: හයි හයි වස්තු කැටි අද තව අපි ඔය දෙන්නගේ හැලෝ හැලෝ සතියන්තයේ ඇවිදින්න. සීතල වැස්ස ගං අතර මේ සේදිලම සේරම හේදිලා යන්න ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා කියන කෝපි එකකුත් ඔන්න අරගෙන ආවේ ඔයාලට තෝණෙයි කියලා අහනවා.
1: එහෙම අසාධාරණ කතා කතා කරන්න එපා.
0: පස්සර ශම්විත පුලි දෙවුලේ ශෂි දානික බාති එක සුමේදාක ආදරෙන් එකතු කරගන්නවා. ඇත්තට නිකන් නේ මේ වෙලාවට හොඳ බ්‍රවුනි චොක්ලට් බ්‍රවුනි එකක් එක්ක
1: අපිට ආයේෂා ධර්මසේන ඉන්නවා බලන්ගොඩින් හස්බන්ඩ් වයි අම්මවයි තාත්තවයි බල දෙන්න වයි එකතු කරගමු කියලා කිව්ව. කෑගල්ලෙන් ඉන්න අපේ ශාන්ත ටේලර්ස් එකේ කට්ටිය.
0: ඔව් ශාන්ත අයියයි කට්ටිය මාදරෙන් එකතු කරගන්නවා. කෑගල්ල ඒ වගේම තමයි සුපිරි බයිට් කඩේ මගේ රාණියක. ආයි තින් වැස්සද අවුවද නිවාඩුද ඌව මේව මොකුත් බලන්නේ කෙල්ල වැඩ.
1: මෙතනට බයිට් ටිකක් තිබුණා මරේ මරු නේද?
0: ආ එහෙමත් හොඳයි. උණු උණින් ගෘදාපු ප්ලේන්ට් එකක් එක්ක කරස් පරස් ගාලා හැපෙන නේද?
1: ඒක ඇත්ත.
0: සැර ටිකක් තිබ්බනම් හොඳයි. ඒ වගේම තමයි කෑගලෝ බත් කඩේ සෙට් එක. රහබත් එකක් නම් දැනුත් කන්න පුළුවන් නේ.
1: බඩේ ඉඳ පිනවා.
0: ඕ බඩ ජාරියෝ. දැන් අපි ජාති කීයක් කෑවද මේ වෙලාවේ?
1: බ්‍රවුනිස්
0: කෑවා. බයිට් කෑවා. බත් කෑවා.
1: තව පටන් ගත්ත විතරයි.
0: අනිතික මේ විනාඩියක් ඇතලේ. හරි ඔය කට්ටිය මත ආදරෙන් එකතු කරගන්නවා. තව කවුද ඉන්නේ?
1: තවිනා තවිනා කුරුවිට ෂාන් මෝටර්ස් එකේ කට්ටිය ඉන්නවා. අපේ විමල් අංකල් ඉන්නවා බර. ලෙට්ස් ගෝ.
0: යේ! රන්දි ක්‍රාෆ්ට් එකේ මගේ විමල් අංකල් ආදරෙන් එකතු කරගන්නවා. ඒ බටර් කේක් රහනන් තාම දැනෙනව මහත්තයෝ.
1: ඒක නම් තාම තරහයි.
0: ආයි හිතරත් ඉතින් එවන්න.
1: සතියන්තේ.
0: ඒ මොනසේ විකිනේ අපිට බටර් කේක් හදලා.
1: ඉතින් අපි මෙච්චර බටර් ගානකේ. සූර්යවරුන් ඉන්නවලේ නාරච්චි ඉන්නවා. ඊට පස්සේ අපි වල්පිට මුල්ලෙන් උපාලි ඉන්නවා. ඔය කට්ටියවත් ඔන්න ඔය සින්දුවට දාගෙන අපි යමු. හන
0: අනිවාර්යෙන් අනිවාර්යෙන් ඔක්කොම එකතු කර ගන්නවා. Thank you call කළාට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව 3:33.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
5: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
6: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 21 33 540.

0: ගල් පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතියේ දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: ආසව සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
4: NetFM. Hello, hello, Satyantaya.

0: Hamasa tunai vinari hatu list tunai vilava. Me duala katya ku dagina me sindu ahamu.
1: WhatsApp එකට යනවද call පැත්තට යනවද?
0: WhatsApp එකට යන්නද?
1: Yeah.
0: මේ කටිය හයි බක බක කවිෂ්.
1: දෙයනේ. ඇයි මෙහෙම?
0: කිමද මේ අපහාස?
1: කිමද සුන්දරී මේ අපහාස?
0: අයියනේ ඔයාලට ඔයාට හැම කියන්නේ මේගොල්ලෝ?
1: මම තරහයි. සමහරකට මේ මේ ආදරේ වැඩේ හින්දාත් වෙන්නේ නැති.
0: මේ වගේ වෙකුණත් කුමාරයෙක් වෙලා තිනවා. හාද්දක් දෙන්න ගින්දර හැන්ද සජීවීව යාගෙන් ගුටියක් කෑව ඔයා ගුටියක් දුන්නද කාට හරි
1: ඉන්දුගෙන් මං ගුටි කෑපු එකද ඉන්දු මට මං ඉන්දුට කෑපු එකද
0: අනේ මන්ද කොහොම හරි ගැහනුන් ළඟ සිටිනා විට කවිෂ්ගේ දකුණු අත වෙවුලන හන්දා යකඩයක් ගෙන වම්පසින් අසුන් ගන්න භාෂිනි මය අපිට අඳුරෙන් එළියට එන්න සිංදුවක් දෙන්න ගාල් කොට්ටවගම චරිත තමයි මෙසේජ් එකේවල තියෙන්නේ ඕකේ අඳුරෙන් එළියට ගන්න මං හිතන්නේ මේ බැනට ඇති ඔයා ගෙම් වේකුණත් කුමාරෙක් රත්තර
1: ඒක නම් චුට්ටක් හිත මෙවෙලා ගියා ඒ වුණාට මන් තරහයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වේලාව 3:48.

0: А в сето не вина дихата лис не ви пана се кай. What Mike kon krene tan kata karan ba ne ne
1: ma me hina no e hina wai gan oh
0: baka baka kola
1: ma ya no ya
0: muna una te appa hase eliye ma apu ekak gena samaya mage thiyena kana ga atu
1: kamak ne dukak ne ara kiyana wala ne
0: oya oya kumare kala gannan sathiya dawasaka kendra handawata enna
1: wen ha ehena kara ehema karanna
0: මේ කටි ගොඩාක් ඉන්නව එකතු කරගන්න ඒ ඔක්කොම අතරේ මම මතක් කරන්න ඕනි ඔන්න දැන් හෙට 17 නේ ඔගොල්ලෝ කොළඹ පැත්ත එනවා නම් හරිද විෂන් කෙයා ප්‍රධාන ශාඛාව වෝඩ් ප්ලේස් වල තැනට આવුතින් අට පුළුවන් නවලුක හොස්පිටල් එකත් එක්ක විෂන් කෙයා එකතු වෙලා කරන නොමිලේ සෞඛ්‍ය සායනයත් එක්ක සම්බන්ධ වෙන්න හරිද ඔයා ඇත්ත කියන්න ඔය දැන් ෂේඩ්ස් ද ඔය හිම නැත ඇත්තටම මේ මොනවාද ග්ලාසස් ද දාලා තියෙන්නේ
1: ස්පෙක්ස් පේන්නේ
0: නේද මං හිතුවා ඇත්තටම ඔයා නිකන් අර ෆැෂන් එකට ෂේඩ්ස් ඇඳලා ඉන්නවා කියලා.
1: ඒක එලිම කියන්නේ මේ මම මුලින්ම දෙකක් හැදුවා. ඒක දැම්මම නිකන් මම මහාචාර්ය අතිපූජ්‍ය අතිපණ්ඩිත වගේ. ඒක නම් මං තීරණය කරා මේක හරියන්නේ. මං චුට්ටක් මේ මගේ විදිහට චුට්ටක් එකක් හදා ගන්නවා කියලා. එතන ඒකෙත් පොඩි පොඩි අවුලක්යක් තියෙනවා. මං හිතන්නේ මට මේකට යන්න වෙයි වගේ.
0: ඔව් සාමාන්‍යයෙන් කියන්නේ විෂන් එක වෙනස් වෙනවලු මාස 6කට වතාවක්.
1: ඔව්.
0: කියන්නේ මාස 6ක් කියන්නේ හොඳ කාලයක් ඔයාට අලුතෙන් ඔයාගේ කණ්ණාඩි දෙක මාරු කරන්න. හරිද? ඉතින් ඔයාට මූලික අක්ෂ පරීක්ෂා කරගන්න අක්ෂි පීඩන පරීක්ෂාවක් කරගන්න රුධිර සීනි පරීක්ෂාවක් සීනි නම් ළමේ ඔන්න බලා ගන්න පුළුවන් හරිද ඊගාවට රුධිර පීඩන පරීක්ෂාවක් දේහ ස්කන්ධ දර්ශකය බලා ගන්න තවට පුළුවන්කම තියෙන මේ වගේම තමයි ඔයා හෙට දවසේ විෂන් කියන් වෝඩ් ප්ලේස් තැනට ඇවිල්ලා මේ විදිහට කණ්ණාඩි ගත්තටින් කණ්ණාඩි වෙනුවෙන් විශේෂ දීමන ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා ඉතින් ඒ නිසා ඉඩක් තිබ්බොත් වෝඩ් ප්ලේස් පැත්තේ කැරිගෙන හරිද
1: ඔන්න අපි එනවා මේ වැඩිපුර ඩිස්කවුන්ට් එකක් දෙන්න ඕන ඒකට ඒකට ඔකෝ ඔක කියන්න ඕන එහෙම නෑ
0: නම්බර් 5 වෝඩ් පෙදෙසක කොළඹ 7 ඔය තැන තමයි තියෙන්නේ වැඩි විස්තර දැනගන්න ඕනි නම් කතා කරන්න 0.77 0.2 0.75 0.77 0.2 0.75 කතා කරන්න. එහෙම නැත්නම් 0.17 0.75 0.17 0.75 ගන්න. වැඩි විස්තර කොහොමද ටිකම දැනගන්න පුළුවන්.
1: අපි කට්ටියක් ඉන්න එකතු කරගමුද? ඉන්නවා අපේ ගාල ගොනපුරින් මල් කින්න. එයා මේ වෙලාවේ බුල්ටොත් ලීවරේ. මං හිතන්නේ රේඩියෝ එක කැඩලා කතා කරා ෆෝන් එකකින් ලුවහන්නේ අපිව. දැන් ඉන්නවා රත්නපුර හගමුව ගරාජ් එකේ. අපේ ටින්කරින් අයියා ඉන්නවා.
0: හරි.
1: බෝලේ වයිෆ් ඉන්නවා. භාෂ්‍ය අක්කවයි මාවයි එකතු කරගන්න කියලා කොහොමද සින්දුවට? කුසුමාවති අම්මා ඉන්නවා වැලිමඩ බොරලන්දේ. දුව පුතා බෑන මිනිබිරි මහත්තයා. ඔය කියන කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා.
0: හරි.
1: ඊට පස්සේ මේ ඔයාට මතකද ඒ කියලා විනාඩියක්වත් යන්න ගියේ නැහැ අපේ කතා කරා මාබිමින් කාන්ති අම්මා.
0: ඔව්.
1: එයාවත් එකතු කරගන්න කියලා කිව්වා. සංගීත පුතා යනුක පුතා බිමාලි දුව ඔය කියන කට්ටියව ඇතුළු අපිවත් ඔය ලිස්ට් එකට දාගන්න කියලා
0: කිව්වා. හරි. එහෙමනම් ඒ කට්ටියවත් එකතු කරගෙන අපි යමු මෙන්න මේ සින්දුව අහන්න. මේ තමයි මේ පැය ඇහෙන අන්තිම සින්දුව. WhatsApp එකෙන් මෙන්න මෙයාව එකතු කරගන්න ඕනි. හරිද? Hi hi. Good evening Kavi Mallian Bashi Auntie.
2: Yay.
0: සතුටුයි අම්මා අනා මට ආස ඔයාගේ සන්තෝෂේ බලන්නනේ ඔයාට ගැලපෙනවා සංකයිය ඉඳලා ඉඳලා කවීෂ්ව චොරම වෙලා යන්න තැනක සංකයිය ඇවිල්ලා ගොඩ ගන්න කොමාරි කොල්ලමාත් එක්ක සැහෙන තරහෙන්ලු ඉන්නේ ඉල්ලන කිසිම සින්දුවක් දෙන්නාලු
1: දෙයනේ අපි දුන්නනේ
0: නෑ නෑනේ අසංකයිය ඉල්ලන්නේම ප්‍රසංග තිසේ රගි සින්දු හරිද ඉතින් දෙනවා ඉතින් හැමදාම ඉතින් දෙන්නත් බෑ
1: මේකනේ
0: අද දෙමුනේ
1: මේ දෙක
0: එයා ඉල්ලෝ එකක් ප්‍රසංග තිසේ රගේ ශෂික නිසංසලාගේ එකක් ඒක මට හොයාගන්න
1: ශෂික නිසංසලාගේ එකක් නම් මම දැම්මා
0: ඔව්
1: මේ අරක අනිවාර්යයෙන්ම දෙන්න ඕන අද මේ මට හිත සතුට
0: අනේ නම් දෙන්නානේ කොහොමද හගිනිනවල වයිෆත් සලා දුව දෙහන්ස හේෂන් මලේ නවීන අය අපේ අලුත් සමාජිකයා චමින්රයවත් එකතු කරගන්න කියලා කියනවා හැබැයි අනිත් පැත්තට කියලා තියෙනවා මේක හරියන්නේ නැහැ වෙන කවුරු හරි ඔයා ගන්න ඕනි මට ඉල්ලන සින්දු දෙන්න කියලා
1: එහෙනම් නොදී ඉන්නවද මොකද කරන්නේ
0: නොදී හිටියත් අසංකයිය වෙන කොහෙවත්
1: යන්නේ
0: නැහැ අසංකයිය මගෙන් මිදිලා යන්නේ නැහැ මොකෝ පෞල් ප්‍රශ්න ඇති දුලෙන් සින්දු වන්න
1: යමු යමු

0: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
2: බ්ලැක් කරී එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
3: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited. 077-406-4397.
4: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
5: Net FM. Hello, hello, Satyantaya.
6: Velawa oba weta gena enne.
7: Hey yo, yana ena hama tana anytime set when a flavor delikiri padamak. Well I na gena danuwa. Male wasakala kiri fun ekak piri ela kiri kiri.
8: බුදුරුවෙත් නිර්වාණය
9: හවස 4:01.

0: ඔහම ඉනාවෙන් එපා මිනිස්සුන්ට
1: ඒවට ඒවගේ අසාධාරණ වැඩ කරන්න එපා මිනිස්සුන්ට
0: මම අසාධාරණ වැඩ කරන්න ඒවනට අර මගේ වොයිස් එක ඇහුනම
1: ඉතින් මම ඒවනට මම මේ අරුණ ගැන මොකද එකට කියන්නේ නගේ හද පීර මෙව්ව එක මටත් දැන්
0: පැටරෙනවා
1: පවර් නොයා
0: ලගස්කට අරුණයට ඒ ප්‍රශ් තියෙනවා එය දැන් හැමදාම කෝල් කරයි පස්සේ මේ හන්නකො මේ කියලා ග කහෙ කහ ඉන්නවා හරද උදැ ඕක දිගට මෙහෙමයි මේ මොනුසට අසනීපයද දන්න මගේ මොකෝ අයි කාසෙද කියලා අසනීපය දන්නේ කියල ඉඩසිකෝ මේ එකට හැමදාම දැම් මේ අවුරුද්දක් වෙනවා ගින්දර හැඳෑවට ලබන දහනවලට ඒ අවුරුද්ද පුරාම ගන්න කෝල්වල හොමයි ඇත්තට අසනීපයක් නෑ මනසගේ අයෝ එහෙමද කියලා දුක් වෙන්න හරි මට පුළුවන් නෑ වෙනුවෙන් කියලා මං ඇහුවා ඊට පස්සේ කිව්වා නෑ මේ අනේ මන්දා මේ අනේ මේ වෙන කිසිම කෝල් එකක එහෙම වෙන්නේ
1: නෑ හරි අපුරුට මාතකත් කතා කරා
0: ඔව් ඒක තමයි මම මේ මට කෝල් කළා මම මේ පැත්තේ හලෝ කියපු ගමන් කොල්ලට කැස්ස ඇවිල්ලා කියන්න තියෙනවා අමතක වෙලා කුකුල පාද
1: අනේ අරුණ අරුණ පව් දෙයියේ නේ ඔයා
0: ඔයා දවසක කෝල් කළ බලන්නකෝ ඔයා කෝල් කරන්නේ නැහැ නේද මත්තට ගන්නෑ කෝල් එක වට්ස්ඇප් මෙසේජස් මේ වෙනවා මම හරි තරහයි ඒකට
1: කවුද මමද
0: ඔව් මොනා හරි දෙයක් කියන්න තේරෙව නම් වට්ස්ඇප් මෙසේජස් දදා ඉන්න එපා මොකද මම හරි අප්ඩේට් නේ මම මගේ ෆෝන් එක ඔතේමයි තේනේ ඔයා දැන් අද උදේ මෙසේජ් එකක් කිව්වත් දකින්නේ නැහැ අතට ඔයක නේ
1: කෝල් එකේම ගන්න හරි බයයි ගත්තද මොන වදයක්ද මේ මට වැඩක් කරගන්න දෙන්නෙම නැද්ද
0: අනේ කවුදනේ ඔක බල බල ඉන්නේ කොයි වෙලාවෙ
1: ඒක ඇත්ත
0: ඕ ඒ හින්දා අවශ්‍යතාවයක් තියෙනවනම් කෝල් එකක් ගන්න
1: කොහොම වැරදි වැඩක් කරගත්තේ
0: කොහොම හරි යන්නේ දෙකම දෙක කිතින් මං යාට ආදරේ අද සාමාන්‍යයෙන් මගේ සුපුරුදු වචන ටික කියන්නේ නෑ
1: දුක හින්දාම
0: ඔව් අරුණ අයියා ගැන උපන් සානුකම්පිත හැඟීමෙන් මං දෙකක් ආදරේ
1: මොකද කියන අපි තව කීප දෙනෙක් ඉන්න ඕකට මේකද කරගන්න
0: ඕ දාගන්න දාගන්න
1: වේරකලින් ඉන්න රංජනි අද බර්ත්ඩේ එකක් තියෙනවා අපිට කාලකින් බර්ත්ඩේ song එකක් කියන්න පුළුවන් මිනි බිරියක උපන් දිනයක් නිසංගී අවුරුදු 7යි අදට
0: මොන මොන රංජනීද
1: වෙහෙරගලින් රංජනී
0: එහෙනම් 1 2 3 happy birthday to you happy birthday to you happy birthday අනේ
1: නිසංගී I think what happy birthday
0: හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ලස්සන ලස්සන චූටි චූටි ඔක්කොම හැබෑවෙන නියම එකක් වෙන්න ඕනි ආදරෙන් ඔයාට ෆැමිලි කිය ඔක්කොම ලාම විශ් කරනවා නේද
1: අනිවාර්යෙන් ඔය චූටි කේක් එකකින් ලොකුට කපපු කැලි දෙකක් මේ පැත්තට එවන්න
0: අනේ මේ ලැබෙන්නේ නැති දේවල් වරුවට ඉල්ලන්න එපා නේ
1: ඊළඟ සතිය වෙනවල් මං එනකොට එන්න කේක් එකක් තියෙනවා
0: යන් යන් යන ගමන් අරන් දෙන ඔක කේක් නියම මේ තව කවුරුවත් නැතේ
1: ඉන්නෝ ඉන්නෝ නිලන්ත ඉන්නා බිබිලේ නිමල් වීරක්කොඩේන් වාලා හිර වීරක්කොඩි පුතා ඉන්නවා හේෂාන් වීරක්කොඩි පුතා ඉන්නවා නුගේකොඩ කැන්ඩිකේ වැඩි කර වැඩ කරන හැමෝමමයි අහහ අපේ එරිකිල ගස්කඩින් අරුණමයි ආයෙම එකතු කරගෙන මේ සින්දුවට යමු
0: සියල්ල අහගෙන ඉඳලා මඩයක් ගහන්න පුළුවන් නම් ඒ තැනක් බලන අපේ හසංකයියට ඕක ඉතින් හොඳ චාන්ස් එකක් ඔන්න දාලා තිනවා මායම් 64 දාපු ගමන් අර කොල්ලට උන් හිටි දැන් අමතක වෙනවා පව් අහිංසකයා මෙසේජ් වලින් කොට කොට
1: පොරටෝක් දුන්නට
0: අපිත් බයයි මේ අසංකයි ඇතෙමයි දැන් ඔය හෑලිය වෙනවනේ අසංකයිගේ මේ මෙසේජස් හොඳයි මේ හිස්ටරි එකේ ඔයා උඩට උඩට ගිහිල්ලා බලන්න අසංකයි කෙලින්ම එවන්නේ රචනා හරිද අසංකයි රචනා එවන්නේ මම දන්නේ නැව ටයිප් කරන්න වෙලා තියෙනවා කියලා ආයා කිව්වා මේ වොයිස් ටයිපින් ලු දාගෙන ඉන්නේ හරිද කොහොම හරි කොල්ලා ටයිප් කරලා එවනවා කෙලින්ම රචනා එවන්නේ හරිද ඒ යාම කෝල් කරාම අනේ මේ නංගි අද තමයි මුලින්ම මේ කතා කරේ මට පොඩ්ඩක් ලැජ්ජයි අනේ අසංගයි මම බොමුම මං නපුරු නෑ මං ෂෝයි
1: ඔව් ඇත්ත බොහොම ඇත්ත
0: බය වෙන්න එපා
1: නෑ පිසුද
0: කෝල් කරන්න
1: ඔයාලා කිසිසේත්ම බය වෙන්න එපා මේ පේනවා මම ඉන්නේ විදිහ
0: කතා කරන්න මං හොඳයි
1: ඕ නිදාගත්තාම

0: මාසෙමැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයි යක්වත් ඇදනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස්නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
1: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
2: තාත්ති, ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
3: ෂා, එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනේ වෙයි.
2: තාත්ති, කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ.
3: ඉතින් දුව, එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
2: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
5: SLT Mobitel නොවෙනස් අධිවේගයක් unlimited package රසක් ඔබට හඳුන්වා දීලා තියෙනවා. SLT Mobitel fiber within 100 Mbps සිට 1000 Mbps දක්වා unlimited data සහ voice package රසක් ඔයාට ලබා දෙන්නටයි සූදානමින් ඉන්නේ. මාසෙකට රුපියල් 5900 ඉඳලා මේ දේවල් ලබා ගන්නවාට හැකියාව තිබෙනවා. සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel fiber.
6: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත
7: download කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න. කොන්දේසි සහිතයි.
8: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
9: NetFM. Hello, hello, Satyantaya.

0: හවස හතරයි විනාඩි විසි පහයි කවිසයෝ
1: ඊලක පේත් හතරෙන් එකක් ගිහිල්ලා
0: හතරෙන් එකක් ඕනේ හතරෙන් එකකුත් නෙමෙයි
1: ඊටත් වැඩීද
0: ඊට වැඩි භාගිට කිට්ටුයි අපි කතා කල්ලිවර ඇති භාගයක් බිවර හරි මේ හනු දැන් අපි මේ සිින්දුව හන්න යන්න කලියෙන් ගොල්ලන්ට මතක් කරනවා අන්ලිමිටඩ් ෆයිබ කනෙක්ෂණ එකක් ඇක්ටව් කරගන්න එහෙම නැතන් අයෝ සල්ලි කියල හිතේ අයෝ අපරාධි කියල හිතේ එහෙම නොවෙන්න නං ඔයා ඉතින් අන්ලිමිටඩ් ෆයිබ පැකේජ එකක් ඇක්ටව් කර ගන්නම ඕනේ හන දැන් මෙහෙමයි හරි ඔයාට දැන් නින්ද යන්නේ නැති වෙලාවට අපි හිතමුකෝ රෑට කියලා හරි නින්ද යන් රෑට නින්ද මේ කාලයක් වෙලාවක් නැතුව අපි හිතර හිතර වෙලාවට නිදාගන්නවා තමයි
1: මේ වැහිදවසල විශේෂයෙන්
0: විශේෂයෙන් දැන් මේ මං කියන්නේ දැන් රෑට නින්ද යන්නේ නැති වුණාම ආස කරන මූවී එකක් බලන්න නේද මම මේ ඊයේ බලන්න ගත්තා මොකක්ද අනේ බොටල් ඉන්ද ලෙටර්ද ලෙටල් ඉන් මන මතකනේ ලව් ස්ටෝරි එකක් පරවන එකක් හරිම ලස්සනයි ඉංග්ලිෂ් එක හැබැයි මේ බලන්න මම කලින් බලලා තියෙනවා හැබැයි ඒකට එච්චර ආස හින්දා දැම්මට ස්ටෝරි එක මතකත් නැති නිසා ආයෙ බලනවා කියලා ගත්තා පැය දෙකක් තව තියෙනවා බලන්න ඉතින් ටික බලන්න ඕනි අද ගෙදර ඒක තමයි ඉතින් කොහොම හරි ඕගොල්ලන්ට මේ එහෙම හිතෙන හිතෙන වෙලාවට වීඩියෝස් බලන්න ගේම්ස් ප්ලේ කරන්න සීමාවක් නැතුව ඔයා දැන් මොනහරි නේද ඔයාගෙම කියලා ඔයා මොනහරි කොන්ටෙන්ට් ක්‍රියේට් කරන කෙනෙක් නම් ඒවා අප්ලෝඩ් කරන්න ඒකට අදාළ මොනහරි දේවල් ටිකක් ඩවුන්ලෝඩ් කරන්න ඩවුන්ලෝඩ් කරන්න ඔය හැම දෙයකටම ඔයාට ඔයාගේ සැබෑ ජීවිතය වේගවත් වගේම ස්ථාවර අන්තර්ජාල පහසුකමක් එක්ක ගත කරන්න එහෙනම් ඔයාට ගැලපෙන්නේ SLT Mobitel Fiber හරිද එනිටයිම් පැකේජස් ස්ටාර්ට් වෙනවා 2690 ඉඳලා ඊගවට අන්ලිමිටඩ් ෆයිබර් පැකේජස් ස්ටාර්ට් වෙනවා රුපියල් 5900 ඉඳලා ඔයාට ගැලපෙන ඔයාගේ බජට් එකට හරියන පැකේජ් එක ඇක්ටිව් කරගන්න අසීමිත විප්ලවයට SLT Mobitel Fiber එක එකතු වෙන්න කියලා තමයි මතක් කරන්නේ අතරම මේ අර හෙට දවසේ තියෙන විෂන් කෙයා ගැනත් මතක් කරන්න ඕනි විෂන් කෙයා එක නවලෝක හොස්පිටල් එක එකතු වෙලා තමයි ඔයාට මේ චාන්ස් එක ගෙනල්ලා දීලා තියෙන්නේ මේ මොකද්ද මේ සෞඛ්‍ය සායනේ හරිද මේ හරහා ඔයාට පුළුවන්කම තියෙනවා මූලික අක්ෂි පරීක්ෂාවක් ඊගාවට අක්ෂි පීඩන පරීක්ෂාවක් කරගන්න රුධිර සිනි පරීක්ෂාවක් කරගන්න රුධිර පීඩන පරීක්ෂාවක් කරගන්න දේහ ස්කන්ධ දර්ශක නිර්ණය කරගන්න ඔය හැමදේම හැබැයි ඔයා ඉන්න ඕනේ වෝඩ් ප්ලේස් ප්‍රධාන ශාඛාවට විෂන් කෙයා වෝඩ් ප්ලේස් එකට තමයි ඉන්න ඕනේ නොම්බර 6 වෝඩ් පෙදෙස කොළඹ හඳ තමයි ඇඩ්‍රස් එක වැඩි විස්තර දැනගන්න 0677023355 ගන්න එහෙම නැත්නම් 0117575100 කතා කරන්න ඔක්කොම ටික දැනගන්න
1: ඉතින් ඉතින් මොකද කරන්නේ
0: කටියක් එකතු
1: කරගමු නේද වැඩක් තියෙනවා
0: මොකද්ද
1: කෙලිම මං එන්න හදන්නේ සතිය දවස් වලට
0: මම මේ මොනාද කියන්නේ නූලක් පන්නනවා නෑ මම මිරිස් සම්බරනවා නෑ ඒකට ගැලපෙන්නේ මොකද්ද
1: පොල් ගහනවා නේද ඒ වගේ මොකක් කරේක
0: මේ ඕහදන්නේ මොත් එක කින්දර හන්දාවට එන්න
1: කෙලිම කිව්වේ කවුද දන්නවද අපි අශෝක අක්කා බදුරලි
0: අශෝක අක්කවයි මං එකතු කරගන්න අශෝක අක්ක මේතර මට ආදරේ ආදරේ වගේ පෙන්නගෙන මට වලකපන එක
1: කරන්නේ ගිය සතියේ මේ මට Facebook එකේ මැසේජ් එකක් දාලා තපලිස්න කෙනෙක් මේ අන කවි බබව මතක් කරනෝ කියලා
0: මෙහෙමයි අපේ තින් නෑ කියලා නෑ ඉතින්
1: බොහොම සතුටුයි අනේ බානන බුල්ට් එකක් හරි අරන් එනවා
0: අනේ මේ තමුන් කිව්ව නේද මට කේක් ගෙනල්ලා දෙනවා කියලා ගහ කේක් හදන කෙනෙක් ඉන්නවා
1: ඊළඟට ඉන්නවා චාන්දරී අම්මා ඉමදුවේ
0: මේ කවගේ කපටි ඉන්න
1: next week එක අනිවාර්යෙන් ගේනවා ඊළඟ සතිය අනිවාර්යෙන් ගේනවා
0: ඔයා එහෙම එපා මම කූඹියෙක් වගේ ළමෙක් නේ එතකොට ඔයා එහෙම බොරු හොප්ස් දුන්නහම අපේ හිටරි කුම්බියා ආසම මොනාටද පැණිරසට ඕ එතකොට ඔයා පැණිරස ගේනවා කියලා පොරොන්දු වෙලා හැම ගේන්න නැතුව හිටියම කුම්බියට මොකද වෙන්නේ
1: කේස්
0: එහෙනම් කුම්බින්ට පොරොන්දු දෙනවා
1: නේද ඉෂ්ට කරන්න ඕන
0: ඉෂ්ට කරා
1: අනිවාර්යෙන් ඉෂ්ට කරනවා ඉමතු විශාන්තනි කතා කරා මහත්තයා පියතිලක ඉසංක මදුෂාන් මදුමාල් හිරුණි ඉෂාන් ඔය කියන කට්ටියව එකතු කරගමු කියලා කිව්වා. පස්සේ රත්නපුරෙන් අපේ කුමාරයක කතා කරා. එයාවත් එකතු කරගෙන
0: රත්නපුර දෙල්වල කුමාරියක්.
1: ඔව් එයා වෙන්න ඕන.
0: අසේලා යහස්බ.
1: ආහා.
0: කට්ටියම ආදරෙන් එකතු කරගන්නවා. මේ අපි හැමද WhatsApp එකේ
1: යමු යමු නේද?
0: ජස් පිරීලා තිනෝ කට්ටියව එකතු කරගන්න ඕනේ. හලෝ හලෝ අදත් පැය 24ම අපි වැස්සේ තාල වහගෙන ඉන්නවා කියලා ඉන්දික ටේලර්ස් ගල්වංගු ඇඹලි පිටිය කට්ටිය කියනවා. මෙන්න ඉන්දික ටේලර්ස් ඉස්සරහා අද දවසේ තත්වය ඡාය රූපේට නගා ආවල තියෙනවා. හොඳට බලන්නේ ආදරෙන් කට්ටිය වේගත කරගන්නවා. හයි වාෂි, හයි කවීෂ්, හලෝ හලෝ සතියන්තය අහගෙන ඉන්නේ සිඳු ගොඩක් දෙන්න කියලා ගම්පහ රවින්දත් කියනවා. ඊගාවට හලෝ හලෝ ගුඩ් ඊවනිං රෝස මලයි රෝස මලි.
1: ඔයා
0: රෝස මල, මම රෝස මලි.
1: මලි බලන්නේ අර මේ ස්ත්‍රීලිංග පුරුෂලිංග පද ගැලපීම.
0: ඔහොම ඉන්න දැන් ඔයා ඔයාගේ කොලේ සබ් කරගන්න ලෑස්ති වෙන්න. ඔබේ ලයන්විත කටහඬ අවදි කරන්න කවියයි අපි සතියක් බලාගෙන ඉන්නේ හඬ අහන්න.
1: දෙයනේ අව අල්ලගන්න, මේ උඩ යන අල්ලගන්න.
0: සීනි කැකිරි වැඩි සාර්ථකද කියලා
1: අහනවා. අපේ අශෝකත් මතක් කරානේ.
0: ඒක අමතක වුණා.
1: අමතක වුණා කියන්නේ මෙහෙමයි, දැන් මේ දවස්වල වැස්ස නිසාර ගොඩක් කට්ටේ සීනි කැකිරි පොඩ්ඩක් මේ
0: ගන්න එක
1: සීතල වැඩිනේ. ඉගින්ද අපි මේ ඉර දෙවියන්ගේ නැටුමත් නටනම
0: අපි මේ දවස්වල අන්නාසි ජෝස් හදන්න හිතන්නේ.
1: ඒකත් එක තවත් දෙයක් මතක් වුණා.
0: මොකක්ද?
1: අපිට නැතු ඉඳි අර මේ ඩමි එකට වගේ අන්දලි වෙර වෙලා මේ නටවන්න කෙනෙක්නේ හම්බුණා.
0: කවුද?
1: අපේ ඉන්දු.
0: මොනවා වුණත් ඔයා කියලා තේරුම් ගෙනාව තමයි
1: දිව්‍යතරකනේ. මේ අපි දිව්‍යව මේ මොනවාරි බටුවට ප්‍රොඩක්ට් එකකට මොකක් කරේ.
0: ඔව්
1: එහෙම ගන්න පුළුවන් අපිට.
0: අනේ හරි උසමස්සය. අනේ ඔයක ඕව කටින්දයි කියන්නේ.
1: පෙළවට අහගෙන නැත්තේ.
0: මේ මොකක් කරේ එකක් කියන මොකක් කඩට ආවා. දැන් මතක නැහැ.
1: මතක නැහැ.
0: ඔකේ කොහොම හරි අකුරැස්සේ අශෝ තමයි මෙසේජ් එක ගෙවලා තියෙන්නේ. ආදරෙන් ගෙදර හැමෝමත් එක්කම එකතු කරගන්න කියලා කියන. ඕකේ කටියම එකතු කරගන්න.
1: අනිවාර්යෙන්.
0: ඊගාවට ආදරණීය කිංකිණි වාශි මැනිකටත් ආදරණීය කවීෂ් බේබිටත්.
1: කවීෂ්
0: බේබි. මෙහෙට නම් හොද්දට කන්නන්තොට බේකරි අපේ රසික මල්ලි ඇතුළු හැමෝමයි මෝල්ඩියුසල් සංගීත් මල්ලි මේ කටිය එකතු කරගෙන සිංදුවක් අහමු කියලා කෙලිමඩලේ රේණු අක්කා කියන ආදරෙන් ඔක්කොම එකතු කරගන්න.
1: අනිවාර්යෙන් කටිය එකතුරුම ආදරෙන් මේ දවස්වල වැහි දවස්වල නිසා බේකරි හරියට මතක් වෙනවා. ප්‍රශ්නෙට මොන හරි කන්න තිබ්බනම් වගේ.
0: ප්‍රශ්නෙට මේ වෙලාවට දුන් දාගෙන රෝස් පාන් එහෙම බානවා ඇති නේද? ඔයාට බේකරියක් තිබ්බේ නෑනේ.
1: මම අද ඉඳලා බේකරියක් දාන සල්ලි එකතු කරනවා. අන්න අපි එහෙම කරමු. අපේ සීනි කැකිරි ව්‍යාපාරයෙන් අපි සයිඩ් බිස්නස් එකක් විතර බේකරියක් දාන සල්ලි එකතු කරමු.
0: හදන්නේ මට කියලා හම්බ කරගෙන ඔයාගේ ජීවිතේ කොට දාගන්න.
1: හරි හරි මම දවසට වාට මාළු පාන් පහ ගන්නද?
0: මාළු පාන් එපා, පැණි රස දෙයක්.
1: කිඹුල බනිස්.
0: කිඹුලත් නරක නෑ.
1: කිඹුල බනිස් සුනයි ජෑම් පාන් දෙකයි.
0: හැබැයි මැද්ද ජෑම් තියෙන්න ඕන.
1: පොල් පැණි අවුල්ද?
0: ජෑම් පං කියල ජෑම් නෑනේ. අන්තිම අන්තිම අන්තිම මොහොතේ චුට්ටක් හම්බෙන
1: මාළු පං වල මාළු නෑනේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වෙලාව සවස 4:40යි දැන්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
7: අලුතෙන් කඩමු මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොළ. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0716921767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: කෑහිනා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ.
9: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
8: කොහොමද
9: වෙරිලා විතර නෙවෙයි මේ ඇලිලා.
8: නුවන් මේක හදලා බලන්නකො.
10: අඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
11: කීල්ස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා අඩුම මිලක් වටක ග්‍රෑම් 100ක් රුපියල් 11යි. අඹුල් කෙසල් ග්‍රෑම් 100ක් රුපියල් 9යි. මධ්‍යම ප්‍රමාණය 100 ග්‍රෑම් 100ක් රුපියල් 189යි. කීල්ස් නම් බබයි අඩුම මිලයි.
12: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
13: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවනේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
14: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
13: නේත්‍රාලෝක වෙසක්.
14: නේත්‍රාලෝක වෙසක් වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව
13: උත්තම ධාතු වන්දනාව
14: වෙසක් තොරණ
13: පහන් කෝඩෝ
14: සදහැගි
13: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
14: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
13: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
14: ඇති බරදායකත්වය
7: අලුත් තැන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
15: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න
16: Net FM. Hello, hello, Satyantaya.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: අවසාතරයි විනාඩි 47යි වෙලාව. මේ SLD Mobitel Fiber. ආයෙම මතක් කරන්න ඕනි, හොඳ කනෙක්ෂන් එකක් නම් ඔයා හොයන්නේ. නිකන් මොනාද කියන්නේ? හැම වෙලාවෙම බෆරින් නැතුව ඕනි දේ ඕනි වෙලාවට බලන්න, ඕනි දේ ඕනි වෙලාවට ඩවුන්ලෝඩ් කරන්න, අප්ලෝඩ් කරන්න, ගේම් ස්ට්‍රීමින්, ඔය ඕනම දෙයකට ඔයාට ඕනි හොඳ වේගවත් අන්ලිමිටඩ් පැකේජ් එකක්නේ. අන්න ඒ නිසා තමයි ඕනම වෙලාවක ඔයාට පාවිච්චි කරන්න පුළුවන් SLT Mobitel Fiber Anytime Packages ගැන මතක් කරන් රුපියල් 2690 ඉඳන් මිල ගණන් වලට ඔයාට ඇක්ටිව් කරගන්න පුළුවන්. ඔයාගේ බජට් එකට හරියන්නේ ඇක්ටිව් කරගන්න. ඒ වගේම unlimited fiber packages රුපියල් 5900 ඉඳන් පටන් ගන්නවා. ඔයාගේ සම්බන්ධතාවය උසස් කරගන්න වෙනස අත් විඳින්න අසීමිත විප්ලවයට SLT Mobitel Fiber එකකට වෙන්න කියලා මතක් කරනවෝ. කටිය ගොඩාක් ඉන්නවා අපිට කෝල් කරලා.
4: නාරම්මලින් කිත්සිරි කතා කරා, ධනව අම්ම ධනවති, ජයම්පති ජයම්පති කියන මං හිතන දුව වෙන්න ඕන, දුව හෝ
3: අක්ක අක්ක මං හිතන.
4: රූපසිරි, ධර්මසිරි, අයිය ජයසිරි, නන්දනි, ශ්‍රියානි ඔයකින කට්ටියවත් එකතු කරගෙන චමිලාස් බේක් හවුස් එකේ,
3: චමිලා බේක් හවුස් එකේ ඔක්කොම ආතරෙන් එකතු කරගෙන
4: ඊළඟට ඉන්නවා, ඊළඟට ඉන්නවා හොරණ ඉන්න අපේ මහලනි, යාවත් එකතු කරගන්නවා. අකුරැස්සේ යෂෝ කෝල් කරලත් කිව්ව, මැසේජ් එකකුත් දාලා ඇති.
3: මැසේජ් එක නම් අපි ඔල්රෙඩි කියවුවා.
4: ඊට පස්සේ අපේ කතා කරා බදුල්ලෙන්, බදුල කැටවල සමන්ත සැලුන් එකේ කේෂාන් ඉන්නවා කිව්ව. මේ වෙලාවේ කොණ්ඩේ කපන්න ගිලින ඔක්කොමයි. හිරුතරු ස්ටෝර්ස් එකේ නම්මවයි, නිසංසලා වයිෆයි, හිරුතරු දරුව දෙන්නවයි එකතු කරගෙන, කුලියාපිටියේ ජයන්ත අයියවත් එකතු කරගෙන, ගල්පාතෙන් නන්දිකවත් එකතු කරගෙන, දෙනුවර දේශාන්වත් එකතු කරගෙන, ගම්පොලින් ඉන්දික සංජීවත් එකතු කරගෙන, මනීෂවයි දුලීෂවයිත් එකතු කරගෙන
3: අනිවාර්යෙන් මහරගම දුලානි අක්කා ෆැමිලිකේ ඔක්කොමත් එක අහගෙන ඉන්නවල. නියමයි, ජය වේවා. හෙලෝ කවිෂ් මල්ලි, භාෂණංගේ අපිට හොඳටම වහිනෝ. වැස්ස කියලා නෑ සිඳ, සුපිරි සිඳු ගොඩාක් අහම කියලා මధుරංගේ යටියන් තොටින් කියනවා. අතරින් එකතු කරගන්න කවි භාෂි අපිත් අහගෙන ඉන්නේ කියලා මාතර නාමල් ටේලර්ස්ලා කියනවා. ජය වේවා. මමත් එකතු කරගන්න මකුලොලුවේ රංජේ දේසානායක අයගේ මැසේජ් එක. හෙලෝ හෙලෝ, ගුඩ් ඊවනිං දෙන්නටම. Happy Boys Day, Kavi Boy.
4: අඩේ අද හිමේකුත් තියනද?
3: අනේ, ෆැමිලි එකේ හැමෝම ආදරෙන් එකතු කරගන්න ලස්සන සින්දු ටිකක් ඕනි කියලා නුවර ප්‍රියංකා කියනවා. ආදරෙන් එකතු කරගන්න.
4: හලනට චොකලට් එකක් අරන් දෙන්න ඕන මට.
3: ඒ මොකටද?
4: අද අපේ දවසලු.
3: ඒක නිසා තමයි අරන් දුන්නේ. තෝට සීනි හදුනොත් ඒ.
4: දෙයියනේ මේ තරම් ආදරයක්. පොපුව පෙරල මෙරි.
3: ඔයාට මගේ ආදරේ පෙරුණේ හැමදාම අඩුවෙන් කවිෂ්.
4: මට ආදරේ තේරුම් ගන්න බැරිුණා.
3: වාශිකෙල්ලයි කවි කොල්ලයි හරි ලස්සන්ට ප්‍රෝග්‍රෑම් එක කරනවා. ආදරේ දෙන්නටම වැහි දෙයියන්ට දැන් වෙදතක් බලන්න කියන්න කෝලෝ.
4: හරි වදයක් නේද?
3: වෙන්නත් එක යන්න ඔයා. හලිගුඩි චමිද මෝටර්සගේ ඔක්කොමලම ආදරෙන් එකත කරගන්නවා. Thank you. ශාමී පේන්ටින් එක බලන්නකෝ. ඔයාට හිතෙන්නේ නැද්ද ඔහොම සාරි එකක් කරලා මට එවන්න?
4: ඔය මැසේජ් එක කියවමු අපි.
3: අද පේන්ටින්
4: දෙයක්. ඔය මගෙන් දැහුවේ නැත්තම් මැසේජ් එක කියවපු එක්කෙනාගෙන් දැහුවේ.
3: එයාගෙන්.
4: එයාගෙන්.
3: ඔයා අඳින්න දන්නේ
4: නැහැ නේ? දන්නා. මන් දන්නා කෙලි මැට කොට බබෙක් ඇඳලා, උඩින් මලක් ඇඳලා, බවුල් දෙතුන් දෙනෙක් ඇඳලා.
3: මේ අහනක අද පේන්ටින් දේ කත්ල කරද? ඒ හින්ද මං ඔයාලට පෙන්නන්න යාළුවේ හැමිල්ලයි කෝවිල් අඳින වේටියක් මං දාපු සිත්තමක් මේ. ෆයිනල් රිසල්ට් එක උනේ මේසරෙත් බක. හරි, ඔයා මෙහෙම කරන්න, සාරියක් අඳින්න ගන්න. අඩුම තරම බෙඩ්ෂීට් එකක් විදිහට හදාගන්න බැරිද? ආදරෙන් එකතු කරගන්නවා. හැබැයි පේන්ටින් එක නම් හරි ලස්සනයි.
4: ඒක ලස්සනයි. ඒක මට නිකන් අර මේ වේට්ටියක් නිකන් අඳීමේ ආසාවක් ආවා. මේ
3: මල් මල් වේට්ටිය.
4: ඒක වෙලා තියෙන්නේ මේ බෙෂීට් එකක් ඔතාගෙන යනවා වගේ වෙයිද දන්නේ?
3: ඔයා දන්න ඕයා දන්නේ නෑනේ. මම පේන්ටින් කරනවා.
4: ෂා.
3: ඒක තමයි ලංකාවේ රේඩියෝ ප්‍රසන්ට කෙනෙක් කරපු පළවෙනි ආර්ට් එක්සිබිෂන් එක ගුත් කළා.
4: මරුනේ. ඒක තමයි ලංකාවේ රේඩියෝ ප්‍රසන්ට කෙනෙක් කරපු පළවෙනි ආර්ට් එක්සිබිෂන් එක. දෙයනේ.
3: හොයා ඉන්නේ සේමසේ කෙනෙක් ගාවනේ මේ.
4: එසේ.

0: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල, බෝගහ හන්දිය කෙරෙහි බංආර සෙවනගල 0777 300 940.
2: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
3: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited. 077-406-4397.
4: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
5: Net FM. Hello, hello, Satyante.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ

Hello, hello, ilawa sa usap. Hi then.

0: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
1: Meltol හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
2: Excite ගන්න ලක්කක charge කරගන්න. Excite battery එක විලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
4: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා.
5: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 076-780-7700. මහ බැංකුව විසින් බලපත්‍ර ලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 petrol bike එක. EFI තාක්ෂණය. Petrol සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක discount එකක්. KD Rice Motor Company Private Limited 077-406-4397.
9: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
2: Net FM. Hello, hello, Satyantea.

0: ඒක මට දෙන්න බෑ මොකද මට දත් දෙක මැද්දෙන් හුලන් යනවා.
1: අපි ඕකේ දත් දෙක මැද්දට ඔයාගේ ගහමු පපඩම් කෑල්ලා.
0: ඇත්තටම මේ පපඩම් කියද මතක්ුනේ සාමාන්‍යයෙන් මේ ගෙදර ගිහිල්ලා බත් කනකොට පපඩම් බැදලා තියෙනවා නම් මම බත් එක රෙඩි කන්න පපඩම්.

0: ඉන්න කාලා තින කාල තින තම ඔය මේ ඔයා දැන් බිස්කට් එක එක බ්‍රෑන්ඩ් නේම් එකක් ඒද මං එහෙම
1: කියලා ඕනෑනේ එහෙම ඕනෑ බිස්කට්
0: බිස්කට් එකක් එක එක එක ජාති ට්‍රයි කරලා නැද්ද
1: මාමයිට්
0: ඕ ජෑම් මාමයිට් පොල්
1: ඕ ඒ විදියට රහයි බටර්
0: ඒ වගේ ඉන්වෙන්ෂන්ස් මං සාමාන්‍යයෙන් කරනවා කලිවල අපේ අම්මා හුවෙන එකකින් තමයි ගහලා
1: තියෙනවා හොඳයි හොඳයි හොඳයි ඇයිදැන් ඉතින්ට ආවේ අපි
0: ඇයි අපි කොයිද ඉන්නේ
1: ඕකේ අපිට කටහඬ කටවල් කටවල් නෙමෙයි කද්දානේ මොනවද කියන්නේ අපිට ගොඩාක් කට්ටි ඉන්නවා එකතු කරගන්න ඔයාලා දෙන්නගේ කටහඬවල් දෙක ස්වීට් අනේ
0: ගාඩ්
1: අපිවත් සිංදුවකට එකතු කරගන්න අපි අනු අජී ඔෂිනි ඔෂදි ගවට හසඳ බෙලි අත්ත විලෙන්
0: බෙලි අත්ත විලෙන්
1: බෙලි අත්ත අහල තියෙනවා බෙලි අත්ත විල ඇහුවද
0: බෙලි අත්තට ගියාම විල පේනවද දන්නේ
1: සර්විස් එකේ මිලින්දායන් වයිෆ් සුදර්ශනී වගේම ලොකු දෝනි සඳසි පොඩිදෝනි විදුනි ඒ වගේම මහවිල ගමේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා
0: මාර වැඩ කියන්නේ එකට එක කංකුන් වගේනේ
1: මොකද
0: කුකින්
1: කංකුන් හරි වාගේ කන්නාටික මාරු කරගන්න කාලේ
0: හරි දැන් කාලේ හරි
1: ඔයා හෙට යන්න මිෂන් කියා හෙල්ත් කැම්ප් එකට නවලෝකයකත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ කරන්නේ හරිද ඔයාට ඒකට ගියන් පස්සේ මූලික අක්ෂි පරීක්ෂාවක් කරගන්නත් පුළුවන් හරිද අක්ෂි පීඩන පරීක්ෂාව කරගන්නත් පුළුවන් ඔයාගේ ඇස්වල පීඩනය කොහොමවත් වැඩි ඇති මොකද මෙයාට ලස්සනම ගැල්ලම ඉන්නේ පේන්නේ ඉන්නේ ඊගාට රුධිර සීනි පරීක්ෂාව රුධිර පීඩන පරීක්ෂාව රුධිර පීඩන පරීක්ෂාවත් වගේ කොහොමද ඇදී ඇති
0: මොකද
1: ගෑන් ළමයි ගොඩාක් වට දකින්න ඉන්නවනේ
0: පීඩනේ වැඩි
1: ඊගාට දේහ ස්කන්ධ දර්ශක නිර්ණය ඔය කොහොමද එක ඇස් කන්නාඩි හදා ගන්නවා නම් විශේෂ දීමනා ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා ඉතින් ඒ නිසා වෝඩ් ප්ලේස් වල තියෙන විෂන් කියා එකට එන්න නම්බර හයෝ වෝඩ් පේ වෝඩ් ප්ලේස් කොළඹ හතකින් ඇඩ්‍රස් එකට තමයි එන්න ඕනේ වැඩි විස්තර දැනගන්න 077 02 353 75 කතා කරන්න එහෙම නැත්නම් 011 575 100 ගන්න හෙට තමයි දවස
0: ලබන සති දෙක කන්නර දෙක හදාගෙන ඉන්න.
1: ඔව් ඒක තමයි හෙට යන්න. ඊගාට මාත් සද්දට අහගෙන ඉන්න අම්පාර පරණ ගාමන්ට් හන්දියේ හෙල්මට් ජැකට් කඩිය අත කරලා අය අතරින් එකතු කරගන්න. ඊගාට නూరు අම්පිටිය ආරිය ටේලර්ස්. සෝමතිලක අයියයි ආදිත්‍ය පුතයි දෙකම දෙකක් ආදරෙන් එකතු කරන ඔන්න ඒ වගේ ඉන්දර හන්දාවේ වචන. ආදරෙන් එකතු කරගන්න. Thank you so much අපි වහන් ඉන්නට.
0: අනිවාර්යෙන්ම මට මාදරේ.
1: ඔව්. එහෙනම් ඉතින් මේ පැයටත් කෝල් කළ නේද?
0: මැසේජ් කළා අපිට වද දෙන්න.
1: ඔව්. නෑ නෑ අපි සිද්ධ இல்லන්න. අපි ඒකට ඔගලන්ට වදයක් වෙන්න ඇති වෙන්නේ කියවන්න.
0: කියවන්න. ආගිරින්නේ නාවේවි.

0: அவச பகாய் வினாடி தேசக்காய் விழாவ சொந்துரிய அப்பிட்டோ යන්න තිනවා ලස්සනම සින්දුවක් අහන්න.
1: මොකක්ද?
0: මල් පිට මල්
1: සලන දෙගුමවතේ.
0: ඔයා දන්නේ අනේ මගේ වොයිස් එකෙන් සින්දු කියන්නේ කියලා සැහෙන එල්ලීම.
1: දෙයනේ දෙයනේ.
0: ඒ නිකන් එන නෝන්ඩියට දෙයනේ දෙයනේ කියන්නේ.
1: නෑ ඒ කියන්නේ මේ හැබැයි මේ ඉස්සරහට වැඩක් ගන්න පුළුවන්.
0: අනේ අනේ.
1: ඒ කියන්නේ අර දැන් මේ වෙසක් කාලේට එනවනේ අර හොල්මන් මන්දිර බුත් මන්දිර.
0: අනේ තරහයි කවියෝ.
1: නෑ දෙයනේ ඒ කියන්නේ මං කියන්නේ කී අර සුරංගනාවියෝ ඉන්නේ මැද්දේ. අර සින්දුවක් කියාගෙන ඉන්නේ. අර ඒ වගේ එකට ගැලපෙනවා කියලා.
0: අනේ අනේ සුරංගනාවියෝ නෑ බුත් මන්දිරවල.
1: බුත්
0: මන්දිරවල ඉන්නේ බෝ. කියලා ඉනාව වෙන.
1: I get.
0: හැබැයි අදලා නේද නිකන් මායාකාරී.
1: ඔඩිෂන් එක. දීනි ඇක්ෂන් එක.
0: කවිෂ් මම
1: ළමයි මේ හදිසියවත් මේ මගේ මරණ පරීක්ෂණ වාර්තාව සඳහා මං අවසානට ඉන්දිය කොහෙද කියලා කිව්වොත් ඔයාලා සාක්ෂි දෙන්න කායික දෙදී කියලා කිව්වොත් ඒක සාක්ෂි දෙන්න
0: බුදු මන්දිර බල බල ඉන්නෝනි නෑ හරිද රෑට නිඳ යන්නේ නැතත් ආස කරන මූවි එක කේම නැත ඔය මොනා හරි තියෙන වැඩක් පලක් කරගන්න හරිද ඒකට වාට හොඳ මොනාද කියන්නේ බෆ වෙවි තියෙන නැතු හොඳ ස්පීඩ් එකට වාට ඕනි දේවල් කරගන්න හොඳ වටින ගානකට හොඳ පැකේජ් එකක් ලැබෙනවා නම් ඔයාට SLT Mobitel Fiber තමයි ෆයිබර් කනෙක්ෂන් එකක් නැත්ති කාලෙඟද දන්නේද හැමෝම ෆයිබර් කනෙක්ෂන් එකත් එක්ක ඉක්මන් අප්ග්‍රේඩ් වෙනවා මොකද මේ ලයිෆ් එක මාර වේගෙන් යනවා ලෝකෙ ඉස්සරහට එතකොට වෙනස් වෙනවා ඒ හින්දා හැමෝම ෆයිබර් එක තමයි දැන් ඉන්නේ හරිද ඉතින් ඔයාටත් ෆයිබර් එනි ටයිම් පැකේජ් එකක් ඇක්ටිව් කරගන්න පුළුවන්කම තියෙනවා රුපියල් 2690 ඉඳන් ඒ වගේම ෆයිබර් අන්ලිමිටඩ් පැකේජස් රුපියල් 5900 ඉඳන් පටන් ඔයාට ගැලපෙනවාගේ බජට් එකට සෙට් වෙන පැකේජ් එක ඇක්ටිව් කරගන්න.
1: ඉතින් මොකද කරන්නේ?
0: මොකද කරන්න කියලා අහන්නේ තේ සින්දුව.
1: අපි සින්දුවට යමු නේද? යාට අර අර වෙලාව දැක්කම මේ ටිකක් දුක ලං වෙනවා.
0: දුක ලංගයි.
1: පහයි
0: තෙස්තු නැහැ.
1: දුක ලං වෙනා එන්න.
0: ඉන්නක තමයි. අඬලෙමු චුට්ටක්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වෙලාව හවස 5:30.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: කීල්ස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා අඩුම මිලක් වටක ග්‍රෑම් 100ක් රුපියල් 11යි අඹුල් කෙසෙල් ග්‍රෑම් 100ක් රුපියල් 9යි මධ්‍යම ප්‍රමාණය 100 ග්‍රෑම් 100ක් රුපියල් 189යි කීල්ස් නම් බබයි අඩුම මිලයි
7: SLT මොබිටෙල් නොවෙනස් අධිවේග unlimited package රසක් ඔබට හඳුන්වා දීලා තියෙනවා SLT Mobitel Fiber within 100 Mbps සිට 1000 Mbps දක්වා unlimited data සහ voice package රසක් ඔයාට ලබා දෙන්නටයි සූදානමින් ඉන්නේ. මාසෙකට රුපියල් 5900 ඉඳලා මේ දේවල් ලබා ගන්නවාට හැකියාව තිබෙනවා. සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber.
3: ඉගෙනුමට හොඳ මාත්‍රවල Master Guide පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොතලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
8: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
9: එහෙයි
8: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
9: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
8: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
11: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
12: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
13: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
14: Net FM. Hello Satyantaya.

0: அவசோ பகாய் வினாடி ஹத்தலி சதுராய் விழாவ මේ
1: සැහන කාලෙක් මාලා කියලා තියෙනවා.
0: ඔව් ඒක තමයි.
1: මේක නෙමෙයි කවුද කංගේ පයින්නවා කියලා තියෙන්නේ.
0: ඔව් වින්නේ වින්නේ. ඕප දූපන. හම්. ඒ කාලේ අපිත් කොණ්ඩෝස් උඩට උස්සලා හිටපු කොල්ලෝ තමයි. හසාද වැඳලා බලන්නකො මල්ලි. උඩට උස්සන්න තියා පැත්තට පීරන්නවත් කොට ඉතුරු වෙන්නේ නැහැ. ඒ එච්චර උඩම කසාද ජීවිතේ අමාරු දෙින්దికයි. නිකන් දන්නේ නැති හන්දා හන්නේ. ඉතේ අමාරුට සින්දුවක් දෙන්න. උඹ නාඩන් උඹට හොඳ පාඩම්.
1: ඒ කියන්නේ මෙහෙමයි මං තනිකර සංගමයේ සභාපති කමෙන් ඉල්ලාස්සෙන්නේ නැහැ. ටිකට මෙන්න කියලා මං එයාට දෙන්නේ කරා.
0: මේ දුම්බර ලලිත අයියත් ඉන්නවා. ඊගවට නිගම්බවල ධනංජය බණ්ඩාර. ඔයා ආදරෙන් සෙන්නන්තරිස් රෝඩිකින් එකතු කරගන්නවා. වාශි නංගි කවීෂ් පුතා එහෙම කොහමද උනේ මම නංගි වෙලා යව පුතා උනේ කොහමද ඔයාලා මේ ඉරට ඇච්චරම චූටි නෑ හොඳද ගුරවන්න වහින්නත් වගේ ලෝ ඒත් සද්දෙට අපි දෙනවා හගෙන ඉන්නවල හැබැයි ගුරවරම වහිනව නම් අපිව කවදා වුණත් අහන්න පුළුවන් ඔයා ඉන්න ඔයාගේ ජීවිත ආරක්ෂාව ගැන මුලින් හිතන්න ආදරෙන් එකතු කරගන්න ඔමද වෙන ප්‍රියන්ත සලෝනිකේ ප්‍රියන්ත අයියත් අහගෙන ඉන්නවා ගිම්මහානි වයි වයිෆ් මල්ලිකාවයි සහන මෙඩිකල් සෙන්ටර් එකෙන් කට්ටියවයි වත්තේගම ජාවෝ අයියා කන්න සලෝනිකේ කන්න අයියා ඕකිඩ් සලෝනිකේ මෝසස් අයියා කට්ටිය මේකට කරගන්න කියලා කියනවා නියම ඊගාවට හෙලෝ කවිෂ අයියා කොහමද ඔයාට සනීපෙන් ඉන්නව නේද
1: හොඳගෙන අර පොඩි කාලේ වගේ මම නම් සුවෙන් සිටින ඔයාට කොහොමද
0: සින්දුවකට එකතු කරගන්න ආදරේ හැමදාම අහස තරම් ඔයාට මේ ආදරණීය මෙසේජ් එකේ වල තියෙන ගම්පල ඇටබාගිනි
1: ඇටබාගේ නෙවෙයි අටබාගේ සීරියස් නැති අරගීරේ
0: සොරි නිපුණි ඇත්ත මොකක්ද

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: Hello hello. වේලාව සසු 5 විනාඩි 49යි දැන්.
4: දැන් ඇති දැන් නිකම් මට පපුය මහන්සේ වගේ හිනා වෙලාම. ඉතින් හරියටම ස්පෙලින්ග්ස් බලුවත් ඉතින් එහෙමනේ.
3: බාග බාග කරලා
4: සුවදවසක් පිස්සු කැමලටයි පිස්සු කොමලටයි අපි ටිකවත් එකතු කරගන්න. අම්මා නුෂා තාත්තා ලක්මල් අක්කල දෙන්න සචිනි අචිනි කටියම එකතු කරගන්න කියලා බණ්ඩාර විරින් කවින්ද තමයි කියන්නේ. ඕකේ ආදරෙන් එකතු කරගන්න. හයි භාෂ්‍යෝ මාත ඉන්නව හොඳේ. මෙසේජ් එකේ වන්නේ කවුද ශානි? හයි හයි ආදරෙන් එකතු කරගන්න. සුබ සන්ධ්‍යාවක් අපිත් ඉන්නෝ. අපි රශ්මික මෝටර්ස් බෙල්ලිගස් සන්ධිය හැලියුගඩ. මාගේ අම්මේ සෑහෙන කාලික මෙසේජ් එකක් එවලා තින්නේ. සුබ දවසක් මල්ලි බාෂි නංගි කියලා කියනවා. ආදරෙන් කට්ටියම එකතු කරගන්න. අපේ කට්ටියට වැහල වැහල චොර වෙලා ඉන්න නිසා වඩේ කන්න ඕනේ කියලා වඩේ හදලා. හැබැයි තියෙන නරකම වැඩේ කියන්නේ ඒකේ ෆොටෝ ගහලා අපිට එවපු එක.
3: මොනවලද මේ බඩේ අමාරු හැදෙන්න කියලා ඉල්ලන්න බෑ.
4: නෑ බඩේ අමාරු වුණා වුණත් හැදෙන්න.
3: බඩේකින් භාගයක්වත් මේ පැත්තේ රෙවුවා.
4: ගුඩ් හෙල්ත් කු ප්‍රොඩක්ට්ස් ඔක්කොමලා මම බලන් ගරින් එකතු කරගන්න. ඊට පස්සේ හයි මම ගම්පලේ අටිපියන් ගලින් ඉන්දික සංජීවා ඒකලංග අපි එකතු කරගත්තා නේද. හයි ගුඩ් ඊවනින් කටකාර ඩබලටම අපිවත් එකතු කරගන්න. අපි මේ ජයසිරි බතික් ෂොප් එකෙන් කියලා කියන ආදරෙන් එකතු කරගන්න. අක්ක සිංදුවක් ඕනේ. අද වෑකඩ සුපර් සිටි එකේ බොස් ගයන්ගේ බර්ත්ඩේ එක කියලා කියනවා. ඕ කියමුනේ 1 2 3. Happy birthday to you. Happy birthday to you. Happy birthday ගයන් බොස්. අද සුබම සුබ පන්දිනයක් වෙන්න ඕනේ. හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන්න නියම එකක් වෙන්න කියලා අපි ආදරෙන් ප්‍රාර්ථනා
3: කරනවා.
4: අපිටත් සිංදුවක් ඕනේ. හා පුතා උමිරු වයිෆ් සුරේනි මම මිලාන් මාලක ඉබ්බාගමෝ ජය වේවා ආදරෙන් එකතු කරගන්න. ඊගාවට නංගි අපිට දෙනවද මංජලා සෙව්වන් දිගේ සින්දුවක්. ටයිම් තමයි නැතේ. රත්නපුරේ අපේ දෙල්වල කුමාරියක කෝලුත් කරන්නේ නේද. ආදරෙන් කට්ටියම එකතු කරගන්න. ඊගාවට මෙන්න මේ කට්ටිය. හයි භාෂ්නගා කවි මලයා සුබ සන්ධ්‍යාවක් ඕගලන්ට. හෝ හෝ ගාල වහිනවලු භාෂ්නගා තෙමින් පායි ලෙඩ වෙයි කියලා කියනවා. අද උදේත් ඇත්තටම බේත් ගත්ත උගුර කසාගෙන අප නිසා. ඔව්වනේ නැත්තම් මම දන්නේ එහෙම හොඳ නැහැ කියන මටම වෙනවා කියලා. හැබැයි මටම තමයි
3: වෙන්නේ. මේ වගේ වැඩ වෙන්නේ
4: මටම තමයි. බිරියානි කඩේ අපේ මේ බියංකක්කා යකරින් ආදරෙන් එකතු කර ගන්නවා. තවම සේජස් ගොඩාරියක්
3: තියෙනවා.
4: හැබැයි අපිට ටයිම් තමයි නැත්තේ. ඉතින් අපි දෙන්නේ යන්න තමයි ලෑස්ති වෙන්නේ.
3: ඔව් නේද? දුකින් උනත් යන්න වෙනවා.
4: අපි ආයේ ඉතින් පුළුවන් වෙච්ච දවසක හම්බෙමු.
3: ඔව්. අපි ලබන සතියේ.
4: ඔව්.
3: ආයෙම නේද?
4: වා හිටේනවානේ.
3: ඔව් මම හිටේනවා.
4: ඔව්. දවසින් දවස යා ගෑන් ළමයි මාරු කර කර ඉන්නවා. කවදාවත් හදන්න බෑ ඒවා. එහෙනම්
3: කවුද ඔබට අවවාද අනුබල දෙන්නේ?
4: ම කවුද?
3: කවුද දෙන්නේ?
4: කවුද ප්‍රෝග්‍රෑම් මැනේජර්? ඕකේ. එහෙනම් ඉතින් ගිහින් එන කොමලම පරිස්සමට සතුටින් ඉන්න.
3: අනිවාර්යෙන්ම කැමතුම ආදරේ.
4: ඔව්.
3: එහෙනම් අපි දෙන්න ගිහින් එමු නේද?
4: බයි කවි.
3: බයි බයි.
4: බයි බයි.

0: ඉගෙනුමට හොඳ මතුවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 13 36.
1: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
2: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස්. අදම අමතන්න 0768 800 700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0767 716 7672.
5: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගෙයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගෙයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හින රෝඩ් එකේ වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලම මුණ ගැහෙන අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගෙයක් හරි ලස්සන්ට හදා 150,000 කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774 390 3250. එහෙම නැත්නම් ගන්න 0774 390 3251.
6: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
7: නේත්‍රාලෝක වෙසක්
6: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
7: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
6: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
7: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
6: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
7: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
6: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
7: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
6: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු.

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
3: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0768800700. මහ බැංකුව විසින් බලපත්‍රලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
5: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
4: නේත්‍රාලෝක වෙසක්
5: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
4: උත්තම ධාතු වන්දනාව
5: වෙසක් තොරණ
4: පහන් කෝඩෝ
5: සදහැගි
4: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
5: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
4: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
5: ඇති බරදායකත්වය
6: අනුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: සංසාරයක් කියන්නෙම කතන්දර ගුඩක එකතුවක්. ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයක් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකය අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
8: ඔවුන් මදොරට හරනු ඇත.
9: ඔවුන් මණ්ඩපයට කඩා වැදී යකඩ ගුගුරු වලින් පහර දෙනවා. සුරා උඩම් පිරෙනනවා.
7: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
10: net fm සංසාර කතන්දර
7: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
11: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. Travel Net.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
4: ආයුබෝවන්. දවසේ පුවත් පිළගැස්ම Net News සවස 6:30 සමගින් මම භාෂිනී ආරියරත්න. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. ප්‍රථමින් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
4: පීලිපැන්න දුම්රිය පීලිගත කර අවසන්. දුම්රිය පීලිපැනීම අනතුරක්ම නෙමෙයි, බලධාරීන්ගේ නොසැලකිල්ල බවට චෝදනා. දුම්රිය පීලිපැන්නු ඇන ගැලවූ අය හෙළිවේ. තායිලන්තේ 8 දිනකට මරු කැඳවමින් දුම්රිය අනතුරක්. වාහන සිහිනය කල් දාන්න නියෝජ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්. 96 ලෝක ශූරයෝ යලි පිටියේ අරවින්දගෙන් සුපිරි ඉනිමක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. Net News.
4: කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතරදී අදාළයම දුම්රිය අනතුරක් සිදු වූ මාර්ගයේ ඇන ගැලවීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෑලියගොඩ පොලිස් තහනියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගලවන ලද ඇන එම පුද්ගලයා විසින් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කර ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. ඔහු දැඩි ලෙස මද්‍රව්‍ය සඳහා එබ්බැහි වූවකු බවට දනාවරණ වී තිබෙනවා. දුම්රිය මාර්ගයේ ඇන ගැලවීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බවද පොලිසිය පැවසුවා. ඒ අනුව හුදාතඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතරදී මාර්ගයේ ඇන ගැලවීම හේතුවෙන් පොල්ගහවෙල සිට කළුතර බලා දහවනි වූ දුම්රියක් අදාළියම 5:40 පමණ අනතුරට ලක් වුණා. ඒ අනුව එම දුම්රිය පීලිපැනීමකට ලක්ව එක් මැදිරියක් පෙරළී ගොස් තිබුණා. එම අනතුරින් දුම්රියේ ගමන්ගත් මගීන් 5 දෙනෙකුද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ. දුම්රිය මාර්ගයේ ඇන ගලවා තිබීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදු කළා. ඒ අනුවයි පොලිස් විමර්ශන ආරම්භ කෙරුණේ. සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන්ද විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි. පීලිපැනීමට ලක් වූ දුම්රිය මෙවන විට සම්පූර්ණයෙන්ම පීලිගත කර ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරී GDA සමරසිංහ මහතා Net News වෙත සඳහන් කළේ.
5: මේ වන විට පීලි කැලපු දුම්රිය සියල්ලම පීලිගත කරලා තියෙන්නේ. දැන් අපි ඒ පීලිගත කරපු දුම්රිය කොටත් එකතු කරලා දුම්රිය මෙමෙ ස්ථානින් ඉවත් කරන තමයි හදන්නේ. ඒ අතර පීලි තැනීම නිසා හානි විරපත් මාර්ග මේන පීලිසකර කිරීම ආරම්භ කරලා තියෙනවා. පුළුවන් තරම් ඉක්මනට දුම්රිය දාහනේ අලි යථාසත්ත්වයට පත් කරන්න සැලසුම් කරගන්න. අපි බලාපොරොත්තු වෙනවා තව පැයකමාරක් වගේ අතොත් මේක යථාවත් කරලා දුම්රිය දාහනේ සාමාන්‍ය සත්ත්වෙට ගෙන්න. තුවාල ලැබුව අය 5 දෙනෙක් ඉන්නවා කියලා තමයි අපිට තුවාල ආරම්භ මාර්ගය පවසන්නේ. ඒ 5 දෙනාගෙම සත්ත්ව බරපතල නැහැ. එයින් 4 දෙනෙකුට සීලියෙන් සහ සැලියෙන් තුවාල තියෙනවා කියලා තමයි ආරංචි. එයින් එක්කෙනෙකුට යම් කිසි ප්‍රමාණාත්මක වැඩි තුවාලයක් තියෙනවා කියලා තමයි ආරංචි වල ආරංචි මාර්ගය.
4: මේ අතර දුම්රිය පීලිපැනීම සම්බන්ධයෙන් දුම්රිය රියදුරු සංගමයේ ලේකම් SRCM සේනානායක මහතාද අදහස් පළ කළා. ඔහු මෙහිදී සඳහන් කළේ දුම්රිය මාර්ග නිසි පරිදි නටත්තු නොකිරීම හේතුවෙන් දුම්රිය පීලිපැනීම් සිදුවන බවයි. මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවයි දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් SRCM සේනානායක මහතා වැඩිදුරටත් පැවසුවේ.
6: වනවාසල දුම්රිය ස්ථානයේදී මේ දුම්රිය නවතලා නැවත ගමන් ආරම්භ කරපු සැනින් තමයි මේ දුම්රිය පිහිනි පැනීමට ලක් වෙලා තියෙන්නේ. එතකොට මේ දුම්රිය වේගය 60 කිලෝමීටර 10කට 20කට ආසන්න ප්‍රමාණයකට තියෙනද ගමන ආරම්භ කරද්දිම තමයි මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට වෙනත් හදපු මාර්ගයක් තියෙනවා. එතකොට මේ මාර්ගයේ පිටිපස්ස පෙට්ටි ගමන් කිරීම නිසා තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට එතන පොයින්ට්ස් වල ගැටලුවක් තියෙනවා කියලා අපිට දැනට පෙනී යනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු අපි බලාගෙන ඉන්නවා. මොකද්ද මේගොල්ලෝ කරන්න කියන එක සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම දැනුවත් කරා සාගරික දුම්රිය පීලි පැනපු අවස්ථාවේදී දෙපාර්තමේන්තුවේ පැත්තෙනුත් ලොකු කතන්දරයක් ගියා දුම්රිය වේග වැඩි මේ සම්බන්ධය ගැටලු තියෙනවා කියලා. නමුත් දැන් මෙතන පැයට කිලෝමීටර් 20කටත් අඩු වේගයකින් ධාවනය කරන දුම්රියක් පීලි පැනහම වෙන තත්ත්වය අද ඕගොල්ලොන්ට දැක ගන්න තියෙනවා. එතකොට මේ මාර්ග නිසි පරිදි නඩත්තු නොකර මේක තවදුරටත් මේ විදිහට ගියොත් වෙන්න පුළුවන් අනතුර දුම්රිය මගින් හැටියටත් රටේ සාමාන්‍ය ජනතාවේ හැටියටත් ඕගොල්ලොන්ට තේරුම් යයි කියලා අපි හිතනවා. එතකොට දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කරමින් පවතිනවා. වසර ගණනාවක් තිස්සේ මේ මාර්ග කටයුතු හරියාකාරයෙන් සිදු කරන්න කියලා අපි ඉල්ලීම් කරලා තියෙනවා. නමුත් ඒ කිසි දෙයකට නියමිත පරිදි අදාළ බලධාරීන් අහුම්කම් දෙන්නේ නැහැ.
4: දුම්රිය පීලි පැනීම සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා අදහස් පළ කළා. ඔහු සඳහන් කළේ දුම්රිය තුල ගමන් කරන මගීන් සඳහා අවම වශයෙන් විශේෂ රක්ෂණාවරණයක් ලබා දීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතු බවයි.
7: දිනෙන් දිනම දුම්රිය පීලි පැනීම් අවලංගු වීම සහ මගී ජනතාවට වෙන හානිය වැඩි වෙමින් පවතිනවා. මේක අපේ දිනපතා වසර ගණනාවක් තිස්සේ මේ කීව කතාව දැන් වෙනකොට බරපතල කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට මගියාට දුම්රියේ ගමන පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. මේ සඳහා විසඳුම් අපිට පේන්නේ නැහැ දෙපාර්තමේන්තු මට්ටමින් හරියාකාරව සිද්ධ වෙනවා. අමාත්‍යවරයා විවිධ කතා කිය කියා ගියාට පැහැදිලි දෙයක් නැහැ. අවම තරමින් මෙහෙමනම් මගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මගියාට සුවිශේෂී රක්ෂණාවරණයක්වත් දෙන තැනකට ඉදිරියේදී දුම්රිය ගමන් කරන මගින් වෙනුවෙන් කටයුතු කරන්න කියන යෝජනාව අපි රජයට කරනවා. මෙවැනි තත්වයක තියෙන්නේ හැමදාම සිද්ධ වුණේ අටුව කඩලා පුටුව හදන එක. අපි මේක දිගින් දිගටම කියවා මේ ක්‍රමවේදයෙන් බැහැර වෙන්න නිවැරදි ආකාරයට මේවා නඩත්තු කිරීම කරන්න කියලා. නමුත් ඒක සිද්ධ වෙලා නැහැ. අද මේ වෙනකොට කියන්න කනගාටුයි. අද අටුවත් නැහැ පුටුවත් නැහැ තැනකට තමයි දෙපාර්තමේන්තුව පත් වෙලා තියෙන්නේ.
4: ශ්‍රී ලංකාවේ දුම්රිය පීලි පැනීමක් සිදු වෙද්දී අද තායිලන්තයේද බිහිසුණු දුම්රිය අනතුරක් සිදු වුණා. තායිලන්තයේ බැංකොක් නුවරදී සිදු වූ දුම්රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙම දුම්රිය අනතුර හේතුවෙන් ගිනි ගැරීමක් සිදු ඇති අතර ඉන් බස් රථයක් සහ ඒ අසල තිබූ වාහන කිහිපයක් ගිනි ගැරීමට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. වාහන ආනයනය මත පැන වූ 50% අධිභාරය ගැන මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විශේෂ පැහැදිලි කිරීමක් අද සිදු කළා. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පසුගිය මාස දෙකක කාලය තුළ ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති නිසා රට තුළ පවතින සංචිත කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් මාස 3ක් සඳහා මෙම පියවරගෙන ඇති බවයි.
8: ආනයනය සඳහා ගත්තාම මාසයකට ඩොලර් බිලියන 2කට වඩා පසුගිය මාස දෙකේ වැඩි වෙලා තියෙනවා. වාහන ආනයනයේදී සැලකිලි ප්‍රමාණයකින් වේගයකින් LCS විවෘත වෙනවා. හැබැයි ඒ හා සමාන රට ඇතුලේ ඉල්ලුමක් තියෙනවාද කියන කාරණයට වඩා ඇති කරන ලද බය ආනයන තහනම් කරනවා කියන කාර්ය නිසා. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව පවා හරියටම මොකද්ද තීන්දුව කියන එක පොදු මහ ජනතාවට පොදුවේ තොරතුරක් විදිහට තමයි ඊරෑ ආවේ. කිසි කෙනෙකුට ඊට කලින් ඒ තොරතුර පාවිච්චි කරලා අනවශ්‍ය ලාභ ප්‍රයෝජන ගන්න ඊට කඩක් ලැබුණේ නැහැ. නාණ්ඩුව තමුන්ගේ වගකීම නිසි ආකාරයට ඉෂ්ට කරලා තියෙනවා. මොකක්ද මේ කරපු තීන්දුව? පුද්ගලික පරිහරණය සඳහා භාවිත කරන වාහන ආනයනය කිරීමේදී මාස 3ක කාල සීමාව සඳහා අපි බදු වැඩි කරනවා. ඒ අරමුණ බවට පත් වෙන්නේ ඒ මාස 3ක කාල සීමාව සඳහා පුද්ගලික පරිහරණය කරන වාහන ආනයන කිරීම ඔබට පුළුවන් නම් ප්‍රමාණ කරන්න කියන පණිවිඩය මේ දෙන්නේ. වාහන මිල වැඩි කිරීම නෙවෙයි. ඒ තෙන්දිම අපි තහනම් කරා නම් මොකද වෙන්නේ? අත්‍යවශ්‍යම කෙනෙකුට වාහනය ගෙන්න ගන්න බැරුව යනවා. ඒ නිසා අපි අත්‍යවශ්‍යම කෙනාට වාහනය ගෙන්නන්න ඉඩ හරින ගමන්ම අර්බුදකාරී තත්වයකට මේ ප්‍රශ්නේ යයි කියන තත්වෙදී ඔහුට වැඩි මිලක් ගෙන ඒක තමයි මුල කළමනාකරණ ක්‍රමවේදය. මොකක්ද අපි පැනෙව්වේ? දැනට වාහන ආනයනය කිරීමේදී තියෙන තීරු බද්ධ 30%. ඒ 30%, 50%. 30%, 50% කියලා කියන්නේ 15%යි වැඩි වෙන්නේ. හැබැයි මේක දැනුවත්වම කවුරුද මේක කරන්න කියලා දැන 50%කින් වාහන බදු වැඩි කරනවායි කියලා මතයක් එනවා. ඒ නිසා 50%කින් වාහන මිල ඉහළ යනවායි කියලා සම්පූර්ණ මිත්‍යාවක් එහෙම වෙන්නේ නැහැ. මෙතන වැඩි වුණත් වැඩි වෙන්නේ 15%කින්. ඒ වැඩි වීමත් සිද්ධ වෙන්නේ කාට හෝ තමුන්ගේ පෞද්ගලික පරිභෝජනයේ මාස 3කට කල් දරාගෙන ඉන්න බැරි අය විතරක් මේක ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒක පොදුවේ වෙළඳපළේ මිලට බලපාන්නේ නැහැ.
4: මෙහිදී වාහන ආනයනය තහනම් කිරීමක් හෝ සීමා කිරීමක් සිදු කරනු මෙති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
8: ඔබ රැවටෙන්න එපා වෙළඳපොළ තුල මේ 150කින් දැන් වාහන මිල ඉල යනවා. ඒ නිසා ටක් ටක් ගාලා ගන්න ඕනේ කියලා ඒ වෙළඳ උපක්‍රම වෙළඳපොළ ඇතුලේ තියෙනවා. අපි සමාජයක් හරිතැනට පරිවර්තනය කරන්න නම් ඔබ සාමූහිකව වෙන්නට ඕනේ, නම්යශීලී වෙන්නට ඕනේ, සහයෝගිතාවයේ ඇති කර ගන්න ඕනේ. එහෙම නැතුව අවස්ථාවාදීව මේ තියෙන තොරතුරු මත ලාභ ප්‍රයෝජන ගන්න දැඟලුවොත් මේ සමාජ පරිවර්තනයේදී ඒ ගැටලු මතු කරගෙන සා මහජනතාවට අපි යෝජනා කරනවා. මෙතන කිසිදු විදියකට වෙළඳපොළේ පවතින වාහන මිල ඉඩ යාමේ අවශ්‍යතාවයක් නැත්තේ. මොකද මාස 3ටයි මේක දාලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේම ඊයේ වෙනකන් මේ 15 වෙනකන් LCO බැරලා තියෙනවා. නයිවරලිපි විවෘත කරපු LC මත ගෙනෙන වාහන ඔබ කවදද වාහනේ ඉන්නේ? සමහරට මාස එකක් දෙකක් යන්න පුළුවන්, තුනක් යන්නත් පුළුවන්. කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වාහන වලට කලින් තිබිච්ච වදු අනුපාතයමයි අදාළ වෙන්නේ. මේ 15න් පස්සේ විවෘත කරන LC වලට තමයි මේ අලුත් බදු පනුවාති අරගෙන තියෙන නිසා කාට හරි මේක හරියට පැහැදිලිව අවබෝධ කරගෙන බැලුවොත් තේරෙනවා මේ තීන්දුව අරන් තියෙන්නේ හේතු දෙකක් නිසා. එකක් තමයි මේ අනවශ්‍ය කලබලකාරීත්වය සමාජයේ ඇති කරලා විදේශ විනිමය අනුපාතයට කරන අනවශ්‍ය තෙරපුම සඳහා පාලන ක්‍රමවේදයක්. අනෙක් පැත්තෙන් අපි මේ මූල්‍ය කර්මනාකරණේ පාලනය කරගෙන ස්ථාවරත්වයෙන් ඔබට ගිහිලා රට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියට ඒ සංචිත ගොඩනගා ගැනීම අනවශ්‍ය විදිය වාහන ආනයනය කිරීමට යන තත්ත්වය කෙටි කාලෙට පාලනය කරලා බලන යනතුව තමයි මේ මාස 3ක කාලයට යොදලා තියෙන්නේ. ඒනි සුළු වාහන මෝටර් සයිකල් එතකොට 3 wheelers ඒ වගේම වාණිජ කටයුතු වලට යොදා ගන්න කිසිදු වාහනයකට මේක අදාළ වෙන්නේ නැහැ.
4: මේ අතර අද සිට බලාත්මක වන බදු සංශෝධන හේතුවෙන් දේශීය වෙළඳපළේ වාහන බිල නැවත වරක් කැපී පෙනෙන ලෙස වැඩිවනු ඇතැයි වාහන ආනයනකරුවන් පවසනවා. වැඩිවන බද්ද මෙන්ම රුපියල අවප්‍රමාණ වී තිබීමද වාහන බිල වැඩිවීමට හේතුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා.
9: මේ විදේශ මුදා සංචිත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් බොරතෙල් සහ තෙල් ගෙන්නන් රජයට දෙගුණයක් යන මේ වෙලේ ගණන් ගිය නිසා ඉතින් මේ විදේශ මුදා සංචිත වල ආරක්ෂාව සඳහා මම හිතන්නේ ආනයන සීමා කිරීමේ අරමුණින් 15% අධිභාරයක් දාලා තියෙනවා ඩියුටි වලට. ඉතින් ඒක සාමාන්‍ය වශයෙන් කියද්දි වෙසෙල් වාහනේ 10,000ක්, යාරිස් වගේ වාහනේ 5,000ක්, ඒ වගේ පොඩි වෑන් එකකට 4,000-5,000ක් වගේ, රුක්ස් වගේ ඒ වගේ වාහන වලට වැඩි වෙලා තියෙන සාමාන්‍ය වශයෙන් ජීප් ගැන කතා කරද්දි ප්‍රාඩ් වගේ ජීප් එක 130,000ක් විතර වැඩි වෙලා තියෙනවා. ඉතින් මේකෙදි තියෙන අර විදේශ මුද්‍රා සංචිත අවපාතීමත් එක්ක මේක දෙගුණයක් වෙනවා. ඉතින් එසෙල් 1,30,000ක්, යාරිස් 1,10,000ක්, පොඩි වෑන් 1,10,000ක්, ජීප් 1,50,000ක් ඒ වගේ වෙනවා.
4: වාහන බිල මිලිස වැඩි වූවද සිදුකෙරෙන බදු සංශෝධනයේ සඳහා රජයට සහාය ලබා දෙන බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා වැඩිදුරටත් පැවසුවා.
9: ඉතින් ඇත්තටම ඉතින් අපි ආනයන කරනකොට අපි දැනගන්න මේ වෙලේදී පොඩි සීමාවක් අරගෙන රාජ්‍යයට මේ වෙලේ හයිය දෙන්න අපි අවුරුදු 5ක් වාහන ආනයනය නොකර පිටු පුද්ගලයන් ආනයන කරන හැටි නිත්‍ය. ඉතින් මේක පාඩුවක් තමයි. ඉතින් අපි බිස්නස් නැතුව ඉතින් උනාට රටක අවශ්‍යතාව ගැන හිතද්දී පාඩුවටත් වැඩිය අපි ඒ ගැන හිතන්න ඕනේ. ඒක පාඩු තමයි. එනට ව්‍යාපාරකදී අපි ඒකට වැඩ කරන්නේ නැහැ. ඒ විදිහට රජිත උදව් කළා.
0: Net Weather News.
4: ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩුපීඩන කලාපයේ තවදුරටත් පැවතීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය සහ වැසි තත්වය වැඩි විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ සම්බන්ධයෙන් කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටද දිවවර සහ නාවක ප්‍රජාවට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මුලතෙව් සිට කන්කසන්තුරය, පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා ලට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. දිවයින වටාවන අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. එමෙන්ම සුළං නිරිත දෙසින් හමායන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 25-35 අතර පමණ වරවා. කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-55 පමණ දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බව වාර්තාවේ සඳහන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර ඒ විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 1996 වසරේ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනිමින් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයට වසර 30ක් සම්පූර්ණ වීම සමරමින් අද ප්‍රදර්ශන ක්‍රිකට් තරගයක් පැවැත්වුණා. මෙම තරගය පැවැත්වුණේ 1996 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ලෝක කණ්ඩායමක් අතරයි. මැලේෂියාවේ ක්වාලාලම්පූර්හි පැවති මෙම තරගයේදී 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ සිහිපත් කරමින් අරවින්ද ද සිල්වා සුපිරි පිතිහරඹයක නිරත වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ගේ කණ්ඩායම නියමිත පන්දු අර 20ේදී කඩුලු 6ක් දැවී ලකුණු 160ක් ලබා ගත්තා. අරවින්ද ද සිල්වා පන්දු 5කදී ලකුණු 60යි. මව නතපත්තු ලකුණු 18ක් සහ රොමේෂ් කළුවිතාරණ ලකුණු 17ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලෝක කණ්ඩායම පන්දු අර 17යි පන්දු 5කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 161ක් ලබා ගනිමින් තරගයේ ජයගත්තා. අවින්ද්‍ර පුෂ්පකුමාර ලකුණු 14ට කඩුලු 1යි. අර්ජුන රණතුංග ලකුණු 15කට කඩුල්ලක් දවා ගත්තා. 1996 ලෝක කුසලානයේ දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෝ ඩේව් වොට්මෝද මෙම තරගයට සහභාගී වී සිටීම විශේෂත්වයක්. ලෝක කණ්ඩායම තරගයට සහභාගී වූයේ 1996 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූ ඔස්ට්‍රේලියාව ඇඳ සිටින නිල ඇඳුමෙන් වීමද විශේෂත්වයක්. නෙත්නිවුස් නිමාව මීළඟ නෙත්නිවුස් සෙට උදෑසන 6:45ට. වැඩි තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.
0: නෙත්නිවුස් ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. නෙත්නිවුස් ඔබ වෙත ගෙන ආවේ අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672. උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙත් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙත්. ට්‍රැවල් නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
10: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0768800700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: වෙසක් පොහෝ දා සඳ සෙවණේ කූර ගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
5: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
4: නේත්‍රාලෝක වෙසක්
5: වෙසක් පොහෝ දා ශ්වේත පූජා පින්කම් මාලාව
4: උත්තම ධාතු වන්දනාව
5: වෙසක් තොරණ
4: පහන් කෝඩෝ
5: සදැහැගී
4: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදැහැ සිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
5: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
4: වෙසක් පොහෝ දා අපි ආයෙත් කූරගල යමු.
6: ගණේ මුල් ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710
1: අලුතෙන කාටම මිල කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුල කම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0711892767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න මේව තමයි කන්න තියෙන්නේ කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට
3: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල්ීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් තහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහා මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූර ගලින්නෙන සිල්සුවඳේ බුදුගුණ මුමුණන වෙසක්කු දානය
5: පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
4: නේත්‍රාලෝක වෙසක්
5: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
4: උත්තම ධාතු වන්දනාව
5: වෙසක් තොරණ
4: පහන් කෝඩෝ
5: සදහැගි
4: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදේ සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
5: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
4: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
3: ඇති බරදායකත්වය
1: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ එහෙන්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට අමතන්න 0112-863-363 අංකයට ට්‍රැවල් නෙට්
7: අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට

0: Sit mit Assapur. Mit Assapur.
1: අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සෙනසුරාදා සිත්නි තසපුව අනමන්නටයි අපි සූදානම් වෙන්නේ. අදත් අපි සුපුරුදු විදිහටම සෙනසුරාදා සිත්නි තසපුව වෙනුවෙන් ගෞරවයෙන් නමස්කාර පූරකව ආරාධනා කළා ගලගෙදර සමනගිර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අතිපූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව සෙනසුරාදා සිත්නි තසපුව වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. සෙනසුරාද සිත්නි තසපුවේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන වෙලාවේ ඔබට සිහිපත් කරන්නට ඕන. දැන් අපි වෙසක් මාසයේ වෙසක්පුර පසළොස්වක පොහොය ආසන්නයට ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා දැන් හරියටම තව සති දෙකකට, කියන්නේ මේ සෙනසුරාද නෙමේ, ඊළඟ සෙනසුරාද නෙමේ, ඊට පසු සෙනසුරාද තමයි වෙසක්පුර පසළොස්වක පොහොය දිනේ යෙදලා තිබෙන්නේ. ඒ නිසා වෙසක්පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන මෙවර net radio සිදු කෙරෙන අසිරිමත් පින්කම් මාලාව, නොයසේ නම් ආමිස ප්‍රතිපත්ති පූජාවන් වලට මුල් තැන දෙන නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර අපි ඓතිහාසික බලංගොඩ කූරගල රජ මහා විහාරස්ථානයේ සිට සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දැන් තියාම අපි ඔබට බොහොම හෘදයාංගමව ගෞරවයෙන් ආරාධනා කරනවා මේ පාර වෙසක් එකට අපි ආයෙත් කූරගල යමු. විශේෂයෙන් 30 වෙනිදා කූරගල ඓතිහාසික පුදබිමෙන් සිට කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය තුළ ඔබට සීල සමාදාන වැඩසටහන පුරපසළොස්වක පොහොදා අපි ලං කරන්න බලාපොරොත්තු වෙන. ඒ නිසා සීල් ගන්න මේ පාර කූරගලට අපි හැමෝම එකතු වෙමු. උදෑසන අපේ මාතර මහින්ද ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවට වැඩම කරනවා. ඒ වගේම අපේ නෙල්ලිගල හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා මත සිදුවෙන මේ මහා අසිරිමත් පින්කමේ උන්වහන්සේගේ අනුශාසනාවන්, ඒ වගේම අපේ මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවන්, ඒ වගේම හවස බුද්ධ වන්දනාව අපේ පූජනීය මහබුලංකුළුම ගුණරත්න ස්වාමීන් වහන්සේගේ, ඊට පසු රාත්‍රී 7 සිට 9 දක්වා විශේෂ ධර්මානුශාසනාව අපේ අතිපූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ ඒ වෙනුවෙන් වැඩම කරන්නට නියමිතව තිබෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා දවස පුරාම පින්කම් මාලාවක් පැවැත්වෙනවා. රාත්රී 10 ඉඳලා පහුවදා උදෑසන 6 දක්වා මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන විශේෂ බුද්ධ ඥාන සම්බන්ධව සිදු කරන විශේෂ ධර්මානුශාසනාවක් පැවැත්වෙනවා. එහිදී ධර්ම පුස්තකයකුත් නැත්නම් දහම් පොතකුත් ඔබට ලබා දෙන්නට අපි කටයුතු කරනවා. එනිසා අපි ඔබට ආරාධනා කරනවා කූරගලට එන්න කියන ආරාධනාව. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා, කේශ ධාතුන් වහන්සේලා ඇතුළු කොටගත් මහරහත් ධාතුන් වහන්සේ බොහෝම සතුටින් වඳින්නට අපි ඔබට අවස්ථාව උදා කර දෙන්නට සූදානම්. මේ නිසා මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපය කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය ලෙසින් බලංගොඩ ඓතිහාසික කූරගල පුදබිමේ සිටයි ඔබට ලං කරන්න දින දෙකක් පුරා අපි බලාපොරොත්තු වෙන්නේ. නිසා අපිත් එකතු වෙලා පින් පුරන්නට කූරගලට එන්නට ඔබට ආරාධනා කරමින් අපි ධර්මානුශාසනාව අරඹන්නටයි සූදානම් වෙන්නේ. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ වැඩසටහන අහන්නත් ඇරයුම් කරමින් පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා සෙනසුරාදා සිත්නි තසපුව ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිත්නි තසපුවට දායකත්වය දරන්නේ දෙනියාය ලුම්බිනිතේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා අපේ පින්වත් චමින්ද මහත්මා, ඒ බිරිඳ දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. වසර ගණනාවක් තිස්සේ හැම සෙනසුරාදම මේ සිත්නි තසපුව සිදු කෙරෙද්දී වැඩිම දායකත්ව ප්‍රමාණයක් මං හිතන්නේ දැනට දරලා ඇත්තේ මේ ඇත්තෝ තුන්වෙනි සෙනසුරාදාවන් සෑම මාසයකම වෙන් කරලා net fm සමග මේ ධර්ම දාණයට ඒකරාශී වෙලා සිටිනවා. ඉතින් අපි ආශිර්වාද කරනවා ඒ ඇත්තු හැම දිනාටම අරමුණු සියල්ල සඵල වෙන්න මෙත් සිතින් සෙත් පතනවා. net ශ්‍රවණය කරන ශ්‍රද්ධාවන්ත පින් ඇති හැම දිනාටමත් යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වෙත්වා කියලා බොහොම මෙත් සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනේ ජීවිතේට ලං කරගන්න කෙනෙකුට උපකාරී වෙන සුවිශේෂ දේශනයක් අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ දේශනාව මේ විදිහට සිද්ධ කරන්න පළමුවෙන් කියන්නේ මේ ගෙවිගෙන යන වෛශාඛ්‍ය මංගල්‍ය සහිත මාසයේ වෙසක් මාසයේ

දේශනාවට විශේෂ මාතෘකාවක් විදියට අපි සාකච්ඡා කළා. මිනිස්සුන්ගේ ජීවිතවල මිනිස්සු බලාපොරොත්තු වෙන හැබැයි බොහොම අඩුවෙන් මිනිස්සුන්ගේ හිත ඇතුලේ පවතින දෙයක් තමයි සිහිනුවන කියන එක. කෙනෙක් සිහිනුවනින් ඉන්නවා කියන වචන ටික සාමාන්‍ය සමාජයේ අපි ඕනතරම් කතා කරනවා පින්වත්නි. හැබැයි මේ සිහියයි නුවණයි කියන වචන දෙක සම්බන්ධ ඇත්තම කතාව මොකද්ද කියලා බොහෝ දෙනා දන්නේ නැහැ. ගොඩක් වෙලාවට සිහිනුවන කියන එක පාවිච්චි කරන්නේ කල්පනාවක් ඇතුව ඉන්නවා වගේ අරමුණකින්. කාට හරි අපි හිතමු මොකක් හරි වැඩක් කරගෙන යනකොට කල්පනාව නැතුව එයා කතා කරනවා දැක්කොත්, කල්පනාව නැතුව මොකක් හරි වැඩක් කරනවා දැක්කොත්, එතකොට මිනිස්සු අහන්න පුරුදු වෙලා තියෙනවා මිනිස්සු සිහිනුවනින් වැඩ කරනවක කියලා. සමහරලාට බයිනෝ සිහිනුවන කියන එක අර කරන වැඩවලට කල්පනාවක් ඇතුව ඉන්න ඕනේ කියන හැඟීමකින් තමයි බොහෝ දෙනා පාවිච්චි කරන්නේ. හැබැයි පින්වත්නි, මේ වචන දෙක සිහියයි නුවණයි කියන වචන දෙක සිංහල භාෂාවට අපි යුගල පදයක් විදියට මේක අරගෙන තියෙන්නේ. මේ වචන දෙක එකට එකතු කරගෙන අපි කතා කරන්නේ පාලි භාෂාවේ තියෙන විශේෂ මේ බුද්ධ වචනය තුල තියෙන ඉතාම සුන්දර වචන දෙකක් එක්කයි. ධර්මයේ තුල තියෙන සති සම්පජඤ්ඤ කියලා වචන දෙකක් ඔබ අහලා ඇති පින්වත්නි. සතිය සහ සම්පජඤ්ඤ කියන මේ වචන දෙක, සති සම්පජඤ්ඤ. එතකොට මේ වචන දෙක, සතිය සිංහලෙන් අපි සිහිය කියන නමිනුත්, සම්පජඤ්ඤට අපි සිංහලෙදී නුවණ කියන වචනිනුත් කතා කරනවා. සති සම්පජඤ්ඤ කියන එකට තමයි ඔතෙන්දී සිහිනුවණ කියලා සිංහලෙන් කියන්නේ. ඉතින් මේකේ සති සම්පජඤ්ඤ කතා කරනකොට සතිය කියද්දී ඔබ අහලා තියෙනවා සතර සතිපට්ඨානය. සම්පජඤ්ඤයත් හතර ආකාරයකින් තියෙනවා. ගොඩක් වෙලාවට සතර සතිපට්ඨානය ගැන මිනිස්සු දැනුවත් වුණාට සම්පජඤ්ඤ හතර බොහෝ දෙනා දැනුවත් නැහැ. අපි මීට පෙර සිත්නිතසපේ මේ කාරණා කෙටියෙන් කතා කරපු අවස්ථා තියෙනවා. හැබැයි පින්වත්නි, අද පුරා දෙපැයක දේශනාවක් තියෙන නිසා අපිට වෙනද කතා කරලා නැති බොහෝ කාරණා එක්ක මේ සති සම්පජඤ්ඤ ගැන, එහෙම නැත්නම් සිහිනුවන ගැන, සිහිය හතර සහ සම්පජඤ්ඤ හතර ගැන විශේෂ පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. අද දවසේ මම වල්පොල ගෞතම තේරෝ කියන Facebook පිටුව ඔස්සේ දැනුවත් කළා මේ සිහිය හතර සහ නුවණ හතර ගැන net fm හරහා සජීවීව ඔබට කියලා දෙන බව. එතකොට පින්වත්නි, මේ දින ගණනාව පුරාම විවිධ බුදුගුණ සමහර බොහෝ දෙනා නොඇසූ බුදුගුණ, අහලා තිබුණත් පැහැදිලි නොවුණු තැන් බොහෝමයක් විවෘතව තේරුම් ගන්න, විමසන්න හොඳ දැනුමක් අපි කියපු ඒ වල්පොල ගෞතම තේරෝ කියන Facebook පිටුව හරහා අවස්ථාව ලබාගත් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගෙන් අද මේ සිහි හතර සහ නුවණ හතර ගැනත් දේශනයක් විදිහට කතා කරන්න අපි මේ අවස්ථාව සලස්සලා දෙද්දී මම දන්නවා වුන් ඉතාම ගෞරවයෙන් තමන් මෙතෙක් දවස් ලබාගත්තේ බුදු ගුණත් ඇසුරු කරගෙන මේ කාරණත් ශ්‍රවණය කරනවා. මේ නිවන් මඟ ගැන කියා දෙන සති සම්පජඤ්ඤේ හතර ගැන, සති හතරයි සම්පජඤ්ඤේ හතර ඔක්කොම අටක්, ඒ අට ගැන පළමු කොට කියන්න ඕනේ. මේ ගැඹුරු කරුණු ඔබ ඉගෙන ගද්දි ඔබට නොදන්නා දෙයක්, නොඇසූ දෙයක්, නොවිමසූ දෙයක්, නොසිතූ දෙයක් ඔබ අහනවනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔස්සේ ගැඹුරු දහමක් ඔබට ඇහෙන හැම තැනකදීම ඔය ඇත්තන්ට මම නිකන් අවවාදයක් විදියට දෙන්නම්. ගොඩාක් අයට මේ ධර්මඥාන එකතු වෙනකොට වරදින්න මග පටලගන්න ලොකු හේතුවක් තමයි මම දැන් දන්නවා මේ ටික කියලා තමන්ගේ ඔළුවට එන මාන්නේ. එතකොට අපි හැම තිස්සෙම පින්වත්නි, අපිට උඩින් බුදුරජාණන් වහන්සේව තියන්න ඕනේ අහන හැම කාරණාවක් එක්කම. ඔබට
කොච්චර හරි කමන්නේ.

ගැඹුරුකාරණයක් ඇහෙනවාද ඇහෙන හැම තැනකදීම ඔබ දකින්න ඕනේ මෙන්න මෙහෙම. හිතන්න ඔබේ අහපු ධර්මකාරණය ඔබට වැටහුණා. කලින් දැනගෙන හිටපු නැති දෙයක් ඔබ දැනගත්තා. ඒ ධර්මඥානය ඔය ඇත්තන්ට ලැබෙද්දි ඔබ හොඳටම දන්නවනේ මං කවදාකවත් අහලා නැති දෙයක් මේ අහගත්තේ කියලා. අන්න එතෙන්දි පින්වත්නි ප්‍රධාන කාරණා දෙකක් ඔබ කරන්න ඕනේ. එකක් තමයි ඉස්සෙල්ලම ඔබ හිතන්න ඕනේ මේ කාරණාව මම මෙච්චර කල් දැනගෙන හිටියේ නෑ කියන එක තේරුම් අර ගැනීම එක. ඒ කියන්නේ නොඇසූ කාරණයක් මෙතෙක් අහලා තිබුණ නැති, මෙතෙක් හිතලා තිබුණ නැති, මෙතෙක් අවබෝධයක් නැතුව හිටපු දෙයක් ඔබ දැනගන්නකොට එතෙන්දී ඔබේ අර මෙතෙක් හිටපු එක මාන්නයක්, අර මම දන්නවා කියලා අපිට එන මාන්නේ තියෙනවානේ, ඒ මාන්නයක් බිඳින්න ඕන හින්දා හිතර හැඟීමක් ගන්න ඕනේ මේ කාරණාවත් මම මෙච්චර කල් දැනන් හිටියේ නැණි කියලා. එතකොට අර යම් කරුණක් දැනගද්දි මේ කාරණෙත් මම මෙච්චර කල් දැනගෙන හිටියේ නැණි කියලා හිතද්දිම මොකද වෙන්නේ? තමන් මෙතෙක් හිතාගෙන හිටපු ප්‍රතිරූපේ අම් මට්ටමකට තමම බිඳිනවා එතන. ඒ කියන්නේ මම මේක මෙච්චර කල් දැනන් හිටියේ නැණි කියලා. දැන් මම දන්නවා කියලා හිතන එක එකක්. මෙච්චර කල් මම දැනන් හිටියේ නැණි කියලා හිතන එක එකක්. ඒ කියන්නේ නොදන්න කරුණක් දැනගත්ත ගමන් ගැඹුරු කාරණයක් ඔබට වැටහුණ ගමන් දෙපැත්තකට ඔබේ හිත හරවන්න පුළුවන්. එක පැත්තකට හරවත හැකි මම දැන් ඒක දන්නවා කියලා තමන් දන්නවා කියන පැත්ත ඔස්සේ මාන්නෙන් යන්න පුළුවන්. මම දැන් ඒකත් දන්නවා. තව කාරණයක් දැනගත්ත ගමන් අලුත් එකක් අහලා තිබිච්ච නැති දෙයක් තව එකක් අහගත්ත ගමන් ආයෙත් තමන්ගේ ඔළුවට ගන්නවා මම දැන් ඒකත් දන්නවා. එතකොට මම දැන් ඒකත් දන්නවා මම දැන් ඒකත් දන්නවා කියලා හිත හිත යන එක පැත්තක්. ඒ පැත්ත ගියොත් පින්වත්නි මග වරදිනවා. මොකද දවසක ඔබ ධර්මඥානයෙන් ඇසූ පිරූ තැන් වලින් පිරෙන්න මම ඒකත් දන්නවා කියලා අන්තිමට සමාජයේ ඉන්න අනිත් අය අතරින් මම බොහෝ දේක් දන්නවා කියන මාන්නේනවා. එහෙම මාන්නේ ආපු සමහර ගීයෝ ඉන්නවා පින්වත්නි තමන්ගේ හිතලුත් එක්ක තර්ක විතරක එක්ක හිතා ගන්න බැරි අවුල් ජාලාවල පැටලිලා ගිහිල්ලා තමන්ගේ මතත් එක්ක කලවම් කරගෙන අර දන්නවා කියන කෙරුමක් වගේ මාන්නේ මානසිකත්වයක හිර වෙලා පින්වත්නි පිරිහෙනවා ඊට පස්සේ. එතකොට ඒක හරවපු පැත්තක්. අලුතෙන් දෙයක් දැනගන්න මං ඒකක් දන්නවා කිය හිතපු පැත්ත එක පැත්තක්. දැන් ඒ පිරිහෙන පැත්ත. නොපිරිහෙන පැත්ත මොකද්ද? ඒ තමයි අලුතෙන් දෙයක් දැනගත්ත ගමන් Tamanṭa ස්වභාවයෙන්ම මෙච්චර කල් මං ඒක දැනන් හිටියේ නැණි කියන හැඟීම එනවනේ. අන්න ඒ පැත්ත බලන එක. ඒ කියන්නේ දැන් මං ඒක දන්නවා කියලා දැනගත්ත ඉස්සරහා පැත්ත බලන්නේ නැතුව මෙච්චර කල් මං ඒක දැනගෙන හිටියේ නැණි කියන පිටිපස පැත්ත බලන්න. හරි. මෙතෙක් කල් මං ඕක දැනන් හිටියේ නැණි කියන එක. අන්න ඒකෙදි මොකද වෙන්නේ? Taman මෙතෙක් කල් Taman ගැන තිබිච්ච ප්‍රතිරූපෙට එක කාරණයක් හදා ගන්නවා. මම මේ මහ ලොකෝට දන්නවා කියලා හිතුවට බැලුවම් මං ඒක දැනගෙන හිටියෙත් නැහනේ කියලා. ඒකෙන් එන්නේ නිහතමානිකම. ඒ නිහතමානිකම තුළ ඔබ මොකද්ද කරන්නේ? අහං නැජානාමි මම දැනන් හිටියේ නැහැ කියන එක ඔළුවට අරගන්න ගමන් මම දන්නේ නැහැ. භගවා ජානාති. භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ. ඇයි ඉතින් පින්වත්නි මේ කියපු කාරණාවත් මම මේ වෙනකන් දැනන් හිටියේ නැහැ. අනේ ඒකත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා තියෙන්නේ කියලා මොකක්ද දන්නද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන මෙතෙක් දැනගෙන හිටියට වඩා දෙයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් දැනගන්නවා. අපි නිකන් උදාහරණයකට ගමු. සිහිය හතරකුයි නුවණ හතරකුයි දැන් කියලා දෙන්න යනවානේ. එතකොට ඔබ මේකේ අපි හිතමු අපි උපදිනකොට මේව දැනන් ආව නැනේ. දැන් මේ Tamanට ප්‍රගුණ කරන්න තියෙන වටිනා කරුණ. එතකොට මේ බෝධිපාක්ෂික ධර්ම සිහි නුවණ දියුණු කරන්න මේ වගේ ලස්සනට ප්‍රතිපදා අටක් පුහුණු කරන්න කාරණා අටක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. උන්වහන්සේ අවබෝධ කරගෙන එතකොට අපි මේ අහලා නැති මේ කාරණාට ඉසිසෙල්ල අහනවා නම් අන්නේ අහපු දවසේම තමන්ගේ හැඟීමක් ගන්න ඕනේ. මම මෙච්චර කල් ඒක දැනන් හිටියේ නැහැ නේ අහන්න ජානාමි. භාග්‍යතුන් වහන්සේ තමයි මේ කාරණාටත් අවබෝධ කළේ. කියන්නේ බුදුරජාණන් වහන්සේට මේ වගේ
සම්පජඤ්ඤාට මේ හතරක් ගැන අවබෝධයක් තිබ්බය කියන එක දැනගන්නේ තමන් අර කාරණාව ඉස්සෙල්ලම අහපු දවසේ. ඔබ ඉස්සෙල්ලම සම්පජඤ්ඤ හතර ගැන අහගත්ත දවසේ තමයි ඔබ දන්නේ බුදුරජාණන් වහන්සේට එහෙම අවබෝධයක් තිබ්බ කියලා. ඒතර ඔබ කරන්න ඕනේ මොකද්ද? භගවා ජානාති. භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ. මම මෙච්චර කල් එක දැනන් හිටියේ නෑනේ. මම දන්නේ නෑ කියන එකත් බුදුරජාණන් වහන්සේ දන්නවා කියන එකත් හිතනකොට පින්වත් නිය කවදාකවත් පිරිහෙන්නේ නෑ. යන නිහතමානීව ශ්‍රද්ධාව දිනු කරගන්නවා. අර කාරණේ දැන ගැනීමත් එක්ක තමයි ප්‍රඥාව දිනු වෙනවා. ඒ ප්‍රඥාව ඔස්සේ ওই විදියට හිතනකොට ශ්‍රද්ධාවත් දිනු වෙනවා. ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි දෙක එකට දිනු වෙවි තුලනයක් විදියට ඉන්ද්‍රිය සමත්ත පටිපන්න විදියට වැඩෙනවා ඕක. මම මේ වචන නිකන් කිව්වේ ඔබට ඒක මේ ධර්ම මාර්ගයේ පිරිහෙන්නේ නැතුව යන්න තියෙන එක ක්‍රමයක්. ඉන්ද්‍රිය සමත්ත පටිපන්න කරනවා කියලා ඔකට කියන්නේ. ඒක ක්‍රමයක්. ඔක කරන්න ඕන දෙයක්. ඔක නොකරන අය තමයි පින්වත්නි. ඊට පස්සේ මාන්නේ අරගන්නවා. අර කරුණු ඔළුවට එනකොට මම එකක් දන්නවා කියලා අන්තිමට ප්‍රඥාව කියන පැත්ත විතරක් හදාගෙන ශ්‍රද්ධාව කියන පැත්ත නැතුව බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච අවබෝධයක් කියන කමතක වෙලා දැන් තමන්ගේ දෙයක් කරගෙන අන්තිමට තමන් මාන්නෙන් ඉදිමිලා අවසානයේ පින්වත්නි ප්‍රඥාවේ තියෙන ගුණාත්මක බවත් නැති කරගෙන දැනගත්ත කාරණා ටික අන්තිමට තමන්ගේ කෙලෙස් වඩන දෙයක් බවට විතරක් උදව් කරගෙන කෙලෙස් වලටම අර ගත්ත දැනුම මේ උදව්වක් කරගෙන අවසානයේ නිකම් බෙහෙත් වැඩියෙන් බීලා බෙහෙත් වල තියෙන ගුණාත්මකකම නැති කරගත්තා වගේ දෙයක් තමයි වෙන්නේ. මාත්‍රාවට බෙහෙත ගන්න ඕනේ වගේ තමයි හරියට ශ්‍රද්ධාවත් එක්ක ගලපලා ප්‍රඥාව කරුණු ඉගෙන ගන්න එක. දැන් මේ අද කතා කරන කරුණු දැන ගැනීම තුලත් වැඩෙන්නේ ප්‍රඥාව. මතක තියාගන්න. දැන් මේ සිහිනුවන කියන එකේදී මම තව පොඩි දෙයක් කියන්න ඕනේ. මේ ලෝකේ මිනිස්සු ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධ තියෙන දැනුමේ හරිම ඉගෙන දැන් ඔබ දන්නවද මයින්ඩ්ෆුල්නස් කියලා වචනයක් ඉංග්‍රීසි වල කතා කරනවනේ. ගොඩක් කාලවලට මේ භාවනාව ගැන කතා කරන බටහිර මිනිස්සු මයින්ඩ්ෆුල්නස් කියන වචනේ හරියට පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඔවුන් ඒකෙදි අර්ථකථනය කරන්නේ අතීතයට යන්නත් එපා, අතීතං නාන්වා ගමෙය කියන එක, නප්පටිකංකේ අනාගතේ කියන, අනාගතයට යන්නත් එපා කියන එක. අතීතෙත් අතෑරලා අනාගතේ ගැන හිත හිතා ඉන්න එකත් අතෑරලා වර්තමානෙම ඉන්න කියනවා. ඕක තමයි මයින්ඩ්ෆුල්නස් කියලා කතා කරනකොට ගොඩක් වුන් භාවනාව කියලා හිතාගෙන කතා කරන්නේ. ඕකට තමයි මෙඩිටේෂන් කියන වචනෙත් හැදෙන්නේ ওই වචනත් එක්ක පින්වත්නි. මයින්ඩ්ෆුල්නස් කියන වචන පාවිච්චි කරන තැන ඕන්නේ කියන විදියට අතීතෙත් අතෑරලා වර්තමානෙත් අතීතයි අනාගතයි කියන දෙක අතෑරලා වර්තමානෙ ඉන්න කියලා කියන කාරණාව ඔබ හිතන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ එකක්ද? දැන් අතීතං නාන්වගමයි, අතීතේ අතාරින්න. නප්පටිකංකේ අනාගතේ. අනාගතෙත් පතපත ඉන්න එක අතාරින්න. ඒ බද්දේ කරත්න කියන මජ්ක්‍ධිමනිකායේ සූත්‍රයේ තියෙන වචන. හැබැයි ඔය වර්තමානෙ ඉන්න කියලා කියන එක බාගෙට ගනිල්ලා. ඒක පින්වත්නි මයින්ඩ්ෆුල්නස් කියන එක ඇතුලේ සම්පූර්ණ ඔය කියන විදිය වැරදි. ඒ බටහිර මිනිස්සු. ඉගෙන බුදුරජාණන් වහන්සේ මේ අතීතේ අනාගතය අතරලා වර්තමානෙ ඉන්න කියලා මොනෙමෙයි කියන්නේ. මේක ලොකු පටලැවිල්ලක්. මේක විසඳ ගන්න ඕනේ. වර්තමානෙ නිකන් නෙමෙයි ඉන්න කියුවේ පින්වත්නි. පච්චුප්පන්නාච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. ඔන්න පච්චුප්පන්න කියේ වර්තමාන කියන එක. වර්තමානෙ ඉන්න ඕනේ කොහොමද? තත්ත තත්ත විපස්සති. ඒ කියන්නේ එයා ඒ වර්තමානේ ඒ මොහොත විදර්ශනා කරනවා. තත්ත තත්ත විපස්සති. ඒ තැන විදර්ශනා කරනවා. එහෙම විදර්ශනා කරනකොට මොකද වෙන්නේ? එතන යා ඒ තැන විදර්ශනා කරනකොට එයාට පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ මේ බද්දේක රත්න සූත්‍රයේ දේශනා කරන කාරණාත් එක්ක
වර්තමානය තුළ විදර්ශනා නුවණකින් ඉන්න කෙනා. මම මේවා ප්‍රායෝගික ජීවිතයේදී කරන්නේ කොහොමද කියන එකත් ඔබට පැහැදිලි කරලා දෙනවා. ඒකට තමයි සති සම්පජඤ්ඤ කියන දෙකම කතා කරන්න ඕනේ. මේ මයින්ඩ්ෆුල්නස් කියලා බටහිර ජාතීන් බටහිර මිනිස්සු ගොඩක් කලාවට භාවනාව කියලා තෝරගෙන තියෙන ඇත්තටම බුදුරජාණන්සේගේ ධර්මයේ නෙමෙයි කියන එක මේ පෙන්නන්නේ. ඔවුන් වර්තමානයේ හිටිය පමණින් ඇත්තම පින්වත්නි කිසිම ප්‍රයෝජනයක් තමන්ට අර අතීතය ඇතේරියා වර්තමාන අනාගතය ඇතේරියා කියන එකේ ලබන්න තියෙන ප්‍රයෝජන ලබන්න බෑ. නිකම් වර්තමානයේ හිටිය පමණින් වර්තමානයත් එක්ක සංයුක්ත නොවි ඉන්න කියනවා. මම මේක පැහැදිලි කරන්නම් මොකද්ද මේ කියන්නේ කියලා. ඇත්තටම පින්වත්නි අපිට මේ සුන්දර ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය තුල ලැබිලා තියෙන කාලෙක මේවා තේරුම් ගන්න ඕනේ. හරිද? නිකම් මේ අනම්මනම් කතන්දර අහහ කතා කර කර ඉන්නේ නෙමෙයි. මේවා තේරුම් ගන්න ඕනේ. අතීතං නාන්වගමේ නප්පටිකංකේ අනාගතේ. අතීතය එක්ක වැළඳගෙන කෙලෙස් එක්ක අතීතයේ අරමුණු හිත හිතා ඉන්න එකයි නප්පටිකංකේ අනාගතේ. අනාගතේ ගැන ආස්වාදයේ තුල හේ තමන් මොනවා හරි කෙලස් පුරෝගෙන අනාගතය ගැන හිතේ තින්න එකයි. මේ දෙකෙන්ම හිත අතෑරලා යදතීතම් පහීනන්තං අපත්තං ච අනාගතං. අතීතයයි අනාගතයයි දෙකම, කියන්නේ අතීතේ ප්‍රහීන වෙච්ච ගන්නෙ අතෑරිච්ච එක, අනාගතය කියන එක තාම ආවෙ නැති එක. ඒ නිසා මේ දෙකට ඔළුව යොදවන එක පැත්තක දාලා පච්චුප්පන්නංච යෝධම්මන් තත්ත්ව තත්ත්ව විපස්සති වර්තමානයේ ඒ අවස්ථාව නුවණින් විමස විමස බලනවා. වර්තමානයේ ඒ අවස්ථාව නුවණින් විමස විමස බලමින් ඔන්න වටින වචන ටික අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේ. දැන් මේ මයින්ඩ්ෆුල්නස් ගැන කතා කරන බටහිර මිනිස්සු මේව දන්නේ නැහැ. අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේ. මේ කෙලෙස් එක්ක එකතු වෙලා ඇවිස්සෙන්නේ නැතුව අසංහිරං කියුවේ ඒකයි. කෙලෙස් වලට ඇදිලා යන්න දෙන්නේ නැහැ. හරි. එතකොට අසංකුප්පං කෙලෙස් එක එකතු වෙන්නේ නැහැ, ඇවිස්සෙන්නේ නැහැ. අන්න එහෙම හැසිරෙනකොට තං විද්වා මනුබ්‍රූහයේ. නුවණැති කෙනා මේ විදිහටයි විදර්ශනා වඩන්නේ. එතකොට මේකේ පින්වත්නි අතීත අනාගත දෙක අතරලා වර්තමානයේ ඉඳපන් කියුවට වැඩන්නේ. වර්තමානය තුලත් කෙලෙස් එක්ක බැඳිලා නම් වර්තමානය හිත කෙලෙස් වලින් නිදහස් කරගත්තොත් විතරයි ඇත්තටම යා සතිය තියෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට දැන් මේ වර්තමාන හිත කෙලෙස් වලින් නිදහස් කරගන්න සතිය නිකන් තියෙන බෑකට සම්පජඤ්ඤ ඕනේ. එතකොට තමයි මේක ඇත්ත සතියක් වෙන්නේ. නැත්නම් සතියක් වෙන්නේ නැහැ සම්පජඤ්ඤ නැත්තම්. ඉතින් ඒ නිසා මේ සිහියයි නුවණයි කියන වචන දෙක එකට ගලපන්න ලොකු හේතුවක් තියෙනවා. සුද්ධ දන්නේ පින්වත්නි සිහිය ගැන විතරයි. අතීතය අතහැරලා වර්තමානය, අතීතයත් අතහැරලා අනාගතයත් අතහැරලා වර්තමානෙ හිටපන් හිටපන් කියනවා. ඒක සිහිය කියනවා, සතියෙන් ඉන්න කියනවා. සතියෙන් ඉන්න කිව්වට වර්තමානයේ හිත තියාගෙන ඉන්න කිව්වට අර සම්පජඤ්ඤ කියන නුවණ එතෙන්ට ගත්තේ නැත්තම් වර්තමානෙට ඒ වර්තමානයේ හැමතිස්සෙම කෙලෙස් එක එකතු වෙලා ඉන්නේ. ඒ වර්තමාන කෙලෙස් එක එකතු වෙනවා කියන්නේ පින්වත්නි වර්තමාන හිටියා කියන එකේ කිසි ප්‍රයෝජනයක් නැහැ, එතන ඇති සතියක් නැහැ. මම මේකට පොඩි උදාහරණයක් කියන්නම් ඔයත්තන්ට. මට පහුගිය දවස්වල වෙච්ච දෙයක්. වයෝවෘද්ධ එක්තරා අපේ පින්වත් තාත්තා කෙනෙක් මට කියනවා, අපේ හාමුදුරුවනේ මට දැන් මේ ජීවිතේ මේ අන්තිම කාලේ හරියට කලකිරෙන දේවල් ඕන තරම් සිද්ධ වෙනවා. මේ තාත්තා මට වචනයක් කියනවා, අප්පියෙහි සම්පයෝග දුක්ඛෝ මගේ ජීවිතේම කියනවා. අප්‍රියයත් එක්ක එකතු වෙච්ච දුකමයි මගේ ජීවිතේ දැන් වැඩියෙන් තියෙන්නේ කියනවා. අනේ මේ තාත්තා ඒ විදිහට අර අප්‍රිය අයගේ වේදනාව, අප්‍රිය අයක තියෙන ඒ දුක පීඩනයක් කරගෙන මට කියනවා මට වෙලාවකට මැරෙන්න හිතෙනවා කියලා. ඒ කියන්නේ ඇසුරු කරන කෙනා මට හරි අප්‍රියයි. මොකද ඔවුන් සමහරලාට මාව පහත් කරනවා, මට නිඳා කරනවා. මට එක තැනක කියනවා මේ තාත්තා, රෝහලේ ආව බලාගන්න හිටිය මිනිස්සයා දවසට 4500ක් අරගෙන හාමුදුරුවනේ මාව බලාගන්නවා. හැබැයි මම අන්තිමට සමහර තැන්වලදී ඒ මිනිස්සයාගුණත් කුණුහරපෙන් බැනුම් අහුවා කියලා. පින්වත්නි වයෝවෘද්ධය සමහරලාට ලෙඩ වෙච්ච කෙනෙක් ඇතැම් වෙලාවට තමන්ගේ
හැසිරෙන එක එක හැසිරීම් ඇතුලේ රෝගියෙක්ව බලාගන්න කෙනෙකුට අපහසුතාවයක් ඇති වෙන විදිහ හැසිරීම් තියෙන්න පුළුවන්. අසනීපෙන් ඉන්නේ සහ වයෝවෘද්ධ වුණාම බැරිකම් තියෙනවානේ, නොහැකියා. ඒතර මේ නොහැකිකම් එක්ක අර ලෙඩා බලාගන්න කෙනාට එපා වෙන්න අපහසුතාවයට පත් වෙන්න තියෙන අවස්ථාත් වැඩි. ඒතර ගොඩක් කලාවට කාරුණික කෙනෙක් නම් ඒව ඉවසනවා. සමහර පින්වත්නි ජොබ් එකට අර ලොකු මුදලක් හම්බෙනවා, දවසකට 4500ක් විතර හොයාගෙන ඒ වාඩි වෙලා හිපාඩු ඉන්න තියෙන්නේ කියලා සමහරු හිතනවා. එහෙම ඒගොල්ලන්ට අර කැතකුණු අත ගන්න වෙන එකයි මේ නිදිවරාගෙන බලාගන්න කියන ඒ වගේ හැඟීම් මෛත්‍රී සහගත කෙනෙක්ට මිසක් ගොඩක් කලාවට හැඟීමකින් කරන්නේ නැති අය ඉන්නවා, හැමෝම නෙමෙයි. එතකොට ඔවුන් සමහර ලාවට ඔය රෝගී අයට හරියට තාඩන පීඩන කරනවා. සමහරලට අපිටත් ඔය ඇතැම් හිදියෝ වෛද්‍ය කාර්ය මණ්ඩල වල සමාජිකයෝ අපිටත් කෙනලාවල් තියෙනවානේ. ඔය ලෙඩෙක් සම්බන්ධව සමහරලාට ඇතැම් ලෙඩා බලාගන්න අය දැම්මම සමහර වෙලාවට නර්ස්ලා ඒ ලෙඩාගේ අයිතිකාරයන්ට කියනවා මේ මිනිස්සයව තියන්න එපා, අර ලෙඩාට හරියට ගහනවා, පුදුම විදියට බයින්නේ, මෙයව ගන්න එපා කියලා අයින් කරන වෙලාවල් තියෙනවා. ඉතින් මට මේ තාත්තත් කියනවා, හාඳුරනේ මට බලාගන්න කියලා ඒ නවත්තපු මාව බලාගන්න කියලා හිටිය මිනිස්සයත් මට කුණුහරුපෙන් හරියට බයිනවා, මං හරියට පහසුතාවලටපත් වෙනවා, මම මේවා හිත හිතා ඉන්නේ හරි වේදනාවෙන්, මට ජීවිතේම කලකිරලා ජීවිතේම එපා වෙලා හරිම බරයි හාමුදුරුවනේ ඔළුව කියලා මට කියනවා. පින්වත්නි මං ඒ තාත්තගෙන් ඇහුවා, දැන් ඔය තාත්තර ගොඩක් කලකට මුකුත් විශේෂ වැඩක් කරන්න නැහැ, පාඩුවේ දැන් අසනීපත් හින්දා ඇඳට වෙලා හරි පුටුවකට වෙලා හරි ඔහේ ඉන්නවා, විශේෂ වැඩක් නැහැ. එතකොට මොකද වෙන්නේ? වැඩක් කරොත් එහෙම වැඩේට හිත යොමු වෙලා ඒ කරන වැඩේ ගැන ඔළුව යොදවලා තමන්ට අර අතීතෙ වෙච්චා හිත හිත ඉන්න තියෙන අවස්ථා හරි අඩුයි. වැඩ කරන අයට ඒ මොහොතේ කරන වැඩේට වැඩියෙන් හිතන්න වෙනවනේ. හැබැයි දැන් මේ තාත්තට වෙලා තියෙන්නේ ලොකු වැඩ නැහැ. ඉතින් දැන් වයසට ගියාට පස්සේ පින්වත්නි ඇඳක පුටුවක කොහොම ඉන්නකොට ඔබ නියම් කල්පනා කරන්න, එහෙම තැනකදී අර හිත කියන එක හරි දුවන්න ඕන තරම් අවස්ථා තියෙනවා. අතීත වෙච්ච හිත හිත ඉන්න හරි, එහෙම අතීත වෙච්ච හිත හිත ඉන්නකොට මේ තාත්තට වෙච්ච දේ අපි ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. මේ වෙලාවේ මේ සති සම්පජඤ්ඤ පුරුදු කරන්න අපි උනන්දු වෙන්නේ නැත්තම් දැන් නිකන් කල්පනා කරලා බලන්න. මෙහෙම මේ තාත්තට මං කිව්වා, තාත්තට ඔය අතීතේ කියන දැන් හිතට බරක් කියලා කියන ඒවා කීපයක් කියන් යන්නේ කොහමද? දැන් ඕකයි ඔය වගේ කීපයක් කිව්වා. කියන එක අතීතෙ වෙච්චා. හොස්පිටල් එකේදී අර මනුස්සයා බැන්න කියන එකත් අතීතෙ වෙච්ච එකක්. ඊට පස්සේ තමන්ගේ ඥාතීන්ගේ සහ කවුරු හරි ඇසුරු කරන අයගේ මොනහරි වෙච්ච කතා කියන ඒවාත් ඔක්කොම අතීතෙ වෙච්චා. ඊට පස්සේ මම ඇහුවා, තාත්තා තේරෙන කෙනෙක්, හොඳට බුද්ධිමත් කෙනෙක්, මං ඇහුවා ඔබතුමා හිතන්න ඔය බර කියලා ඔක්කොම තියෙන අතීතේවනේ. එතකොට දැන් අතීතේවා ගොඩාක් තමයි මේ හිත හිතා හිත හිතා බරෙන් ඉන්නේ. දැන් කල්පනා කරලා බැලුවොත් අපේ හිතට ඔය වැඩිම බර ගේන්නේ අතීතේවයි අනාගතේවයි. අතීතේවයි අනාගතේවයි තමයි මේ වැඩිම බර. එතකොට දැන් ඔය අතීතයත් අතහැරලා අනාගතයත් අතහැරලා වර්තමානයේ සිහිය තියාගෙන ඉන්නවා කියලා කියද්දී සති සම්පජඤ්ඤය කියන්නේ හැමතිස්සෙම වර්තමානයේ හිත තියන් ඉන්න එක තමයි. හැබැයි ඊට වඩා දෙයක් හිතන වෙනවා. නිකන් සුද්ධ කතා කරන අතීතය අතහැරලා වර්තමානයට ගන්න කියලා කිව්ව පමණින් වර්තමානයේ වෙන එක දිහා ඔහේ බලාගෙන ඉන්නකම නෙමෙයි. එතන සම්පජඤ්ඤ කියන එකත් එකයි එක කරන්නේ. ඒ කියන්නේ පින්වත්නි දැන් ඔය තාත්තම ගමු උදාහරණයකට, එයා අතීතේ Tamanට බැනපුවා අතෑරලා හිතන්නේ නැතුව ඉන්නව පුළුවන් තරම් ඔළුවට එනකොට නෑ මම මේ මොහොතේ කරන දේ තමයි හිතන්නේ කියලා මේ මොහොතේ දෙයකට ඔළුව යොදවනවා. මම නිකන් පොඩි උදාහරණයක් විදිහට ඒ තාත්තට කිව්වා, විනාඩියක් අපි චුට්ටක් මේ S2 පියාගෙන හුස්ම ගන්න හැටි බලන් ඉමු කියලා.
එක විනාඩියක්. දැන් ඔන්න පටන් ගත්තා. ආශ්වාසය ප්‍රශ්වාසය දැන් ඔන්න සිහියෙන් බලාගෙන ඉන්නවා. පින්වත්නි මේ ආශ්වාසයයි ප්‍රශ්වාසයයි සිහියෙන් බලාගෙන ඉන්නකොට මේගොල්ලෝ මොකද වෙන්නේ? දැන් ඔන්න ආශ්වාස මෙන්න ප්‍රශ්වාස කියලා ඒ මොහොතේ සිද්ධ වෙන දෙයක් දිහා නේද මේ බලන් ඉන්නේ. ඒක වර්තමාන සිද්ධිය. හැමතිස්සෙම ගන්න ආස්වාදයේ දිහා ඒ මොහොත දකින්නවා කියන්නේ එතන වර්තමානයේ හිත තියෙන. හෙළන ප්‍රශ්වාසයේ දිහා ඒ මොහොතේ බලන් ඉන්නවා කියන වර්තමානයේ හිත තියෙන. ආස්වාසරේ ප්‍රශ්වාසරේ ලොකු ඇලීමක් ගැටීමක් නැහෙනි. අපේ හිත නිකන් ඇදිලා අසාමාන්‍ය විදියට ඇලිලා අම්බෝ කියලා පිස්සුවෙන් වගේ එහෙම නැහෙනි. එතකොට ප්‍රශ්වාසයට ආස්වාසයට මේ එකකටවත් අනවශ්‍ය තද ගැටීම් එහෙම හැවිල්ලත් නැහැ අපේ ජීවිතේ කවදාවත්. මේ හරි උපේක්ෂා සහගත අරමුණක් ඒක ඇතුලේ තියෙනවා පින්වත්නි. දැන් ඔය කියන උපේක්ෂා අරමුණත් එක්ක විශේෂ ඇලීමක් ගැටීමක් නැතුව ඔහොම හිත තියාගෙන ඉන්නකොට ඔයත් දන්නවද මොකද වෙන්නේ කියලා? එතනදී අර උපේක්ෂා සහගත වර්තමාන අරමුණකට ඉද්දි මං අර තාත්තට පෙන්නුවා, දැන් බලන්න අපි දෙන්න මේ විනාඩියක් ඔය ටික හිතුවා. ඔය විනාඩිය ඇතුළේ තාත්තට ඔය අතීතේ අරය බැන්න ඒවා මෙයා බැන්න ඒවා මතක් වෙනවාද? කියන්නේ දැන් භාවනා කරද්දි හිත දුවන එක ඒත් අතීතයට දුවනවා. වර්තමාන අරමුණේ පුළුවන් තරම් තමන් ඉන්න කාලේ ටික ටික ටික ටික පුරුදු කරලා වැඩි කරන්න ඕනේ. එතකොට මේ මොහොතේ හුස්ම දිහා බලනවා කියන්නේ වර්තමාන අරමුණකට තමයි හිත ගේන්නේ. පච්චුප්පන්න කියන අරමුණකට. එතකොට මේ වර්තමාන අරමුණකට හිතගෙන ආපු විනාඩියේ හිතන්නකෝ ඒ විනාඩියම දක්ෂ වුණා කියලා ආශ්වාසයයි ප්‍රශ්වාසයයි විතරක්ම බලාගෙන ඉන්න. මං ඒ තාත්තෙන් හෙව මේ විනාඩියම තාත්තා ආශ්වාසය විතරයි ප්‍රශ්වාසය විතරයි හිතුවේ. ඒ ගන්න එක විතරමයි දැක්කේ. වෙන කිසිම දෙයක් හිතුවේ නැහැ විනාඩිය ඇතුලේ තත්පර 60 ඇතුලේ. මං හෙව ඒ තත්පර 60 ඇතුලේ තාත්තට අතීතේ දේ මතක් වුණෙත් නැත්නම් අනාගතයේ මොනවා හරි දෙයක් මතක් වුණෙත් නැත්නම් එතකොට ඒ තත්පර 60 ඇතුලේ ඒ විනාඩිය ඇතුලේ තතර බරක් තිබ්බද? දැන් එතන කිසිම බරක් නැහැ. එතකොට අපි මේ බරක් වෙන දේවල් විහිං අරගෙන හිත හිතා ඉන්නවා කියලා කියන එක අතහැරලා වර්තමානයේ කරන ඉරියව්වලට හරි වර්තමානයේ හසුරෝන ඕනෑම කායික දැන් අර ඔබ දන්නවා සතිය ගැන කතා කරනකොට කායानुපස්සනාවට අදාළ තියෙනවනේ කමඨහන් ගණනාවක් පින්වත්නි. ආස්වාස ප්‍රාස්වාසයක එකක්. එතකොට ඉරියව් කෙරෙහි සිහිය පවත්වන්න පුළුවන්. මේ වගේ කයේ ධාතු ගැන විමසන්න නොයෙක් කරමුණු තියෙනවා. මේ කය සම්බන්ධව සතර සතිපට්ඨාන ගැන මම වැඩි අද කතා කරන්නේ නැහැ. ලොකුවට සම්පජඤ්ඤ හතර ගැන වැඩිපුර කතා කරන මොකද සතිපට්ඨාන ඕන තරම් මිනිස්සු කතා කරන හින්දා. කාලය පුළුවන් තරම් වැඩි කරනවා සම්පජඤ්ඤ හතරට. එතකොට දැන් ඔන්න ඒ විනාඩිය ඇතුලේ කායानुපස්සනාව වැඩුවා. හරිද? කායानुපස්සනාවත් තව ගැඹුරක් තියෙනවා. මම මේ බොහොම සරලව කියන්නේ දැන් හුස්ම රැල්ල දිහා බලන් ඉන්නවා කියනකොට කායේ කායानुපස්සී විහෙරති කියන ඒ වාසය කිරිල්ලක හිත තියාගෙන ඉන්නවා පච්චුප්පන්නයි. කායේ කායानुපස්සී වුණා කියන්නේ අතීතෙත් නෑ අනාගතෙත් නෑ පච්චුප්පන්න අරමුණක දැන් ඒ වෙලාවේ හිත පවත්වනවා. පච්චුපන්න අරමුණක හිත ඒ මොහොතේ පවත්වද්දී ආස්වාසේ බලමින් ප්‍රසවාසේ බලමින් පවත්වද්දී ඔතන පින්වත්නි සතියයි සම්පජඤ්ඤයයි තුනේම සම්පජඤ්ඤ ඔක්කොම හතරක් තියෙනවනේ. ඔය සම්පජඤ්ඤ හතරේ මම ඉස්සෙල්ලා කියන්නම් සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ කියලා ඔය නුවණ කියන එකේ සම්පජඤ්ඤ හතර කියනවා. හොඳද? සතිය හතර දන්නවනේ කායනුපස්සනා, වේදනනුපස්සනා, චිත්තනුපස්සනා, ධම්මනුපස්සනා. ඒ සතිය හතර ඒ තමයි සිහිය හතර. එතකොට සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ කියන ටික තමයි නුවණ හතර. එන සම්පජඤ්ඤ හතර. සරලවම කෙටියෙන් කිව්වොත් මේ හතරේ සාත්තක සම්පජඤ්ඤ කියන්නේ තමන්ට අර්ථයක් ඇති දේ බලලා නුවණින් තේරුම් අරන් කරන කියන එකට කියනවා සාත්තක සම්පජඤ්ඤ කියලා. අර්ථයක් තියනවද කියලා බලන එක. එතකොට දැන්
සමහර අර්ථයක් ඇති දෙයක් වුණත් ගෝචර නැති වෙන තැන් තියෙන්න පුළුවන්. ගෝචර සම්පජඤ්ඤ කියන එකත් සාතක සම්පජඤ්ඤයත් එක්ක එකතු වෙන්න ඕනේ. මම හොඳ උදාහරණයක් මෙහෙම කියන්නම්. දැන් ඇත්තටම අර තාත්තට ඇසුරු කරන කෙනා අපේහි සම්පයෝගෝ කියකි දැන් ඒ තාත්තා කියද්දි එතන දැන් තාත්තට මිනිසුන් අප්‍රියයි, ඒ අප්‍රියයත් එක්ක වාසය කරගෙන එක මට මහ පුදුම දුකයි කියලා කියන එක ඇතුලේ එහෙම හැමෝම අප්‍රිය වෙනවා නම් මොකාක් හරි තමන්ගේ ඇතුලේ උතන ප්‍රශ්නයක් තියෙන්න ඕනේනේ. මම ඒක එතුමට පැහැදිලි කරලා දුන්නා. එක එක්කෙනාව ප්‍රිය කරගන්නෙත් අපි, අප්‍රිය කරගන්නෙත් අපි. රහතන් වහන්සේ නමක් ඇසුරු කරනකොට තව කාවක හරි රහතන් වහන්සේ කවදාකවත් ඒ ඇසුරු කරන කෙනාව ප්‍රිය කරගන්නෙත් නැහැ, අප්‍රිය කරගන්නෙත් නැහැ. රහතන් වහන්සේට හම්බෙන කෙනෙක්, කතා බහ කරන කෙනෙක් කිසි දවසක මෙයා ප්‍රියයි කියන එකක්වත් අප්‍රියයි කියන එකක්වත් වෙන්නේ නැහැ. හරි, ප්‍රිය අප්‍රිය ભેදේ බිඳලා තියෙන. ප්‍රිය අප්‍රිය ભેදයක් හිත ඇතුලේ හැදෙන්නේවත් නැහැ. කොහොමද මේක හදාගන්නේ කියලා දන්නෙත් නැහැ. හිත කරන්න තේරෙන්නෙත් නැහැ. ඒ කියන්නේ කරන්න බෑ. උන්වහන්සේලාට ප්‍රිය කියන එකක් අප්‍රිය එකක් හැදෙන්නේ නැහැ හිත ඇතුලේ. මොකද ඒක කෙලෙස් එක වෙන්නේ. එතකොට පින්වත්නි, ඒ කියන්නේ මේ ප්‍රිය කියන එක ඇතුලේ ඇලෙන්නත්, අප්‍රිය කියන එක ඇතුලේ ගැටෙන්නත් හේතු වෙන කාරණා ඔක්කොගෙම හිත නිදහස් නිරහතන් වහන්සේ. ඉතින් දැන් මම එතකොට ඒ තාත්තෙන් ඇහුවා, තාත්තට රහතන් වහන්සේ නමකගේ හිතක් නැති හින්දා තාත්තා මොකද කරන්නේ? අප්‍රිය කියන එක තමන්ගේ හිතෙන් හදා ගන්නවා. අප්‍රිය කියන එකට ඕන කරන සංඥා හදා ගන්නවා හිත ඇතුලේ. එතකොට ඒ සංඥා හදාගන්නේ වර්තමාන හිත ඇතුලේ. වර්තමාන හිත ඇතුලේ අප්‍රිය සංඥා හදාගත්තට පස්සේ හිතන්න, දැන් මම කුණුහරුපෙන් බයිනවා කවුරු හරි කෙනෙක්, ඒ කුණුහරුපෙන් බයින මිනිස්සයව අපි අප්‍රිය සංඥාවකින් හිත ඇතුලේ හදා ගන්නෝනේ. එතනින් එහාට ඒ මිනිස්සයව සිහි වෙන වාරයක් පාසා අපිට අප්‍රිය කෙනෙක් විදිහට තමයි මතක් වෙන්නේ. යාව ඇසුරු කරන්න උනොත් අප්‍රිය සංපයෝගයක් විදිහට අපි මහ දුකක් විඳිනවා. එතකොට පින්වත්නි හිතන්න, දැන් රහතන් වහන්සේට කවුරු හරි කුණුහරුපෙන් බැන්නත් උන්වහන්සේලා අප්‍රිය වෙන්නේ නැහැ නේ මිනිස්සයා. කොච්චර මොන වචනෙන් බැන්නත්. එතකොට අපි මෙතන හැමතිස්සෙම මේ අප්‍රිය කෙනා කියන එක හදාගන්න තැනම දුර්වලකමක් හිතේ තියෙන්නේ. ඔය දුර්වලකම බිඳින්න සතියට තනියෙන් බෑ පින්වත්නි. ඒ කියන්නේ රහත් නොවුන කෙනෙකුට සතිය විතරක් තිබ්බා කියලා බෑ මේක කරන්න. නුවණ කෙන සම්පජඤ්ඤ ඕනේ. එතකොට දැන් ඔය සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ කියන එකේදී මම ලස්සන කරුණක් ඔබට මතක් කරන්නම් මෙහෙම. දැන් හිතන්න, යම්කිසි කාන්තාවක් ඉන්නවා. මේ කාන්තාවට ඕන වෙනවා කැලෑවක භාවනා කරන හාමුදුරු කෙනෙක් හම්බෙලා ධර්ම සාකච්ඡාවක් කරන්න. අවං කර්මුණකින් කියමු. හරිද? මෙයාට ධර්ම සාකච්ඡාවක් කරන්න ඕනේ. අපි නිකන් හිතමුකෝ මෙයා අනාගාමි කියලා. ආයෙත්ින් ගිහිල්ලා අර හාමුදුරුවොත් එක්ක රාගසිතක් ඇති කරගන්න කිසි අවශ්‍යතාවයක් හැදෙන්නේ නැහැ. හිත ඇතුළේ ප්‍රහාණයිනේ කාමරාගේ. අනාගාමි කෙනෙන්නේ. ඒතර මේ ගෑනු කෙනාට අර සයන්හන්සෙත් එක ධර්ම සාකච්ඡාවක් කරන්න ඕනි නම් අපි එතුම අර කැලේ ඉන්න හාමුදුරුවොත් රහත් කියලා. එතකොට පින්වත්නි, උන්වහන්සේ රහතන් වහන්සේ නමක් වුණත්, මේ ගෑනු කෙනා අනාගාමි කෙනෙක් වුණත්, දෙන්නම කාමරාගේ ප්‍රහාණය වෙච්ච රාගසිතකින් කිසිම බැඳීමක් හදාගන්න ඇති දෙන්නෙක් වුණත්, මෙතන ඔබ හිතන්න ධර්ම සාකච්ඡාවක් කරන්න හමු වෙනවා කියන එක අර්ථයක් ඇති දෙයක්ද නැද්ද කියලා මම ඔබෙන් ප්‍රශ්න කළොත්, ඉතින් ඒකේ අහන්න දෙයක් නැහැ. ධර්ම සාකච්ඡා කරන එක අර්ථයක් ඇති දෙයක්. දැන් ওই සාත්තක සම්පජඤ්ඤ කියන පළවෙනි එක්කෙනාගෙන් අපි කතා කරලා අහනවා, මේ කැලේ ඉන්න හාමුදුරුවොත් එක ගිහිල්ලා ධර්ම සාකච්ඡාවක් කරන්න ඕනේ, ඒක සාත්තකයිද අර්ථයක් ඇති දෙයක්ද කියලා. අනිවාර්යෙන් කිසි කතාවක් නැහැ. සාත්තක සම්පජඤ්ඤ කියන්නේ මොකද්ද? ගිහිල්ලා ධර්ම සාකච්ඡා කරන්න, ඒක අර්ථයක් තියෙනවා. ඔන්න පළවෙනි සම්පජඤ්ඤ පළවෙනි නුවණ, ඒ අර්ථයක් තියෙනවද නැද්ද කියලා බලනකොට අර්ථයක් තියෙනවා කියලා පෙන්වනවා. සප්පාය සම්පජඤ්ඤ කියන එක්කෙනයි වෙන වැඩක් කරනවා තනදි. එයා කියනවා, ආහාහා ඔය සාත්තක සම්පජඤ්ඤ හා කිව්ව පමණින් ඒක කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද හේතුව, ඔබ ගෑනු කෙනෙක්, ඒ හාන්දරෝ පිරිමි කෙනෙක්, එයා භික්ෂුව, උන්නාන්සේ භික්ෂුව, කැලෑවේ තනියෙන් ඉන්නේ.
උන්නාසි තනියෙන් ඉන්න කුටියට කාන්තාවක් විදිහට ඔබවම තනියෙන් ගියාට පස්සේ ඔය දෙන්න අතරේ ධර්ම සාකච්ඡාවක් වෙන්න පුළුවන්. ඔය දෙන්න කිසිම විදියකින් කෙලෙස් වලින් බැඳෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි බලන් ඉන්න මිනිස්සු ඕක දන්නේ නැහැ. ඒ නිසා ඔබ තනියෙන් ගිහිල්ලා ඔහොම ධර්ම සාකච්ඡා කරද්දී බලාගෙන ඉන්න මිනිස්සු අර ස්වාමීන් වහන්සේට නිඳා අපහාස කරයි. එයා උන්වහන්සේට අභූත චෝදනා කරයි. සීලය බිඳගත්තා කියලා නිග්‍රහ කරයි. එතකොට මොකද වෙන්නේ? උන්වහන්සේ ඇත්තටම වරදක් කරලා නැත්තම් ඒ නිග්‍රහය නිසා අන්තිමට මේ මිනිස්සු පව් පුරව ගන්නවා. ඒ පව් පුරව ගන්න එකට ඔබ තමයි වග කියන ඔබ ඒකට හේතු හදලා. ඇයි ඔබ තනියෙන් ගියේ? උන්වහන්සේගේ කුටියට ධර්ම සාකච්ඡා කරන්න උනත් ඇයි තනියෙන් ගියේ? තනියෙන් යන්න එපා කියන හිත කියන්නේ සග්ගෝචර සම්පජඤ්ඤය. මේ සප්පාය සම්පජඤ්ඤය. දෙවනි එක හොඳේ. සප්පාය සම්පජඤ්ඤය. එතර පින්වත්නි බලන්න ධර්ම සාකච්ඡාව දැන් මේ පළවෙනි සම්පජඤ්ඤ දෙන්නගේ ලස්සන වෙනස මම මේ පෙන්නන්නේ. සාත්තක සම්පජඤ්ඤ කියන පළවෙනි එක්කෙනායි සප්පාය සම්පජඤ්ඤ කියන දෙවෙනි එක්කෙනායි දෙන්නගෙන් අපි පළවෙනි එක්කෙනායෙන් ඇහුවා මේ ගෑනු කෙනා ගිහිල්ලා තනියෙන් අර කැලේට ගිහිල්ලා ධර්ම සාකච්ඡා කරන එක කමක් නැද්ද හාද කියලා අහනකොට හා හා කමක් නැහැ කියන එක අර්ථයක් තියෙනවා කියලා. මොකද එයා බලන්නේ අර්ථයක් තියනවද නැද්ද කියන එක විතරයි. එතකොට හා කියනවා. ඊට පස්සේ සප්පාය සම්පජඤ්ඤය තමයි කියන්නේ හා හා එයා හා කිව්වට යන්න එපා. ඇයි ඒ? ඊට පස්සේ ඔතන මිනිස්සු දැකලා කතා හදනවා. ඒක ගැළපෙන්නේ ගෝචරනේ. ඒක සප්පාය නෑ. ඒක සුදුසු නෑ. කරන්න එපා. ඔය දෙන්න මොනතරම් කෙලෙස් ඇති වෙන්නේ නැති දෙන්නෙක් වුණත් ධර්ම සාකච්ඡා කරන්නවත් තනියෙන් යන්න එපා. මොකද එක පැත්තකින් හාමුදුරුවන්ට නැති බොරු නිඳා අපහාස විඳින්න වෙනවා. තව තියෙනවා පින්වත් ආදීනෝ. හිතන්නකෝ දැන් ඔය හාමුදුරුවන්ට ශිෂ්‍යෝ ඉන්නවා කියලා. ඔය ශිෂ්‍යෝ ඔය කාරණේ දැනගන්නවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ තනියෙන් කැලෑවේ කුටියේ අසවල් කාන්තාවත් එක්ක ඕනතරම් ධර්ම සාකච්ඡා කරනවා අපි දැකලා තියෙනවා කියලා. එතකොට ශිෂ්‍යයත් මොකද කරන්නේ? ලොකු සානස කරපු දේ තමයි අනුගමනය කරන්නේ. එතකොට ශිෂ්‍යයත් කල්පනා කරනවා මේ ලොකු සානස එහෙම කරා කියන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ නේ කියලා ශිෂ්‍යයත් ඒක කරනවා. එතකොට මොකෝ වෙන්නේ? අර ශිෂ්‍යයා සමහරලාට පින්වත්නි ලොකු සානස වගේ රහත් වෙලා නැහැ. අන්තිමට ශිෂ්‍යයත් ගෑනුවා ඇත්ත කොහොම තනියෙන් බය නැතුව ඇසුරු කරන්න ගිහිල්ලා කැලෑවල් වල හරි කොතන හරි තනි පංගලමේ ශිෂ්‍යයන් අවසානේ පින්වත්නි ගිහි ගෙදරටම වැටෙන්න පුළුවන්. ඉතින් ඔය කාරණා හැමදේම එක්ක බැලුවට පස්සේ තේරෙන දේ තමයි ඇතැම් අර්ථයක් තියනවා කියන දේ උනත් සප්පාය නැති තැන් තියනවා කියන එක. දැන් මේව තේරෙන සම්පජඤ්ඤ ඕනේ. නුවණ කියන්නේ ඒක. ඒ කියන්නේ සිහියෙන් ඉන්න නුවණ ඕනේ. නුවණත් එක්ක තමයි සිහිය කියන එක ඇත්තටම හරි සිහියක් බවට පත් කරන්නේ. සතිය සතියක් බවට පත් කරන්න සම්පජඤ්ඤ නැතුව බෑ. සම්පජඤ්ඤෙන් තමයි සතිය සතිය බවට පත් කරන්නේ. සතිය තනියෙන් යන්න දෙන්න බෑ. සතිය තනියෙන් යන්න සම්පජඤ්ඤයක් නැති සතියක් ගැන කතා කරන්නවත් එපා. එතන ඇත්තටම සතියක් වෙන්නේ නෑ අවසානේ. සතිය සතියක් වෙන්නේ. ඒකයි මම කිව්වේ මයින්ඩ්ෆුල්නස් කියලා අතීතේ තතරපල්ලා වර්තමානයේ හිටපල්ලා අනාගතය ගැන හිතන්නේ නැතුව වර්තමානයේ හිටපල්ලකකා කිව්වට වර්තමානයේ හිටිය පමණින්ම සතිය කියලා කියන්න බෑ. ඒකින් අර තාත්තට පුළුවන් පින්වත්නි දැන් අතීතේව හිතන්නේ නැතුව අනාගතේ හිතන්නේ නැතුව වර්තමානයේ තමන්ගේ හිතින් ප්‍රිය අප්‍රිය හදාගන්න බැරිද වර්තමානයේ දකින රූපෙට? පුළුවන්. මේ මොහොතේ දකින රූපයක් තියෙනවා. හරි. මේ මොහොතේ දකින රූපෙට මේ මොහොතේ ගැටෙන්නේ නැද්ද? වර්තමානයේ ගැටෙන අය ඉන්නවනේ උනතරන් කියන්නේ මේ දකින මොහොතේ ඇලිමින් මේ දකින මොහොත ගැටෙමින් වර්තමානයේ තුල ඇලෙමින් වර්තමානයේ තුල ගැටෙමින් ඉන්න බැරිද? කොච්චර ඉන්නවද? අතීතයේ අරමුණට විතරක් නෙවෙයි ඇලෙන ගැටෙන්නේ වර්තමානයකටත් ඇලෙන ගැටෙනවනේ. එතකොට අතීතේයි අතීතේ අනාගතේ දෙක විතරක් අතහැරලා වර්තමානයේ ඉන්න කිව්ව පමණින් හොඳයි මේ මිනිස්සයා වර්තමානයේ කෙලෙස් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්නේ. ඉතින් එතකොට කො සතිය? වර්තමානයේ එකතු වෙලා හිටිය පමණින්ම සතිය එන්නේ. ඒ වර්තමානයේ අරමුණටත් ඇලි ඇලි ගැටි ගැටි ඉන්න පුළුවන්.
එතකොට අර තාත්තට මං අතීතය අතහැරින්න විතරක් කිව්වනම් අනාගතය අතහැරින්න විතරක් කිව්වනම් වර්තමානෙ ඉන්න කියලා විතරක් කිව්වනම් එතකොට වර්තමානයේ පේන දෙයට වර්තමානයේ ඇහෙන දෙයට ඇලි ඇලි ගැටි ගැටි හිටියෝ ඒත් බරයි ඒත් දුකයි අනික එතකොට තමයි පින්වත් වර්තමානයේ ඇලුනා කියන්නේ ඔන්න ඒ අරමුණ ඊට පස්සේ අතීතෙන් ආයෙ ඇදලා ගේනවා දිගටම ඒ කියන්නේ අතීතේ බරක් කරන් වර්තමානෙට ගේන්නේ ඔය කියන අතීතය යම් අවස්ථාවකදී වර්තමානයක් විදිහට අත්දැක්ක වෙලාවක් තිබ්බනේ අන්නේ වෙලාවේ වර්තමානෙත් අවුල් කරගත්ත හින්දා ternary මං කියන එක දැන් අපි කියමු උදාහරණයක් විදිහට යම් කිසි කෙනෙක් මේ එකපාට දොර අරිනවා හරිද දොරක් අරින පුංචි මොහොතක් තියෙනවානේ දොර අරිනකොටම යා යම් කිසි දකින දෙයක් එක්ක තමන්ගේ තරහකාරයෙක් හරි කවුරු හරි ඇවිල්ලා ඉන්නේ ගෙදරට එක පාට දොර අරිනකොටම දකින දෙයත් එක්ක තමන්ගේ හිත ගැටීමක් ඇතිුණා කියමු. අර තරහකාරයා දකින මොහොතේම දැන් වර්තමානයේ දකින රූපෙට ඔන්න ගැටීමක් ආවා. දැන් හිතන්න මේ මිනිස්සයා මේ වර්තමානයේ දකින රූපෙට දොර අරිද්දිම ගැටෙද්දි ඒ රූපය සම්බන්ධයෙන් වර්තමානයේ හිටියය කියලා වැඩක් නැහැ නේ අතීතයේ හිතන්නේ නැතුව. ඇයි ගැටෙනවනේ හා? දැන් මේ යකා ඇවිල්ලා නේ කියලා ඔන්න ගැටෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවද? දැන් ඔන්න බරක් කරගත්ත රූපයක්. දැන් හදාගත්තා. ඒ අර දැකපු රූපය නුවණින් තොරව බැලුව නිසා වර්තමානයේ බලන රූපේ. හැබැයි නුවණින් තොරයි. ඒ නිසා සම්පජඤ්ඤ නැහැ කියන්නේ එතන කිසි කතාවක් නැහැ සතියකුත් නැහැ. දැන් ගැටුණා. එතකොට ගැටිච්ච රූපේ මෙතනින් එහාට අතීතයට නිරුද්ධ වෙලා ගිය ගමන්. ඒ දැකපු රූපේ නිරුද්ධ වෙනවනේ. නිරුද්ධ වුණාට පස්සේ දැන් මෙතනින් එහාට ඒක අතීත රූපයක් වෙනවා. දැන් එයාට අතීත රූපේ බරක් වෙවි ආයේ මේකේ ප්‍රශ්න දාන්නේ නැද්ද? අර ගැටිච්ච රූපේ ආයෙ මතක් වෙන තැන ඔන්න අතීතය සිහි කරමින් දුක් විඳීමේ බර එයාට උරුම වෙනවා. හොඳයි, එයා අර දොර අරිනකොටම සති සම්පජඤ්ඤ ඇති කෙනෙක් නම් එයා ඒ රූපෙට ගැටෙන්නේ නැතුව එයා ඒ රූපය බොහොම සිහියෙන් බැලුවනම් නුවණත් එක්ක, හරිද? නුවණින් කල්පනා කිරීම කියන එකත් එක්ක එයා ඒ රූපය ගත්තනම් ඒ රූපයට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව වර්තමානයේ නොබැඳී හිටියනම් ඒ රූපෙට බලන්න වර්තමානයේ ඉන්න කියන එක විතරක් නෙමෙයි වර්තමානයේ නොබැඳී ඉන්න කියන එක තමයි බුදුරජාණන්සේගේ දේශනාව. ඒ වර්තමානයේ නොබැඳී ඉන්නවා කියන එක උනොත් විතරයි, ඒ කියන්නේ අසංහීරං අසංකුප්පං කියන එක වෙන්න ඕනේ. කෙලෙස් එක්ක ඇදිලා යන්න දෙන්නේ නැතුව කෙලෙස් එක්ක එකතු වෙන්නේ ඇවිස්සෙන්නේ නැති වෙන්න ඒ රූපය දැක්කොත් විතරයි අතීතයට ඒ රූපේ නිරුද්ධ වෙලා ගියාට පස්සේ තමන්ට ඒ රූපේ බරක් වෙන්නේ නැත්තේ. දැන් එතකොට ඒ මොහොත සිහියෙන් අතහරින්නේ. ඒ වර්තමාන මොහොත සිහියෙන් නිරුද්ධ කරනවා. ඒ මොහොත සිහියෙන් නිරුද්ධ කරාට පස්සේ ඒ නිරුද්ධ වෙච්ච රූපේ දැකපු මොහොත අතීතයට ගියාට පස්සේ දැන් ඒ අතීත අරමුණ වර්තමානයේ බරක් කරන්නේ නැහෙනේ. ඔබට මං කියන එක හොඳ සිහියෙන් අහුවත් තේරෙන්න ඕනේ. වර්තමානයේ බරක් නොවෙන්න නම් සිහියත් එක්ක නුවණ තියෙන්න ඕනේ. ඒ දෙක සතියයි සම්පජඤ්ඤයක වර්තමානයේ බරක් නොවි බැලුවොත් ඒ බරක් නොවුන රූපය අතීත රූපයක් බවට කොහේලෙ හරි පත් වෙනවනේ මොහොතින් නිරුද්ධ වෙලා. එතනින් එහාට අතීත රූපෙත් බරක් වෙන්නේ නැණේ ආයි. තේරුණාද? අතීත රූප බරක් වෙන්නේ වර්තමාන රූපය බරක් කරගත්ත හින්දා. ඒ අතීත රූපේ කොයි වෙලේ හරි දැක්ක වර්තමානයක් තියෙනවනේ දිත්තේ වෙච්ච මොහොත. ඒ මොහොතේ ඒක කෙලෙස් එක්ක එකතු වෙලා බලපු හින්දා. එතකොට සතියයි සම්පජඤ්ඤයේ දෙකම එකට තියෙන්න ඕන එක. පින්වත්නි, ඕකට තමයි ගෝචර සම්පජඤ්ඤය කියලා තව එකක් කියන්නේ. තුන්වෙනි සම්පජඤ්ඤය. අසම්මෝහ සම්පජඤ්ඤයත් ඒ වගේම තමයි ඈ. ওই දෙකම හරි වටින දෙකක්. ගෝචර සම්පජඤ්ඤය කියන්නේ මොනවා හරි තමන්ගේ හිතට මේ කමටහනක් පුරුදු කරන්න ඕනේ. ඔය වර්තමානයේ ඉන්න එකට හරි වටිනවා කමටහනක් තියෙන එක.
මිනිස්සු අපෙන් අහයි මේ දේශනය හගෙනනට හාමුදුරනේ අතීතය අතහැරලා වර්තමානයේ ඉන්න මොනවද කරන්න ඕනේ? කරන්න කමටහනක් ඕනේ. ඒව තමයි සතියට කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා කියන්නේ. ඉතින් ඒ කමටහන් තමයි. ඕවා තමයි ගෝචර සම්පජඤ්ඤයට අයිති වෙන්නේ. වර්තමාන මොහොතේ වේදනාව හටගන්න එක දකින්න ඕනේ. වර්තමාන මොහොතේ හිත හසුරේ හිත හැසිරෙන හැටි දකින්න ඕනේ. එක්කෝ කයේ අරමුණක් කාය අරමුණකට හිත යොමු කරගන්න ඕනේ. එහෙම නැත්නම් ධම්මානුපස්සනාවක හිත යොමු කරගෙන වාසය කරන්න ඕනේ. ධම්මානුපස්ස මම කෙටියෙන් කියන්නේ මේව ඔබට බලන්න පුළුවන් හොයාගන්න ලේසිනේ. කායනුපස්සනා කියන්නේ මොනවද? ධම්මානුපස්සනා කියන්නේ මොනවද? ඈ චිත්තානුපස්සනා, වේදනානුපස්සනා මේව හොයාගන්න පුළුවන් මොනවද කියලා අහලා තියෙන ඕන තරම්. එතකොට මේ සතිය අරමුණකින් තමයි හැමතිස්සෙම වර්තමානෙට හිත ගේන්න තියෙන්නේ. වර්තමානෙට හිත ගෙනල්ලා සම්පජඤ්ඤයක් එක හිත එකතු කරනවා කියන්නේ හැම වෙලාවෙම තමන් කියන කරන දේවල් වල සාත්තකද කියලා බලනවා. සාත්තක සම්පජඤ්ඤ, සප්පායද කියලා බලනවා. මේ සාත්තකයි සප්පායයි කියන දෙක හරීම වටිනවා පින්වත්නි. දැන් මම දැක්කා එක හාමුදුරු කෙනෙක් මේ වාහනයක් අරගෙන ඒ වාහනේ ගත්ත කාසෙල් එකෙන් මේ හාමුදුරන්ට කියන්නේ ති හාමුදුරනේ අපිට මේ පොඩ්ඩක් වාහනෙත් එක්ක ඉන්න ෆොටෝ එකක් ගත්තර කමක් නැද්ද කියලා. ඉතින් සමාජ මාධ්‍ය වල දානවනේ සමහර ලාට මේ හැපි කස්ටමර් කියලා, අර සතුටුනා කියලා කස්ටමර් හොඳ වාහනයක් දැන් අරගෙන කියලා අර හාමුදුරුවොත් වාහනෙත් එක්ක ඉඳලා ෆොටෝ ගහලා ඊට පස්සේ දැන් ඕක සමාජ මාධ්‍ය දාලා. ඉතින් මිනිස්සු හොඳ ඒවා ඊට පස්සේ කියනවනේ පින්වත්නි. දැන් සමහර ලාට මේ හාමුදුරුවරු ඇතම් හාමුදුරුවරු බයික් වල නැගලා ෆොටෝ ගහලා සමාජ මාධ්‍ය දානවා. එක එක TikTok වල ගිහියෝ වගේ සමහර ලාට සින්දු වලට රියැක්ට් කර කර අනවශ්‍ය විදියට හැසිරීලා වීඩියෝස් දානවා ගිහියෝ වගේ. ඊට පස්සේ ඉතින් මිනිස්සුන්ගෙන් හොඳ ඒවා අහගන්නවා. අනේ අර සම්මා කියන වචනේ හරියට බැනුම් අහනවා. ඕකේ පිංවත් හරිද? සම්මා වචනේ දාලා තමයි කියන්නේ කියන්න ඕනේ ඔක්කොම. ඊට පස්සේ දැන් මේ බැනුම් අහන ෆොටෝස් වීඩියෝස් මොනහරි දෙයක් සමාජ මාධ්‍යට දාද්දී දැන් ওই දේවල් ඔටෝ එන්නේ නැහනේ පින්වත්නි. හරිද? ඒ හාමුදුරුවන්ගේක මේ ඉබේ ආවේ නැහනේ සමාජ මාධ්‍යට. මේ හාමුදුරුවන්ගෙත් කැමැත්තක් මොකක් හරි තියෙන්න ඕනේ. වාහනයක් පාවිච්චි කරන්න එක දැන් අවශ්‍යතාවයක් මත අපිත් වාහනයක් පාවිච්චි කරනවානේ. හැබැයි අපි කවදාවත් වාහනයක් ගත්තා කියලා ෆොටෝ එකක් දාලා සමාජ මාධ්‍ය වල පෙන්වන්නවත්, මම මේ අලුතෙන් ෆෝන් එකක් ගත්තා කියලා ගන්න ෆෝන් පෙන්න ඉන්නවත් අපිට එහෙම පින්වත්නි අවශ්‍යතාව නැහැ. ඒ කියන්නේ අපි ඒ වැඩි බලන්නේ සම්පජඤ්ඤ නැතිකම වෙ තියෙන්නේ. සාත්තක සම්පජඤ්ඤ කියන එක තියෙන්න ඕනේ සමාජ මාධ්‍ය පාවිච්චි කරද්දි. හරිද? සිහිනුවන කියන එක නැතිකමයි ඔය ඔක්කොම බැනුම් අහන ඒවා පිටිපස්සේ තියෙන්නේ. සාත්තක සම්පජඤ්ඤෙන් අහනොන මම මේ ෆොටෝ එක දානිකේ අර්ථයක් තියනවාද? සාත්තක සම්පජඤ්ඤ අර්ථයක් තියනවාද? එතකොට කෙලින්ම සාත්තක සම්පජඤ්ඤෙම ෆේල් වෙනවනේ ඕවාගේ ඒවා. දාන්න සුදුසු නැහැ. එතකොට සප්පාය සම්පජඤ්ඤ කියන්නේ ඇතැම් දේ සාත්තක සම්පජඤ්ඤයට අනුව සුදුසුයි කියලා හිතන දේ වුණත් ඒ සුදුසු වුණත් මේක සප්පායද මේ වෙලාවේ දාන එක? මේක මෙහි මොහොත මේක දාන එක සුදුසුද? දැන් ඇතැම් දේවල් තියෙනවා පින්වත්නි සමාජ මාධ්‍යයේ. ඔබ හිතන්නකෝ මට හම්බෙනවා පින්තූර ටිකක් අසුබ භාවනාවකට ගැලපෙන මේ කුණු වෙච්ච මිනිවල ලේ ගැල්ලන මොනවා හරි පින්තූර ටිකක් හම්බෙනවා. හැබැයි ওই පින්තූර හැම කෙනාටම දකින්න බෑනේ. සංවේදී මිනිස්සු ඉන්නවා හැමෝටම බලන්න බෑ ඒ වගේ පින්තූර. ඒතකොට පින්වත්නි ওই පින්තූර ටික දැන් මට හම්බුණාට පස්සේ මේක සමාජ මාධ්‍යට දාන්න හරිෂෝක් පින්තූර ටික මේ රාගසිතින් ඉන්න මිනිසුන්ට මේව පේන්න දාන්න ඕනේ කියලා මම ওই ටික දැන් දාන්නද කියලා මගේ හිතෙන් ඇහුවොත් සම්පජඤ්ඤින් සාත්තක සම්පජඤ්ඤින් කිය අශෝක්ෂෝක් දාන්න. ඇයි තින් සාත්තක සම්පජඤ්ඤින් කියන්නේ අර්ථයක් තියනවා කියලානේ. අර ලේ ගලන කුණු වෙච්ච මිනිවල ඒ ෆොටෝ ටික දාන එක අර්ථයක් තියනවා කියලා හිත කියයි සම්පජඤ්ඤින්. ඒ කියන්නේ සාත්තක සම්පජඤ්ඤ කියන හොඳයි හොඳයි අර්ථයක් තියනවා දාන්න කියලා. හැබැයි සප්පාය සම්පජඤ්ඤ තමයි අනිත් පැත්තෙන් කියන්නේ සමාජ මාධ්‍යයේ හැම විදිහෙම ඉන්න හින්දා ඔක දාන එක සුදුසු නෑ. ඔය වගේ ලේ එක
ඒවා කොහොමත් පින්වත්නි ඔය ගොඩක් කලාවට දැන් තියෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල එහෙම එහෙම දාන්න ඉඩ දෙන්නෙත් නැහැ. ගොඩක් කලාවට තහනම් කරනවා. එහෙම ඕනෝනේ ඔය පෙන්වන්න බෑ. එතකොට අර බලන්න සමහර ප්‍රවෘත්ති උනත් අර්ථයක් ඇති දෙයක් විදිහට පෙන්වන්න ඕන දෙයක් උනත් සමහරට සප්පාය නැහැ දාන එක. හරි. දැන් මම පහුගිය දවස්වල ඉන්දියාව, නේපාලේ, බංගලාදේශේ සහ ලංකාව කියන මේ රටවල් හතර ඇතුලේ සති තුනක් ඇතුලේ වැඩම කරපු දහම් චාරිකාවක වැඩියා. ඉතින් ඒ චාරිකාවේදී අපි යමක් ඔබට පෙන්නුවා නම් ඒ ගමනේදී හැමතිස්සෙම දැන් මේ සම්පජඤ්ඤයත් එක්ක තමයි වීඩියෝ එකක් දැම්මත් ෆොටෝ එකක් දැම්මත් මේ මේක ඇයි දාන්නේ මොකටද දාන්නේ මේක දැමීමේ ප්‍රතිඵලය මොකද්ද කියන එක අපි අපේ හිතෙන් අහන්න ඕනේ. ඒක ඒ අවශ්‍යතාව තියෙන්න ඕනේ. ඒක ධර්මයක් එක්ක අර්ථයක් ඇති දෙයක් වෙන්න ඕනේ. දැන් මේ සති තුන ඇතුලේ රටින් රටට යන ගුවන් ගමන් සහ අභ්‍යන්තර ගුවන් ගමන් කියලා ඔක්කොම මේ ගුවන් යාන හතක් මට ඒ ගමන ඇතුලේ පාවිච්චි කරන්න සිද්ධ වුණා. දැන් සාමාන්‍යයෙන් ඔය ගිහියෝ වගේ ගමනක් ගියොත් එහෙම ගුවන් ටිකට් කියන්නේ හම්බෙනවනේ ගුවන් ටිකට් පත වෙනුවට මේ තමන්ට ඒ පාස්පෝර්ට් එකයි තමන් අතේ තියෙන ඒ ලියකියවිලි මොන හරි එක ඒ ඇත්තෝ ඒ ડોකියුමන්ට්ස් මේ සමාජලට ෆොටෝ ගහලා සමාජ මාධ්‍ය දානවනේ. හරිද? මේ එතකොට මට ඒ විදියට ඉතින් මේ ගුවන් යාන හතක මේ සති තුන ඇතුලේ ගියා කියලා මේවැ ටිකට්ස් ඔක්කොම එක්ක මේවා දැන් සමාජ මාධ්‍යයේ පෙන්නඳ එහෙම අපි ගිහියෝ විදියට අර කියන්නේ ගිහියෝ වගේ හරිද භික්ෂුවක් වුණාට පස්සේ ගිහියෝ වගේ ඒ වගේ ෆොටෝ ගහලා ඒවා දාලා මිනිසුන්ට එහෙම පෙන්න නිකන් ටුවර්ස් යනවා කියලා එහෙම පෙන්නන්න කටයුතු කරන එක භික්ෂුවට ගැලපෙන්නේ නැහැ වගේවා. දැන් එහෙම දැම්මනම් මොකෝ වෙන්නේ? ඕකට ඕන තරම් සම්මා මේ මොනවාද ට්‍රැවල්ස් හරි මොනවා හරි මේ නේද සම්මා කියලා වචනේ දාලා සම්මාචාරිකා මේ දායි මිනිස්සු හොඳ කමෙන්ට්ස්. එතකොට ඉතින් ඒ වගේ ඒවා ඇහෙන ඒවා සමාජ මාධ්‍ය අපේ අතින් පාවිච්චි නොවෙනවා නම් එතන ඒ සම්පජඤ්ඤින් මේක හසුරවනකොට තමයි ඒක වෙන්නේ. සීනුවන කියන එක තියෙන්න ඕනේ කියන එකයි මේ කියන්නේ. ගිහියන්ටත් ඒක එහෙමයි. හොඳේ සමහර ගිහිය කොච්චර බැනුම් අහනවද පිටත සමාජ මාධ්‍ය. ඇතැම් කාන්තාව බලන්ඩ තමන්ගේ ඇඳුම අසංවර ඇඳුම් ඇඳලා ෆොටෝ දාලා මිනිස්සුන්ගෙන් මොන තරම් බැනුම් අහනවද? අසංවර ඇඳුම් එක්ක ඇඳලා දැම්ම කියලා සමාජ මාධ්‍ය මිහි විතරක් නෙමෙයි ඔය ඉන්දියන් මිනිසුනත් හරියට එහෙම බැනුම් අහන වෙලාවල් තියෙනවා. සමහරවිට ප්‍රසිද්ධ නල්නිලියන්ට උනා ඒ මිනිස්සු ඔබ දැකලා ඇති ගොඩක් ලාවට ඒ සාරි වැදගත් ඇඳුම් ඇඳලා සමහරවිට ෆොටෝස් දානවා. ඒගොල්ලන්ගේ සංස්කෘතියත් එක්ක ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන විදිය. හැබැයි අනවශ්‍ය විදිහේ ඇඳුමක් ඇඳලා දාපු ගමන් ඒ මිනිස් ඒ රටවල උනත් බයිනවා පින්වත්නි. බටේ රටවල වලට එවච්චර ගාණක් නැති වුණාට ගොඩක් කලාවට මේ අපේ සංස්කෘතිය ඇතුලේ ගෝචරද කියලා කියන්නේ සප්පාය සම්පජඤ්ඤයෙන් මේක බලන්න ඕනේ මේක සුදුසු නෑ දාන එක කියලා. ඉතින් මේවා හැම දෙයකම අදාළයි පින්වත්නි. වචනයක් කතා කරන්න ගියත් ඔබ හොඳට මතක තියාගන්න සමහර අපි කතා කරන වචනයකදී උනත් මම මේ වචනේ කතා කරන්න ඕනේද නැද්ද? මොකටද මම මේ කතා කරන්නේ? මම මේක කතා කරන්නේ කී අර්ථයක් තියෙනවද කියලා බලන්න ඕනේ. හරිද? කතා කරන වචනේට අර්ථයක් තියෙනවද කියලා බලන එක තමයි සප්පාය සම්පජඤ්ඤය. ඔන්න දැන් සිහිනුවණින් ඉන්නවා කියනකොට සෑම වචනයක් ඇතුළෙම මේ සති සම්පජඤ්ඤය පුරුදු වෙන්න ඕනේ. එතකොට සප්පාය සම්පජඤ්ඤයෙන් බලනවා ඉස්සෙල්ලා සාත්තක සම්පජඤ්ඤයෙන් බලනවා මම මේ කතා කරන එකේ අර්ථයක් තියෙනවද නැද්ද? තියෙනවා වුණත් සප්පාය සම්පජඤ්ඤයෙන් සමහරට කියන්න පුළුවන් අර්ථය තිබ්බත් ඕක කතා කරන්න එපා ප්‍රශ්නයක් ඇති වෙනවා. මම හොඳ උදාහරණයක් කියන්නද ඔබට? ඔබ දන්න ඔය මේ සිද්ධාර්ථයන් වහන්සේ ඉපදිච්ච වෙලාවේ ඔබ දන්න නම් තබන උත්සවයට ආව බමුණු 100 ගාන. දැන් මේ කට්ටිය ආව ඇවිල්ලා අහලා තියනවා නේද ඔක්කොම එක ඇඟිල්ලක් උස්සනකොට කොණ්ඩඤ්ඤ විතරක් ඇඟිලි දෙකක් ඉස්සුවා කියලා. මොකද ඔතන හිටපු තරුණ එක්කෙනා තමයි කොණ්ඩඤ්ඤ. අනිත් අය ඔක්කොම වයසයි. කොණ්ඩඤ්ඤ ඇඟිලි දෙකක් ඉස්සුවේ නැහැ, තනි ඇඟිල්ල උස්සගෙන හිටියා. අනිත් අය ඔක්කොම ඇඟිලි දෙකක් ඉස්සුවා. ඊට පස්සේ දැන් තනි ඇඟිල්ල උස්සන් ඉන්න කොණ්ඩඤ්ඤ කැපිලා පේනවා තනි ඇඟිල්ලනේ. සුද්ධෝදන රජතුමා ඇහුවා මේ ඔබතුමාගේ
තනියගේ ලුස්සන එක අර්ථය මොකද්ද? ඊට පස්සේ කිව්වා මේ කුමාරයා ඒකාන්තයෙන් බුදු වෙනවායි කිව්වා. ස්ථිරවම බුදු වෙනවායි කිව්වා. දැන් ඒ ස්ථිරව කියන්න පුළුවන් ඒක පින්වත්නි. ඒ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ටික චෙක් කරලානේ ඔක දැන් ඔය කට්ටිය බමුණෝ ටික ඔක කියන්නේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණවල ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවද ගිහි ගියත ඇහැරලා බුදු වෙනවද කියන එක ස්ථිරව තේරුම් ගන්න පුළුවන් අර නලලේ තියෙන ඌර්ණ රෝම ධාතුව කැරකිලා තියෙන පැත්ත බැලුවට පස්සේ. ඉතින් අර ඌර්ණ රෝම ධාතුවේ කැරකිච්ච දක්ෂිණාවර්තද මොකද කියලා බලලා කොණ්ඩඤ්ඤ බමුණා තේරුම් ගත්තා ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා. මෙයා ආයි කිසි කතාවක් නැහැ තරුණ කෙනානේ. ඉතින් ඒ තරුණකමටත් එක්ක කෙලින්ම ආයි හිතුවේ නැහැ තනියෙන්ගේ ලොසලකුවා ස්ථිරවම බුදු වෙනවා කියලා. එතකොට පින්වත්නි අනිත් කට්ටිය වැඩිහිටි පරිණත මහලු බමුණෝ ටිකක්නේ ඒගොල්ලෝ ඔක්කොම මොකද කරේ? එක ඇඟිල්ලක් උස්සන් නැතුව ඇඟිලි දෙක මිස්සුවා. ඇඟිලි දෙකක් උස්සන් ඉන්න හේතුව ඇහුව රජුරු. කිව්වා ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙයි, ගිහි ගිය අතෑරියොත් බුදු වෙයි කිව්වා. ඒ හරියම බලන්න එතන මහ පුදුම පින්වත්නි ප්‍රඥාවක් පාවිච්චි කරන අර තැනට සුදුසු නුවණ කියලා අපි කතා කරන්නේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා. ඒ තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා තමයි මේ බමුණු ඇඟිලි දෙක මිස්සුවේ. මේ බමුණෝ දන්නවා හොඳටම මේ ඒකාන්ත බුදු වෙනවා කියලා දන්නවා. මොකද ඌර්ණ රෝම ධාතුව කැරකෙච්ච පැත්ත නොදන්නව නෙමෙයි මේ බමුණෝ ටික. ඔක්කොම දන්නවා. හැබැයි තනි ඇඟිල්ල ඉස්සුවේ නැහැ දැනගත්තට. මොකද ඒගොල්ලෝ දන්නවා බුදු වෙනවමයි කියලා ස්ථිර තීරණේ කිව්වොත් සුද්ධෝදන රජතුමාට බලාපොරොත්තු බිඳිනවා. එතකොට මේ කුමාරයා සම්බන්ධයෙන් ගිහිගේ ඉඳලා සක්විති රජෙක් වෙන එක යන් දහසක් බලාපොරොත්තු පුරවගෙන ඉන්න රජුරුවන්ගේ හිත කඩා වැටලා පීඩණයකට ආවොත් එහෙම ගැටෙන ගැටීමත් එක්ක අපි කියන වචනෙත් එක්ක අපිවත් මරලා දාන්න පුළුවන්. ඒ ඔක්කොමලා කිව්වොත් එහෙම බුදු වෙනවා කියලා අපිවත් මරලා දාන්න පුළුවන්. රජ කෙනෙක්ව පින්වත්නි එක වචනයකින් පොඩ්ඩ එහෙම හෙවුනොත් එහෙම මොකක්ද ගන්න ඩිසිෂන් එක කියලා දන්නේ නැහනේ. රජෙක්ව කෝප කරන්න හොඳ නැහැ. ඒතකොට දැන් අනිවාර්යෙන් දන්නවා ස්ථිරව බුදු වෙනවා කියලා හැම කෙනාම ඒකමතිකව හිටියානම් රජතුමා කිපෙනවා. කිපුණොත් එහෙම කියන්නේ බලාපොරොත්තු බිඳීම තුළ දුක් වේදනාවක් එන්නේ ගැටීමක්නේ. සැප වේදනාවට ඇලීමයි දුක් වේදනාවට ගැටීමයි. දැන් මේ දුක් වේදනාවත් එක්ක එන ගැටීමෙන් මොනව කරයිද දන්නේ රජුරු. එතකොට කොටිම්ම නම් තබන වෙලාවේ කියන මේ මේ ප්‍රතිඵල කියනකොට අර පිරිකර පූජ කරන වගේ පඳුරු මොනව හරි දෙනවනේ. මැරුවේ නැතත් පඳුරු ටික හරි නොදී ඉන්න පුළුවන් හිතේ තියෙන කම්පණයට අයියෝ කියලා බලාපොරොත්තු බිඳිලා. හොඳේ ඒ කියන්නේ ඒ නිසා මේ බමුණෝ ටික එක්තරා පැත්තකින් කපටිකමක්. හැබැයි එතන තියෙන රජෙක් තරහ කරගන්න නැති වෙන්න තැනට සුදුසු නුවණ ඇතුව ඇඟිලි දෙක උස්සලා අර උත්තර දෙකම කිව්වා. බොරුවක් නෙමෙයිනේ. ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා. ඇත්තනේ. ගිහි ගෙදර හිටියොත් ඉන්නේ නැති එක වෙනම කතාවක්. හිටියොත් සක්විති රජ වෙනවා. ගිහි ගේ අතෑරියොත් බුදු වෙනවා. කිසිම බොරුවක් නෙමෙයි. මොකද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක්ගේ ওই දෙකෙන් එකක් තමයි අනිවාර්යෙන් වෙන්නේ. ඉතින් ඒ නිසා බොරුවකුත් නොවෙන්න එකහෙලා ඍජු ඇත්තක් නොකියන විදියට ලස්සනට උත්තරේ දුන්න ඇඟිලි දෙක උස්සලා. එතකොට පින්වත්නි මොකද වුනේ? එතන සාත්තක සම්පජඤ්ඤයට අනුව හරි උත්තරේ දෙන්නත් ඕනේ අර්ථයක් ඇති උත්තරේ කියලා දන්නවා. ඒක හැබැයි සප්පාය සම්පජඤ්ඤයට අනුව උත්තර එකපාර ඍජු උත්තරේ දෙන එක සුදුසු නෑ කියලා සප්පායට අනුව තේරුම් අරන් මෙතන සප්පාය නෑ මෙහෙම කියන එක කියලා කියන්න ඕනේ කොහොමද සප්පාය විදියට කියලා තේරුම් අරන් තමයි ඇඟිලි දෙක උස්සලා අර විදියට කිව්වේ. ඒ පරිණත වෙච්චකම එතන තියෙන්නේ. අරයා තරුණ මදේට කිව්වා ඔහේ. ඒ රජුරන්ට තේ පින්වත්නි 100 ගානක් කියනකොට ඇඟිලි දෙකක් උස්සලා නිකන් ඔප්ෂන් දෙකම තියනවා වගේ අර කොල්ලෙක් තනි එක්කෙනෙක් ඕක ගණන් ගන්න නෑනේ රජුරු. ඒ නිසා කොණ්ඩඤ්ඤගේ මතේ ගණන් ගත්තේ නෑ ඒ වෙලාවේ. එක පැත්තකින් යා තරුණෙක් සහ තනි එක්කෙනෙක්. ඒ නිසා ඒක ගණන් ගන්න නැතුව රජුරු ඒක කොහෙත්ම හිතුවේ නෑ ඒක එහෙම වෙනවමයි කියලා. අර ගොල්ලන් දෙකම උස්සලා තියෙන හින්දා රජ්ජුරු එතනින් එහාට තමයි තීරණය කරේ. එහෙනම් කොහොම හරි ගිහි ගෙදර තියාගන්න වැඩ කරන්න ඕනේ කියලා. ඒකනේ පින්වත්නි ගිහි ගෙදරට අවශ්‍ය පරිසරය ඔක්කොම හැදුවේ. කොටිම මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් දකින්න නැති වෙන විදිහේ පරිසරයක් හදන්න පුළුවන් තරම් බැලුවානේ රාජධානිය ඇතුලේ. වෙනම ලෝකයක් මැව්වානේ.
ඉතින් ඔතන ඔය සම්පජඤ්ඤ දෙක හරි ලස්සනට පේනවා. ඒ කියන්නේ මේ කටින් වචනයක් පාවිච්චි කරනකොට අපිට මේ සම්පජඤ්ඤ කියන එක සෑහෙන වැදගත් ජීවිතේට. හොඳ නායකත්ව ලක්ෂණ තියන අයගේ ස්වභාවයක් තමයි කතා කරන්න ඕනේ මොකද්ද, ඒක කතා කරන එක අර්ථයක් තියනවද. හරි, ඊට පස්සේ අර්ථයක් ඇති දේ කතා කරනා වගේම ඒක මෙතන කතා කරන්න මේ සප්පායද නැද්ද, ඔන්න ඔය දෙපැත්තම බලනවා. දැන් ඔබට මේ ගෝචර සම්පජඤ්ඤ කියන එකට

එතෙන්දී අපි දැන් අර ගෝචර සම්පජඤ්ඤ සමතයක් වඩන සම්පජඤ්ඤයක් විදිහටත් සමතයට උදව් කරන සම්පජඤ්ඤයක් විදිහට සප්පාය මේ අසම්මෝහ සම්පජඤ්ඤ කියන හතරවෙනි එක විදර්ශනාවට උදව් කරන සම්පජඤ්ඤයක් විදිහට හඳුන්වලා දෙන්නම් මෙතෙන්දී. සමතයට හෙල්ප් කරන එක ගෝචර සම්පජඤ්ඤ කියන්නේ තුන්වෙනි එකේනා, විදර්ශනාවට උදව් කරන්නේ අසම්මෝහ සම්පජඤ්ඤ කියන හතරවෙනි එකේනා. දැන් මේ දෙක මං එකම අරමුණක් කරන් පැහැදිලි කරන්නද? ආස්වාස ප්‍රස්වාසගම, ආස්වාස ප්‍රස්වාසය වර්තමානයේ ගන්න ආස්වාස ප්‍රස්වාසයට ඔන්න සිහිය තියාගෙන ඉන්න ගෝචර සම්පජඤ්ඤ අර පැත්තෙන් කාය අනුපස්සනාව. එතකොට ආස්වාස ප්‍රස්වාසය සිහියෙන් දකිද්දී ඒ ආස්වාස ප්‍රස්වාසය පින්වත්නි හුස්ම ගන්නවා, හුස්ම හෙල්නවා, හුස්ම ගන්නවා, හුස්ම හෙල්නවා කියලා ඕක බලාගෙන හිටියා කියලා විතරක් නිවන් දකින්න බෑනේ. ඔය අර වචන හදලා රවට්ටන කට්ටියක් ඉන්නව රටේ, ඔය කට්ටිය මේ හරියට අපහාස කරනවා පින්වත්නි හුස්ම ගැන භාවනා කරනවා කියලා. ඒකට පුදුම විදිහට නිඳා කරනවා. ආනාපාන සතිය බුදුරජාණන්සේ පැහැදිලිව දේශනවල ආස්වාස ප්‍රස්වාස අපූර්වට පෙන්වන සූත්‍ර කොතෙකුත් තිබුණත් ඒ සූත්‍ර පෙන්වන්නේ මිනිසුන්ට වෙන තමන්ගේ හිතළු මතයක් දාලා ආස්වාස ප්‍රස්වාස කියන්නේ නිකන් ඔය උඩින් පේන විදිහට හුස්මක් ගැන නෙමෙයි ඔකේ කියන්නේ කියලා කියනවා. හුස්ම භාවනා කරන තිරිසන් සත්තුත් නිවන් දකින්න ඕනෙලු. තිරිසන් සත්තු ආන කියන ආස්වාසේ අපාන කියන ප්‍රස්වාසේ කළාට තිරිසන් සත්තු බුදුහාඳුරෝ ආනපාන භාවනා කියලා ගන්නෙ මෙනි කියන්නේ. දැන් තිරිසන් සත්තු ආනපාන කළාට ආනපාන සතිය කරන්න දන්නේ නැව. මෙතන ආනපාන කියන එක වෙනයි, ආනපාන සතිය කියන එක වෙනයි. ආනපාන සතිය කියන්නේ ආනපානයත් එක්ක සතිය තියෙනවා. ඒත් සතිය නිකන් නෙමෙයි, සති සම්පජඤ්ඤයත් එක්ක යන එක. සති සම්පජඤ්ඤයත් එක්ක යනවා නම් ඒකට මේ අසම්මෝහ සම්පජඤ්ඤ කියන එකත් එකතු වෙනවා. අසම්මෝහ සම්පජඤ්ඤ ආවට පස්සේ පින්වත්නි ඔය ආස්වාස ප්‍රස්වාසය අපි හිතනට වඩා මහා ගැඹුරක් තියෙනවා. විදර්ශනාවට සෑහෙන උදව් වෙන, සමතයට උදව් වෙන්නේ කොහොමද? මේක ඇලීම් නැති, ගැටීම් නැති, හරිම ඒකාකාරී උපේක්ෂා සහගත අරමුණක් ඉඳ සමතයට උදව් වෙනවා. හරිද? විදර්ශනාවට උදව් වෙන විදිය දැන් මම චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. අසම්මෝහ සම්පජඤ්ඤ කියන්නේ විදර්ශනාවට ගැලපෙන විදියට තියෙන සම්පජඤ්ඤයක්. ඒ කියන්නේ මෝහය ඇති නොවන විදිහේ, ආත්ම දෘෂ්ටියක් ඇති නොවන විදිහේ, අනිත්‍ය සංඥාව ඇති කරගත්ත සම්පජඤ්ඤයක් තමයි අසම්මෝහ සම්පජඤ්ඤයට තියෙන්නේ. එතන පැහැදිලිව තේරුම් ගමු අපි හුස්ම රැල්ලත් එක්ක. ඔන්න ආස්වාසය ප්‍රස්වාසය කියන එක මම ඔබෙන් අහනවා. ඔන්න දැන් මේ ප්‍රශ්න වලට හොඳට හිතලා උත්තර දෙන්න. ගොඩාක් විසිරිච්ච වෙලාවට, හරිද? විසිරිච්ච වෙලාව කියන්නේ මොනවද? රාගය බලවත් වෙච්ච වෙලාවට හුස්ම වේගින් වැටෙනවද නැද්ද? ද්වේෂය බලවත් වෙච්ච වෙලාවට හුස්ම වේගින් වැටෙනවා. මෝහය බලවත් වෙච්ච වෙලාවට හුස්ම වේගින් වැටෙනවා. දැන් මෝහය බලවත් වෙච්ච වෙලාවට අයිති බය කියන එකත් බලන්නකෝ. බය ආවට පස්සේ හුස්ම වේගින් වැටෙනවනේ. ඊතර මේ හුස්ම වේගින් වැටෙනකොට කොටින්ම අපි හුස්ම ගන්න සද්ද කොච්චර ඕලාරිකද කියනවනම් සමහරට පිට ඉන්න කෙනාට ඇහෙනවා. දැන් රාගේ බලවත් වෙච්ච වෙලාවට සමහරු හුස්ම ගන්න සද්දේ එතන ළඟ ඉන්න කෙනාට ඇහෙනවා. රාගේ බලවත් වුණු වෙලාවට ඒ සද්දේ හුස්ම ගන්න සද්දේ ඇහෙනවා. මෙයා ඔන්න ආශ්වාස කරන්න, මෙයා ප්‍රශ්වාස කරන්න කියලා රාගේ ගොඩාක් බලවත් වෙච්ච මිනිහෙක්ගේ ඒ හුස්ම ගන්න සද්දේ කියන්න පුළුවන්. ඔන්න ගත්තා හුස්ම, ඔන්න හෙළුව හුස්ම කියලා කියතෑගේ පිට ඉඳන් බලාගෙන තරහ ගියාමත් එහෙමනේ. බාන්න හොද්දටම තරහ ගිහිල්ලා දරුණු විදියට හිත තරහෙන් පුපුර පුපුර ඉන්න වෙලාවට හුස්ම ගන්න සද්දේ කොච්චර තදට ඇහෙනවද කියලා සමහරවිට කටිනුත් අර හුස්ම ගන්න එකට අනුව ඒ රිදම් එකට අනුව ආශ්වාසයටයි ප්‍රශ්වාසයටයි තනිකර ප්‍රතිචාර එනවා කටින් පව. ඒක දත් මිටි ගන්නත් හුස්මට ඒ පැටර්න් එකට ගැලපෙන විදියට, හරි, ආශ්වාසයටයි ප්‍රශ්වාසයටයි වුණ විදියට කෙලින්ම ආයිත් හොද්දට තරහ ගිය මිනිහෙක්ගේ පිටින් බල්ල කිතේක ඔන්න මේ මිනිහ ආශාස කරනවා, ඔන්න ප්‍රසවාස කරනවා කියලා ඇහෙනවනේ සද්ද හොඳට. බය ආවමත් එහෙමනේ මෝහයට අදාළ ඕන තැනකදී මෝහේ බලවත් වුණාම. හරිද? මේ හැම තැනකම මං කියන්නේ රාගය බලවත්, මෝහේ බලවත්, ද්වේෂය බලවත්. අන්නේ බලවත් වෙච්ච වෙලාවට බලන්න බය එහෙම ආවම කෙලින්ම ආශාස වැටෙන සද්දේ, ප්‍රසවාස වැටෙන සද්දේ හොද්දට ඇහෙනවනේ පින්වත්නි පිටට. එතකොට ඔබ දන්නවා

0: ඔය වැඩක් කරමින් බලවත්ව විසිරිච්ච වෙලාවට හරිද අපි දුවලා කොහරි ගමනක් දුවලා මහන්සි වෙලා හති වැටිලා කන්දක් නැගලා මොකක් හරි ලොකු බර වැඩක් කරලා කය හරියට වෙහෙසෝලා අන්න ඒ වෙලාවටත් ඔබ දන්නවා මේ හුස්ම වේගවත් හරිද? එතකොට පින්වත්නි අර හાર્ට් රේට් එක මේ හදවතේ ආශ්වාස ප්‍රශ්වාස ගන්න වාර ගන්න එක තත් මේ විනාඩියක් ඇතුලේ අපි නියම් ගන්නොත් හොඳේ විනාඩියකට කී වාරයක් ආශ්වාස කරාද ප්‍රශ්වාස කරාද කියලා ගන්නොත් ඒ බීට් එක කොච්චර වාර ගණක් ගියාද කියලා බැලුවොත් හිත විසිරිච්ච වෙලාවට බීට් එකේ ප්‍රමාණය වැඩිනේ හાર્ට් එකේ ගන්න බීට් එක වැඩි විසිරිච්ච වෙලාවට හැබැයි හොඳට බලන්න දැන් භාවනාවක හොඳට සංසිඳිලා යනකොට හිත දැන් ආස්වාසේ දිහා හොඳට බලාගෙන ප්‍රස්වාසේ දිහා බලාගෙන ආය ආස්වාස කරනවා බලාගෙන ආය ප්‍රස්වාස කරනවා බලාගෙන වෙන විසිරෙන කිසිම අරමුණක් නැතුව හුස්ම රැල්ලට විතරක්ම සිහිය තියාගෙන සංසුන් කරගෙන ආවොත් හිත දැන් පින්වත්නි විසිරෙන රාග අරමුණු නැහැ විසිරෙන ద్వේෂ අරමුණු නැහැ විසිරෙන මෝහ අරමුණු නැහැ දැන් මොකද වෙන්නේ හොඳට සාන්ත වෙලා හිත හොඳට සංසුන් වෙලා අර ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සංසිඳිලා යනවානේ මේක සංසිඳනකොට ඔබ දන්නවද මොකද්ද වෙන්නේ කියලා ඔය කායානුපස්සනාවේ පෙන්නනවා පින්වත්නි මේ ආස්වාස ප්‍රස්වාස වඩන ආකාර ගැන කායනුපස්සනාවට අනුව මේ ආස්වාසයට 4යි ප්‍රස්වාසයට 4යි 8 ආකාරයකට විස්තර කරනවා කායනුපස්සනාවේ කියවලා බලන්න සතිපට්ඨාන සූත්‍රය කියවලා බලන්න පළවෙනි එක දීගං වාසසන්තෝ දීගං අසසාමිති පජානාති ඊට පස්සේ දීගං වා පසසන්තෝ දීගං පසසාමිති පජානාති ඔය විදිහට දීර්ඝව ගන්න එක ඊට පස්සේ රස්සං කෙටියෙන් ගන්න එක රස්සං වාසසන්තෝ සහ රස්සං වා පසසන්තෝ කෙටියෙන් ගන්න එක දැනගන්නවා ඔය විදිහට අර ආස්වාස ප්‍රස්වාසයේ දිග බව සහ කෙටි බව කියන එක හඳුනා ගන්නවා ඔහොම පින්වත්නි මේ ආස්වාස ප්‍රස්වාස සංසිඳවනවා හරිද සංසිඳවලා දැන් සංසිඳනවා කිව්වට පස්සේ හොඳට බලන්න කල්පනා කරලා එක විනාඩියක් ඇතුලේ බීට් එක හાર્ට් බීට් එක ගන්න ප්‍රමාණය අඩු වෙනවනේ ආස්වාස ගත ප්‍රමාණය ප්‍රස්වාස ගත ප්‍රමාණය අඩු වෙනවා මොකද ඒක දැන් සංසිඳිලා යනවා ඒ සංසිඳිලා යනකොට ගන්න ප්‍රමාණය අඩු වෙනකොට නිස්කලංකව හුස්ම රැල්ලේ අඩු ප්‍රමාණයක් එක විනාඩියක් තුළ ගන්නවා කියන එකේ තේරුම තමයි ආස්වාසයක මුළු ආස්වාසෙම තේරුම් ගන්න පුළුවන් වෙනවා මුළු ප්‍රස්වාසෙම මුලමෙදාක තේරුම් ගන්න පුළුවන් වෙනවා ආස්වාසි මුලමෙදාකයි ප්‍රස්වාසි මුලමෙදාකයි ඔකට කියනවා පින්වත්නි සබ්බකාය පටිසංවේදී පස්ස සිසාමිති සික්කති සහ සබ්බකාය පටිසංවේදී අස සිසාමිති සික්කති කියලා. ඒ කියන්නේ මුළු ආස්වාස උතන සබ්බකාය කියන්නේ මේ ආස්වාස ප්‍රස්වාස කයට. එතකොට ආස්වාස කයයි ප්‍රස්වාස කයයි මුළු කයම හොඳට තේරුම් ගන්නවා කියන්නේ ඒ ආස්වාස කයයි ප්‍රස්වාස කයයි මුලමෙදාක තේරුම් ගන්නවා. ඇයි ඉතින් දැන් අර මේ සංසිඳෙන්න හાર્ට් බීට් එක අඩු වෙද්දි මේකේ ඒ කියන්නේ විනාඩියකට ගන්න ආස්වාස ප්‍රස්වාස ප්‍රමාණය අඩු වෙනවා කියන එකේ තේරුම තමයි ආස්වාසය කරන කාලය වැඩි වෙනවා කියන එක. ප්‍රස්වාසය කරන කාලය වැඩි වෙනවා. කියන්නේ හිමීට සංසිඳලා ගන්නවා හිමීට සංසිඳලා හෙලනවා. වෙන වෙලාවට සමහරට එක හුස්මක් අරගෙන හෙලන මුළු ටයිම් එකම ගත්ත වෙලාවයි හෙලන වෙලාවයි දෙකම අර සංසිඳිච්ච මිනිසයා හුස්ම ගැනීමට විතරක් පාවිච්චි කරනවා. ඉතර කලින්ට වඩා භාගයක් අඩු වෙනවනේ අර කවුන්ට් එක. හරි ඒ ප්‍රමාණය භාගයක් අඩු වෙනවනේ. එතකොට බලන්න දැන් එහෙම වුණාට පස්සේ තමයි සබ්බකාය පටිසංවේදී කියන එම එහෙම ඕන වෙන්නේ. අර සංසිඳුවලා ගියා. ඒවත් මේකේ ස්ටෙප්. සංසිඳුවට පස්සේ මොකද වෙන්නේ? සංසිඳලා ගියපු එකේ මුල මැදාක දැන් බලතැකයි. ඉතින් හිමීටන වෙන්නේ ඕක. එතවර මොකද වෙන්නේ ආශ්වාසය මුල ආශ්වාසය මැද ආශ්වාසය අග ඉරවස ප්‍රශ්වාසය මුල ප්‍රශ්වාසය මැද ප්‍රශ්වාසය අග කියලා මුල මැදක ස්ටෙප් බලන්න පුළුවන් උකට තමයි සබ්බකාය පටි සංවේදී කියන්නේ හරි එතර දැන් ඕකේ හිතන්න මුල මැදක බලනවා කියන්නේ මොකද්ද කියලා ඔබට තේරුන්නේ නැද්ද දන්නේ ඕකේ මම පැහැදිලි කරන්න ඔන්න ආශ්වාස ගන්නවා කියලා ගන්න වෙලාව අඳුර ගන්නවා මුල ඔන්න දැන් ආශ්වාස කරගෙන යනවා කියලා කරගෙන යන මොහොත අඳුර ගන්නවා ඔන්න දැන් ආශ්වාස කරලා ඉවරයි කියලා කරලා ඉවර වෙච්ච මොහොත අඳුර ගන්නවා මුල මැද අග මුල තමයි ආශ්වාස කරනවා කියලා අඳුර ගන්න එක මැද තමයි ආශ්වාස කරගෙන යනවා කියලා අඳුර ගන්න එක අග තමයි ආශ්වාස කරලා ඉවරයි කියලා අඳුර ගන්න එක දැන් බලන්න පිඟානේ හඳුනා ගැනීම සංඥා තුනක් තියෙනවා හරිද මුල අඳුර ගන්න සංඥාව එකක් මැද අඳුර ගන්න සංඥාව එකක් අග අඳුර ගන්න සංඥාව එකක් ඊට පස්සේ ආපහු ආශ්වාස ප්‍රශ්වාස අනිත් පැත්තට හෙලද්දිත් එහෙමයි ඔන්න හෙලන්න පටන් ගත්තා කියලා මුල අඳුර ගන්නවා ඔන්න ආශ්වාස හෙලන්න ගත්තා ඊට පස්සේ දැන් ආශ්වාස හෙලනවා කියලා මැද අඳුර ගන්නවා ඔන්න දැන් ආශ්වාස හෙල්ල ඉවරයි කියලා අග අඳුර ගන්නවා දැන් බලන්න මුල මැද අග ආශ්වාසෙත් ප්‍රශ්වාසෙත් සංඥා තුන තුන සංඥා හයක් එක ආශ්වාසයක් එක ප්‍රශ්වාසයක් වෙනුවෙන් සංඥා හයක් හැදෙනවා එතන හරිද දැන් මොකද වෙන්නේ මුළු ආශ්වාස ප්‍රශ්වාස කයම විදිහට තේරුම් ගන්නවා දැන් මේකෙන් වෙන්නේ අතීතය ගැන හිත හිත වර්තමානයේ අතීතයේ අනාගතයේ හිත හිතා එක එක කෙලෙස් අරමුණු හිත හිතා ඇහින් දැක්ක කෙලෙස් අරමුණු කනින් ඇහිච්ච කෙලෙස් අරමුණු ඕවා හිත හිතා ඉන්න ටයිම් නෑ දැන් එහි මෙයා දැන් බර වැඩක් නේ පින්වත්නි ආස්වාසි දිහා බලනවා ප්‍රස්වාසි දිහා බලනවා ඒක සංසිඳවලා සංසිඳවලා යනකොට ඒකේ මුල මැදාක බලනවා එතකොට මේක දැන් සම්පූර්ණ මෙයාට ලොකු වැඩක් ලොකු ජොබ් එකක් හරි දැන් හිතරන ඒවා වැඩපොලක් හම්බුණා වගේ දැන් රස්තියදුක ගහ ඉන්න අතීත ගැන හිත හිත රස්තියදු ගහන්න අනාගතය ගැන හිත හිත රස්තියදු ගහන්න රූප ගැන හිත හිත සද්ද ගැන හිත හිත ඌට එක එක දුව දෙයට දුව දුව රස්තියදු ගහන්න වෙලා නැහැ දැන් දැන් කෙලින්ම මෙයාට වැඩපොලක් ජොබ් එකක් වැඩ කියන්නේ සංස්කෘත වචනෙන් කර්ම කියනවා පොල කියන්නේ ස්ථානය කර්ම ස්ථානය කියන එක තමයි වැඩපොල කියන්නේ කර්ම ස්ථාන කියන එක තමයි කර්මස්ථාන කියලා සංදි වෙන්නේ පාලියේදී කම්මဋාන හරි එතකොට කම්ම ථාන කියන්නේ කම්මဋාන කියන සංදියත් එක්ක කම්මဋාන කියනවා සංස්කෘතෙන් කර්මස්ථාන කියනවා සිංහලෙන් කමඨහන කියලා කියනවා තව විදිහකින් සරල කරලා කිව්වම වැඩපොල කියනවා වැඩපොල කියන්නේ කෙලිම ජොබ් එකක් දුන්නා හිතට දැන් රස්තියාදුක ගහ ඉන්න බෑ ඊට පස්සේ මේ ආස්වාස ප්‍රසස් බලන දැන් බලන්න හොඳට සති සම්පජඤ්ඤය ඇතුලේ මේක එක පැත්තකින් කායानुපස්සන සතිය වැඩෙනවා හුස්මත් එක්ක ඊට පස්සේ අනිත් පැත්තෙන් පින්වත්නි ගෝචර සම්පජඤ්ඤයක් විදියට ආස්වාස ප්‍රසවාස පිහිටෝගත සති කමටහනක හිත පුරුදු වෙනවා දැන් සම්පජඤ්ඤයක් ඒක ගෝචර සම්පජඤ්ඤය හරි ඕනම කමටහනක් ගෝචර සම්පජඤ්ඤය ඊට පස්සේ අසම්මෝහ සම්පජඤ්ඤය කියන එක දැන් මම පැහැදිලි කරනවා කිව්ව ඔබට ඒ තමයි දැන් මෙතන මේ හැම සංඥාවක්ම අඳුරගatti ඔන්න දැන් විදර්ශනාවට කැමති අය මේ ටික මෙතනින් එහා තේරුම් ගන්න පින්වත්නි දැන් මේ හිතින් යමක් දැනගන්නවනේ ආනපාන සතියේ කරන්නේ ඇත්තටම හිතින් දෙයක් දැනගන්න එක. හරි. හිතනේ ඔක්කොම. ආස්වාසය දැනගන්නෙත් කොහෙන්ද? හිතින්. ප්‍රසවාසය දැනගන්නෙත් කොහෙන්ද? හිතින්. එතකොට ඒ හඳුනගන්නවා කියන්නේ සංඥා. ආස්වාසය හඳුනගන්නවා සංඥාවක්. ප්‍රසවාසය හඳුනගන්නවා සංඥාවක්. ඒතර මේ නිවන් මාර්ගට උපකාරී වෙන සංඥා 10ක් දස සංඥා කියලා ගිරිමානන්ද සූත්‍රයේ පෙන්නනවා. ඒකේ ඇති බලන්න ආනාපාන සතිය තියෙනවා 10 වෙනි සංඥාව විදියට දස සංඥාවල ඔය ඔක්කොම සංඥා 10ම මේ නිවනට උපකාරී වෙන සංඥා දස සංඥා තියෙන ගිරිමානන්ද සූත්‍රය. එතකොට මේ ආනාපාන සතියත් සංඥා. ඒ ඉතින් සංඥා කියන්නේ ආස්වාසය අඳුර ගැනීම සංඥාවක් ප්‍රස්වාසය අඳුර ගැනීම සංඥාවක්. ඒ සංඥාවක් එන්නේ කොහමද? සංඥාවක් එන්න මේ පස්සපච්චය සංඥාවක් එන්නේ තුනක් එකතු වෙච්ච නිසා. හැමතිස්සෙම සංඥාවක් ඇති වෙන තුනක් ඕනේ. මොනවද තුන? තුන තමයි මං ආශ්වාස ප්‍රශ්වාසයට අදාළ තුන විතරයි මෙතන කතා කරන්නේ. දැන් ආශ්වාසය අඳුරගන්න ඒ ආශ්වාසය කියන සංඥාව අඳුනගන්න අවශ්‍ය වෙන තුන මොනවාද? මෙතන පින්වත්නි තියෙන්නේ ආස්වාසය කියලා දැනගන්නේ කයයි පහසයි කියන, يعني කයට දැනෙන පහසක් ඔය ආස්වාසය කියන්නේ. ප්‍රස්වාසය කියන්නේ කයට දැනෙන පහසක්. ආයතන විදිහට ගත්තොත් එහෙම බාහිර ආයතන පැත්තෙන් කාය ආයතනිනවා, අභ්‍යන්තර ආයතනේ කාය ආයතනේ, බාහිර ආයතනේ තමයි ඒ ආස්වාස ප්‍රස්වාසය. පොට්ටබ්බ ආයතනේ. ඒතර පොට්ටබ්බ කියන පහසට තමයි ආස්වාසය අයිති ප්‍රස්වාසය අයිති. හොඳට මතක තියාගන්න ආස්වාසය දැන ගැනීම පහසක්. කයට දැනෙන පහසක් දැනගන්න එක. ඒ කියන්නේ අපි කයට සීතල දැනගන්න උණුසුම දැනගන්නේ. හරිද? කවුරු හරි කෙනෙක් තට්ටුවක් දාන එක දැනගන්නේ. දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ වාඩි වෙලා ඉන්න එක බලන්න දැනගන්න ඕනේ. වාඩි වෙලා ඉන්න පුටුව හරි ඇඳ හරි මොකක් හරි බිම හරි ඔය වාඩි ලා ඉන්න එක කයට දැන් දැනගන්න ඕනේ. හොඳට බලන්න දැනගන්නවද නැද්ද කියලා මං හිතනවා. මේ සිත්නේ තසුපු මේ වෙලාවේ අහන්නේ අහසින් ඉඳන් නෙමෙයි කියලා. හරිද? හිස් අවකාශයේ ආකාශේ පාවෙවි නෙමෙයි අහන්නේ. කොහේ හරි වාඩි වෙලා හේත්තු වෙලා නේ බිමට කකුල් දෙක හරි තියාගෙන කොහොම හරි කොතන හරි ස්පර්ශ වෙලා නේ අහන්නේ. හොඳට බලන්න. දැන් මේ වෙලාවේ මට මැදිරි සහායට ඉන්නවා මගේ ළඟ. අපිට මේක සම්පූර්ණ මෙහෙයුම් කටයුතු වලට කෞෂිදුව ආගමිකංශේ. දැන් කෞෂි ළඟ ඉන්න මේ වෙලාවේ සජීවී මට මේ වෙලාවේ සම්මුඛව ඉන්න කෙනෙක් විදියට කෞෂි මට ඔළුව වනලා හරි සංඥාවක් දෙන්න. ඔයාට පුතේ වාඩිලා ඉන්න ඔය පුටුවේ පහස මේ වෙලාවේ කයට දැනෙනවද නැද්ද? දැනෙනවා. දැන් මං මේ වෙලාවේ මැදිරි සහාය දෙන්න දරුවගෙන් මේ වෙලාවේ අහනවා, ඔයා මම මේක කියන්න කලින් හිතන්න විනාඩි 5කට කලින් ඕක ඔයා දැනගත්තද? නැහැ. ඔන්න එයාගේ මූණෙන් නැහැ කියලා කියනවා. මං හිතනවා මේක දේශනේ අහන් ඉන්න ඔබටත් ওই විදිහම තමයි. ඒ කියන්නේ අඩේ මෙහෙම පහස. මං එහෙම කියන්නේ නිකන් තේරෙන්නේ මිනිසුන්ට පොඩ්ඩක් පහසෙන් මේක තේරුම් ගන්න. අප්පා මෙහෙම පහසක් තියනවා කියලා මෙච්චරලා මතක්ුන්නේ නැහනේ. එහෙම හිතනවනේ. කියන්නේ මෙච්චර වෙලා මතක්ුන්නේ නැති පහසක්. පුටුව දැනෙන පහස හරි ඔගොල්ලෝ ඇඳේ වාඩි වෙලා හරි බංකුවක වාඩිලා හරි මැටි පිලක වාඩිලා හරි සිමෙන්ති එක වාඩිලා හරි කොහේ හරි වාඩි වෙලා හෝ හේත් වෙලා හෝ ඔය දැනෙන පහස මං කියනකන් දන්නේ නැණි තියනවා කියලා. කියනකන් දන්නේ. එහෙම පහසක් තියනවා කියලා. හරිද වැරදිද? ඔන්න ඔවගේ නේද? අපි හුස්ම ගත්තත් ගන්න හුස්ම ගන්න බව අපි සාමාන්‍ය ජීවිතේ ගෙවනකොට දන්නවද? අපි ඕන තරම් ජීවිතේ ඕන තරම් ආශාස කරනවා ප්‍රසවාස කරනවා. අපි දන්නේ නැහනේ. ඔහේ ආශාස යනවා, ඔහේ ප්‍රසවාස වෙනවා අපි දන්නේ නැහැ. ඒතර තේරුම් ගන්න බාහිරින් කයට දැනෙන ඔය පහස පුටුවේ ඇඳේ හේත් වෙලා ඉන්න ඔය දැනෙන පහස බාහිරින් දැනෙන පහසක්. ආශාස ප්‍රසවාසයේ තියෙන අභ්‍යන්තරයේ දැනෙන පහසක්. දෙකම පහස. කොහෙටද දැනෙන්නේ? කයට. එතකොට දැන් ඔතන බලන්න ආයතන දෙකක් තියෙනවා. මොනවාද? බාහිර ආයතනයි අභ්‍යන්තර ආයතනයි. බාහිර ආයතන වෙන්නේ මොකද්ද? ඔතන තියෙන කය. මේ අභ්‍යන්තර ආයතන වෙන්නේ කය. බාහිර ආයතන වෙන්නේ පහස. ඔන්න ආස්වාසයක කයත් පහසත් කියන දෙක තමයි හිතින් දැනගන්නේ. එතකොට දැන් මං අර කෞෂිකෙන් ඇහුවනේ මෙච්චර වෙලා දැනගෙන හිටියේ නෑ නේද කියලා ඇහුවනේ පහස. ඒ කියන්නේ කය පුටුවේ කොච්චර වාඩි කරගෙන තියාගෙන හිටියත්. හරිද? දැන් මේ ළමයාත් මෙතන පැය ගානක් ඉන්නවනේ වාඩි වෙලා. හැබැයි කයයි පහසයි කියන දෙක දැනගැනීමක් උනේ මං කිව්වට පස්සේ. එතන මොකක්ද නද උනේ? අර කයක් තියෙනවා, කයට දැනෙන පහසක් තියෙනවා කියලා දන්නේ නැති තාක්කල් ඒකේ තේරුම තමයි විඥානයක් හටගත්තේ නැහැ කියන එක. විඥාන කියන්නේ මොකද්ද? හිතින් දැනගැනීමක් උන්නේ නැහැ. පහස කයට දැනෙන පහස දැනගත්තේ නැහැ. ඒ කියන්නේ කාය විඥානේ නැහැ. පහස දැනගන්න කය. හරිද? විඥානයක් හටගත්තා කියන්නේ දැන් ඔන්න අර පහස දැනගත්තා කියන එක. ඒ කියන්නේ ඇත්තටම කෞෂිකෙන් ඇහුවට පස්සේනේ කෞෂි දැනගත්තේ මෙහෙම පහසක් දැනෙනවා කියන එක. ඉතින් මේ වෙලාව ඇතර මේ අපේ නිත්තහන ශ්‍රාවකයෝ මේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව බොහෝම ගෞරවයෙන් අහගෙන ඉන්නකොට ඔයගලන්ට මේ විඥාන කියන වචනේ ජීවිතේ අහලා කොච්චරවත් ඇති. ඔය විඥාන කියන වචනේ තේරුම් අරගන්න විඤ්ඤාණයක් කියන්නේ වෙන් කරලා දැනගන්නවා කියන එකයි. කයයි පහසයි කියන එක දැන ගැනීම, හිත යොමු වීම. අපි කියමුකෝ ඒ යොමු වෙලා හිතින් ඒක දැනගන්න මොහොතක් තියරනේ. අන්න ඒ මොහොත තමයි එතන විඤ්ඤාණය හටගත්තා කියලා කියන්නේ. එතකොට ආස්වාසේ ප්‍රස්වාසයේ දන්නේ නැතුව හුස්ම ගන්නකම් එහෙම පහසක් ගැන කය දන්නෙත් නෑ, කයක් ගැන පහස දන්නෙත් නෑ. මෙහෙම ආස්වාස පහසක් ප්‍රස්වාස පහසක් තියෙනවා කියලා කය දන්නෙත් නෑ. ඉගෙන මං කියන්නේ හිතින් දැනගන්න ඇති භාවනාවට ඔබ ආස්වාස ප්‍රස්වාස දිහා නොබලන තාක් උහියේ ආස්වාස වෙනවා, උහියේ ප්‍රස්වාස වෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? ආස්වාසයක් ගැන දන්නෙත් නැහැ, ප්‍රස්වාසයක් ගැන දන්නෙත් නැහැ. ඒ කියන්නේ වෙන කතාවක් නෙමෙයි. ඔතන තියෙන විඤ්ඤාණයට ලක් වෙලා නැහැ ඒ පහස. ඒකයි වෙලා තියෙන්නේ. ඒතර ඔබ යම් මොහොතක මේ පහස දැනගන්නවා කියන්නේ, ආස්වාසය දැනගන්නවා කියන්නේ අන්නේ විඤ්ඤාණයට ලක් වුණා කියන එකයි. කාය විඤ්ඤාණයෙන් දැනගත්තා කියන එකයි. ඒතර පහස දැනගත්තා කියන්නේ කාය විඤ්ඤාණයට ලක් වුණා. ඒ කියන්නේ මේ දැනගන්නවා කියන එක සරලවම විඤ්ඤාණය කියන වචනේ තේරුම මොකද්ද? දැනගන්නවා. පහස දැනගත්තා කියන්නේ විඤ්ඤාණේ හට අරන්. හරිද? ආස්වාසය දැනගත්තා, ප්‍රස්වාසය දැනගත්තා කියන්නේ විඤ්ඤාණේ හට අරන්. දැන් ඔන්න කතාව මෙච්චරයි. ආස්වාසය දැනගන්න තැන ඒතර තුනක් තියෙනවා. මොනවද තුන? කයයි පහසයි විඤ්ඤාණයයි. මොනවද තුන? කයයි පහසයි විඤ්ඤාණය. කය මොකද්ද? ආස්වාසය විඳින කය. පහස මොකද්ද? කය විඳින ආස්වාස ප්‍රස්වාසයේ පහස. හරිද? විඥානේ මොකද්ද? කයයි පහසයි දැන ගැනීම. ඔන්න ආස්වාස කරනවා කියලා දැනගන්න, ඔන්න ප්‍රස්වාස කරනවා කියලා දැනගන්න දැනගැනිල්ල තමයි. ඒ කියන්නේ අවධානය යොමු වීම කියලා හිතා ගන්නක, හිතේ අවධානය යොමු වෙලා දැනගන්නවා. අවධානය යොමු වුණාට පස්සේ ඔන්න ආස්වාස කරනවා කියලා දැනගත්තට පස්සේ, ඔන්න ප්‍රස්වාස කරනවා කියලා දැනගත්තට පස්සේ එතන විඥානයකට ලක් වෙලා. දැන් පින්වත්නි ඔය තුන, හරිද? කයයි පහසයි විඤ්ඤාණය කියන තුන එකතු වීමෙන් තමයි අර සංඥාව ඇති වෙන්නේ. මොකද්ද සංඥාව? ආස්වාස කියන සංඥාව. සංඥාව කියන හඳුනා ගන්නවා. ආස්වාස කියලා හඳුනාගත්තා. ප්‍රස්වාස කියලා හඳුනාගත්තා. ඊට පස්සේ අර මං කියේ මුලමෙදාක හඳුනා ගන්නවා කියලා. තව ආස්වාස ප්‍රස්වාස සියුම් වෙනකොට, එතකොට එතෙන්ද මොකද්ද දැනවද වෙන්නේ? මුල හඳුනා ගන්න සංඥාවයි, මෙදා හඳුනා ගන්න සංඥාවයි, අග හඳුනා ගන්න සංඥාවයි කියලා සංඥා තුනක් අපිට කතා කරන්න වෙනවා. අර එක හුස්මක් අස්සේ, එක ආශ්වාසයක් අස්සේ සංඥා එතන ප්‍රකටව තුනක් තියෙනවා. මම මේ නිකම් ප්‍රකටව කියන්නේ ඔබට තේරුම් ගන්න ටක් ගාලා ලේසි වෙන. එතකොට ආශ්වාසයට තුනයි, ප්‍රශ්වාසයට තුනයි, එතනම සංඥා හයක් කතා කරන්න වෙනවා. මුල සංඥාව, මැද සංඥාව, අග සංඥාව. ආශ්වාසයේ මුල මැද අග සංඥා තුනයි, ප්‍රස්වාසයේ මුලමෙදාග සංඥා ඔක්කොම තුනයි. දැන් බලන්න ආස්වාසය දැන ගැනීම කියන විඥානේ හටගෙන නැති වුණා. නැති වුණා හින්දා තමයි ප්‍රස්වාසය දැන ගැනීම කියන විඥානෙට හටගන්න එතන ස්පේස් එක ආවේ. එතකොට ප්‍රස්වාසය දැන ගැනීම කියනකොට විදර්ශනාව පැත්තෙන් අවබෝධයක් එන්න ඕනේ. ආස්වාසය දැන ගැනීම නිරුද්ධ වුණ හින්දා තමයි ප්‍රස්වාසය දැන ගැනීමක් උනේ. ප්‍රස්වාසය දැන ගැනීම නිරුද්ධ වුණ නිසා තමයි ආපහු ආස්වාසය දැන ගැනීමක් උනේ. එහෙනම් මෙතන පැහැදිලි, ආස්වාසය විඳින කයත්, කය විඳපු පහසත්, ඒ පහස දැන ගැනීම කියන විඥානයත් කියන තුනම හටගත්තා, නිරුද්ධ වුණා. හටගත්ත නැති වුණා. ඊට පස්සේ ප්‍රස්වාසය හඳුනා ගන්න කයක් හටගත්තා, ප්‍රස්වාසය හඳුනා ගන්න කයත් නැති වුණා. එතකොට කයත් හට ගන්නව නැති වෙනවා, පහසත් හට ගන්නව නැති වෙනවා, ඊට පස්සේ විඥානෙත් හට ගන්නව නැති වෙනවා, සංඥාවත් හට ගන්නව නැති වෙනවා. දැන් මේ බලන්න මේ ඔක්කොම හට ගන්නව නැති වෙනවා, හට ගන්නව නැති වෙනවා. ඉතින් පින්වත්නි අනිච්චානුපස්සී අනිච්ච දකිමින් ආස්වාස කරනවා, ප්‍රසවාස කරනවා අන්තිමට මෙයා. හරිද? එතන ඒ අනිත්‍ය දකිනකොට ආස්වාසය හටගෙන නැති වෙන තැන ආස්වාසය කෙරෙහි තියෙන මෝහය නැතුව අවබෝධයෙන් මේ විදර්ශනාවෙන් දකින එතන නුවණට කියනවා අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. ආත්මයක් කරගන්නේ ඊට පස්සේ. මම ගන්න ආශ්වාසය මම ගන්න ප්‍රාශ්වාසය කියලා ගණ්ඩ එකක් නැති වෙනවා. අයි පින්වත්නි, දැන් ඔබ හිතන්ඩ පොඩි උදාහරණයක් කියන්න. අපි ආශ්වාසය ප්‍රශ්වාසය කියන එකට අවධානය යොමු නොවෙච්ච වෙලාවේ හුස්ම ගත්ත දන්නෙත් නෑ, හුස්ම හෙළුව දන්නෙත් නෑනේ. එතකොට ඒ වෙලාවේ මම ඔබෙන් අහනවා, මම දැනගන්න හුස්ම දැනගන්න මම කියන කතන්දරයක් ඒ වෙලාවේ දන්නේ නෑ. ඒ කියන්නේ අපි සරලව කිව්වොත් එහෙම ආශ්වාසය ගැන දන්නේ නැති වෙලාවේ මන් දන්නේ නැති හුස්මක් නෑ. මම දන්නේ නැති හුස්මක් නෑ ඒ වෙලාවේ. එහෙනම් ඒ ආශ්වාසය දන්නේ නැති වෙලාවේ ප්‍රශ්වාසය දන්නේ නැති වෙලාවේ ඔබට කියන්න තියෙන්නේ මම දන්නේ නැති හුස්මක්වත් නෑ, හුස්ම දන්නේ නැති මමෙකුත් නෑ ඒ වෙලාවේ. හරිද? එතකොට යම් මොහොතක ආශ්වාසය දැනගන්න තැන තමයි මම දැනගන්න ආශ්වාසය කියලා, ආශ්වාසය දැනගන්න මම කියලා ওই මමෙක් හදාගන්නේ. මන් දැනගන්න ආශ්වාසයේ මම දැන ආශ්වාසය දැනගන්න මමයි. එහෙනම් මම දැනගන්න දේ සහ දේ දැනගන්න මමෙක් කරගන්නවා එතන. හැබැයි පින්වත්නි, දැන් මේ අනිච්චානුපස්සීව මේක හටගෙන නැති වෙන හැටි දැක්ක ගමන් අන්තිමට මම දැනගත්ත දේත් නැති වෙලා, දේ දැනගත්ත මමත් නැති වෙලා. ඔන්න ඔය අවබෝධය සම්පජඤ්ඤයක් විදියට නුවණින් ප්‍රඥාවෙන් අර අනිච්චානුපස්සී විහරණය තුළ ආස්වාස ප්‍රස්වාසයේ අවබෝධයෙන් දකිමින් එයා ඇති කරගන්නකොට විදර්ශනාවට ලක් වෙලා ඉවරයි ආනාපාන සතිය. එතකොට එතන ඇති වෙන සම්පජඤ්ඤය තමයි අසම්මෝහ සම්පජඤ්ඤය. ගෝචර සම්පජඤ්ඤය කියන සමතය අසම්මෝහ සම්පජඤ්ඤයෙන් කරන්නේ මොකද්ද? විදර්ශනාවට හරව ගන්නවා. දැන් බලන්න, හොඳට කල්පනා කරලා සතියයි සම්පජඤ්ඤයයි කියන දෙකම ලස්සන්ට වඩනකොට කතා කරන දේවලුත් සාත්තක වෙනවා, සප්පාය වෙනවා. ඒ කියන්නේ අර්ථයක් ඇති දේවල්ද කියලා හොයලා බලලා කතා කරන, අර්ථයක් ඇති දේවල්ද කියලා හොයලා බලලා කයින් කරන කෙනෙක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? සම්පජඤ්ඤයයි සතියයි එක්ක ජීවත් වෙන මිනිස්සයාගේ වැඩ ක්වොලිටි වෙනවා. කතා කරන දේ ක්වොලිටි වෙනවා, කයින් කරන දේ ක්වොලිටි වෙනවා. ක්වොලිටි කියන්නේ මම නිකන් අදහස් කරේ හරිය අර්ථවත් ඇති දේවල් විතරයි වෙන්නේ. නිකන් වැඩකට නැති කුණු කන්දල් කතා කරන්නෙත් නැහැ, කයින් කරන්නෙත් නැහැ. ඒතර එයාගේ සීලය පිරිසිදු වෙනවනේ පින්වත්. ඔය සීලය කියලා පනවල තියෙන හැම එකම බැලුවොත් එම සාත්තක සප්පාය දේවල්. හරිද? දැන් මෙතන මේ සම්පජඤ්ඤ හතරක් තිබ්බනේ. ඔය හතර හරියට බෙදුවොත් එහෙම සීලය වඩන්න සාත්තක සම්පජඤ්ඤයයි සප්පාය සම්පජඤ්ඤයයි ඕනේ. සමාධිය වඩන්න ගෝචර සම්පජඤ්ඤ ඕනේ. විදර්ශනාව වඩන්න අසම්මෝහ සම්පජඤ්ඤ ඕනේ. ඉතින් ප්‍රඥාව වඩන්න. කොටිම කිව්වොත් ප්‍රඥාව තමයි මේ ඔක්කොම. මොකද සීලයටත් ප්‍රඥාව ඕනේ, සමාධියටත් මේ ඔක්කොටම හැමදේටම මේ ප්‍රඥා සීල මේ ඔක්කොම ඕනේ. මේවා එකකට එකක් වෙන් කරන්න බෑ. මේවා එකට බද්ධයි. එතකොට දැන් බැලුවොත් එහෙම එකෙල්ලේ අසම්මෝහ සම්පජඤ්ඤ ප්‍රඥාවට අයිති, ගෝචර සම්පජඤ්ඤ සමාධියට අයිති, අර මුලින් කියපු සාත්තක සප්පාය කියන දෙක සීලයට අයිති. බැලුවම මේ සීල සමාධි ප්‍රඥා. මේ සම්පජඤ්ඤ හතරක් කියලා කතා කරාට මෙතන සීල සමාධි ප්‍රඥා. මේ හරිය ලස්සන දහමක් පින්වත්නි. මේවා එකකට එකක් ගැළපීලා යන පුදුමාකාර සුන්දර ප්‍රතිපදාවක් මේ බුදුරජාණන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ. මේ සතියයි සම්පජඤ්ඤයයි කියන ටිකෙන් ඔබ නොහිතුවට ජීවිතයේ අර්ථය අවබෝධයේ පිණිස ඔය වේදනානුපස්සනාව ගැන වෙන්නම කතා කරන්නේ. අපි චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව මේවට යොමුුනෙත් නැහැ. උදාහරණයකට සතියට මේ කායනුපස්සනාව විතරක් ගත්තා. මේ ආස්වාස ප්‍රස්වාස විතරයි ඒකෙත් කායනුපස්සනාවෙත්. ඉතින් ඔය හැම එකකම කතා කරොත් එහෙම මේ සති සම්පජඤ්ඤයෙන් වාසය කරන කෙනාට ඉරියව්වෙත් ඔහමයි වන්දේ. ඉරියව්වත් දැනගන්නවා කියන එක නෑම් පොඩි දෙයක් කියලා හිතන්න එපා. සංඥා අතප්පයක් හසුරණ එකක් වුණත් හඳුනගන්නේ සංඥාවෙන්. අන්තිමට සංඥාවෙන් නිරෝධයයි දැනගන්නේ. හිතින් මොකක් දැනගතත් එතන සංඥානේ. හැබැයි පින්වත්නි, සංඥාවට අර ගෝචර අරමුණක් කරගන්න ඕනේ. ගෝචර සම්පජඤ්ඤයට හැමතිස්සෙම ඇලීම් ගැටීම් නැති අරමුණක්. ඇලීම් ගැටීම් නැති අරමුණක් නැත්තම් එතන වැඩන්නේ, එතන ගෝචර සම්පජඤ්ඤයක් වෙන්නේ. දැන් ගෝචර කියන එකෙන් ගන්නේ කමඨහනනේ. කමඨහන නිකං කමඨහනක් වෙන්න බෑ, සම්පජඤ්ඤයත් එක්කෙන කමඨහනක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇලීම් ගැටීම් නැති කෙලෙස් එක්ක එකතු වෙන්නේ නැති කමටහනක් වෙන්න ඕනේ. නැත්තම් කෙලෙස් එක්ක එකතු වෙන කමටහනක් කරගෙන වැඩුවා කියලා වැඩක් නැහැ. ඒකාකාරී අරමුණක් කරගෙන දැන් මං මේ වෙලාවේ මේ දේශපාලකයේගේ තනි නමක් ගත්තොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මං ඔය ඉන්න ප්‍රධාන කියන 4-5 දෙනාගේම නමක් කරන් නිකන් කියන්නම්. කවුරු හරි කෙනෙක් මේ වෙලාවේ වර්තමාන ජනාධිපතිතුමාගේ නම ඒකාකාරීව දිගටම හිත හිත යනවා කියමු. හරිද? ඒකාකාරී. ඒ කියන්නේ භාවනාවේ අරමුණකට ඒකාකාරී කියන එක විතරක් මදි. කෙලෙස් ඇති වෙන්නේ නැහැ කියන එකත් ඕනේ. ඇලීම් ගැටීම් නැති අරමුණක් වෙන්නත් ඕනේ භාවනාවේ අරමුණ. දැන් වර්තමාන ජනාධිපතිතුමාට ඇලුණු අයත් ඉන්නවා, ගැටුණු අයත් ඉන්නවා. දෙගොල්ලම ඉන්නවානේ. කැමති අය අකමැති අය. කැමති කෙනා ඇලෙනවා. අනේ අනුර මහත්තයා කියනකොටම හිතට හරි ඇලීමක් එනවා ඒ කැමති කෙනාට. අකමැති කෙනාට ගැටීමක් එනවා. එතකොට මහින්ද මහත්තයා ගත්තොත් ඒත් එහෙමයි. කැමති කෙනාට ඇලීමක් එනවා, අකමැති කෙනාට ගැටීමක් එනවා. ඊළඟ තව කවුද ඉන්නේ? රනිල් මහත්තයා ගත්තොත් එහෙම ඒත් කැමති කෙනාට ඇලීමක් එනවා, අකමැති කෙනාට ගැටීමක් එනවා. සජිත් මහත්තයා ගත්තොත් කැමති කෙනාට ඇලීමක් වෙනවා, අකමැති කෙනාට ගැටීමක් වෙනවා. මම මේ ප්‍රකටම චරිත ගත්තේ ඕනම කෙනෙකුට. දැන් අපේ ගමේ ඉන්න සයිමන් ගොයියව මේ වෙලාවේ කතා කරලා වැඩක් නැහැ. මාතෘකාවට මේ මිනිහව හැමෝම දන්නේ නැත්තම් සයිමන් ගොයියට ඇලීමයි සයිමන් ගොයියට ගැටීමයි කිව්වට මේ දේශනේ අහන සමස්ත සියලු දෙනාට ඕක තේරෙන්නේ නැහනේ. ඒ හින්දා තමයි අනුර, මහින්ද, රනිල්, සජිත් තව කවුද ඉන්නේ, ඔය ඔක්කොම මාතෘකාවට අරගත්තොත් එහෙම ඔය එක චරිතයක් අරන් පුළුවන් නම් භාවනා කරලා පෙන්නන්න පෑ. නියම් පැයක් නියා අනුර අනුර අනුර අනුර කියකේ භාවනා අරමුණක් ඉදිරියේ ඒකාකාරී අරමුණක හිත හිත හිටියොත් කිසි වැඩක් නැහැ. ඉදන්නවද? වැඩක් නැහැ කියන්නේ ඇලෙන මිනිහා එක්ක ඒ පැයම ඒකාකාරී අරමුණක් වුණාට ඇලි ඇලි ඉන්නේ, ගැටෙන මිනිහා ඒ පැයම ගැටි ගැටි ඉන්නේ. ඒ සංඥාව කෙලෙස් එක්ක එකතු වෙච්ච සංඥාවක්. හරි. මහින්ද මහින්ද මහින්දකක පැයක් ඉඳලා බලන්න භාවනාවක් වශයෙන් වැඩන කිසි ප්‍රයෝජනයක් නැහැ. ඇයි ඒ? අරමුණ ඒකාකාරී. වෙන අරමුණු වලට යන්න නොදී මහින්ද මහින්ද මහින්ද මහින්දකක ඉඳලා බලන්න. වැඩක් නැහැ. ඇයි වැඩක් නැත්තේ? එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. ඉතින් කෙලෙස් එක්ක. පෑම කෙලෙස් එක්ක. සතියත් නැහැ, සම්පජඤ්ඤෙත් නැහැ. සජිත් සජිත් සජිත් ගගා හිටියා කියමුකෝ. කැමති කෙනා ඇලි ඇලි ඉඳී පෑම, අකමැති කෙනා ගැටි ගැටි ඉඳී පෑම. ඒ කියන්නේ මේ නාමයන් එක්ක වෙලා තියෙන සංඥාව හදාගෙන තියෙනවා, කෙලෙස් සහිත සංඥා හදාගෙන තියෙනවා. ඒ සංඥාවම දුර්වලකම. එතන සම්පජඤ්ඤයක් නැහැ. හරිද? එතකොට ගෝචර සම්පජඤ්ඤය කියලා භාවනාවට අරමුණක් ගන්න අන්න එහෙම ඇලීම් ගැටීම් නැති අරමුණු. දැන් ඒකනේ බුද්ධානුස්සතිය. දැන් බුද්ධා බුද්ධා බුද්ධා කියලා තායිලන්ත මිනිස්සු බුදුරජාණන්සේගේ නම විතරක් සිහි කරනවා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියකේ නම විතරයි. නමුත් ඒගොල්ලන්ට බුද්ධෝ කියනකොට හරිම උපේක්ෂා සහගත නියුණු අරමුණක් හිතට එන්නේ. ඇලෙන්නෙත් නැහැ, කෙලෙස් සහිත ඇලීමකුත් නැහැ, කෙලෙස් සහිත ගැටීමකුත් නැහැ. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියලා කෙලෙස් සහිත ඇලීමක් ගැටීමක් නැති තැන ඒක හරි ලස්සන ගෝචර සම්පජඤ්ඤය. සංඥාව එතනත් සංඥාවනේ. බුදුරජාණන් වහන්සේව සංඥාවක් අඳුර ගැනීමන්නේ මනසින්. එතකොට ඒ සංඥාව අනිත්‍ය වශයෙන් තමන්ගේ හිතේ ඇති වෙන සංඥාව අනිත්‍ය වශයෙන් දැකීම තුළ තමයි විදර්ශනාවට හැරෙන්නේ, බුද්ධානුස්සතියක් වුණා. ඔබට තේරෙනවද මම මේ කියපු එක? එතකොට හැම ගෝචර අරමුණකටම මොනවා හරි භාවනා අරමුණක් ගන්නවා නම් ඒ හැම භාවනා අරමුණකටම ඇලීම් ගැටීම් මිශ්‍ර වෙන්නේ නැති වෙන්න ඕනේ. එතකොට තමයි ඒක ගෝචර සම්පජඤ්ඤයක් වෙන්නේ. නැත්නම් ඒක සම්පජඤ්ඤ කියන නුවණින් ගත්ත අරමුණක් වෙන්නේ නැහැ. ඒකාකාරී වුණා කියලා විතරක් බෑ. ඒකෙන් දැන් සුද්ධෝය මයින්ඩ්ෆුල්නස් කියලා වර්තමානයේ හිත අරගෙන ඉන්නවා කියලා වර්තමානයේ පේනේව බල බල ඉන්න, ඇහෙනේව හා හා ඉන්න කියලා කිව්වා කියලා. අනේ වැඩන්නේ වර්තමානෙට හිත තියාගත්ත පමණින් පේනේවා ඇහෙනේවට ඇලි ඇලි ගැටි ගැටි නම් ඉන්නේ වැඩන්නේ. කිසිම වැඩක් නැහැ. මම හිතනවා ඔබට මේක දැන් තේරෙන්න ඕනේ. ඔන්න සති 4යි, නුවණ 4යි, සිහිය 4යි. සිහි නුවණ කියනකොට සිහිය 4 මොනවද? කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. නුවණ 4 මොනවද? සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ. සති සම්පජඤ්ඤ සති 4යි, සම්පජඤ්ඤ 4යි. උන් අද දවසේ අපි ජීවිතේ අවබෝධය පිණිස ඔබට මේ උත්තර දේශනාව මේ විදිහට දේශනා කරා. ඔබේ ධර්මාවබෝධයටම සියලු පින් හේතු වේවා. හැම දිනාටම මේ ජීවිතේම උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ පිනත් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. දෙනියයි ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකර අධ්‍යක්ෂකතුමා බිරිඳ දියණිය පින්නතුන් අද ඉතාම ගෞරවයෙන් මේ දේශනාවේ දායකත්වයට එකතු වෙන අපේ පින්වත් චමින්ද මහත්මයා සහය පවුලේ හැම දෙනාම ප්‍රධාන අරමුණු වශයෙන් එතුමා සටහන් කරගන්න සටහන මම මේ විදිහට කියවන්නම්. ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ නිර්මාතෘ පර්ලෝසෙපත් දයාපාල ජයවර්ධන මැතිතුමාට කියන එතුමාගේ ආදරණීය පියාණන් එතුමාට මේ ධර්ම දානේ සහ ධර්ම ශ්‍රවණයේ මේ කුසලයේ උතුම් නිර්වාණ සුවය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. සුජීවත්ව සිටින ජයවර්ධන මැතිණියටත් අධ්‍යක්ෂක මණ්ඩලයේ දූ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන බව තම පවුලට සම්බන්ධ ඥාති හිත මිත්‍රාදී සැමටත් විශේෂයෙන් දසක ගණනාවක් ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවට දලු සපේපු අපහා එක්ව සිටින පාරිභෝගික ජනතාවටත් අපගේ පින්කම් වලට නිතර මතහිත දෙන කල්යාණ මිත්‍ර පිරිසටත් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ සැමටත් ලුම්බිනි නිම්නෙහි වාසය කරන සැමටත් නෙතෆෙම් කාර්ය මණ්ඩලයටත් සකල ලෝකවාසී සැමටත් ආයුරාරෝග්‍ය සැපතත් දෙලොව සුබසිතත් සාන්ත නිවන් සුවයත් ප්‍රාර්ථනා කරනවා කියලා බොහෝම ගෞරවයෙන් සටහන් කරගෙන තියෙනවා. ඒ වගේම අපිටත් ආශිර්වාද කරලා තියෙනවා. ඉතින් එතුමාගේ මේ සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙත්වා දිව්‍යෝත් සතුට සිතින් මෙපින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. දයාපාල ජයවර්ධන මැතිතුමා ඇතුළු හැම දෙනාගේම සිහි වෙන නොවන සංසාරගත සියලු මියගේ ඥාතිව මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම රැස් කරගත්ත මේ හැම පිනක්ම පින්වත්නි සුජීවත්ව සිටින සියලු දෙනාට විශේෂයෙන් මේ ජයවර්ධන මැතිණියට චමින්ද ජයවර්ධන මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනාට මේ එතුමාගේ බිරිඳ දියණිය ඇතුළු පින්වත්තුන් හැමට කාර්ය මණ්ඩලයේ net fm එකේ විශේෂම සභාපතිතුමන්ට අපේ නිහල් මහත්මයා net ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැම දෙනාටම අපි මෙත් සිතින් මේ පින ආශිර්වාද කරනවා. කියපු නොකියපු සීවෙච්ච නොවෙච්ච සියලු සෑම දෙනාටම සති සම්පජඤ්ඤ දියුණු වෙන්න හිත සාන්ත සුවයටපත් වෙන්න නිවන් මගම පූර්ණේ වෙන්න ඔබ හැම දිනාටම මේ පින් හේතු වෙත්වා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් කරගන්න සියලු පින් හේතු ආසනාම වෙත්වා. සාදු සාදු සාදු. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති.
1: සාධු. සෙනසුරාදා සිත්නේ තසපුව වැඩසටහන නිවාවටපත් වෙන්නේ අතිපූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් පාරමී ධර්මයක් වේවායි කියා ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේගේ වැඩම වීමෙන් මෙවර වෙසප්පුර පසළොස්වක පොහෝ දවසේ ඓතිහාසික බලංගොඩ කූරගල රජමහා විහාරස්ථානයේ රාත්‍රී 7 සිට 9 දක්වා විශේෂ වූ ධර්මානුශාසනාවක් සිත්නේ තසපු වැඩසටහනට සමගාමීව පුර පසළොස්වක පොහෝ දවසේ වෙසක් දවසේ උන්වහන්සේගේ වැඩම වීමෙන් සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි හැමෝටම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා උතුම් බුදුරජාණන් වහන්සේව ජීවමානව දකින්නට, මහරහතන් වහන්සේලා ජීවමානව දකින්නට, වඳින්නට අවස්ථාව උදා වෙන්නේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා, මහරහත් ධාතුන් වහන්සේලා ඔස්සේ. ඉතින් මේ අවස්ථාව කූරගල පුදබිමේ සුගන්ධ කුටියේ සිට ඔබට ලං කරන වගේම උදෑසන 6 ඉඳලා සීල සමාදාන වැඩසටහන පැවැත්වෙනවා. අපේ ලංකාවේ ප්‍රකට ගෞරවනීය දේශකයන්න් වහන්සේලා ඒ සඳහා වැඩම කරනවා. දිනේ සීල් සමාදන් වෙන්න වගේම රාත්‍රී 10 සිට පසුදා උදෑසන 6 දක්වා මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ විසින් සෑම මාසයකම අවසාන සෙනසුරාදාවේ ඔබට ලංකරන සනරාමර රාත්‍රිය වැඩසටහන වෙනුවෙන් වැඩම කරනවා. ඉතින් එහිදී ධර්ම පුස්තකයකුත් අපි ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පසුදා, ඒ කියන්නේ 31 වෙනිදා හවස අපේ කුට්ටි කුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේත් මේ උතුම් පුදබිමට, කූරගල පුදබිමට වැඩම කරනවා. ඉතින් සියලු දේවල් අපේ නෙල්ලිකල හාමුදුරුවන් වහන්සේගේ, වතුර කුමරි ධම්මරතන හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසන ආශිර්වාද මතයි ඔබට ලම් සමීප කරවන්නට ජාතිය නාලිකාව අපි සූදානම් වෙන්නේ. ඒ නිසා අපිත් එක්ක මෙවර වෙසප්පුර පසළොස්වක පොහොයට කූරගල යන්නට, සිල් සමාදන් වෙන්නට අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන නැවත නැවත අහන්නත් ඔබට ආරාධනා කරන ගමන්ම විශේෂයෙන්ම සිහිපත් කරන්න ටොන් ට්‍රැවල් නිත් ආයතනය පිළිබඳව. ට්‍රැවල් නිත් ආයතනය කියන්නේ බුද්ධ භූමිකරාබව කෙන ගොස් උතුම් බුදුරජාණන් වහන්සේ නමින් මහා පින්කම් සිදු කරමින් ඔබට කුසල සම්පහදනය සඳහා අතහිත දෙන ආයතනයක්. දඹදිව වන්දනාව සඳහා අගෝස්තු මාසයේ සිට දැන් තියාම ඔබට එකතු වෙන්නට පුළුවන්. වන්දනා ගමන් සූදානම් කරමින් පවතින්නේ. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා ට්‍රැවල් නිත් ආයතනය ආයතනයත් එක්ක දඹදිව බුද්ධ භූමි කරා යන්නට කතා කරලා විස්තර දැනගන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ඔබ යම් පිරිසක් එකතු කරගන්නවා නම් 10 දිනකකින් යුතු කණ්ඩායමක් හදාගන්නවා නම් ඔබට නොමිලයේ දඹදිව වන්දනාවේ යන්න අවස්ථාව උදා කර දෙන්න ට්‍රැවල් නින්ත ආයතනයේ කටයුතු කරන. ඉතින් ඒ නිසා මේ ගැන විස්තර ටිකක් දැනගෙන ඒ සඳහා සම්බන්ධ වෙන්න ඔබට හැකි කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 0112-863-363-0112-863-167-872 අංකය ඒ සඳහා විවෘතව තිබෙනවා. එයත් සිහිපත් කරමින් අපි සිත්නිතස්ස පූර්ණිමාවට පත් කරනවා. වෙසක්පුර පසළොස්වක පොහෝ දවසේ අපි ආයෙත් කූරගල යමු. ඒ අසිරිමත් වූ කූරගල නේත්‍රාලෝක විසක් කලාපයත් සමඟ පින්පුරන්නට හැම දිනාටම තෙරුවන් සරණයි.
2: Sit-nit-asapur.
3: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මේවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672-213-336.
5: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ ඔසු රැකවරණය
6: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
7: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
8: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
9: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
8: නේත්‍රාලෝක වෙසක්
9: විසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
8: උත්තම ධාතු වන්දනාව
9: විසක් තොරණ
8: පහන් කෝඩෝ
9: සදහැගි
8: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
9: කූරගල නේත්‍රාලෝක විසක් කලාපය
8: විසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
10: අනුත්තන
4: කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: මුල් පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: සෙලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
5: නියම ආයුර්වේද කුසු කැස්ස සමනය කරයි
4: මාරයිනේ
6: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 17 36 36

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: මම කාලේ මාපල්ලගම දුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණ ගලෙන් කමල් බන්දුල මහත්ට කියලා. එහේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියලා මට එහෙම හાર્ට් ඇටැක්ක් නෑ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
1: කතා කරන්න 0777 300 940. තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහැයෙන් සමරන්නට
0: නේත්‍රාලෝක වෙසක්
1: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
0: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
1: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
0: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
1: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
0: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
1: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
0: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
1: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
3: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ. මට ඕනේ දුර යන්න.
1: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
4: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
5: Net FM Alpha Studio with Kasani and Lehansa.

0: තිලෝතිලක සම්බුදුතෙමකුල සැතැහෙයින් සමරන්නට
1: නේත්‍රාලෝක වෙසක්
0: පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
1: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
0: උදෑසන 8ට ධර්මදේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
1: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
0: රාත්‍රී 7ේ සිට ධර්මදේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
1: රාත්‍රී 10ේ සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
0: පොහොය දිනට පසුදා රාත්‍රී 7ේ සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
1: කෝරගලදී පුතු පුතට එක්වන්න 0.77766 අංකය අමතන්න
0: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: මමත් ඔයාලා වගේමයි මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ මට ඕනේ දුර යන්න
0: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද මේ වගේ ආලෝකයක් නේද
2: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු
4: Net FM Alpha Studio with Kasani and Lehansa
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
0: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
5: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
0: නේත්‍රාලෝක වෙසක්
5: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව
0: උත්තම ධාතු වන්දනාව
5: වෙසක් තොරණ
0: පහන් කෝඩෝ
5: සදහැගී
0: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
5: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
2: ඇති බරදායකත්වය
6: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් පින්බර රාත්‍රයක් නෙතෆම් සෙනසුරාදා ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නටයි ඔබ සූදානම්ව සිටින්නේ. උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් අපි ඔබට මතක් කරනවා, මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නෙතෆම් රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය, ශ්වේත පූජා පින්කම් මාලාව, එවගේම ලෝතුරුවරණ සනරාමර රාත්‍රිය තුන්යම්පුරා ධර්මදේශනාව අදී පින්කම් මාලාවක් මේ මාස 30 වනදා එවගේම 31 වනදා පවත්වන්නට නියමිතව තිබෙන්නේ කූරගල රාජමහා විහාරස්ථානයේදී. ඔබත් වෙසක් පොහොය වෙනුවෙන් පින් පුරන්නට පැමිණෙන්න කියලා අපි බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. ඒ අතරේ ඔබටත් පුළුවන් මේ උතුම් වූ ධර්මානුශාසනා සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්න 0777 275 214 0777 275 214 අංකයෙන් අපේ කෞෂිත කතා කරන්න කාර්යාල වේලාවන්හිදී. අද සෙනසුරාදා නෙතෆම් ධර්ම දක්ෂිණාවට අපි නමස්කාර පූර්වක පාදාභිවන්දනෙන් ආරාධනා කළා. නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤෝදයාරාමය, ගාලුණවඩුන පීල්ලගොඩ චෛත්‍යාලංකාර පුරාණ මහා විහාරය, කොළොන්නාව සුමනසරණ අසපු යන විහාරත්‍රයාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශය අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අවසරයි වන්දනීය පූජනීය මඩිහේ සුගතසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේට. උන්වහන්සේට නැමුදුම් පූර්වක පාදාභිවන්දනේ ආරාධනා කරනවා උතුම් වූ ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවෙන කාලෝ

නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතාප ජාතං තං ගෝතම පුච්චාමි කෝයි මං විජට ඒ ජටන්ති. සදහැබර වාසනාවන්ත පින්වත්නි, අදත් අපේ පින්නතුන් නෙත්තෙපෙම් එකෙන් සූදානං වෙන්නේ මේ ලෝතුරා බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ නෛර්යානික සුවිසද්ධර්මයෙන් කොටසක් ශ්‍රවණය කිරීමටයි. නෙත්තෙපෙම් ගුවන් විදුලි නාලිකාවෙන් නිතර නිතර ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන අපේ පින්නතුන්ට අමුතුවෙන් ධර්මාවාදයක් දිය යුතුයයි මම අදහස් කරන්නේ. මම හිතනවා අපේ පින්නතුන් බොහෝ මෝනකමින් බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය ඇති කරගෙන යෝනිසෝ මනසිකාරෙන් යුක්තව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරයි කියලා. පින්වත්නි, අද අපේ පින්නතුන්ට මම කියලා දෙන්න හිතන්නේ මේ බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ ජටා සූත්‍රයයි. උන්වහන්සේගෙන් එක්තරා දෙවියෙක් ඇවිල්ලා බුදුපියාණන් වහන්සේගෙන් විමසා සිටිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ ඇතුළත් ජට පිටත් ජට ගැටවලින් මිනිස්සු වෙලිලා කොහොමද බුදුහාඳුරනේ මෙන්න මේ ගැට ලිහාගන්නේ? සාමාන්‍යයෙන් අපේ පින්නතුන්ට තේරෙන භාෂාවෙන් කියනවනම් මිනිස්සු අභ්‍යන්තරික වශයෙනුත් ගැටලුවලට, ප්‍රශ්නවලට, විවිධ අපහසුතාවලට මූණ පාලින්න, බාහිර වශයෙනුත් විවිධ ප්‍රශ්න ගැටලු අපහසුතාවලට සම්බන්ධ වෙලා ඉන්න. ඒ නිසා මේ ගැටලුවලින් ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්න මේ අයගේ මේ ගැටලු කොහොමද විසඳගන්නේ කියලා බුදුපියාණන් වහන්සේගෙන් මේ දේවතාව අහනවා. ඒ වෙලාවේ උන්වහන්සේ ඒ සඳහා දේශනා කරනවා සූත්‍රයේ ඊළඟ ගාථාවෙන්, සීලේ පතිට්ඨාය නරෝස පඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන්. යම්කිසි කෙනෙක් සීලේ පිහිටලා හිතත් ප්‍රඥාවත් වඩනවා නම් අන්න ඒ භික්ෂුව මේ ගැටළු ලිහනවාය කියන එකයි. එතකොට පින්නතුනි, ඒක නිසා දැන් අපි බලමු මොකද්ද මේ ගැටළුව කියන්නේ, ඇයි මේ ගැටළු ඇති වෙන්නේ, කොහොමද මේ ගැටළු ලිහන්නේ කියලා බුදුපියාණන් වහන්සේ අපිට උගන්වපු ආකාරය. දැන් මේ ඇත්ත මීට කලිනුත් අහලා ඇති, බුදුපියාණන් වහන්සේ මේ ගැටළු ඇති වෙන හැටි දේශනා කළ ඉතාම පැහැදිලි ක්‍රමයකට. දැන් උදාහරණයක් ගත්තොත් පින්නතුනි, දැන් අපිට තියෙන ආර්ථික ගැටළු, දේශපාලන ගැටළු, එහෙම නැත්නම් සමාජීය ගැටළු, විවිධ ගැටලු තියෙනනේ. ඒ වගේම ආධ්‍යාත්මික ගැටලු, බාහිර ගැටලු, සමාජීය ගැටලු, ওই වගේ විවිධ ගැටලු තියෙනවා. මේ සේරම ගැටලු ඇති වෙන්න ප්‍රධානම හේතුව බුදුපියාණන් වහන්සේ වචන දෙකකින් දේශනා කොට වදාළා. ඒක තියෙන පින්නතුනි සුත්ත නිපාතේ කලහ විවාද කියන සූත්‍රයේ. මේ සුත්ත නිපාත කලහ විවාද සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ ගැන්නුවා, සංඤංච දිඨිංච යේ අග්ග හේසුං තේ ඝට්ට යන්තා විචරಂತಿ ලෝකේ. සංඤා කියන්නේ පින්නතුනි හඳුනා ගැනීම, දිඨි කියන්නේ වැරදි ලෙස. වැරදි ලෙස හඳුනා ගැනීමෙන් තමයි මේ ගැටලු සේරම ඇති වෙන්නේ. දැන් බලන්න, මේ අත හිතන්න, තමන්ගේ මෑණියන් නිවැරදිව හඳුනා ගන්න පුළුවන් නම් අම්මත් එක්ක කවදාවත් ගැටලුවක් නැහැ. තාත්තා නිවැරදිව හඳුනා ගන්න පුළුවන් නම් තාත්තත් එක්ක ගැටලුවක් නැහැ.

කියන එක ස්වභාවයක් තියෙනවා පින්නතුනි. ඒ ස්වභාවය වෙනස් කරන්න අපිට බෑ. ඒක කරන්න නම් සෑහෙන්න කාලයක් ගත වෙන්න ඕන. සමහරුන්ට කේන්ති යන අය. එයාගේ ස්වභාවය තේරුම් ගත්තම අපිට එයා ඇසුරු කරන්න ලේසි. සමහරු රාගිකයි. සමහරු මාන්නක්කාරයි. සමහරු ඊර්ෂ්‍යා පරවසයි. සමහරු මසුරුකමෙන් පිරීලා. මේ බලන්න පින්නොත් මේ විවිධ දුස්ගුණ අපේ පින්නතුන් තුල තියෙනවා. කවුරු හරි කියනනම් මගේ හිතේ එහෙම එකක් නැහැ කියලා එහෙමනම් ආර්ය තත්ත්වයට පත් වෙලා ඉන්න ඕන. එහෙම නැති හැම දෙනාගේම හිත තුල ලෝභ, දෝෂ, මෝහ, මද, මාන, මක්ක, පලාස, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන, මිද්ද, විචිකිච්ච මේ ඔක්කොම කෙලෙස් ධර්ම ඇති වෙනවා. රේණුකානේ මහානායක හාඳුරු ලියපු පින්නතුනි වංචක ධර්ම හෙවත් චිත්තෝපක්ලේශ දීපනී කියන පොත හරි කෙලෙස් 1500 කියන නායක හාඳුරගේ පොත හරි මේ ඇත්ත කියවලා බලන්න පුදුම හිතෙනෝ අපේ හිතේ මේ කෙලෙස් ඇති වෙන හැටි. එහෙම නැත්තම් විභංග ප්‍රකරණේ කුද්දකවත්තු විභංගේ තමයි මේ කරුණු ටික තියෙන්නේ. උන්වහන්සේ නායක හඳුරු පාවිච්චි කරලා තියෙන පොත. ඉතින් ඒ කුද්දකවත්තු විභංගේ තාම පැහැදිලිව අපිට පෙන්නලා දීලා තියෙනවා අපේ හිතේ ඇති වෙන මේ කෙලෙස්. මේවා ඇති වෙන්න පින්නතුනි අපි සමාජයත් එක්ක ගැටලු ඇති කරගන්නවා. විවිධ ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලා සංඥාවයි දිට්ඨියයි නිසා තමයි මේ සේරම ගැටලු ඇති වෙන්නේ. එහෙනම් අපි නිවැරදිව හඳුනා ගනිමු. ඇත්තටම නිවැරදිව හඳුනා ගන්නවා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. ඒක සම්මා දිට්ඨිය ඇති කරගත් එක්කෙනාට ගැටලු නැහැ. ඒක සම්මා දිට්ඨිය දිනු වෙන එක්කෙනාට පින්නතුනි බලන්න ඉබේ මේ ඇත දන්නවා ආර්ය තත්වයට පත් වෙනවා. එතකොට මෙන්න මේ ආර්ය තත්වයට පත් වීම කියන එක ඒ තැනත්තාට පුළුවන්කම ලැබෙනවා ගැටලු නැතිව නිතාම හොඳ ජීවිතයක් ගත කරන්න. සම්මා දිට්ඨිය ඇති කරගන්නවා කියන එකයි අවශ්‍යතාවය එකයි. ඒකයි බුදුහාර දේශනා කරේ සම්මා දිට්ඨි පුරේ ජවං. අපේ මේ නිර්වාණගාමී මාවත නැත්තම් නිවැරදි යහපත් මාවතට ගමන් කරනකොට සම්මා දිට්ඨිය මුලින් යන්න ඕන පින්නතුනි. සම්මා දිට්ඨිය පෙරටු කරගෙන තමයි අපි මේ සසරින් එතර වීමේ ගමන යන්නේ. ඒ වගේම පින්නතුනි ලෞකික ජීවිතයක් ගත කරන අයට උනත් බලන්න නිවැරදි අවබෝධයකින් ඉන්නවනම් කවදාවත් ප්‍රශ්න තියනවද කියලා. නිවැරදි දැකීම වැරදි ලෙස දැක්කම තමයි අපි මිනිස්සු සැක කරන්නේ, ඒ කට්ටියත් එක ප්‍රශ්න ඇති කරගන්නේ, ගාබැන ගන්න යන්නේ, විවිධ ප්‍රශ්න වෙන්නේමයි. කෙක්කෙනා තේරුම් ගත්තම ඒ තේරුම් ගත්ත ස්වභාවයාගේ ස්වභාවයට අනුව අපිට ඇසිරෙන්න ලේසි. එතකොට බුදු පියාණන් වහන්සේ අපිට කියලා දෙනවා පින්නතුනි මෙන්න මේ ඇති වෙන ගැටලු ප්‍රශ්න ලිහා ගන්න ක්‍රම කීපයක්. දැන් අයි මොන් මාතෘකා කර ගාථාවේ ක්‍රම තුනක් තියෙනවා. මොනවද ඒක? සීල, සමාධි, ප්‍රඥා. පළවෙනියෙන් සිල්වත් වෙන්න, සිල්වත් වෙලා හිත තැම්පත් කරගන්න, කල්පනා කරගෙන තීරණ ගන්න. සීලය කියන්නේ පින්නතුනි කලබල නොවීම. ඒ වගේම සමාධිය කියන්නේ හොඳට හිතලා කල්පනා කරලා අවබෝධ කර ගැනීම. එවගේම ප්‍රඥාව කියන්නේ නිවැරදි තීරණයක් ගැනීම. දර මේ හැම තැනටම පින්නතුනි යොදා ගන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේගේ මේ ගාථාවෙන් උගන්වන්නේ ඒකයි. දැන් මේ අත ජීවත් වෙනකොට සමාජයේ තුල නේද සමහර වෙලාවට ප්‍රශ්න ඇති වෙනකොට මේ අත තමා දිස බලන්න. මම නිවැරදි කෙනෙක්ද? මම සිල්වත් කෙනෙක්ද? මම හැදියාවෙන් යුතු කෙනෙක්ද? මේ සමාජයේ අය ඉබදු අයද? ඒ ඇත්ත යහපත් ජීවිත ගත කරන අයද? දුරාචාර ගත කරන අයද? වැරදි වැඩ කරන අයද? මේ කියලා ඉස්සෙල්ල පින්නතුනි හොඳට අපි බලන්න ඕන. සංවර බව, හැදිච්චකම, සිල්වත්කම, ගුණවත්කම ඒව තුලින් තමයි හිත

0: සමාධිගත වෙන්නේ. එතකොට පින්නොද නැත්තම් කවදාවත් සිල්වත් කමින් තොර චිත්ත සමාධියක් නැත. අපිට සීලය අවශ්‍ය වෙන්නේ පින්නතුනි චිත්ත සමාධියට. එම නැත්තම් යමක් පිළිබඳ හිතන්න පුළුවන් වෙන්නේ කලබල නොවුණු සිතකටයි. ප්‍රශ්නයක් ගැටලුවක් ආව මේකට නිවැරදි තීරණයක් දෙන්න හොඳට කල්පනා කරන්න ඕන. ඒ කල්පනා කරන්න පුළුවන් වෙන්නේ පින්නතුනි සිල්වත් කෙනෙකුට විතරයි. ඒ වගේ එහෙම කල්පනා කරලා තමයි නිවැරදි තීරණයක් ගන්න පුළුවන්. නිකා එක සැරේට කලබල වෙලා තීරණ ගත්තන පස්සේ මොකද වෙන්නේ පින්නතුනි? මුළු ජීවිත කාලෙම අපිට විඳවන්න වෙනවා. ඒ නිසා දැන් මේ ඇත්තන්න මේ කරුණ තුන පැහැදිලි. සිල්වත් වෙන්න චිත්ත සමාධිය ඇති කරගන්න විමසා හිතාමතා කල්පනාකාරීව තීරණ ගන්න. එතකොට පින්නතුනි මේ ප්‍රශ්න විසඳ ගන්න ලේසි. තවත් බුදුපියාණන් වහන්සේ මේ ප්‍රශ්න විසඳ ගන්න ක්‍රම දේශනා කරලා තියෙනවා බොහෝ සූත්‍රවල. අපි එකක් දෙයක් තව බලමු. තව සූත්‍රයක් තමයි පින්නතුනි විතක්ක සන්තාන සූත්‍රය. මේ විතක්ක සන්තාන සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ කරුණු පහක් දේශනා කරලා තියෙනවා අපිට ඇතිවෙන ප්‍රශ්න ගැටලු විසඳා ගැනීමට. පළවෙනි ක්‍රමය අඤ්ඤ නිමිත්ත පබ්බය. අඤ්ඤ නිමිත්ත පබ්බය කියන්නේ පින්නතුනි වෙනත් නිමිත්තක් සිහි කිරීම. දැන් ඔන්න අපි පාඩම් කර කර ඉන්නවා. ඉන්නකොට දැන් අපිට නිදිමතයි. නිදිමතාමයි මොකද කරන්නේ? අපි ඒ පාර නැකිටිනෝ. මූණ සෝද ගන්නෝ. ඇවිදිනෝ. කියවන එක හයියෙන් කියවනෝ. ඔය වගේ එක එක දේවල් මේ ක්‍රමයේ වෙනස් කරනෝ. නිමිත්ත වෙනස් කරනෝ. දැන් මේ ඇත්ත භාවනා කරනකොට මේ ඇත්ත දැන් ඔන්න අපි හිතව මෛත්‍රී භාවනාව කරගෙන යන්නේ. මෛත්‍රී භාවනාව කරනකොට ටික වෙලාවක් යනකොට හිතනවා මං වැඩියෙන්ම මෛත්‍රී කරන්න ඕන කාටද? අම්මට, තාත්තට, අයියට, අක්කට, මල්ලිට, නංගිට, ඔහොම හිතවතුන්ට, යාළුවන්ට, මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම අපි එක එක්කෙනා අරගෙන ඒ අනුව තමයි මෛත්‍රී භාවනා කරන්නේ. දැන් යුගදිවියට පත්වෙච්ච කෙනෙකුට නම් එකවරට හිතෙන්න පුළුවන් තමන්ගේ බිරිඳට, සැමියාට මෛත්‍රී කරන්න. එතකොට මෛත්‍රී කරන ගමන්ම බිරිඳ කරන ලද උදව් ගිලන් තේ හරිගස්සල දෙන හැටි, ගිලන් වුණාම බෙහෙත් ගෙනල්ලා දෙන හැටි, තමන්ගේ ළඟ ඉඳගෙන උපස්ථාන කරන හැටි, ඒ වගේම ඇඳුම් පැළඳුම් සෝදලා දුන්නු හැටි, කෑම බීම හරිගස්සල දුන්නු හැටි, මේ ඔක්කෝ මතක් වෙනවා. ඔහොම ඔහොම ගිහිල්ලා සමහර වෙලාවට ලිංගික උදව්ත් මතක් වෙනවා. අන්න ඒ පාර පින්නතුනි හිත රාගයෙන් පිච්චෙන්න ගන්නවා. මොද බුදුහාරුගෙන් මේ රාගය හා සමාන ගින්නක් නැත. නත්ති රාග සමෝ අග්ගී, රාගය හා සමාන ගින්නක් නැත. ඒ නිසා මෙන්න රාග ගින්නට අහු වෙලා ඒ තැනත්තා අමාරු වැටෙනවා. ඒ වගේම පින්නතුනි සමහරලාට තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා තමාට කරලද වැරදි බැනපු ඇටි, කෑ ගහපු ඇටි, දොස් කියපු ඇටි, ගෙදරින් ගීපු ඇටි ඔන්නෝ මතක් වෙන. මතක් වෙනකොට දන්නේම නැ ඒ මතක් වීම නිසා ඒ තනත්තා තුල කේන්තිය හට ගන්නවා. අන්න බුදුහාරු ඉගැන්නුවා එහෙම ප්‍රශ්නයක් ආවොත් අපි භාවනා කරනකොට කියලා. එතකොට මොකද කරන්නේ? වෙන නිමිත්තක් ගන්නවා. වෙන්නේ ගැන මෛත්‍රී භාවනාව කරන එක්කෙනාට පින්නතුනි මොකද කරන්නේ? අසුභ භාවනාව ගන්නවා. මෛත්‍රී භාවනාවෙන් අයින් වෙලා අසුභ භාවනාවට එනවා. බුද්ධානුස්සතියට එනවා. ධම්මානුස්සතිය වෙන වෙනත් භාවනාවකට යට යනවා. නේද? ඒ වගේ පින්නතුනි වෙනත් නිමිත්තක් සීකිරීම, වෙන අරමුණකට යොමු වීම, යමක් කරන්න දෙන්නෙම නැහැ. හැමදාම ප්‍රශ්න. අපි වෙන දෙයක් බලනවා. පැහැදිලිද? ඒක තමයි අඤ්ඤ නිමිත්ත පබ්බේ. ඒ වගේම පින්නතුනි දෙවෙනි එක ආදීනව පබ්බේ. කියන්නේ දැන් අපි ආදීනව සීකරනවා. දැන් අපි දන්නවා මම මේ කටයුත්ත දිගට කළොත් මමට මගේ දරුවන්ගේ මූණ බලන්න බැරුව යනවා. සමහරවිට තමන්ගේ බිරිඳත් එක්ක ප්‍රශ්න ඇති වෙනවා. සැමියාත් එක්ක ප්‍රශ්න ඇති වෙනවා. සමාජයත් එක්ක ප්‍රශ්න ඇති වෙනවා. දැන් බලන්න පින්නතුනි, වැරදි කරන්න යම්කිසි අවස්ථාවක් යම්කිසි වෙලාවක මේ ඇත්තන්ට આવොත් ඒ සඳහා සල්ලි හම්බෙනවා, මිල මුදල් හම්බෙනවා, ඒ වගේම පින්නතුනි අවස්ථාව හම්බෙනවා, තැනක් හම්බෙනවා, ඔක්කොම. දැන් අපි හිතන්න මේ ඇත්තන්ට මත්පැන් ටිකක් බොන්න ඕනයි කියලා. මොකද වෙන්නේ, කවුරු හරි එක්ක අරන් දෙනවා. එහෙම නැත්නම් මේ පින්නතුනි කෙනෙක් යම්කිසි මුදලක් දෙනවා. Tamanට ලැබිච්ච දෙයක් නොලැබිච්ච දෙයක් ලැබෙනවා. ඔම වෙලා කොහොම හරි සල්ලි අතට එනවා. අතට ඇවිල්ලා ඔන්න දැන් මත්පැන් ටික අරගත්ත, අරගෙන ගෙදර ගෙනිච්චහම නැත්නම් වෙන තැනක් ගෙනියලා තියාගත්තම ඔන්න ඒක පානය කරන්න යාළුවෙක් හම්බෙනවා, තැනක් හම්බෙනවා. ඉතින් ওই විදියයි නේද? දුරාචාරය හැසිරෙන්න හිතුනොත් ඒ සඳහා පින්නතුනි අවස්ථාව ලැබලා දෙනවා. බොරු කියන්න වෙන විදිය දෙයක් වුණොත් අන්න බොරුවක් කියනවා. වගේ මේ ඕනම වැරද්දක් කරන්න පින්නතුනි අපිට අවස්ථාව ලැබෙනවා දන්නේම නැතුව. අවස්ථාව ලැබුණු ගමන් අර ක්ලේශයන්ට ආවේනික වෙච්ච එක්කෙනා නැත්තම් කෙලිස් වලින් පෙළෙන එක්කෙනා මොකද කරන්නේ? අන්නේ අවස්ථාව උපයෝගී කරගෙන ඒ දුරාචාරය හැසිරෙනවා. මොකද වෙන්නේ? ඒක නිසා සදාකාලික විඳවන්න වෙනවා. එක දවසක් නෙමෙයි, සදාකාලික විඳවන්න වෙනවා. දැන් බලන්න මේ ඇත්ත හිතන්නේ එක දවසක් මත්පැන් බිව්වොත් ඒක කවමදාකවත් අමතක කරන්න බෑ. මතක් වෙන්න විඳවනවා. ඒ නිසා බුදුපියාණන් වහන්සේ ඉගැන්නුවේ පින්නතුනි ආදීනව සිහි කරන්න. ආදීනව සමාජයට මුහුණ දෙන්න බැරුව යනවා. දූපුතුන්ට මුහුණ දෙන්න බැරුව යනවා. නේද? ඒ වගේම පින්නතුනි තමන්ගේ තත්ත්වය නැතු වෙනවා. නේද? සමම් බුරුකාරයෙක් වෙනවා, වැරදිකරුවෙක් වෙනවා, සාවද්ද දේවල් කරා වෙනවා. ඒක නිසා අපි කවදාවත් හැංගීම් වලට වහල් වෙන්න නරකයි. තේරුණාද? අවස්ථාව තිබුණට කරන්න නරකයි. සල්ලි තිබුණට සල්ලි යොදවන්න නරකයි. ඒක නිසා හොඳට මතක තියාගන්න, කිරි මුට්ටියක් දෝලා ගොම බින්දුවක් දැම්ම වගේ කොච්චර හොඳ චරිතවත් ජීවිතයක් ගත කළත් එක තැනකින් වැරදුනොත් අන්න එතකොට පින්නතුනි මුළු ජීවිත කාලෙම කරපු ඉවරයි. ඒක නිසා සදාකාලික පසුතැවිල්ලක්. එස ආදීනව සීකරන්න. රාගේ ආදීනව, ද්වේෂයේ ආදීනව, මෝහයේ ආදීනව, හැම එකේම ආදීනව. රාගය කියනක ඇති වුණාම පින්නතුනේ ඒකේ ආදීනේ තමයි පිච්චෙන්න ගන්නවා. තමා පිච්චෙනවා නේ. මම අතන මතකනේ වංගී සාහඳුරන්ට උණු වැඩි. වංගී සාහඳුරෝ පාරේ වරිණකොට දවසක් සුන්දර කාන්තාවක් දකින්න, ලස්සනයි. දැක්ක ගමන් මොකද වෙන්නේ? වංගී සාහඳුරන් හිත රාගෙන් පිච්චෙන්න ගන්නවා. වංගී සාහඳුරා ආනන්දහන්ට ගිහිල්ලා කියනවා, කාම රාගේන ඩයිහාමි චිත්තං මේ පරිඩයිහති සාදු නිබ්බා පරම් බ්‍රුයි අනුකම්පාය ගෝතම. අනේ ආනන්ද හඳුරනේ, මගේ හිත කාම රාගෙන් පිච්චෙනෝ පිලිස්සෙනෝ වගේ. ඒ වෙලාවේ ආනන්ද හඳුරෝ වංගිස හාමුදුරන්ට කියා සිටිනෝ, අසුභායි චිත්තං භාවේත, ඉක්මනට අසුභේ වඩන්න. කොහොමද අසුභේ වඩන්නේ? ගුත බස්තේ තචෝ නද්දේ උරගන්ට පිසාචිනි නවසෝතානි තේ කාය යානි සන්දන්ති සබ්බද. මේ ශරීරයේ අසූචි පුලෝප හැලියක්, ඒක වහල තියෙන්නේ හැමෙන් නම්ම දොරකින් කුණු වැගිර. මේ විදිහට පින්නතුනි තාම ලස්සනට වංගීස තේරගතා බැලුවොත් මේ ඇත්තන්ට පැහැදිලි වෙයි කොච්චරනම් මේ ශරීරයේ තියෙන අසුභේ පෙන්වද. පැහැදිලි. ඒ ආදීනව වෙණී කරන්න ඕන. ද්වේෂයත් එමය නත්ති දෝෂ සම්මෝ කලි, ද්වේෂේ හා සමාන අපරාධයක් නැත. කේන්ති ගියාමයි මොකද්ද කරන්න කියලා අපිවත් දන්නේ. දැන් චුල්ල ධර්මපාල ජාතකයේ කේන්තියට ගත්ත ප්‍රතාප රජුරෝ මොකද කරන්නේ? තමන්ගේ ආදරණීය පුතා කපල කපල කපල මරණ දම්මනෝ. මොකද කේන්තිය? ප්‍රතාපවත් රජුරෝ එනකොට මේ දේවිය තමන්ගේ රජුරුවන්ගේම සිඟිති පුතා සුරතල් කර කර ඇඳේ ඉන්නවා. රජුරෝ ආවයි කියලා නැකිට නෑ. එතකොට මොකද උනේ? කේන්ති ගියා. ඇයි මම මේ මහරජ්ජුරුව මම එනකොට නැගිටින්න ඕන? මම එනකොට ගෞරව කරන්න ඕන. මේ පුතා අතේ හිඳපු හින්දා නේද එහෙම කළේ කියලා වදකයා ගෙන්නලා මේ අහිංසක දරුවා පින්නතුනි කපල කපල මරලා දැම්මා. කේන්ති හා සමාන අපරාධයක් නැහැ. නත්ති දෝෂ සමෝ කලී කිව්වේ ඒකයි. ඉතින් මේ ආදීනව සිහි කරන්න පින්නතුනි, ඉරිෂියාව, සමහරලාට ක්‍රෝධය, වෛරය, මද, මාන, මේ හැම එකක් වෙමයි. එකක් නෙවෙයි පින්නතුනි. මානේන මක්කටෝ හෝති, අතිමානේන කුක්කුරෝ. මානේ නිසා වඳුරෙක් වෙනවා, අතිමානේ නිසා බල්ලෙක් වෙනවා. සාටෙය්‍ය කපටිකම. දැන් අපි කපටිකම කරනකොට මොකද ඉදන්නේ? අපි තමයි කපටි. නෑ පින්නතුනි, ඉස්සෙල්ලම රැවටෙන්නේ අපි. අපි අනිත් අය රවට්ටන්න හිතනකොට අපි රැවටිලි ඉවරයි. ඒකයි මේ පෙන්නන්නේ. ඒ නිසා අපි හොඳට මතක තියාගමු, මෙන්න මේ පින්නතුනි අපේ හිතට එන ක්ලේශවල ආදීනව හිතන්න. ආදීනව හිතලා මේකෙන් වෙන විමුණාසේ අපි මේකෙන් අයින් වෙන්නට ඕන. ඒකයි බුදුහාරු දෙවෙනි කරුණ වශයෙන් අපිට එන ගැටලු විසඳ ගන්න ඉගැන්වුවේ ආදීනව පබ්බේ කියන එකයි. තුන්වෙනි කාරණේ විතක්ක සන්ටාන සූත්‍රය පෙන්නන අසති පබ්බය සිහි කරන්න තුන. හිතට නම් මම මෙයාට නම් පඩි ගන්නවමයි, මෙයාට මම හොඳ පාඩමක් උගන්වනවමයි, මම හොඳ වයින් දෙකක් කතා කරනවමයි, ඇයි මට මෙහෙම කරේ, මං කරපු වැරද්ද මොකද්ද නේද? එයාට මේ මං මගේ ජීවිතේට ඇඟිලි ගන්න කිසි අයිතියක් නැහෙනේ. එයා මගේ තාත්තද? එයා මගේ අම්මද? එයා මගේ ඥාතියද? මොකක්ද ඒ තනතුර? එයා මගේ ප්‍රධානියාද? එයාට වැඩක් නැහැ කියලා අපි සමහරලාට කේන්ති ඇති කරගන්නවා. සමහර රාගය ඇති කරගන්නවා, ඊර්ෂ්‍යාව ඇති කරගන්නවා, මානෙ ඇති කරගන්නවා. බුදුහාරු දේශනා කරා අසති සිහි කරන්න තුන. එයා කළ දේ අරගෙනයි, මං කළ දේ මං අරගෙනයි. පැහැදිලිද පින්නතර? ඒ නිසා බුදුහාමුදුරන්ගේ බණට අනුව උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ අනිත් එක. අක්කෝ දේන ජිනේ කෝදං, ක්‍රෝධ කරන්නාට ක්‍රෝධ නොකිරීමෙන් දිනන්න. අසාදුන් සාදුනා ජිනේ, නරක වැඩ කරන්නාට හොඳ වැඩ කිරීමෙන් දිනන්න. නවේ කදිරියං දානේන, දන් නොදෙන්නාට මසුරුකමෙන් ඉන්නෙක් කෙනාට දන් දීමෙන් දිනන්න. සච්චේ නලික වාදිනං, බුරු කියන්නාට ඇත්ත කීමෙන් දිනන්න. කිසි දවසක එකට එක කරන්න එපයි කියලා තමයි බුදුහාරු ගන්නන්නේ. දැන් බලන්න පැරණි කාලේ අපේ සීයා අපිට කියන්නේ, පුතේ අනිත් එක්කෙනා කොහොල්ල අරන් එනකොට අපි පොල් තෙල් ගෙනියන්න ඕන. පැරණි මිනිස්සු කියපුවා. අපිට ලොකු ගැඹුරක් තියෙනවා. අපි කවදාවත් අනිත් ඇත්තත් එක්ක ගැටළු ඇති කරගන්නේ නැහැ. උදාහරණ ගන්නේ කොහොමද? අක්කොච්චි මං අවදි, මං අජිනි, මං අහසි, මේ මට ගැව්වා, මට බැන්න, මාව පෙරද්දුවා කියලා වෛරය ඇති කරගන්න එපා. මා වෝච පරුසංකින්ති උත්තා පටිවදෙයුතං දුක්ඛායි සාරම්භ කතා පටි දණ්ඩා පුසෙව්ද. යම් කිසි කෙනෙක් තමන්ට බැන්නම, කුණුහරුපෙන් බැන්නත්, කැත වචනෙන් බැන්නත්, අපිරිසුදු වචනෙන් බැන්නත්, පින්නතුනි අපි ඒකට ප්‍රතිවදන් දෙන්න යන්නේ. දැන් සමහර විට ඔයා බනිද්දී අපි සද්ද නැතු ඉන්න එක මහ පහත් වැඩක්, නීච වැඩක් නෑ. බුදුහාරු ගන්නන්නේ ඒක තමයි බුද්ධිමත් වැඩේ නේද? එයා එහෙම නරක විදියට බැන්නට මම එයාගේ මට්ටමට වැටෙන්නේ නෑ. මම වැදගත් කෙනෙක්, මගේ අම්මා තාත්තා වැදගත් අය, මගේ ගුරුතුමා වැදගත් කෙනෙක්, මම වැදගත් පරම්පරාවකට අයිති කෙනෙක්. ඇයි මං එයා වගේ හැම වෙන්නේ? පැහැදිලිද පින්නද? අසති සී කරන්න නැතු වෙනවා. කමක් නැහැ, එයා කරගත්ත දේ එයා අරගෙන යයිනේ, අපිට මොකද නේද? යා දිසං වපතේ බීජං, තා දිසං හරතේ පලං නේ. කුඹුරේ වපුරන වී අනුව තමයි පින්නොතුනි අස්වැන්න ලැබෙන්නේ. මෙනේරි වැපරූ කුඹුරක කවදාවත් පින්නොතුනි වී ලැබෙන්නේ නැහැ. වී වැපරූ කුඹුරක තල ලැබෙන්නේ නැහැ. කුරහන් වපුරු කුඹුරක වීවෙල් ලැබෙන්නේ. වපුරන දේ අනුව තමයි ප්‍රතිඵලය. ඒ නිසා බුදුහාර කියන්නේ පානි නම්මිච්චේ බනෝ නාස්ස හරෙය පානිනා විසං. අතේ තුවාලයක් නැත්තම් පින්නතුනි ඕනම වසක් විසක් අතර ගන්න පුළුවන්. හේතුවයි ශරීරගත වෙන්නේ නේ. අපි දන්නවනම් අපි නිවැරදිව ජීවත් වුණා කියලා අපිට කවුරු මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි තමන් පිරිසුදු වෙන්න ඕන. තමන්ගේ හිත තුල කැත වචන නරක දේවල් අපිරිසුදු වැඩ තියෙනවා නම් තමන්ට ජීවත් වෙන්න බැරුව යනවා. තමන් දන්නව මම මේ පෙන්නුවට මගේ හිත තුල මේක නැහැ. මතකනේ තලගොයාට කියපු කතාව. තාපස්සෙක් දවසක් පින්නතුනි පිණ්ඩපාත ගියා. ගියාම තලගොයි මස් ටිකක් ලැබුණා. මේක කෑම හරිම රසවත්. මෙයා හිතුවේ හැමදාම තලගොයි මස් සම්මිනෝ නම් හොඳයි. දවසක් මේ තාපසාරාමේ ඇවිදිනකොට දැක්ක විශාල තුඹසක්. මේ තුඹසේ තලගොයෙක් ඉන්නවා. මෙයා මොකද කරේ පින්නතුනි? මේ පිණ්ඩපාත ගිහිල්ලා දුරු මිරිස් තුන පහ ගොරක ඔක්කොම ඉල්ලගෙන ඇවිල්ලා හරිගස්සල තියලා ලී කෑල්ලකුත් අරගෙන පින්නතුනි ඔයි තුඹස ළඟට ගියා. ගිහිල්ලා දැන් මේ සතා උදේට එළියට බහින වෙලාවට මෙයා මොකද කරන්නේ පින්නතුනි? ලී කෑල්ලත් අරගෙන දැන් ඇල වෙලා ඉන්නවා. ඉන්නකොට මොකද එයා කළේ? මේ සතා එළියට එනවත් එක්කම වරෙන් පහරක් ගැහුවා. ගැහුවා මේ සතා ඇතුළට ගිහිල්ලා අහනවලු මෙන්න මේම. කිංතේ ජටාහි දුම්මේද කිංතේ අජින සාටියා අබ්බන්තරං උග්ගහනං බාහිරං පරිමජ්ජසි. නේද මෝඩ තැනත්ත, ඔයා ওই පැලඳගෙන ඉන්න ජටාවෙන් ඇති මේ ප්‍රයෝජනේ මොකද්ද? ඔයා ඇඳගෙන ඉන්න අඳුන් දිවිසමෙන් ඇති ප්‍රයෝජනේ කුමක්ද? අබ්බන්තරං දුග්ගහනං ඇතුල් පැත්ත කුණු වෙලා නං බාහිරං පරිමජ්ජසි පිටත ලස්සන කරන්නේ ඇයි? ඒ නිසා අපි දිහා බලමු. අපි කේන්ති ගත්තොත් ඒකේ වැරද්ද අපිටමයි. නේද? අපි ගැටලු ඇති කරගත්තොත් ඒ ගැටලු අපිටමයි. අපි ඇති කරගන්න ගැටලු විසඳෙන්න වෙන කෙනෙක් ඉන්නේ නැහැ. අසතිපබ්බය අපි සීකරන්නේ අපිට ගමන්න එයා කරන දේ ආරගෙන යයි. නේද? ලෝක සත්‍ය මේව ජයති. ලෝකේ සත්‍ය කවදා හරි දැනගන්නවා. ඒක කවදාවත් කාටවත් වළක්වන්න බෑ පින්නතුනි. ඉතින් ඒක නිසා අසතිපබ්බේ සී කරන්නේ නැතු ඉන්න. තුන්වෙනි හතරවෙනි කාරණේ බුදුහාර උගන්වනවා විතක්ක මූල ભેද පබ්බේ. ඒ කියන්නේ පින්නතුනි මුල සොයාගෙන යනවා. ඇයි ඇත්තට මේ බුද්ධයක් ආවේ? දැන් භාවනා කරන එක්කෙනාගේ හිත රාගය ආවා. එන්න රාගය ඇවිල්ලා තියෙන මෛත්‍රිය පදනම් කරගෙන ඇයි මම මගේ හිතට මේ රාගය ආවේ? සමහරවට කේන්ති ඇවිල්ලා තියෙන ඉරිෂියාව පදනම් කරගෙන පින්නතුනි ඒකයි. ඒ නිසා අපි මේ අහපු ක්ලේශය දකින්න ඕන. ඒකට දීලා තියෙන උදාහරණේ පොතේ යටකතාවේ තියෙන පින්නතුනි දද්දබ ජාතකය. ඔයත් අහලා තියෙන දද්දබ ජාතකය. දද්දබ ජාතකය කියන්නේ මේ ඇත්තෝ පොඩි කාලේ ඉඳලා අහපු එකක්. ඒක වචන විතරයි මේ ඇත්තෝ හුඟක් දෙනා නොදන්නේ. දැන් දවසක් හාවෙක් නිදාගෙන ඉන්නකොට මොකද උනේ? බෙලිගිරියක් වැටුණා. වැටුණාට පස්සේ මේ හාව හිතුවා මහ පොළොව පෙරළගෙනවයි කියලා. මේ සතා දුවන්න ගත්තා මහ පොළොව පෙරළගෙනවයි කියලා. අනිත් සතුරුත් මෙයා පසුපස දිව්වා. දැන් සේරම සතුන් දුවනකොට සිංහයා බැලුවා මොකද්ද මේ කලබලේ? ඒ වෙලාවේ සිංහයා මොකද කරන්නේ? ඇහුවා හාවගේ නතර කරලා මොකද හේතුව? එපාරකෝ අනේම ස්වාමීනි මෙන්න මහ පොළොව පෙරළගෙනවා. එපාර සිංහ මොකද කරේ? හා යන්කෝ බලන්න කියලා. දැන් කොයිබත් තැන කියලා දැන් යනවා. කට්ටියත් එක්කම ගිහිල්ලා බලනකොට මෙන්න වෙලිගිරි දැක්කා. අන්න එහෙනම් මුල හොයාගෙන යනවා. ඇයි මගේ හිතර මෙව සිතුවිල්ලක් ආවේ? කොයි බින්ද මේ සිතුවිල්ල ආරම්භුනේ? මුල හොයාගෙන යනවා. ඊළඟට පින්නතුනි අන්තිම එක තමයි අභිනිග්ඝාන පබ්බය. දත් කූරු විකාගෙන තොලින් තොල තද කරගෙන මොන හේතුව නිසාවත් මම මගේ හිත කෙලස ගන්නෑ. මම වැදගත් ස්වාමීන් වහන්සේ කෙනෙක්. මං වැදගත් මහත්මයෙක්. මං වැදගත් පවුලක දුවෙක්. මං වැදගත් පවුලක පුතෙක්. මම දුප්පත් වුණාට මම නරක මිනිහෙක් නෙවෙයි. මම ඈත ගමක වුණාට මම නරක මිනිහෙක් නෙවෙයි. ඇයි මම මගේ තත්ත්වෙ නැති කරගන්නේ? එහෙම කියලා හිතලා පින්නතුනි දැඩිව හිතට අරගෙන මේ ප්‍රශ්න විසඳ ගන්නවා. ඔයි තව ක්‍රමයක් බුදුහාර උගන්වපු විතක්ක සන්තාන සූත්‍රේ පින්නතුනි මුලින්ම පෙන්වා දුන්නේ අඤ්ඤ නිමිත්ත පබ්බය, ඒ වගේම ආදීනව පබ්බය, ඒ වගේම අසති පබ්බය, විතක්ක මූල බේද පබ්බය සහ මේ අභිනිග්ඝාන පබ්බය කියලා. තවත් ක්‍රමයක් මේ ඇත්තන්ට කියලා දෙන්නම් මං. ඒක තියෙන්නේ සල්ලේක සූත්‍රේ. බුදුහාර මේ සූත්‍රය අන්තිමට දේශනා කරලා තියෙන්නේ චතු චත්ත තාලීස පදා වුත්තා සන්දයෝ පංච දේසිතා. සුත්තන්තෝ සල්ලේකෝ නාම ගම්හීරෝ සාග රූපමෝ. මේ සූත්‍රය පින්නොතුනි මහා සයුර වගේ ගැඹුරුයි කියලා තමයි ඒ ගාථාවෙන් කියන්නේ. චතු චත්තාලීස පදා උත්තා 44ක් පද කියලා තියෙනවා. ක්‍රම පහකට අන්න ඒකයි සල්ලේක කියන්නේ. දැන් මොකද පින්නොත් සල්ලේක කියන වචන තේරුම් බලන සම්පූර්ණ ලික ධාතුවෙන් ඇති වෙන්නේ. ඒ කියන්නේ කෙලෙස් තුනී කරයි කියන එකයි. ඒසා පළවෙනියෙන් පටන් ගන්න සල්ලේකෝ කරණීයෝ චිත්තුප්පාද පරියාය නේද? සල්ලේක පරියාය පළවෙනි පෙළ සල්ලේක පරියාය. සල්ලේක පරියාය කියන්නේ කෙලෙස් තුනී කරනවා. ඒ කියන්නේ ඒ වෙච්ච සිද්ධියේ පින්නතුනි බරාඩු කරනවා. දැන් උදාහරණ ගන්න. පරේ අවිහිංසකේ භවිස්සද මයමෙත්ත අවිහිංසකා භවිස්සාමීති. සල්ලේකෝ කරේ අනිත්‍ය සතුන්ට හිරියර කරනකොට පරේ විහිංසකේ භවිස්සති. මයමෙත්ත අවිහිංසා භවිස්සාමීති සල්ලේකෝ අනික් කටියේ සතුන්ට හිරියර කරනකොට මම සතුන්ට හිරියර කිරීමෙන් වළකිනවයි කියලා අපි සල්ලේක කරනවා. පරේ පාණාතිපාති භවිස්සති මයමෙත්ත පාණාතිපාතා පටිවිරතෝ භවිස්සාවි. පරේ අදින්නාදානයි භවිස්සති මයමෙත්ත අදින්නාදාන පටිවිරතෝ භවිස්සාමි. අන්න ඒ විදිහට පෙන්ලා තියෙන්නේ. එතකොට පින්නතුනි අනිත් එක්කෙනා සතුන් මරණකොට මම සතුන් මැරීමෙන් වළකිමි කෙලස්තුණී කරනවා. අනිත් එක්කෙනා සොරකම් කරනකොට මං සොරකම් කිරීමෙන් වළකිමි කෙලස්තුණී කරනවා. ඒ විදිහට පින්නතුනි අපි මේ කෙලස්තුණී කරන්න ඕන. කෙලස් අඩු කරන්න ඕන. එක සැරේට කලබල වෙන්න හොඳ නැහැ. ඒක තමයි පළවෙනි කොහොම කරුණු 44ක් තියෙනවා පින්නතුනි. එකක් දෙකක් නෙමෙයි. දේවා විශාලට විස්තර කරලා තියෙනවා. දැන් අපි බලමු ඔය ක්‍රම පහ. පළවෙනි එක තමයි එතකොට සල්ලේක පරියාය. ඒ කියන්නේ කෙලෙස් තුනී කරන්න කියන එකයි. දෙවෙනි එක තමයි චිත්තුප්පාද පරියාය. චිත්තුප්පාද පරියාය කියන්නේ සිතුවිල්ලක් ඇති කරගන්නව. ඇයි මට මෙබඳු රාගයක් ආවේ? ඇයි මට ද්වේෂයක් ආවේ? ඇයි මට මෝහයක් ආවේ? මද මාන මක්ක පලාස ඉස්සා මච්චරිය කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡා දිට්ටි තද්ද සාරම්භ මේ ඔක්කොම කට්ටිය පින්නතුනි කෙලෙස් වශයෙන් අපේ හිතේ ඇති වෙන හැටියට මේ සූත්‍රයේදී පෙන්වා දෙනවා නේද? ඒ විතරක් නෙවෙයි ප්‍රඥ මේ දස ජුස්තරිත මේ ඔක්කොගෙම වැලකින් අපිට කියලා දෙනවා. ඒ කියලා දීලා මොකද්ද කරන්න? මේ සිතුවිලි මාත්‍රයක් ඇති කර ඇයි මගේ හිතට ඊර්ෂ්‍යාව ආවේ? ඇයි මං ඉරිසියා කරන්නේ? මට ඉරිසියා කරන්න හේතුවක් නැහැ. ඒක යාගේ ලැබීම. මේක මගේ ලැබීම. එයාට ලැබුණොත් එයාට ඒක. මට ලැබුණොත් මේක මට. අපි හිතනවා. අපිට කවදාවත් ඒක කෙලෙස්සෙන්නේ නැහැ පින්නතුනි. දැන් අපිට මුදිතාව නැති හින්දා මොකද වෙන්නේ? ඉරිසියාව දන්නෙම නැති වෙනවා. මොකද මුදිතාව කියන්නේ? අනිත් එක්කෙනාගේ සැපේ දැකලා සතුටු වෙන එක. දැන් සමහරලාට මේ ඇත්තන්ගේ දුව විභාගේ පාස් නැහැ. අල්ලපු ගෙදර දරුව හොඳට විභාගේ පාස්. අන්න මොකද වෙන්නේ? මේ ගෙදර දුවට හොඳටෝම් බහිනවා. ඇයි ඔයාට අල්ලපු ගෙදර මනුස්සයෙක් පුතා බලන කොච්චර හොඳයිද? එහෙලා මේ හොඳට විභාගේ පාස් වුණානේ. ඔයා තමයි නිකන් බොරුවට මෙතන දඟල දඟල හිටි. පන්ති මෙච්චර යව්වා. කොච්චර ගෙදරට ජාලි ගන්නවා. බලන්නකො ඔයා කිසිම විභාගේ පාස් වුණේ නැහනේ. අපි කොහොමද සමාජයට මූණ දෙන්න? මම බහිනවා. බලන්න මොකද කරන්නේ? අර දරුවට ඉරිසියා කරනවා. මුදිතාව නැහැ. අපි හැම අපි දරුවෙක් විභාග හොඳට ඒ නමයක් අරගෙන විභාගෙ පාස් වුණොත් ඒ හත් තුනක් අරගෙන විභාගෙ පාස් වුණාම අපි ළමයේ දිරිමත් කරන්න ඕන. අපි ඒ ළමයේ ඉර්ෂ්‍යා කරලා ඒ ළමයේ ඉදිරිය වළක්වන ඕන නම් පිනොතුනේ අපි වගේ අසත්පුරුෂ මිනිස්සු නැහැ. ඒක අපේ පුතාගේද නැත්නම් අල්ලපු ගෙදර දරුවෙකද එහෙම නැත්නම් රටේ දරුවද අපිට ප්‍රශ්නයක් නැහැ. ඉගෙන ගන්න පුළුවන් යම් දරුවෙක්ද ඒ දරුවාට උදව් කරන එක තමයි සත්පුරුෂ ගතිය. නමුත් ඉරිෂියාවෙන් යුක්ත එක්කෙනා මොකද දන්නේ? මොකද කරන්න පුළුවන්? ආන්න එයා අර ගතිය නිසාවෙන් එයාට පුළුවන් කමක් නැහැ ඒ දරුවට උදව් කරන්න. ඒක නිසා බුදුහාරි කියන්නේ චිත්තුප්පාද පරියාය සිතුවිලි මාත්‍රයක් ගන්න. ඇයි මම එහෙම කරන්නේ? දැන් ක්‍රෝධය බලන ක්‍රෝධයත් උහුමයි. සමහරලාට මේ ඇතුළ දුරකථන ඇමතුමක් දෙනවා. දුන්නම ඒ දුරකථන ඇමතුමට කතා කරපු එක්කෙනා කතා කරේ නැහැ. ටික වෙලා කියලා හොඳටම ගේන්ද කියලා ඔන්න දැන් මේ පණිවිඩයක් යවනවා. ඔයාට මං කතා කරාම ගන්න බෑනේ. මොකද්ද කරන්නේ? ඇයි එහෙම කතා කරලා හදිසියකට කෝල් එකක් දෙන්නේ? නිකන් ඉඳෙදි කෝල් දෙනවද? අරකද මේකද කියලා ඔන්න දැන් මෙසේජ් එකක් දානවා. එහෙම නැත්තම් පින්නතුනි මේ පණිවිඩයක් යවනවා. යවන මොකද කරන්නේ? අන්න දොස් කියනවා. මේ අස්ථාන ක්‍රෝධය. සමහරලාට යා බාත්รูම් එකේ ඉන්න පුළුවන්. සමහරලාට වෙන කවුරු හරි ඇවිල්ලා කතා කරගෙන ඉන්න පුළුවන්. පන්තියක ඉන්න පුළුවන්. නේද? එහෙම නැත්තම් වෙන කටයුත්තකට යොමු වෙලා ඉන්න පුළුවන්. දුරකතනේ හැමතිස්සෙම අතේ තියාගෙන දුරකතනේ කොයි වෙලේද මට කෝල් එකක් එන්නේ කියලා අපි බලබල ඉන්නේ නැහැනේ පින්නතුනි. අස්ථාන ක්‍රෝධය ඇති කරගෙන හිතේ අනිත් එක්කලත් එක්ක අපි කේන්ති ඇති කරගන්නවා. සමහරලාට මම කතා කරුනේ එයාට ඇහුන් නැතුව ගියා. සමහරලාට වෙන අවධානයක ඉන්න පුළුවන් කෙනෙක්. නේ නම කියලා කතා කරේ. කතා කරාට එයාට ඇහුන් නැහැ. එයා වෙන අවධානයක ඉඳලා තියෙන්නේ. අයිම අන්න එතකොට අපි කේන්ති ගන්නවා. ඒ නිසා ඇයි මම එහෙම කරන්න කියලා චිත්තුප්පාද පරියාය. ඊළඟට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පරික්කමන පරියාය. පරික්කමන කියන්නේ පිනතුනි පරිපූර්ණ කමු ධාතුවේ හැම පැත්තෙම බලනවා. මම මෙබඳු දෙයක් කරොත් මගේ අම්මා තාත්තගේ නමට හොඳයිද? මගේ තව විවාහ වෙලා නම් මගේ බිරිඳගේට හොඳයිද? මගේ සැමියාට හොඳයිද? මගේ දූ පුතුන්ට හොඳයිද? මගේ රටට හොඳයිද? මගේ ගමට හොඳයිද? මගේ නගරයට හොඳයිද? නේද? ගමේ මිනිස්සු බයිනවනම්, රටේ මිනිස්සු බයිනවනම්, නගර මිනිස්සු බයිනවනම් ඒව නරක වැඩ. හාත්පස බලනවා. තාත්තා ගැන හිතෙනවා, අම්මා ගැන හිතෙනවා, මේ තමන්ගේ ගුරුතුමා ගැන හිතෙනවා, දූ පුතුන් ඉන්නවන් දරුවෝ ගැන හිතෙනවා, සැමියෙක් ඉන්නවන් සැමිය ගැන හිතෙනවා, බිරිඳ ඉන්නවනම් බිරිඳ ගැන හිතෙනවා. එක එක විදියට අපි පින්නතුන් විවිධ පැතිවලට බලනවා. ඒකයි මේ පෙන්නන්නේ. ඒ බලමින් පින්නතුනේ මොකද කරන්නේ? මේ කෙලස් තුනී කරනවා. පරික්කවන පරියාය කියන්නේ ඒකයි. හැම පැත්තෙම බලනවා. නේද? තමන්ගේ ඒ පෞල් පරිසරය තුලින් බලනවා. ඊට පස්සේ තමන් කරන රැකියාව ආයතනික තමන් ප්‍රධානීෙක් නම් මං වගේ ප්‍රධානීෙක් එහෙම කරන එක වැරදි. තමන් අදහන ආගම බෞද්ධ නම් නේද? බෞද්ධයෝ එහෙම කරන්නේ. අපි සිංහල නම් සිංහල අය එහෙම කරන්නේ. අපේ සංස්කෘතික අනන්‍යතාවයක් තියෙනවා. එහෙම කියලා හිතමින් පින්නතුනි මේ කෙලස් තුනී කරනවා. කෙලස් එන්න එන්න එන්න තමන් දන්නේම නැහැ තමන්ගේ පින්නතුනි හිත කිලිටු වෙනවා කියන එක. ඒක නිසායි බුදු පියාණන් වහන්සේ ඉගැන්නුවේ මේ ක්ලේශ ධර්මයන් කියන එක හරි භයානක එකක්. ඒ නිසා හැම පැත්තම බලන්න, එක පැත්තක් නෙවෙයි. බලලා තමන් කෙලස් වලින් අයින් වෙන්න කියන එකයි බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ. ඉතින් ඒක නිසා මෙතන පරික්කමන පරියාය. දැන් පැහැදිලිවම පිළිගන්න දැන් මම මුලින්ම කිව්වා පළවෙනි එක සල්ලේක පරියාය, දෙවෙනි එක චිත්තුප්පද්ද පරියාය, තුන්වෙනි එක පරික්කමන පරියාය. ඊළඟට මේකේ තියෙන ආදීනවේ මේක මතු කරලා බලනෝ. උඩට මස්තකයට ගෙනල්ලා මෙන්න බලන්න මම දැන් මේ වගේ දෙයක් කළොත් මේක මේ අසවලු දැනගන්නවා. අසවලු දැනගන්න ඔයක් කර දැනග මේකේ අන්තිම මොහොත මොකද වෙන්නේ? මගේ රස්සාව අහිමිවීම, මගේ දූ පුතුන්ට ප්‍රශ්න ඇතිවීම, මට මෙහෙන් එළියට යන්න සිද්ධ වීම. නේද? මේක අවසාන අවස්ථාව මෙන්න මේකයි වෙන්නේ කියන එක අපිට හිතා ගන්න පුළුවන්. දැන් සමහරලාට කෙනෙක් ඔන හදිසියෙන් මත්පැන් පොඩ්ඩක් ගත්තා. ඒ ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒකේ පළවෙනි දවසේ ගන්නකොට පින්නතුනේ මොකද වෙන්නේ? හරි බයක්, තැති ගැනීමක්. වමනේයිද ඔළුව කැරකෙන්න ගනීද ඕම කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පළවෙනි දවසේ ගන්නෝ, දෙවෙනි දවසේ ගන්නෝ, තුන හතර ගන්නෝ, ඕම ටික කාලයක් යනකොට දන්නේම නැහැ. එයාට මත්පැන් බොන එක මහ දෙයක් නෙමෙයි. සමහරලාට පින්නතුනේ බෝතලයක් වුණත් එයා බොන්න හිතනවා. එතකොට මොකද වෙන්නේ? සල්ලි විනාශ වෙනවා, සෞඛ්‍ය පිරිහෙනවා, මිනිස්සු අතර පිළිගන්න තු යනවා, ප්‍රශ්න වැළක්වෙනවා. පැහැදිලිද? ඒක නිසා බුදු පියාණන් වහන්සේ පෙන්වුවා මේකේ තියෙන අවසාන මොහොත නේද? කූට ප්‍රාප්ත අවස්ථාව මේකයි නේ. සමහරලාට අපි කෙනෙකුට විහිළුවක් කරනවා, ආයතනික ප්‍රධානී විහිළුවක් කරාට පස්සේ මොකද වෙන්නේ? ඒ විහිළුව නිසාවෙන් එයාට අදාළ කටයුත්ත කරගන්න බැරුව යනවා. සමහරලාට පුරුද්දක් වශයෙන් විහිළු කරනවා. එතකොට කවුරුත් ඒ තමන් කියන කටයුතු ගණන් ගන්න නැතු යනවා. පැහැදිලිද බින්දුද? ඒ නිසා අපි මෙන්න මේකේ තියෙන අවසාන ඉලක්කය, අවසාන ඵලය, අවසානයේ තමන් ලබා ගන්න දේ මේක වෙයි කියලා උපකල්පනය කරලා පින්නතුනි ප්‍රශ්නේ අපි අයින් කරලා දානවා. පැහැදිලිද? පස්වෙනි එක අභි පින්නතුනි පරිනිබ්බාන පරියාය මොන හේතුවවත් මේක අපි ඉදු මතු වෙන්න දෙන්නේ නැහැ. මම මේ කෙලේශය නැති කරලා දානවා. මේ වැරද්දෙන් මං අයින් වෙනවා. මට මොනව නැතුණක් කවද මම වැරද්දෙන් අයින් වෙනවා. සමහරවිට මට රස්සාව නැති වෙයි. හැබැයි මම වැරදි කරන්නේ නේද? සමහරවිට මට යාළුවෝ නැති වෙයි. හැබැයි මං එක් කරන්නේ. සමහරු කියනවා හරි ඔයා මත්පැන් ගන්න නැහැනේ හරි එහෙනම් බලාගමුකෝ. ඒ මොනව කිව්වත් මට ප්‍රතිපත්තියක් තියෙනවා. මට අම්මා කෙනෙක් ඉන්නවා. මට තාත්තා කෙනෙක් ඉන්නවා. මං වැදගත් පරපුරක නේද? ඔය බැ වුණාට පස්සේ පින්නතර නැතුව බැ දැන් මාදර්ශිට පුත්‍රයාට මොකද උනේ? 80 කෝටියක් ධනය දෙන්නටම බිරිඳටයි සැමියටයි දෙන්නටම මොකද කරේ? දූර්තය ඇවිල්ලා මත්පැන් බොන්න පුරුදු කරා. අම්මා තාත්තා නැති වුණාම දෙන්නත් එක බොන්න පුරුදු වෙලා අන්තිමට මේ සියලුම ධනය නැති වෙලා මොකද කරේ? කබලක් අතේ අරගෙන හිඟමනේ ගියා. ගිහිල්ලා බුදුහාඳුරින් ඉන්න පන්සලට ගියා. පැහැදිලිද? ඒ නිසා අපේ මේක අයින් වෙන්න පින්නතුනි අවසන් වෙන්නේ මුළු ජීවිතේම වන්දි ගන්න වෙලා. ඒක නිසා අපි දැඩිව හිතට ගන්න ඕන මම මොන හේතුව නිසාවත් සතා මරන්නේ. මම මොන හේතුව නිසාවත් මත්පැන් ගන්නෑ. මම මොන හේතුව නිසාවත් දුරාචාරය හැදෙන්නේ. මට සල්ලි ගොඩක් ලැබුණට කමන්නේ. මං පොල්සම් වලේ බතුයි කට මට ප්‍රශ්නයක් නැහැ. මං හොරගම් කරන්නේ. මොකද හේතුව මං හොරගම් කරොත් එහෙම ඒක මට කවදාත් අමතක කරන්න බෑ. ඒතර මං ආධ්‍යාත්මිකව විඳවනවා. චරණේ මගේ දුව දැනගත්තු මං හොරගම් කරලා මම එයාට සල්ලි දුන්නේ කියලා එයා මට සදාකාලිකව වෛර කරනවා. මගේ පුතා, මගේ බිරිඳ, මගේ සැමියා, මගේ අම්මා, මගේ තාත්තා ඒ කට්ටිය දැනගත්තු මං හොරගම් කරලා එයාලට මේ යුතුයකම් කරේ කියලා ඒ කට්ටි හරිම වේදනාවට පත් වෙනවා. එයාල ඊට පස්සේ මට කියයි, "ඇයි පුතේ මට කිව්වේ නැත්තේ?" කිව්වනම් අපිට මේ කිසි තෑග්ගක් ඕනේ නැහැ. ඔයා සන්තෝෂෙන් ඉන්නව දකින්න තමයි අපිට තියෙන ලොකුම තෑග්ග. ඇයි මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගත්තේ? ඇයි මේ දුරාචාරවලට ගියේ?" කියලා අහනකොට පින්නතුනි අපිට කොච්චර හිතට වේදනාවක් එනවද? ඒක දරා ගන්න බැරුව යනවා. ඉතින් ඒක නිසා දැඩිව හිතට ගන්නෝ මට සල්ලි නැති වෙච්චාවේ. මට ගෞරවය නැති වෙච්චාවේ. මට තනතුර නැති වෙච්චාවේ. මට ඉස්තරහට යන්න තියෙන අවස්ථාවල එකමන්නේ මං හොරගම් කරන්නේ. මං වැරදි වෙන්නේ. මොකද මට මං හිතට එකම මම දන්නෝ මම කවදාවත් බුද්ධයක් කරේ නැහැ කියලා. පැහැදිලිද? ඒක බුදුපියාණන් වහන්සේ කියන්නේ මේ සූත්‍රයේදී සල්ලේක සූත්‍රය මේකෙදි පින්නතුනි පෙන්වන්නේ ඒකයි. සල්ලේක පරියාය, චිත්තුප්පාද පරියාය, ඒ වගේම පින්නතුනි උපරිභව පරියාය, ඒ වගේම පරික්‍රමණ පරියාය, වගේම අභිනිග්ඝාන පරියාය, දැන් පරිනිබ්බාන පරියාය. දැන් බලන්න මේ කරුණ පහ ආයපහු පළවෙනි එක තමයි පින්නොත් සල්ලේක පරියාය. සල්ලේක පරියාය කියන්නේ තුනී කරනෝ, කෙලෙස් තුනී කරනෝ. ඒ කියන්නේ අවස්ථාවේ තියෙන භයානකම දැනගෙන ඒක ටිකක් ඉවසලා ඉන්නෝ. එක සැරේට කරන්න යන්නේ. තැම්පත් වෙනෝ, ආදීනෝ බලනෝ. සල්ලේක පරියාය. ඒ වගේම චිත්තුප්පාද පරියාය මතු කරලා බලනෝ. නේද? පරික්කමන පරියාය, පරික්කමන පරිය සිතුවිල්ල ඇති කරගෙන බලන පරික්කමන හාත්පස බලනෝ. ඒ වගේම පිනතුන උපරිභව පරියාය මතු කරලා බලන මේක අවසාන මොහොතට આવොත් මොකද වෙන්නේ? මේකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? චිත්තුප්පාද පරියාය. පරිනිබ්බාන පරියාය මොන හේතුව නිසාවත් මම මේක පවත්තන්නේ නැහැ. මම මේකේ තියෙන ආදීනව දකිනවා, මේකේ තියෙන භයානකම දකිනවා. දැකලා මම මේකෙන් අයින් වෙනවයි කියලා කෙලිස් නැති කරගන්න මහන්සිය ගන්න. මේ පින්නොත කොච්චර ප්‍රායෝගිකයිද බලන්න. දැන් ප්‍රශ්නයක් ආපු ගමන් පින්නොත එක සැරේට අපි ඒකට උත්තර දෙන්න යන්නේ නැහැ. අපි කියමු අපිට ඉවසල බලමු, කාලෙ දෙමු. මේ එක සැරේට කෙනෙක් වෙන් වැරදි කරයි කියලා අපි එක සැරේට අයින් කරන්නේ නැහැනේ. ආයතනික කෙනෙක් අපි හිතමු කෙනෙක් ආසාවකට ආයතනයේ තියෙන වැඩ කරන කෙනෙක් කඩේක අපි හිතමු ළමයෙක් කියලා. පොඩි දරුවෙක් අපි කඩේක වැඩට අරන් තියෙනවා. මේ ළමයා මොකද කරන්නේ? එක සැරේට පින්නොතනේ කඩේ දෙවි චයිස් ක්‍රීම් එකක් අරන් කනවා. කජු ටිකක් අරන් කනවා. පොඩි ළමෙක් සමහරලාට වැඩ කරන කෙනෙක් එහෙම කරන්න පුළන්නේ. කරපු ගාම අපි මොකද කරන්නේ? හා ඔයා මේක කරානේ වහම ගෙදර යන්න කියලා යවන්නේ නැහනේ. ඉස්සෙල්ලා මේකේ தත්ත්වය ගැන බලමින් පින්නොතුනි සල්ලේක කෙලස්තුණී කරනවා. බර අඩු කරනවා. ඇයි මෙහෙම කළේ කියලා සිතුවිල්ල සොයනවා. මේකට බාහිර දෙයා ආශ්‍රය කරපුවකින් ඇතිවෙච්ච බලපෑම කොච්චේද? පරිසරය බලනෝ, වටපිටා බලනෝ, හේතු වෙච්ච කාරණා බලනෝ, පරික්කම. එතකොට මේක මෙයා මේ දිගින් දිගට මෙයා කරොත් එහෙම මෙයාට මේකින් වෙන අවඩ මෙයා කොයි බින්ද මේකින් නතර වෙන්නේ කියන එක බලන උපරිභාව පරියාය. ඊළඟට පරිනිබ්බාණ පරියාය නැති කරලා දානවා. අපි ළමයට කතා කරනෝ, ඔයා මෙවද්දයක් කළා. මේ අපිට පේනවා, මේ ඡායාරූප වලින් පේනවා, මේ කට්ටියගේ සාක්ෂි තියෙනවා. ඔයා නැහැ කියන්න එපා, ඔයා මේක කරලා තියෙනවා. ඔයා මේක දිගට කරොත් තිල මුට්ටි ජාතකේ වෝසත් කුමාරයා දුන්නු දඬුවම නොදුන්න නිසා ඔයාට මේක වෙන්න පුළුවන් නේ. මෙතන මාගේ තල ටිකක් කොරාට කාවම අම්මගේ මොකද කරේ? දිසාපාමොක් ඇදුතුවා ගෙන්නලා හොන්තරටම ගැහුවා නේ, ගැහුවා. ඒකෙන් තමයි ආ රජෙක් උනේ. ඒ නිසා අන්න එහෙම අවවාද කරලා අපි මේ සම්පූර්ණම කෙල නරක වැරද්දින් අයින් කරනවා. දැන් මේ ඇත්තන්ට පැහැදිලි, අපි මම දැන් කියලා දුන්නා, මිනිස්සු හැම දෙනාම ඇතුළත් ගැට පිටත් ගැට හැම තැනෙම ගැට ගැට වලින් වෙයිලා ප්‍රශ්න වලින් වෙයිලා ඉන්නේ. ඉතින් ඒ ගැටලු සේරම ඇති වෙන්නේ නිවැරදි හඳුනා ගැනීමක් නොමැතිකම නිසා. දැන් වැරදි හඳුනා ගැනීම නිසා, ඒ වැරදි හඳුනා ගැනීම නිසා ඇති වෙච්ච ගැටලු निराकरणे කරන්න පුළුවන් ක්‍රම තුනක් මම අද කියලා දුන්නා. පළවෙනි එක තමයි සීලය, සමාධිය, ප්‍රඥාව කියන ක්‍රම තුන. ඊට අමතරව දෙවෙනුවට මම කියලා දුන්නා විතක්ක සන්තාන සූත්‍රය. නේද? මෙයත් අන්න මතක ඇති. පළවෙනි එක තමයි පින්නතර අඤ්ඤ නිමිත්ත පබ්බේ, වගේම ආදීනෝ පබ්බේ, අසති පබ්බේ, වගේ විතක්ක මූල ભેද පබ්බේ, අබිනිග්ඝාන පබ්බේ කියලා කොටස් පහකින් එක කියලා දුන්නා. ඒ වගේම පින්නතුනි සල්ලේක පරියාය, චිත්තුප්පාද පරියාය, පරික්කමන පරියාය, පරිභව පරියාය, අවිනිග්ඝාන පරියාය කියලා නේද? පින්න පරිනිබ්බාන පරියාය කියලා ක්‍රම පහකින් මේ ගැටළු විසඳන හැටි අපිට සල්ලේක සූත්‍රය කියලා දුන්නා. මේ කියන කරුණු අනුව තමන්ගේ ජීවිතය ඇති කරගෙන ප්‍රශ්න නැති සැනසිලිදායක යහපත් වන ජීවිතයක් ගත කරන්න අදිෂ්ඨාන කරගන්න. ඒ සඳහා අපේ පින්වත් හැමට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා. නෙත්තෙප්පෙම් ආයතනයේ ප්‍රධාන නිවිධායක නිලධාරී මැතුමා ඇතුළු මේ කටයුතු සංවිධානය කරන පින්වත් ඔබ හැමට තෙරුවන් සරණ නිරෝගී සුවය ලැබේවා. ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටම තෙරුවන් සරණ නිරෝගී සුවය ලැබේවා. මියගිය ඥාතීන්ටත් ආරක්ෂක දෙවියන්ටත් අපිටත් සසර දුක් නිමා වීමෙන් ලබන අමා මහ නිවනින් සැනසීමම ලැබේවා කියලා සාදු කියන්න. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු තං සදා. සියලු දෙනාටම තුනුරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. නෙතෆෙම් සෙනසුරාදා ධර්ම දක්ෂිනාවයි එලෙස අවසන් කෙරුණේ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වනු ලැබූ නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤෝදයාරාමය ගල්ුණ වටුන පිල්ලගොඩ චෛත්‍යාලංකාර පුරාණ මහා විහාරය කොළොන්නාව සුමනසරණ අසපුයන විහාරත්‍රයාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වන්දනීය පූජනීය මඩිහේ සුගත සිරි ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ඔබේ ප්‍රදේශයේ විහාරස්ථානයේත් උතුම් වූ පොහෝ දිනේ වෙනුවෙන් ශ්වේත පූජා පින්කම් මාලාව පවත්වන්නට ඔබ කල්පනා කරනවා නම් ඊට ඔබ සංවිධාන කටයුතු සිදු කරන්න අපේ දර්ශන්ට කතා කරලා වැඩිදුර විස්තර දැනගන්න 0774152272 අංකයෙන්. එවැගේම උත්තම දඹදිව වන්දනාව තවදුරටත් සිහිනයක් නොවේ. ඒ නිසාම ශ්‍රී ලංකාවේ වන්දනා ගමන් සංවිධාන කරන ආයතන අතරින් ඉතාම දැඩි කීර්ති නාමයක් මේ වන විට සීලුම් බැතිමතුන්ගේ හදවත්වල රැඳී තිබෙන ආයතනයක් තමයි ට්‍රැවල් නෙත් ආයතනය කියලා කියන්නේ. ඔබත් අවබෝධයෙන් යුක්තව දඹදිව වන්දනා කරනවා නම් තෝරාගත යුතු එකම තැන තමයි ට්‍රැවල් නෙත්. අමතන්න 0112 863 363 බිඳුව හැත්තෑ හයයි හත්සේ දහසයයි තිස්සටයි හැත්තෑ දෙක කියන අංකවලින් ට්‍රැවල්නෙත් තමතල ඔබේ දඹදිව වන්දනා සිහිනය සැබෑ කරගන්නට පුළුවන්කම තියෙනවා. එමනම් අපි ඔබට ආරාධනා කරනවා මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝදා මේ මාසෙ 30 වනදා 31 වනදා මේ උතුම් වූ වෛශාඛ්‍ය මංගල්‍යයේ සැබෑම ආධ්‍යාත්මික අසිරිය විඳගන්න, ඒ වගේම ආමිස පූජාවන්හි අසිරිය විඳගන්න එන්න කූරකල පින්බිමට ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Net FM vir dit Vanderbilt. ආරණ්‍ය වාසීව සිල් ගුණ දම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව්බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

වේ සම්පජානකාරී හෝතී.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Net FM, Spirit Vanderbilt. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

හා තුන්දුස් කිපීමෙන් ඇතිවන රෝගාදීන් සුවපත්වීමටත්. නිරවද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නා.

ආහාර පානාදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු

Nette Fem. Nette Ferit Mandebær. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

ශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Spirit Vanderbilt.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මා

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහානදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

0: දිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහැයෙන් සමරන්නට
1: නේත්‍රාලෝක වෙසක්
0: පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
1: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
0: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
1: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
0: රාත්‍රී 7ේ සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
1: රාත්‍රී 10ේ සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
0: පොහොය දිනට පසුදා රාත්‍රී 7ේ සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
1: කෝරගලදී පුතු පුතට එක්වන්න 0.77766 අංකය අමතන්න
0: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
2: මමත් ඔයාලා වගේමයි මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ මට ඕනේ දුර යන්න
0: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද මේ වගේ ආලෝකයක් නේද
3: සතිය දවස්වල උදේ 6ට net fm alpha studio හලා දවසම ආලෝකමත් කරගමු
4: net fm alpha studio with kasuni and lehansa
0: visak pohoda sandasivane kooragalinnena silsuwane buddhu guna mumunana visakku danaya
5: පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
0: නේත්‍රාලෝක වෙසක්
5: වෙසක් පොහොදා ස්වේත පූජා පින්කම් මාලාව
0: උත්තම ධාතු වන්දනාව
5: වෙසක් තොරණ
0: පහන් කෝඩෝ
5: සැදැහැගී
0: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
5: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
5: බැති බරදායකත්වය
6: අලුත් තැනක් අඩුම ලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු net fm අලුයම් දොරයයි මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ නිරෝගී වේ ධනය වැඩේ ජීවිතය සුම්නසින් පිරේ

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.